0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනහගනින් වෙලාව දෙපහයි විනාඩි 55යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN. ജീവിത ദിനമിനിറ്റ് പോസിറ്റീവ് വൈബ്സ് വിത്ത് ചാർജ്.
1: ആയിബോവാൻ സുബ ദവസക്. ഏക ഹരിമ കരുണാവന്ത തരുണയക് ഹിട്ടിയാ. එයා කාගේවත් හිතරිත් දන්න කැමති නැති කවුරු මොනව ඇහුවත් Tamanට කොයිතරම් අමාරු වුණත් කිසිම දෙයකට බැහැ කියන්න නැහැ කියන්න බැරි වුණු තරුණයෙක්. ඔහු හැමතිස්සෙම කළේ හැම කෙනෙක්වම සතුටු කරන්න උත්සාහ කරලා අනුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම Tamanගේ කාලය ශක්තිය සහ සතුට කැප කරන එක. දවසක් මේ විදිහට හැමෝම වෙනුවෙන් වැඩ කරලා අන්තිමට Tamanගේම ජීවිතයේ අන්ත අසරණ වෙච්ච වෙලාවක ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් මුණ ගැහෙනවා. මේ තරුණයා තමන්ගේ ප්‍රශ්නය ඔහුට ඉදිරිපත් කරනවා. මම හැමෝටම උදව් කරනවා. හැමෝම කියන දෙයට ඔව් කියනවා. ඒත් දැන් අන්තිමේදී මගේ හිතේ සතුට නැති වෙලා ගිහිල්ලා. මට හිතෙනවා මට මාවම නැති වෙලා ගිහින් කියලා. මේ වැඩිහිටිය ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඔහුව ඒ ළඟම තිබුණු පර්ණ පාලමක්කාවට එකගෙන ගියා. ඒ පාලම හරහා යන්න හරිම අමාරුයි. ඒ වගේම බර වැඩි වුණොතින් කඩා වැටෙන්න පුළුවන් අනතුරුදායක තත්ත්වයක තමයි තිබුණේ. පුතා, අර පාලම දිහා බලන්න. ඒ පාලම හැම බරක්ම, හැම වාහනයක්ම, හැම කෙනෙක්ම කියන දෙයට කිසිම සීමාවක් නැතුව ඉඩ දුන්නොතින් මොකද වෙන්නේ? එක දවසක ඒ පාලම මුළු මනින්ම කඩාගෙන වැටෙනවා. ඔයාගේ ජීවිතයත් අන්නේ පාලම වගේමයි කියලා මේ වැඩිහිටියා සන්සුන්ව කිව්වා. අනුන්ගේ හිත රිදේ කියන බයට එහෙම නැත්නම් එයාලා අපිව ප්‍රතික්ෂේප කරයි කියන බයට ඔයා ඔයාගේ සීමාවන් නැති කරගෙන හැම දෙයකටම ඕ කියනකොට ඇත්තටම විනාශ වෙන්නේ ඔයාවම තමයි. නැහැ කියන වචනය කියන්න බය වෙන්න එපා. සමහර වෙලාවට ඔබේ මනස, ඔබේ කාලය සහ ඔබේ ආත්ම ගෞරවය රැකගන්න නම් නිවැරදි තැනදී ඔබට නැහැ සහ බැහැ කියන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න. අනුන්ව සතුටු කරන්න ගෙහෙල්ලා ඔබේම ජීවිතය අමාරුවේ දාගන්න එපා. නිවැරදි තැනකදී නැහැ කියන්න පුරුදු වීම ඔබේ මානසික සුවයට අත්‍යවශ්‍යම දෙයක් කියලා මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmi.
0: La Kanda Radio ITN.
3: Velau de hayai vinadi ekai.
4: Me pay moyma mata kirima surekimu magutunda.
5: Para maruvimeedi padika maruwa nitharama bhavitha karanna. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබ දේශනක් වාසනාවන්ත ජයග්‍රහ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද සැප්තැම්බර් මාසේ 24 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහය අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලකන ප්‍රවෘත්තිංශයෙන් එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි 2026 දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය 4.2%ක් දල නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි අද ධර්මශ්‍රී අබේරත්න සහ ජයසිරි මොණසිංහයි දිනමිනට මේ වාර්තාව අරගෙන ඉන්නේ. එතෙකම දිවයින පුවත්පත අද සඳහන් කරන ප්‍රධාන සිරස්තලයක් විදිහට IMF 7 වැනි සමාලෝචනය ගැන එකඟතාවක් ඇති කරගන්න බැරි වෙයි. එකඟ විය යුතු කරුණු තව තියෙනවා. IMF කියයි. ශ්‍යාම්නුවන් ගණේවත්තයි දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. 7 වැනි වාරිකයේ සමාලෝචනය IMF සාකච්ඡා එකඟතාවක් නැහැ. දූෂණ විරෝධී පනතේ ඇතැම් සංශෝධන අවදානම් මේළඟ වාරිකයේ දිනයත් වැටවුඩ බදු සහන සාකච්ඡා තව දුරටත් අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී කියයි කියලයි අද විමුක්තිය ශුද්‍රිගු ලංකාදීප පුවත්පතට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතේ සටහනට. Retain existing 5% inflation target. IMF said economy resilient with 4.2% growth. Debt restructuring on course. For the more details, Sri Lanka's economy has remained resilient with economic activity expanding 4.2% in the second quarter of 2026, marking 11 consecutive quarters of growth. International Monetary Fund Sri Lanka Mission Chief Ivan Papachurgiou said yesterday. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහනටයි අපි අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවතින අතර 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් 4.2%කින් වර්ධනය වී ඇතැයි ජාත්‍යන්තර අරමුදල සඳහන් කරනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩ කාර්තු 11ක් පුරා පැවති වර්ධනයක් සනිටුහන් කිරීමක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩලයේ ප්‍රධානි ඉවාන් පැපජෝජියෝ මහතා ඊයේ සඳහන් කළේ. විස්තීර්ණ මුදල් පහසුකම වැඩසටහනේ 7 වැනි සමාලෝචනය සහ 2026 සඳහා වන 7 වැනි වගන්තියේ උපදේශන ක්‍රියාවලිය සඳහා සැප්තැම්බර් මාස 10 වැනිදා සිට කළ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡාවලදී දෙපාර්ශවයේම කාර්ය මණ්ඩල එකඟතාවකට එළඹීමට නොහැකි වූ බව මෙරට සංචාරය අවසන් කරමින් එම අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකමේ සත්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙනවා කියලා තමයි මේ සම්බන්ධින දීර්ඝ විස්තරයක් සහිතව දිවයින සහ ලංකාදීප පුවත්පත් වාර්තා කරන්නේ. එතකම දිනමින පුවත්පතේ අතුරු සිරස්තලයටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පාස්කු මහනඩුව ප්‍රහාරයට සැබෑ ලෙස සම්බන්ධ පිරිසක් තවමත් නිදැල්ලේ. දඬුවම් නියම වූ විත්තිකරුවෝ අධිකරණයට කියති. චන්දන ජයවීර සහ රොෂෙල් ප්‍රනාන්දුය අද වාර්තාව අරගෙන ඉන්නේ. පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට සැබෑ ලෙසම සම්බන්ධ පිරිසක් තවමත් එළියේ නිදැල්ලේ සිටින බව ඔවුන් මේ වන විට දැඩි චකිතයකින් පසුවන බවත් පාස්කු මහනඩුවේදී දඬුවම් නියම වූ ඉතිකරුවෝ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙරේදා ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබෙනවා කියලා සඳහන් කරනවා. වරදකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර යම් ප්‍රකාශයක් කිරීමට හෝ කරුණු දැක්වීමට තිබේදැයි විනිසුරු මඩුල්ල විමසා සිටි අවස්ථාවේදී ඔවුන් මෙසේ කරුණු ඉදිරිපත් කළේ කියලත් සඳහන් කළා තියෙනවා. ඒත් එක්කම අද සඳහන් කරනවා මහමොළ කරුවන් නීතිය හමුවට පමුණුවනතුරු අරගලය නවත්වන්නේ නැහැ. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරනවා කියලා නිරංජලා වික්‍රමසිංහද දිවයින පුවත්පතට වාර්තාව අරගෙන එනවා. 2019 වසරේ පාස්කුවිරිදා සිදු වූ ඛේදනීය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා දුන් නඩු තීන්දුව සත්‍ය සහ සාධාරණත්වයේ සොයා යන දීර්ඝ ගමනේ එක් පියවරක් පමණක් බවත් ප්‍රහාරයේ පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් සහ මහමොළකරුවන් නීති හමුවට පමුණුවන තෙක් කතෝලික සභාව ආරම්භ කළ අරගලයේ කිසිසේත්ම නතර නොකරන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අවධාරණය කළා කියලා තමයි දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතකම අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා 22ට මැති සභා විවාදය අද ඡන්දය හෙට කියලා අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන්. අතුල් පිටුවල තොරතුරු වලට අනිකුත් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. 22 ව්‍යවස්ථා සංශෝධනයේ මන්ත්‍රීවරුනි හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දෙන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලයි කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් එකම 22ට එරෙහි විපක්ෂයේ විරෝධතාවය අද පොල්දුව මන්සන්ධියේදී කියලත් දිවයින පුවත්පතට අකිත පෙරේරාගෙන යන වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ. නිමල කොඩිතුවක්කු වාර්තාවගෙන අරගෙන එනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාශනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධනය ඇතුළු 22 අනුක්‍රම ව්‍යවස්ථා 50 කෙටුපත සහ අධිකරණ සංවිධාන 50 කෙටුපත පිළිබඳ විවාදය අද ආරම්භ වීමට නියමිතයි. මෙම විවාදය අද සහ හෙට දින දෙකක් පැවැත්වෙන අතර අවසාන ඡන්දය හෙට පසරු 5ට පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. 22 අනුක්‍රම ව්‍යවස්ථා 50 කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය 65 සිට 67 දක්වාද අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය 63 සිට 65 දක්වාද දීර්ඝ කෙරෙනු ඇති කියලත් සඳහන් කරනවා. අධිකරණ සංවිධානයේ 50 කෙටුම්පත සම්මත වීමෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ සහ දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය 60 සිට 62 දක්වා දීර්ඝ කෙරෙනු ඇති කියලයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒත් එක්කම 22ට සජබේ විරෝධතාවක් අද කොළඹදී කියලා වාර්තා කළා දිනව ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත වාර්තා කළා තියෙනවා. 22ට එරෙහි විපක්ෂයේ විරෝධතාවය අද පොල්දුව මන්සන්ධියේදී කියලා. 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වීමට නියමිතයි. 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට අත නොතබනු මැයින් බතරමුල්ල පොල්දුව මන්සන්ධියේදී අද පෙරවරුවේ මෙම විරෝධතාව පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සඳහන් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට මෙම විරෝධතාව සඳහා ආරාධනා කර ඇති බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ කියලයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කළ තිනවා බාල ගල් අඟුරු පාඩුව කෝටි 1400ක් මුදල් කාරක සභාවේදී හෙළිවෙයි. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කරලා නැහැ. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. සුජිතේ වජිරගේ සහ අංජුල මහේක වේරරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 1401 පමණ පාඩුවක් සිදු ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිත වද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. බාලගල් අඟුරු වලට විකල්පයක් ලෙස විදුලිය ගැනීමට සිදුවීමෙන් රුපියල් කෝටි 800ක පමණ ඍජු පාඩුවක් දැරීමට සිදු වූ බවද ඔහු සඳහන් කළා. හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ගල් අඟුරු සිද්ධියේදී මොකද වුනේ? ඇමතිතුමාටත් ගෙදර යන්න වුණු බව අපි දන්නවා. පාඩුව අති විශාලයි. ඊයේ මුදල් කමිටුවේදී අපට මේ පාඩුව ගැන දැනුවත් වුණා. මීට අමතරව බිලියන 4ක සහ 6ක ඍජු නොවන පාඩුවක් තියෙනවා. කෝ දූෂණය අඩු වෙලාද, හොරු ඇල්ලුවද, ලයිට් බිල 33කින් අඩු කරනවා කිව්වා. පත් වෙලා අවුරුදු දෙකක් වෙනවා. අද කිසි කෙනෙක් කිසි දෙයක් කියන්නේ නැහැ. ජනාධිපති පත් වෙනකොට ඒක කියවුනේ මිල රුපියල් 30යි, අද 35යි. විදුලි බිල අඩු වෙනවා වෙනුවට 17%කින් විදුලි බිල වැඩි වෙලා, ඕක තමයි සත්‍ය කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි ඒකට විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයේ අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ලක්කන මෝර්නින් නිවුස් සලට් තුලින් රැඳි සිටින FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් සලට් එක. ලක්කන මෝර්නින් නිවුස් සලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 13යි.
1: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: FM 93.7 Lakhana Radio ITN
1: Lakhana Morning News වලට හගිනින වෙලාවදී 6 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
7: ලක්හඬ Golden Voice.

0: වෙලාව 2:00 විනාඩි 19 වෙනකොට ලක්කන මෝර්නින් නිවුස් ඇලට් සමගින් අපි සූදානම් පුවත්පත් වල සටහන් කළ තේන තොරතුරු වලට අවධානය යොමු කරන්න. තෙල් විදුලි බිල වැඩි වුණොත් කොටසක් රජයෙන් දරනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත් සටහන් කරන්නේ. අද මේ ඉන්ධන සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තිනු අපි අවධානය යොමු කරමු ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට. CPC Private Distributors discuss fuel subsidy revision. Chairman assures uninterrupted fuel supply to market. For the more details, Ceylon Petroleum Corporation Chairman D.J. Rajakaruna said yesterday that discussions are underway between the government and private fuel distributors regarding government subsidies or price revisions, as these companies face heavy losses from rising global oil prices. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත සටහන් කරන්නේ අද ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ල දිනියගෙන වාර්තාවේ ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යෑම හමුවේ ඇතිවන සමස්ත පීඩනය මෙරට ඉන්ධන සහ විදුලි පාරිභෝගිකයන් මත නොපටවා එයින් කොටසක් රජය විසින් දරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද ලක්හඬ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ස්වභාවික සම්පත් වලින් විදුලිය ජනනය සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලා තමයි අද ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගිනේන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරේ කියලා බලන්න.
1: ලංකාවේ පවතින ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් රටට අවශ්‍ය වන විදුලි බලය ජනනය කිරීම සඳහා රජය විසින් දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් 2026 විදුලි බල ප්‍රතිපත්ති අනුව පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලි ජනනයේ ප්‍රතිශතය වැඩි කිරීම ප්‍රධාන අරමුණක් ලෙස හඳුනාගෙන තියෙනවා. 2029 වෙනකොට පුනර්ජනනීය බලශක්ති ප්‍රභයන්ගෙන් විදුලි ජනනය කරන අපේක්ෂිත ප්‍රතිශතයන් මම සඳහන් කරන්නම්. සූර්ය බලයෙන් 29%, තුලම් බලයෙන් 9%, ජල විදුලියෙන් 29%, සහ ජෛව ස්කන්ධ බයෝමැස් වලින් 2% ආදී වශයෙන් තමයි ජනන සැලැස්ම තුළ ඒ පුනර්ජනනීය බලශක්ති ප්‍රභයන් ප්‍රතිශතාත්මකව ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2027 දී වහල මත සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 200ක්, ඒ වගේම භූමිය මත සූර්ය බලශක්තිය මගින් තවත් 442ක් ලබා ගන්න, 2028 දී වහල මත සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 150ක්, ඒ වගේම භූමිය මත සවිකරන සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 150ක්, ඒ වගේම 2029 දී වහල මත සූර්ය බලශක්තියේ මෙගාවොට් 150ක් සහ භූමිය මත සවිකරන බලශක්තිය සම්බන්ධයෙන් මෙගාවොට් 300ක් ආදී වශයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අවබෝධ කරගෙන තියෙනවා ඉඩම් භාවිතා කරනවට වඩා මේ සූර්ය පැනල සවිකිරීම සඳහා අපේ ලංකාව තුල විශාල වශයෙන් භාවිතා කරන වාරිමාර්ග කටයුතු සඳහා ඍජුවම යොදා නොගන්න ජලාශවල ජලයේ මත පාවෙන සූර්ය බලාගාර ඇති කරලා ඒ තුලින් විදුලි ජනනය කිරීම සඳහා අපි දැනට ආරම්භ කළ තියෙන ඔබතුමා දකින්නති මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ කටයුතු කරන්න අපි දැනටමත් ස්ථාන 10ක් අඳුරගෙන තියෙන ප්‍රෝටීන් සෝලා වලට.
0: මේ වසරේ මුල් මාස 8 තුල රටේ සමස්ත අපනයන ආදායම අමරික

0: එහිදී වෙළඳ භාණ්ඩ අපනන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1269 කුත් සේවාංශ අපනන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 331ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මුල් මාස 8ේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2026ේදී ඇමරිකාන් ඩොලර් මිලියන 1210 සීමාව අපි ඉක්මවනවා. මේ මුල් අතවර තමයි අපි 1210 සීමාව ඉක්මවන්නේ මුල් මාස 8 ඇතුළත. වෙළඳ භාණ්ඩ අපනන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 9405 කුත් සේවාංශ අපනන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 2600 සීමාවත් අපි ඉක්මවලා තියෙනවා. සමස්තයක් වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 12.55ක් වෙනවා. ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව, ජපානය, තුර්කිය කියන රටවල් වල කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 8ේදී අපි දකින්න පුළුවන්. මුල් ලතාවට ඇමරිකාන් ඩොලර් මිලියන 12.10 සීමාව අපි ඉක්මවන්නේ. අපි ඉදිරි මාස 4 තුලදී ජාත්‍යන්තර විශේෂම අභියෝග මැදියේ වුවද ශ්‍රී ලංකාව අපනානේ කාර්ය සාධනය අපි බලාපොරොත්තු වෙනවා. ඊටමත් හොඳ මට්ටමේ ධනාත්මක වර්ධනයක් අපි මේ අවුරුද්දේ ගිය වසරට වඩා ලබා ගැනීම සඳහා ඒ වෙනුවෙන් අපි දැන්ට වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
1: ලකන මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්නවා. උදේ 6 විනාඩි 24යි.
2: ගැලින් පොපියුලර් අවෝඩ් 2026. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
3: Most popular radio program couple of the year. චමිත් විධානගමගේ සමග චාරු සමාධි.
2: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි.
3: Most popular television program couple of the year. අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා.
2: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
4: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කැලීන් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝර්නින් නිවුස් ඇලර්ට්
1: වෙලාව 6 විනාඩි 28 වෙනකතත් ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් දිනමින පුවත්පතටයි මේ අවධානය. එයාබස් ගනුදෙනුව නාමල් සැප්තැම්බර් 30 වැනිදා තෙක් යලි රිමාන්ඩ් සුභාෂිණී සේනානායකයි අද වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන 100 කල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින

0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 30 වනදාතෙක් යලි රිමාන් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට දිනබින පුවත්පත ඒ විදිහටයි ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන අනෙක් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ තවත් පුවතක් වෙත ජාවාරමුන් එක්ක එකතු වෙලා ඩොලර් හොරෙන් රට පැන්නෝ සමාගම් 21ක් හඳුනාගෙන නීතිපති උසාවියට දන්වයි අද රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21ක් හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා ඊයේ සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කරන්න තියෙනවා ලංකාදීප පුවත්පතේම තවත් පුවතක් ගෙයි ලයිට් කපන්න ආ නිලධාරියාට පහර දුන්නාට පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රවීන්ද්‍ර ලියනගේ වාර්තාව අරගෙන එනවා හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ඊයේ දහවල් පැමිණි නිලධාරියාට පහර දුන්නේයයි කියන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය සඳහන් කරනවා පහර කෑමට ලක් වූ නිලධාරියා හලාවත මහරෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඔහු පදිංචිව සිටින නිවසේ විදුලි බිල ගෙවා හැරීම පැහැර හැර තිබූ නිසා විදුලිය විසන්ධි කිරීමට හලාවත විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු ඊයේ දහවල් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ තිබෙනවා විදුලිය විසන්ධි කිරීමට පැමිණි බව දැනුම් දුන් අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ එම නිලධාරියා අතර බහින් බස් වීමක් සිදු වී ඇති අතර මේ ගැටුම දුරදිග ගොස් තිබෙනවා කියලා තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්න කියලාද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙනවා මේව තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරලා තිබුණේ අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් තොරතුරු අරගෙන ඉන්න සෝදානම් පුවත්පත්වල වාර්තා කරලා තියෙන රැඳී සිටින FM 93.5 93.7 ලක්හනේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක බැලව දෙහය විනාඩි 31යි
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

සුදන මිදස්සේදී ජාතික ලොතරැය මල්ලේ දිනුම් මදින ලද ලොතරැය පත්‍ර නිල ප්‍රතිඵල සටහන්මනේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6319 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් ද අංක බිඳුව අංක 1 අංක 3 නැවතත් අංක 3 අංක 6 සහ අවසානයේට අංක බිඳුව විදිහට ගොවිසෙත 4561 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා එල් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 35 අංක 40 අංක 76 සහ අවසානයේට අංක 79 විදිහට මෙගා පව 2667 වන ජයග්‍රහී දිනුම් වරේ අයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 13 අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 15 අංක 42 අංක 60 සහ අවසානයේට අංක 75 විදිහට දරණිදානය 2349 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ බී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6 අංක 51 අංක 57 සහ අවසානයේට අංක 60 විදිහට හදාහන 1628 වන ජයග්‍රහී දිනුම් වරේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංකාට අංක 13 අංක 39 සහ අවසානයේට අංක 41 විදිහට සටහන් වෙනවා අද සම්පත 894 වන ජයග්‍රහී දිනුම් වරේ ජී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 3 නැවතත් අංක 3 අංක 6 සහ අවසානයේට අංක බිඳුව විදිහට සටහන් වෙනවා NLB ජය 587 වන ජයග්‍රහී දිනුම් වරේ Y ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 2 අංක 3 අංක බිඳුව සහ අවසානයේට අංක 7 සුබ දවසක් කාලසී 35 වන ජයග්‍රහී දිනුම් වරේ කුම්භ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 13 අංක 51 සහ අවසානයේට අංක 52 ඒත් එකම සුබ දවසක් කාලසී 35 වන දිනුම් වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 9746 විදිහටයි සටහන් වෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැය මණ්ඩලයේ ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් අදට අහගෙන ඉන්න වෙලාව මතක් කරනනම් වෙලාව උදේ 6:34යි.

0: ලකන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි
1: 40යි. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානයයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

රාත්‍රී 7ට ලක්කනෙන් ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: වෙලාව 2:00 විනාඩි 41 අපේ සූදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. PTA අහෝසී නව පනත් කෙටුම්පත ගැසට් කරයි සමන්මලී ප්‍රේශාන්ති සහ රන්මලී සෝමසිරි වාර්තා වරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සඳහා වන නීතිමය රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය මගින් ගැසට් කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ සඳහන් කරලා තියෙනවා අලුත් ත්‍රස්ත පනත එයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමට නව නීති, සැකකරුවන්ට විශේෂ ආරක්ෂාව, රැඳවීම සමාලෝචනයේට ස්වාධීන කමිටුවක් කියලා තමයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඒ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතේ තොරතුරු වලට. Bill to protect the state from terrorism gazette. For the more detail, the Justice and National Integration Ministry has gazetted the bill to protect the state from terrorism, prepared with the objective of introducing new legislation in place of the exciting Prevention of Terrorism Act. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. ත්‍රස්තවාදී වැරදි විමර්ශන රඳවා තබා ගැනීම සහ නඩු පැවරීම සඳහා වන නව නීතිමය රාමුවක් සහිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියාවලීන් මහජනතාව ආරක්ෂා කිරීම මෙහි අපේක්ෂාව බවයි සඳහන් වෙන්නේ. මෙරට හෝ විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාල සහ රාජදේපල ඉලක්ක කරගැනීමෙන් කරන ත්‍රස්තවාදී වැරදි සඳහා මේ අදාළ බවත් සඳහන් කරලා තියෙනවා. දේශපාලන හෝ මතවාදී අරමුණක් වෙනුවෙන් මහජනතාව අතර භීති ඇති කිරීම හෝ රජයකට බලපෑම් කිරීම අරමුණු කරගැනීමෙන් කරන ඝාතන, ප්‍රාණඅපකරුවන් ලෙසින් තබා ගැනීම, යටිතල පහසුකම් සහ පාරිසරික හානි මෙන්ම සයිබර් ප්‍රහාරද ත්‍රස්තවාදී වැරදි ලෙස නව පනත් කෙටුම්පතින් අර්ථ දක්වා තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයක් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවන අතර එවැනි සංවිධානවලට ආධාර අනුබල ලබා දීම හෝ අරමුදල් සැපයීම වැනි අනිකුත් වැරදි සඳහා වසර 20ක් දක්වා සිරදඬුවම් සහ රුපියල් මිලියන 20ක් දක්වා දඩ නියම කළ හැකි බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් විරෝධතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ජනමාධ්‍ය වේදය, අධ්‍යයන කටයුතු සහ දේශපාලන විවේචන වැනි සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම මෙම පනත යටතේ ත්‍රස්තවාදී වැරදි ලෙස නොසලකන බවට ප්‍රතිපාදන සකසා ඇති බවත් අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. කූට ලේඛනවලින් කෝටි 24,000 ඩොලර් රට පැන්නූ කෝටිපතියා අල්ලයි. රජයේ තෙල් සහනාධාරය කීයද තීරණය එන සතියේ කියලත් අද සඳහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් වෙන වැඩිදුර තොරතුරු ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා වරගෙනෙනවා ලංකාදීප පුවත්පතට. සමාගම් පහක් මගින් ව්‍යාජ ලේඛන හරහා බිලියන 24ක ඩොලර් මෙරටින් බැහැර කළේ යයි කියන කෝටිපතියෙක් රහස් පොලිසියේ මූල අපරාධ විමර්ශන කොටසේ නිලධාරීන් විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ කොළඹ වේලවීදියේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්, මෙරට ලියාපදිංචි සමාගම් 89ක් මගින් භාණ්ඩානයනය කරන බවට, සංගවා විද්‍යුත් පැවරුම් හරහා විශාල වශයෙන් ඩොලර් සංචිත මෙරටින් බැහැර කළ, ඊට අදාළ භාණ්ඩ මෙරටට ආනයනය සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ AW සුදත් අයි සිල්වා මහතා විසින් පොලිස් පැතේ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම අද සඳහන් කළ තියෙනවා රජයේ තෙල් සහනාධාරයේ කීයද තීරණය එන සතියේ කියලා. මේ සම්බන්ධයෙන් උත් වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙනවා යොහාන් බාසුර වාර්තා වරගෙනෙනවා. ඉන්ධන සඳහා රජයෙන් ලැබෙන සහනාධාරයේ කෝපමණ දැයි ලබන සතියේ තීරණය කරන බවත් සහනාධාරයේ ලැබෙන ප්‍රමාණය අනුව ඉන්ධන මිල තීරණය වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩිජේ රාජකරණ මහතා සඳහන් කරනවා. දෙමළකොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඩිජේ රාජකරණ මහතා මේ බව සඳහන් කළා. අපි මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතේ සටහන ඔබට අරගෙන ආවා. දැන් මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහනයි මේ විදිහට සටහන් වෙන්නේ. ඉන්ධන සඳහා කොපමණ සහනාධාරයක් දෙන්නේ දැයි ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බවත් තෙල් පිරිපහදුවෙන් ඩොලර් මිලියන 315ක පමණ ලාභයක් ලැබීම නිසා මීට පෙර ඉන්ධන සඳහා සහනාධාරයක් දීමේ හැකියාව ලැබුණු බවත් රාජකරණ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. එතකම සඳහන් කළ තියෙන ආසන පටි නීතියෙන් 3 ගොල්ලක් නිදහස් කියලා ලංකාදීප පුවත්පතමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අධිවේගී මාර්ගවල දහවණේ වන රථවාහනවල ගමන් කරන අවුරුදු 12ට අඩු ළමයින්ට වෛද්‍ය නිර්දේශ ලබා දී ඇති අයට සහ අඩි 4.5 මාරට සෙන්ටිමීටර 35ට අඩු මගින් ආසන පටි පැළඳීමෙන් නිදහස් කර තිබෙන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස් ප්‍රති WPJ සේනාධීර මහතා සඳහන් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එවැනි අයගේද ජීවිත ආරක්ෂාව පතා ආසන පටි පැළඳවීමට කටයුතු කිරීම එම රථවාහනවල ගමන් කරන අයගේ වගකීම බවද නියෝජ්‍ය පොලිස් ප්‍රති සේනාධීර මහතා පෙන්වා දුන්නා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරලා තියෙන්නේ. අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙන අපේ විදේශ පුවත් ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳී සිටින කියලා ආරාධන කරන FM 93.5 93.7 ලක්කනේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්කනේ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 48යි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. ලකන්ද රේඩියෝ ITN.

0: පෙළව දෙහයයි විනාඩි 53 අපි සූදානම් විදෙස් පිටුවට අවධානය යොමු කරන්න. සාම කතා බිඳ වැටුනොත් ඉරානය සුණු විසුණු කරන බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉරාන නියෝජිතයෝ ශාලාවෙන් ඉවත් වෙති කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. යුද ගැටුම් සමතයකට පත් කර ගැනීමට නොහැකි වුවහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ මුළුමනින්ම සුණු විසුණු විය හැකි බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියේදී ප්‍රකාශ කර තිබෙනවා. සේදේශන අතරතුර ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයට නැවත ප්‍රහාර එල්ල කර මුළුමනින්ම විනාශ කිරීම හෝ සාමගි විසුමකට යෑම පිළිබඳ තීරණයට මුහුණ දී සිටින බවයි අමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශයේ සිදු කිරීමත් සමග සැසියට සහභාගී වෙමින් සිටි ඉරාන නියෝජිතයන් ශාලාවෙන් පිට වී ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. ඒත් එක්කම සඳහන් වෙනවා මහා මණ්ඩල සැසිය අතරතුර ඉරාන අමරිකානු නියෝජිතයන් අතර පැය තුනක සාකච්ඡාවක් කියලා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. ඒත් එක්කම පලස්තීනයට නිදහස දෙන්න කියුබාවේ සම්බාධක ඉවත් කරන්න මහා මණ්ඩල සැසියේදී වියට්නාම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කියලා තද සඳහන් කරනවා. පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය දෙකක විසඳුමට සහය දක්වන බව වියට්නාම ජනාධිපති ටෝ ලැම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සිය දේශනය අතරතුරදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කියුබාවට එරෙහිව අමරිකාව පනවා ඇති සම්බාධක සහ බලශක්ති අවහිරතාවන් වහාම අවසන් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන වැඩිදුර තොරතුරු විදිහට. වයඹදිග පාකිස්තානයේ ඉස්ලාම් දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 31 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාලා බාත් සිටිනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. චාරූප සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වයඹදිග පාකිස්තානයේ කයිබා පක්නුක්වා ප්‍රදේශයේදී ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 31 දක්වා හෙළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම ප්‍රාන්තයේ කොහාට් නගරයේ පොලිස් ස්ථාන භූමියේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයේ පසුගිය සිකුරාදා දහවල් දේව මෙහි අතරතුරදී එහි දොරටුවට පුපුරන ද්‍රව්‍ය පිර වූ මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙන් එම ප්‍රහාරය සිදු කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. ඒත් එක්කම දේවස්ථාන ප්‍රහාරයෙන් පසු අෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර කියලා තද තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ තමයි විදේශ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ජපානයේදී උපමාලිකාගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්. අද නිරෝෂන් ප්‍රියංකර දිනමෙන්නට අරගෙන යන වාර්තාව බරයිසලීමේ සවුවේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උපමාලිකාරා විහාරයේ ගුණතිලක සමත්ව කාන්තා කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරඟ කළ අය කිලෝග්‍රෑම් 161 සමස්ත බරක් එසූ අතරෙහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ ක්ලීන් ඇඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 91ක් එසවුවා කියලයි සඳහන් වෙන්නේ. මේ ක්ලීන් ජර්ක් ක්‍රමයට එසවූ බර නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද සනිටුහන් වුණා කියලත් අද සඳහන් කරලා තියෙනවා. ජාතික ක්‍රීඩා උළෙලේ තරඟ අද සිට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරන 50 ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරඟ ඉසව් අද සිට ආරම්භ වීමට නියමිතයි. අදියර 4ක් යටතේ ක්‍රියාත්මක වන මේ ක්‍රීඩා උළෙලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් තරඟ පවත්වා දස්කම් දැකුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් අදියරට එක්ව සිටිනවා. ඒ අනුව සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතයි කියලා තමයි අද වාර්තා කළා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. එක් දින තරඟාවලියටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්. පෙරේදා දවසේදී පැවති තරඟයේ පිළිබඳව සඳහන් කළා තියෙනවා. දෙවැනි තරඟයේ අද දවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා කියලා සඳහන් කළා තියෙනවා. අපේ හෙට දවසේදී ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්න සූදානම් වෙනවා. මේ තරඟාවලියේ දෙපිළටම තීරණාත්මක දෙවැනි තරඟය අද මෙරට වේලාවෙන් පසුරු 5ට ලීඩ් සීදී ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ. අපි කාටුන්ස් වලට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ.
1: කාටුන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙම තියෙන්නේ. අපි 22ට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. ఉద్ఘోషణవలట అవురుదు హెటపెనపు దేశపాలకు ఎన్ని నెద్ద కీలతమైన ప్రశ్నార్థక ఇక సందహాన్ కల్ల తీయని అటకం అపే దివయ్యన పోత్పత్ర అవధాన యమకరము జయరత్న విక్రమసింగే ఫేక్ బుక్ విసి దెకట జనమత విచారణయక్ ఓన నే కియన్ని ඊට වඩා සුපිරිනේ බං 159 මතේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දිවයින පුවත්පතේ ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් ජනාධිපතිතුමාගේ ඉස්කෝලේ හැදුවේ රනිල් මහත්තයලු. දැන් ජනාධිපතිතුමා පාවිච්චි කරන ව්‍යවස්ථාව හැදුවේ JR මාමණි කියලා තමයි අද සඳහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. අපි ශ්‍රී සමයන් කාඩරණට අවධානය යොමු කරමු දිවයින. උතුරු නැගෙනහිර පළාත් සභා කලින්ම තියන්න යනවලු නේද? අල්ලපු රටේ ලොකු අයියාගේ පණිවිඩකරුවෙක් ඇවිත් ගියානේ ළඟදී. ඒකයි කියලායි සඳහන් වෙන්නේ. එතකම ඕකයි තත්ත්වේ. අනුරාධගේ කවි පන්තියෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරනවා. පාස්කු නඩු වෙදි 15 දිනක වෙත 200 වසරකට වැඩි හිර බතය මිත බැලුවහත් ඒක එතරම් නරක නැත. ආත්ම තුනකින් නිදහස ලැබෙනු ඇත කියලා තමයි අද ඕකයි තත්ත්වේ අනුරාධගේ කාටුනේ සඳහන් වෙන්නේ. මේ විදිහට තමයි අද කාටුන් සඳහන් වෙලා තියෙන්නේ පුවත්පත්වල. අපි හෙටත් උදැස්සන 6ට ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුලින් සමු ගන්නවා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Good morning, Ode Hatai Deng.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0871711711
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
6: Good morning. උදේ 7:05 අද සැප්තැම්බර් 24 වෙනි බ්‍රහස්පතින්ද හෙට සිකුරාදා කියන ජවයෙන් තමයි අපි අද බ්‍රහස්පතින්ද දවස පටන් ගන්නෙ වෙනසක් තේරෙනවනේ අදත් මං තනියෙ හැබැයි ඉතින් මේ උදේ වාරි ඔයා මගෙත් එක්ක ඉන්නෝනේ ඒ හින්දා අත්‍තරම තනියක් දැනෙන්නේ නෑ ඇයි හිටියත් කැමර නැදත් එකයි මං මේ වැඩේ කරගෙන හරි එහෙනම් ඉතින් අදත් අපි හැමින් අපේ මේ දවස පටන් ගමු උදේට ලොකු දේවල් ගැන ලොකුට ස්ට්‍රෙස් එකක් ගන්න එපා ඔළුවට හොඳ සින්දුවක් අහමු පොඩක් හිනාවෙමු අලුත් දෙයක් දැනගමු අලුත් දෙයක් ඉගෙනගමු අලුත් දෙයක් හොයාගමු ඒ වගේම තමයි අද උදේ මේ වෙනකොට ඔයාගේ හිතට පොඩි හරි මොකක් හරි දෙයක් ගැන බරක් දැනෙනවා නම් දුකක් දැනෙනවා නම් මේ වෙලාවේක පැත්තකින් තියමු මොකද අද දවස් අපිට තාම පටන් අරගෙන නැහැ හරියටම පටන් අරගෙන නැහැ හරියටම කිව්වොත් පටන් අරගෙන නැහැ ඉවර කරන්න හිතලවත් නැහැ ඉතින් සමහර කිට අද දවසේ ලස්සනම කොටස ඉස්සරහට එන්න පුළුවන් ඒ හින්දා හිතර දැනෙන බරගතිය කලකිරීම දුක මේ හැමදේම පැත්තකින් තියලා hina වෙලා දවස පටන් ගන්න කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා hina වෙන්න කියන්න නෑ ඔයාට පුළුවන් ඔයා දිනනවා ඔයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා ඔයා තමයි අද දවසේ ලස්සනම දේ හම්බ වෙලා තියෙන මෙන්න මේ වගේ පොසිටිව් දෙයක් ඔයාටම කියා ගන්න කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඔයාගේ දවස සුබ වෙනවා ඒ වගේම අද දවසේ පුංචි දෙයක් මතක තියාගන්න ලොකු සතුටක් හොයාගෙන යන්න ඕනේ නෑ සමහර වෙලාවට හොඳ සින්දුවක් අභ්‍යාස කරන හොඳ සින්දුවක් නැත්නම් කාගෙන් හරි එන මැසේජ් එකක් නැත්නම් කෙනෙක්ගේ හිනාවක් මේ පුංචි දේවල් තමයි අපි දවස ලස්සන කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කාට හරි හොඳ මැසේජ් එකක් යවන්න නැත්නම් හොඳ සින්දුවක් දෙන්න මේ මං වගේ නැත්නම් උදේ පාන්දරට හම්බෙන කෙනාට හොඳ හිනාවකින් සංග්‍රහ කරන්න. හරි එහෙනම් ඉතින් දවසම ගොඩ යනවා. දවස පටන් ගමු මෙන්න මේ විදිහට මං ඉන්නවා උදේ 10 වෙනකන් මට හිතෙන අද නිකන් ලස්සනම ලස්සන සින්දුවකින් මේ වැඩේ පටන් ගන්න. හරි මං අනු

0: ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: ලකාණ්ඩ Radio ITN

උදේ 7 විනාඩි 20යි. දැන් අපි කෑමක් වුණත් කන්න ගත්තම එක දිගට කන්න බෑනේ. සමහරක් කෑම තියෙනවා එකපාරක් දෙපාරක් තුන්පාරක් කන්න පුළුවන්. එතනින් එහාට දිග්ගටම කනකොට අපිට ඒ කෑම එපා වෙනවා. අර ඒකේ තියෙන ගතිය නැති වෙනවා. හරිද? ඉතින් මං හැම කිව්වේ මේ වෙන ඒ කතාව අදාළ කරගන්න එපා. අද මැච් එක තියෙනවා. ඒක මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකාවයි එංගලන්තය අතර තමයි තරඟේ පවත්වන්නේ. ලංකාවේ වෙලාවෙන් හවස 5ට මැච් එක පටන් ගන්නවා. ඉතින් බලන්න දෙවෙනි T20 තරඟේ තමයි පටන් ගන්නෙ. පළවෙනි තරඟය අපි හොඳට කෑවා, බඩ පිරෙන්න කෑවා. ඉතින් දෙවෙනි තරඟෙත් අපිට කන්න බෑ. එහෙනම් අපි සුබපතනවානේ දෙවෙනි තරඟේ හැර දිනලා එන්න කොල්ලනේ. නැත්තම් මෙච්චර අපිට කන්න බෑ. කනවා කියලා මෙහෙමත් කන්න බෑනේ. කණේගේ සීමාවක් තියෙන්න ඕනේ. හරි, ඒත් එක්කම මතක් කරන්න ඕනේ දැන් මේ දවස්වල දන්නවා වැස්ස කියන දේ හැම පැත්තරම වැඩි. ගොඩක් පැතිවලට වැස්ස එන යන වෙලාවක් නැහැ. හිටපු ගමන් වහිනවා, හිටපු ගමන් පායනවා. ආයෙත් කලින් දැනුම් දීලා නෙවෙයිනේ වහින්නේ. එතකොට මේ දවස්වල මේ වැස්සත් එක්ක ඔයාගේ ඔළුවට ලොකෝ බරක් දැනෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ වහල ගැන පරණ වහලක් නම් තියෙන්නේ මේ වෙද්දිම දියසෙවල බැඳිලා කළු වෙලා පරණ පෙනුමක් ඇවිල්ලා ඇති මේ ටිකට. එතකොට බයෙන් ඉන්නවනේ කොහෙද තෙමෙන්නේ. එතකොට ගෙදර හැම තැනම අර වතුර එකතු කරගන්න එක එක භාජන තියලා තියෙනවා. ඉතින් මේ කිසිම කරදරයක් නෑ. ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ ජල විකර්ෂ ආලේපය තියෙනවා එළියේ. එතකොට මේ ආලේපයේ හින්දා කොච්චර වැස්සත් ඔයාගේ ඔළුවේ සැනසීමෙන් ඔයාට ගණන් ගන්නතු ඉන්න පුළුවන්. මේ වැස්ස කියන එක 7-5කට ගණන් ගන්නතු ඉන්න පුළුවන්. මොකද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නෑ, වහලේ වතුර රැඳෙන්නේ නෑ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. කළු වෙලා දියසෙවල බැඳලා පරණ පෙනුමක් එන්නේ නැතුව හැමදාම අලුත් විදිහට පෙනුම තියාගන්න පුළුවන්. අවුව වැස්ස මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් එක්ක ඔයාගේ වහල පරිස්සම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇතුල් පැත්තේ තියෙනවා මැටි ලේයර් එක. මේ මැටි ලේයර් එක හින්දා රස්නෙ කොච්චර ආවත්, අවුව කොච්චර පෑවුවත්, හද රස්නෙ ආවත් එළියේ තියෙන රස්නෙ පාලනය කරලා තමයි ඇතුළට දැනෙන්නේ. එතකොට ඔයාට ඇතුළට එලා කූල් එකේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මැටි ලේයර් එක හින්දා අලුත් පෙනුමක්, ලස්සන පෙනුමක් නිවස ඇතුළට අරගෙන එනවා. ඉතින් මේ හැමදේමත් එක්කම ඔයා අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න ඕනේ. ඔයා අදම වහල මාරු කරගන්න ඉන්නවා නම්, එහෙමත් නැත්නම් අලුතෙන් වහල ගහන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා නම කියලම ඉල්ලන්න ඕනේ, රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා. ඒත් එක්කම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රටම එකට ජාතික වැඩසටහන ගැන. රට වෙනුවේ අපිට ගන්න පුළුවන් හොඳම තීරණය තමයි මේ වෙලාව රටම එකට ජාතික මෙහෙයුම, ජාතික වැඩසටහන, හානිකර මද්‍රව්‍ය භාවිතය, මද්‍රව්‍ය ජාවාරම් වගේම බෙදාහැරිම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගෙම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් මේ ජාතික මෙහෙයුම අපිට වැදගත් වෙන්නේ, මේකේ වැදගත් කාරණාව තමයි මේ මද්‍රව්‍ය වලට එරෙහි කරන සටන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් තියෙන වගකීමක් නෙවෙයි. දෙමව්

කතාව ගලව ගන්න පුළුවන් වෙන්නේ. වැඩි දෙයක් කරන්න නැහැ 19:24 කෝල් එකක් දෙන්න. මොකද මේ ඔයා ගන්න කෝල් එක ඔයාගේ සහෝදර සහෝදරය වෙන්න වෙනුවෙන් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ආදරණීය කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ කොයි කෙනා වෙනුවෙන් ගත්තත් ඔයා මේ කරන්නේ අපේ සමාජය වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් ගන්න යහපත් තීරණයක්. 19:24 කතා කරන හැම කෙනෙක් ගැන දන්නවනම්. ඒත් එක්කම මේ වෙලාවේ යන්න ඕනේ රසම රස කිරි වීදුරුවක් බොන්න. ඔයා කැමතිද මේ වෙලාවේ තේ එකක් බොන්න නැත්නම් කිරි වීදුරුවක් බොන්න? කැමතිද ඔයා? ඔයා කැමතිද? නැද්ද? එයා කැමති නැහැ. හැබැයි ඉතින් ටී එකක් උදේට බොන ටී එකක් කිරි වීදුරුවක් කියලා කියන්නේ දවස පටන් ගන්න හොඳ ශක්තියක්, එනර්ජි එකක්. ඉතින් ඒ බොන ටී එක, ඒ බොන කිරි වීදුරුව නිකම්ම බොන්නේ නැතුව රස, ගුණ, නැවුම් බව මේ හැමදේම එකට එකතු වෙලා තියෙන කිරි වීදුරුවක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ හින්දා තමයි ඔබට හැම වෙලේම පැල්වත්ත කිරිපිටි නිෂ්පාදනය ගැන මතක් කරන්නේ. ඔබ රස, ගුණ හැමදේම හොයන කෙනෙක් නම් ඔයා අදම මිලදී ගන්න ඕනේ පැල්වත්ත කිරිපිටි. උදේ 7:25

0: උදේ 7 වෙනි අරිතයි.
1: වෙලාව උපවිත ගින ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
3: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හඳහඩ බලා ගන්න.
5: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
6: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
5: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
6: වාසි නම මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
7: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
8: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට.
10: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය
11: ලකඩ ගෝල්ඩන් වොයිස්
12: අපි සොයන්නේ නුඹේ හඬයි.
10: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
11: ලකඩ ගෝල්ඩන් වොයිස්
10: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලකන මොමනින් දිස් අයි
11: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

උදේ 7 විනාඩි 36යි. මේ තමයි වාසනාවේ වෙලාව. මොකද මම එහෙම කියන්නේ ඊයේ ඔබ ටිකට් පතක් මිලදී ගත්තනම් ඔන්න 23 වෙනිදා බදාදා ටිකට් පතක් ගත්තනම් ඔන්න ලොතරැයි වල ජයග්‍රාහි අංක කියන වෙලාව තමයි මේ උදා වෙලා තියෙන්නේ ගන්න ටිකට් එක අතට. ගත්තද? ගත්තනේ. හරි. මුලින්ම කියන්නේ මහජන සම්පත 6319 වෙනි දිනුම් වාරේ ඉංග්‍රීසි අක්ෂරය G අංක බිඳුව අංක 1 තුන අංක තුන අංක 6 අංක බිඳුව. හරි. ඊට පස්සේ ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය L අංක 35 අංක 40 අංක 76 අංක 79. ඒ වගේම මෙගා පව ලොතරැයි පතේ ඉංග්‍රීසි අක්ෂරය I. හරි. ඉංග්‍රීසි අක්ෂරය I. ප්‍රසාද අංකය 13. ඊට පස්සේ තියෙනවා අංක 15, අංක 42, අංක 60, අංක 75. ධන නිධානය ගත්තම ඉංග්‍රීසි අක්ෂරය B, අංක 6, අංක 51, අංක 57, අංක 60. එතකොට හඳ හනට ගියාම ලග්නය වෘෂභ. හරි. අංක 8, අංක 13, අංක 39, අංක 41. අද සම්පත ගත්තොත් අංක 6, අංක බිඳුව, අංක 3, අංක 6, අංක බිඳුව, අංක 3, නැවතත් අංක 3, අංක 6, අංක බිඳුව, ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරය G, අංක නැහැ ඉංග්‍රීසි අක්ෂරය G. ඊට පස්සේ NLB ජයලතරය ගත්තම ඉංග්‍රීසි අක්ෂරය Y, අංක 2, අංක 3, අංක බිඳුව, අංක 7. සුබ දවසක්. කුම්භ ලග්නයත් එක්ක අංක 13, අංක 51, අංක 52. ඔන්න ඔය විදිහටම තමයි අපේ ලොතරැයි වල ජයග්‍රහී අංක සටහන් වෙන්නේ. විශේෂ දෙයක් කියන්න තියෙනවා. ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භක ලොතරැයි වුණේ ඔබ දන්නවා සෞඛ්‍ය සේවාවේ ඒ දවසල නිකුත් කරපු ආරෝග්‍ය ශාලා ලොතරැයි. ඉතින් එදා ඉඳන් ලොතරැයි නාමය සහ ස්වරූපය වෙනස් වුණත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් දායකත්වය ලබා දීම සමාජ මෙහෙවර අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ලබා දෙන මේ දායකත්වය තව තවත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ලොතරැයි මණ්ඩලය දෛනිකව දිනුම් අදිනු ලබන නවවෙනි ලොතරැයි සන්නාමය විදිහට ආයුබෝ ලොතරැයිය ඊයේ දිනේ වෙළඳපළට හඳුන්වලා දුන්නා. ඉතින් ආයුබෝ ලොතරැයි විශේෂත්වය තමයි සුපුරුදු විදිහටම වාසනාවන්ත ජයග්‍රහකයන් බිහි කරනා වගේම ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ උන්නතියට දායක වෙමින් ජීවිතයක් බේරා ගැනීමට අත්වලක් සැපයීම. තෑගි බෝවෙලා ආයු බෝවෙලා ආයු බෝලත රැයි තුළින් දිනුම් අවස්ථා 15ක් දිනා ගන්න ඔබට හැකියාව තියෙනවා. මම මතක් කරන්න කොහොමද ත්‍යාග රටාව තියෙන්නේ කියලා. ඉංග්‍රීසි අක්ෂරය විදිහට සියලුම අංක පිළිවෙලින් ගැලපුණොත් රුපියල් 105ක් හම්බ වෙනවා. අංක 4ක් විතරක් ගැලපුණොත් රුපියල් 50,000ක්. ඉංග්‍රීසි අක්ෂරයත් එක්කම අවසාන අංක 3 පිළිවෙලින් ගැලපෙනවා නම් 25,000ක්. ඒ වගේම අවසාන අංක 3 විතරක් පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 2,000ක්. ඉංග්‍රීසි අක්ෂරය සමග අවසාන අංක 2 පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 1,000ක්. අවසාන අංක 2 විතරක් පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 200ක්. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අවසාන අංකය පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 80ක්. අවසාන අංකය විතරක් ගැලපෙනවා නම් රුපියල් 40ක්. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක මුල් අංක 3 පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 25,000ක්. මුල් අංක 3 විතරක් පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 1,000ක්. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක මුල් අංක 2 පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 500ක්. මුල් අංක 2 විතරක් ගැලපෙනවා නම් රුපියල් 120ක්. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක මුල් අංකය පිළිවෙලින් ගැලපෙනවා නම් රුපියල් 80ක්. මුල් අංකය විතරක් ගැලපෙනවා නම් රුපියල් 40ක්. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරය විතරක් ගැලපෙනවා නම් රුපියල් 40ක් ඔබට දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔක්තෝබර් 12 වෙනිදා දිනුම් අදින දිනුම් ඇදීම ආරම්භ වෙන ආයුබෝ විශේෂ දිනුම් වාරය තුලින් සාමාන්‍ය ත්‍යාග රටාවට අමතරව මිලියනපති අංකයේ ගලපගෙන රුපියල් මිලියනේ ත්‍යාග, ලක්ෂපති අංක ගලපගෙන රුපියල් ලක්ෂපති ත්‍යාග, ඒ වගේම රන්කාසි අංක ගලපගෙන රන්කාසි රසක් දිනා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ජීවිතයට වාසනාව ආයුබෝ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔන්න නිකුත් වෙන්නේ. ඉතින් හැමදාම වගේ මතක් කරන්න ඕනේ ඔබ වියදම් කරන පුංචි රුපියල් 40න් ඔබ රටේ දායකත්වය වෙනුවෙන් රටේ සංවර්ධන වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. හරි, යන්න හදන්නේ වෙද මහත්තයා ළඟට.
හරියට අසනීප වෙනවා මේ දවස්වල. පේනවනේ අපේ ආසංක බ්‍රෝ හැමදාම අසනීපෙන්. අදත් නෑ, අදත් ඔය හොස්පිටල් එකට ගිහිල්ලා මං හිතන්නේ කොච්චර කිව්වත් අහන්නේ නෑනේ මේ ක්‍රිමිරජ් පෙයාවක් ගන්න කියලා. මේ දවස්වල වැස්සට තෙමෙන්න එපා කියලා අපි කිව්වත් වැස්සට තෙමෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන හිටියත් අනිවාර්යයෙන්ම අපිට වැස්සට තෙමෙන්න වෙනවා. අපි තෙමෙනවා පොඩ්ඩක් හරි. ඊට පස්සේ රාත්‍රි ඉති ගග කොහොමුණත් කමක් නැහැ. මේ දවස්වල ඔයාගේ ගෙදර ඉන්න මොනි වෙද මහත්තයා තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. ක්‍රිමිරාජ පේයාව ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වැල්මී පණියුගුරේ පොඩි හරි අපස්ථාවයක් දැනෙනවා නම් වැල්මී පණිය පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව නිෂ්පාදන රසක් තියෙනවා. හන්දි තෛලය, මුඛසෝදන, ක්‍රිමිරාජ සඳුන් පණිය, ඒ වගේම කුරුල ඇසු. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ඔබට මිලදී ගන්න පුළුවන්. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා කිසිම අතුරු ආබාධයක් ඒ කියලා බයක් සැකක් තියාගන්න එපා. එහෙනම් වෙලාවත් බලලා තව සින්දුවකට උදේ 7:42යි.

0: සිසීම එක තනි වෙලා
1: මේ හානජයි ලොකු පුතාගේ ශමුලිත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
2: මට බය ශමුලිත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
3: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
4: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛව ක්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මම හදන්නේ ඒක නවත්ත. ඈ? යාලුවකට? මේ ගඳු මාරු කරගන්න.
3: නෑ නෑ. චූටි යන්න වැඩට.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: කැලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamit vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamit vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීන් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: උදේ 7:49 දැන් වෙලාව. ඔයාට කවුරුර කියලා දෙනවද මේ මට ඔයා මගේ ඇස් දෙක වගේ කියලා? එහෙම කියලා දින කියලා දින. එයාගේ ඇස් දෙක හොඳයිද නැත්ද? එහෙනම් විශ්වාස කරන්න එපා. එහෙම කියන කෙනෙක්ගෙන් ඉස්සලාම බලන්නේ ඇස් දෙක හොඳට තියාගෙන ඉන්න කෙනෙක්ද කියලා. ඇස් දෙක පරිස්සම් කරන කෙනෙක්ද කියලා. මොකද ඇස් දෙක ගැන කියා කරන්නේ නැත්තම් ඇස් දෙක වගේ අපිව පරිස්සම් කරන්න බෑනේ නේද? අන්න ඒ හින්දා තමයි කියන්නේ ඇස් දෙක හැම දෙයකටම වඩා ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනේ කියලා. මොකද ඇස් දෙක කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට හම්බෙච්ච වටිනම තැග්ගක් නේ. හරිද? ඉතින් ඒ හින්දා ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන එක ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. නැත්තම් ඔයාටම කන්නාඩි දාන්න වෙන්නේ නැහැ. ඔයා හොඳට අහගන්න මම කියනද. හරිද? මේ හොඳම තීරණයක්. ඔයා ඇස් ගැන පරීක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ සැලකිල්ලෙන් ඉන්නවා කියලා කියන්නේ ඔයා ගන්න හොඳ තීරණයක්. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීය හැමෝගෙම ඇස් ගැන පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම්, ඇස්වල මොන හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳට අවධානයෙන් ඉඳලා මෙන්න මේ පණිවිඩය කියන්න. හරිද? එතකොට හරි, ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කියන්න. එතනට ගියාම ඔයාට පුළුවන් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම කරගන්න. හරිද? එතකොට එතන තියෙනවා දියවැඩියා සායන, ඊට අමතරව ග්ලූකෝම සායන තියෙනවා, ලමාක්ෂි සායන තියෙනවා, ඇස් කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගියංශ තියෙනවා. හරිද? දැන් අපි හිතන්නේ වැඩි හිටියන්ට විතරක් කියලා නේ මේ ඇස්වල ප්‍රශ්න. නෑ, පොඩි අයටත් තියෙනවානේ. නෑ, ඔයා පොඩි නෑ, පොඩි අයටත් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔන්න ලමාක්ෂි සායනත් එතන තියෙනවා. මෙතනට ගියාම මේගලන්ගේ සේවාවේ තියෙන විශේෂත්වය තමයි හරිම සුහදශීලී. හරිද? ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ, ඔයා මොකක් හරි ඇස සම්බන්ධ සැත්කමක් කරා කියලා. ඔයා ගෙදරට ගිය වෙලාව ඉඳන්, දැන් සැත්කම කරගන්න හොස්පිටල් එකට ආව වෙලාව ඉඳන්, හරිද, සැත්කම කරලා ගෙදර ගිහිල්ලා ඒ ගෙදර ගියාට පස්සෙත් ඔයා ගැන හොයලා බලනවා. හරිද? ඔයා කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, ඔයා වැඩ ටික කරගන්නේ කොහොමද, මේ හැමදේම ඒගොල්ලෝ එකින් එක කියලා දෙනවා. හරිද? එච්චරට ඒගොල්ලෝ සැලකිලිමත්, හරි සුහදශීලී. කෝල් එකක් කරන් බලන්න මම මේ කියන කතාව ඇත්ත. 0706 478 478 දැන් ගන්න එපා. දැන් මේ ෂෝ එකේනේ ඉවරුනාම ගන්න. 0112 785 858 මම මේ කියලා ඉවරුනාම කෝල් එක ගන්න. හරිද? 0706 478 478 0112 785 858. හරිද? එතනට යනවනම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි මේ හොස්පිටල් එක තියෙන්නේ. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි මම මතක් කරේ. මේ වෙලාවේ උදේ කෑම අරගෙන දෙන්නේ නෑනේ, තාම නෑ. හරි, ගන්න ඉන්නවනම් ඔයාට මේ වෙලාවේ මම යෝජනා කරනවා ඉන්දියාප්. හරි, ඉන්දියාප් එකට මොනාද, අලකරියක්? හරි, සම්බෝලයක්? පොල් සම්බෝල. හරි, හරිනේ, මැචින්නේ. හරි, හැබැයි මේ ඉන්දියාප්ප අලකරියක පොල් සම්බෝල කියන මේ මෙනු එක නිකන් කඩෙන් අපි ගන්නකොට ඒ රස ගුණ ඒ විදිහටම දැනෙන අවස්ථා තියෙනවද? නෑ නෑ නෑ, සමහරක් විට. හරි, සමහරක් විට දැනෙනවා නම් හොඳට හොයලා බලන්න. කුස්සියට ගිහිල්ලා විජේ නිෂ්පාදනය වෙන්න ඕනේ, අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. නැත්තම් නම් ওই රස ගුණ කියන එක එන්නේ නෑ. මොකද ගොඩක් වෙලාවට අපි කෑම රස කරන්නේ කෘතිම වර්ණක අඩංගු රසකාරක කෘතිම රසකාරක පාවිච්චි කරනවානේ. හැබැයි විජය නිෂ්පාදන පාවිච්චි කරනවා නම් ඒ කිසිම දෙයක් ඕනේ නැහැ. හරිද? තුන පහ එතකොට කහ ලුණු මේ හැම දෙම කුස්සියට උයන්න ඕනි කරන හැම නිෂ්පාදනයක්ම තේකොළ පැකට් එකේ ඉඳන් කෝපි පැකට් එකේ ඉඳන් හැම නිෂ්පාදනයක්ම තියෙනවා. හරිද? ඉතින් දේශීය නිෂ්පාදනයක්. ඉතින් ඒ හින්දා අදම ඔයා ඔයාගේ කෑම විල රස කරගන්නවා නම් විජය නිෂ්පාදන එකතු කරගන්න ඕනේ.

0: FM 93.7 Lakana Radio ITN
1: උදේ 7 විනාඩි 56යි.
2: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: උදේ 7:57 ටක්කාල මතක් කරන්න හදන්නේ ඩීප් ටෙක් ගැන. ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය, එතකොට ජලය ලබා ගන්න ඕනේ ගැඹුරු දවසකට ඔයාට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් සවිකිරීම තැන දක්වා ඔයාට අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දෙන්නේ ඩීප් ටෙක් විතරයි. ඉතින් ඔයා අදම ඩීප් ටෙක් එකට මාරු වෙන්න ඕනේ. නම් එක මතක් කරනම් 0777 73 74 ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන ගන්නකොට ඔයාට පුළුවන් කිරිපිටි, ඒ වගේම බටර්, අයිස්ක්‍රීම් මේ ඕනම නිෂ්පාදනයක් ගන්න. මේ හැම නිෂ්පාදනයකම කිරි රස, නැවුම් බව, සෞඛ්‍ය ආරක්ෂිත බව, ගුණාත්මක බව මේ හැමදේම තියෙනවා. ඉතින් ඒ හින්දා යෝගට් එකක් උනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරනවා නම් ගන්නවා නම් ළඟම තියෙන වෙළඳසැලට යන්න, එහෙමත් නැත්නම් සුපර් මාකට් එකට යන්න, නම කියලා නම බලලා තෝරගන්න ඕනි පැල්වත්ත නිෂ්පාදන.

0: උදෑසන විනාඩි 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

උදේ 8 විනාඩි 7යි. අපි දෙවෙනි පැයට ආවේ අලුත් පැයකට ආවේ. ඉතින් මේ පැයේ තවට කියන ගොඩක් දේවල් තියෙනවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ හැමදේමත් එක්කම. මේ පැය පටන් ගද්දි මට කියන්න හිතුණා. දැන් අපි මොකක් හරි වැඩක් කරනකොට අපිට ඒකට හරියන වැටුපක් ලැබෙන්න ඕනේනේ. නේ. ගොම අඬන්නපා. හරිද? ඒකනේ අපි පස්සේ කතා කරමු. මේ හැබැයි මේ ගෙදර නිකන් ඉන්නකොට නිකන් අපිට කවුරු හරි සල්ලි දෙනව නම් ඔයා මොකද කරන්නේ? ඈ? ගෙදර නිකන්ම ඉන්නවනේ. හරි. දැන් මෙහෙම කතාවක් තියෙනවා. මේ කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකෙක් ඉන්නවා. හරිද? එයාගේ බිරිඳට ගෙදර වැඩ කරන්න ළමයි බලා ගන්න විතරක් අවුරුද්දකට ඩොලර් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගන්නවා නම් කෝටි 7කට වඩා ගෙවනවා. ඈ? ඔව්. නෑ. අවුරුද්දකට. හරිද? දැන් හිතන්නකෝ සැමියා බිරිඳට එහෙම සල්ලි ගෙවලා ගෙදර වැඩ කරගෙන ළමයි බලාගන්නේ ඉතින් ලංකාවේ මේ හස්බන්ඩ්ලත් මේ ආදර්ශයට ගන්න ඕනේ. මේ ඇමරිකාවේ ව්‍යාපාරිකයෙක් ගැන තමයි මේ සෝෂල් මීඩියා වල මේ දවස්වල ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා මේ සම්බන්ධ. මේ කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා එයා කියන විදිහට එයාගේ බිරිඳ මේ ගෙවීම් කරන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන එක සහ ළමයිව ආදරෙන් හදා වඩා ගන්න එක අගය කරන්නලු. මම කොච්චර හොඳ සැමියෙක්ද කියලා. ඊට අමතරව බිරිඳ වෙනුවෙන් දැන් බිරිඳ ප්‍රෙග්නන්ට් වෙන හැම අවස්ථාවකම දරුවෙක් බිහි කරන්න ඒ හැම අවස්ථාවකම අමතර මුදලක් ගෙවනවා කියලා එයා කියනවා. හරිද? මේ වෙනකොට මේ දෙන්නට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. හරිද? ඉතින් පස්සෙනි දරුවත් ඔන්න ලැබෙන්න ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ තොරතුරුත් එක්ක අන්තර්ජාලයේ සමහර පෝස්ට්වල සඳහන් වෙලා තියෙනවා ඇගේ අවුරුද්දක ආදායම ඩොලර් මිලියනයක් කියලා. හොඳයි, ඉතින් ජොබ් එකක් කරන්න ඕනේ, ගෙදරට ලහම ඉන්නවා අපි. අපිට තවගේ හස්බන්ඩ් කෙනෙක්ගෙන. හැබැයි මං ආස නැහැ. මට නම් ජොබ් එකක් කරන්න ඕනේ යන්නේ. මට එහෙම නිකන් සල්ලි දෙනවට මං ආසද? ඔයා ආසයි. හරි. හැබැයි මේ සෝෂල් මීඩියා වල කියන කතා එක්ක මේ ගණන් හදපු විදිහට මේක කිසිම නිල මූල්‍ය වර්තාවකින් තහවුරු කරපු ඒවා නෙවෙයි. හරිද? නිකන් ඔය දාලා තියෙන්නේ. මේ කතාව ඇත්තක් වුණත් ඒ කියන තරම් විශාල මුදලක් ඇත්තටම ගෙවනවාද කියන එකත් තාම හරියටම තහවුරු වෙලා නැහැලු. නිකන් ගෙවනවා කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් රැකියාවකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ළමයි බලාගෙන ළමයි හදාගෙන ගෙදර වැඩ කරන බිරිඳකට හරිද මේ වගේ මූල්‍යමය වටිනාකමක් දෙන එක ගැන මොකද හිතන්නේ? හොඳයි අගේ කරන්න ඕනේ. හැබැයි ඉතින් හැමදේම සල්ලි වලින් මනින්නත් බෑ නේද? සල්ලි වලට ඒ අම්මා කෙනෙක්ගේ බිරිඳකගේ වගකීම් ඒගොල්ල කරන සේවාව මේ සල්ලි වලින් නම් මනින්න බෑ. මනින්නෙන්නත් එපා. එතන පොඩි අවුලක් තියෙනවා. ඒ හින්දා මනින්නෙන්න එපා. අගේ කරන්න මහ ලොකු දේවල් වලින් නෙවෙයි. දැන් ඔයා සැමියෙක් නම් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් ආදරය කරන කෙනාට නැත්තම් බිරිඳට හවසට යනකොට මොනාහරි පොඩි දෙයක් අරගෙන යන සමහරකට මහා ලොකු දේවල් ගෙනියනවට වඩා එයාට එයාගේ ආදරය වෙනුවෙන් එයා කරන කැපකිරීම වෙනුවෙන් මේ හැමදේම අගය කරලා ඔයා දෙන පුංචි දේ එයාට ඔය රුපියල් කෝටි ගණන් දුන්නත් වටින් නැති වෙන්න පුළුවන්. අර දෙන චූටි දේ තමයි වටින්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ ආදරය ඔප්පු කරන්න පුළුවන් ඔයාට. ඔන්න අද හවස හොඳ චාන්ස් එකක් තියෙනවා අරගෙන යන ආදරය වෙනුවෙන් චූටි දෙයක්. ඔයාට තවත් ආදරේ වැඩියෙන් ගන්න පුළුවන්. පොඩි ට්‍රික් එකක් කියලා.

0: லாகாண்ட ரேடியோ ITN
1: NLP ஹதஹன ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
0: දෙන්නේ මාරාතිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: அட்டாய் வினாடி தாகத்தாய் சுபோதய சனக்கோபட்
1: அனி எவில்லா
0: ஹிதன வேலாவட் எனேக நேவை மகே கிரமே நொஹிதன வேலாவக காகி ஹோ ஜீவிதேட் எனேக
1: கோம தேக
0: பலாபுரத்து வேலாவட் ஆவாம் கிசி அதியன்னே
1: அகியாக்னே
0: மம மே பய பய 24ம ஈயே ஓஃபெலா கியாட பாஸ்ஸின கல்பனா கரன எகத் தியனோ
1: மகத்
0: லங்காவே கீதேட வேலா தியனதி
1: මොකද්ද
0: අද උදේ නැගිටලත් කල්පනා කරලා එකපාරට වෙලා බලනකොට හතමාර
1: ආ ඒක තමයි ඉන්න බරක් උනේ ගීත ගැන කල්පනා කරගෙන
0: මන්ට ෂර්ට් එකක් දාගත්තා සරප්පු දෙයක් දාගත්තා ආවා දැන් සමා වෙන්න මේ ඔක්කොම ඇඳුම් ඇඳගෙන සරප්පු දෙයක් දාගෙන ආවා හරි
1: හරි
0: ඒ කියන්නේ අහස පොළව මෙව්ව වෙන්න කල්පනා කරනවා
1: මම
0: මොකද්ද මේ ලංකාවේ ගීතේට වෙන්නේ කියලා
1: බලන්නනේ
0: ගීතේක සැබෑ අයිතිය කාටද ගායකයාටද පදරචකයාටද නැත්තම් තනු නිර්මාපකයාටද දැන් අපිට මේක වැදගත් වෙන්නේ ගුවන් විදුලි නාලිකාවක් දුවන්නේ සින්දු වලින්
1: ඔව්
0: කවුරු හරි සින්දු දෙන්න බෑ කිව්වොත් අපේ නාලිකා දුවන්න බෑ කතා කරන්න පුළුවන් ඒ වුණාට සින්දු අහන්නනේ රේඩියෝ අහන්නේ
1: ගොඩක් ඒකනේ
0: ගොඩාක් වෙලාවට මුල් කාලේ නේද පැය ගණන් සින්දු විතරයි ඊට පස්සේ තමයි ඔය ටෝක් සෙග්මන්ට් එන්න ඇත්තේ
1: ඔව්
0: ඔයලා බලන්න පොඩ්ඩක් හරි ඊට පස්සේ විවිධ දේවල් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා જાතියක් ආවා කමර්ෂල්
1: ඔව් ඒතර ගොඩාක් කතා කරනවට මිනිස්සු කැමති නැහැනේ
0: ඔව් දැන් කොහොමත් රේඩියෝ නාලිකාවල සින්දු ඇහෙනවටයි කතා කරනවටයි වැඩිය ඇහෙන ඇඩ්වර්ටයිස්මන්ට්
1: ඔව්
0: එහෙමනේ ඒකට හේතුව ඉතින් වාණිජකරණේ වෙලා මගේ යාළුව එහෙම කියනවා මොනවාද මේ මොනවාද ඔය සින්දුරිය වැඩිපුර දා එහෙම දැම්මුත් පුතේ මේක වහලා නේ
1: ඔව් වහලා අපිට ගෙදර යන්න
0: ගුවන් විදුලියක රූපවාහිනියත් එහෙම පටන් ගත්ත කාලේ මොකක් හරි සින්දුවක් දානවා කාඩ් එකක් වගේ තියලා නේ
1: ඔව්
0: ඊට පස්සේ එලිමාන් ප්‍රසංගයක් වීඩියෝ කරගෙන ඇවිල්ලා ඊට පස්සේ නෝ මියුසික් වීඩියෝ දැන් අදටත් රූපයන් නාලිකා එහෙමයි ඉතින් මේ ගීතය කියන්නේ හරිම ප්‍රබලයි මේ ඔක්කොට වැඩිය අපේ හදවතට මාර එක වෙලාවකට ඖෂධයක් වගේ මොකද අපිට තියෙන ස්ට්‍රෙස් එක එහෙම රිලීස් වෙන්නේ මේ සින්දුවක් අහලා
1: සින්දුව කියලා කියන්නේ භාවනාවක් වගේ
0: ඔව් ඒ සින්දුව අහනකොට අපිට වැදගත් වෙන්නේ නැහැ මේ ගායකයාට මේකයිතිද පද රචකයාට මේකයිතිද මේක අයිති වෙන්නේ තනුව දාපු කෙනාටද
1: අපිට ඒව අදාළත් නැහනේ අහනකොට
0: ඒක අපිට අදාළ වෙන්නේ නැහැ හැබැයි මේක කාගේ හරි අයිතියක්නේ ගීපද ටිකක් ලස්සනට ලියවුනොත් තමයි ලස්සන සංගීතයක් මුසු වෙලා ඒකට හොඳ කටහඬක් තෝරගන්න තව වෙලාවකට හොඳ මෙලඩි එකක් ආවම ලස්සන වචන ටිකක් එනවා ඊට පස්සේ නේද මේකට හොඳ කටහඬ එහෙම නැත්නම් හොඳ කටහඬක් තියෙන කෙනෙක් හිතනවා ලස්සන වචන ටිකක් ලියවලා ඒකට තනුවක් දාගන්න ඔය කියන ඔය තුන්දෙනාම ඉතාම වැදගත්
1: ඔව්
0: කාවත් අපිට මේ අරමයි මෙහෙමයි කියලා බේරන්න බෑ රැවුලත් ඕනේ කැඳත් ඕනේ
1: ඒ කියන්නේ ගීතේ සම්පූර්ණ වෙන්න ඔය තුන අනිවාර්යෙන්ම ඕනේ
0: ඔව් බොහෝ දෙනෙක් මේ අද මේ දිවයින කතුවකී එක්ක මම මේ කතාව පටලගත්තේ මේක මේ මේක කියවුණාන් හරි මේ ගීතේක සැබෑ අයිති ඇත්තේ කාටද ගායකයාටද පද රචකයාටද නැත්නම් තනු නිර්මාපකයාටද යන්න පිළිබඳ බොහෝ කලක සිට අපේ රටේ පුළුල් සංවාදයක් තියෙනවා මේ දිවයින කතුවකී තියෙන බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ අහවල් ජනප්‍රිය ගීතේ අහවල් ගායකයා ගායනා කරන බැවින් ඒ ඔහුගේ බවය ඒත් ගීතේක පූර්ණ අයිති හිමිවන්නේ පද රචකයාට සංගීත නිර්මාණ ශිල්පියායි බුද්ධිමේ දීපල අයිතිය හිමිවේ එයාටත් හම්බ වෙනවා එසේනම් ගායකයාට ඇත්තේ ගායනා කිරීමේ අයිතිය පමණක්ද නැත්නම් ගායකයාට එහි ඇති අයිතිය කුමක්ද අප මේ සංවාද කරන්න ඕනේ කියලා කියනවා කොහොම නමුත් මේ සංවාදයේ හදිස්සියෙම වෙනත් මානයකට පීලි පැනලා තියනවා කියලාත් කියනවා බුද්ධිමේ දීපල පනති 25 වගන්තිය ප්‍රකාරව පිහිටුවා තියනවා බුද්ධිමේ දීපල කාර්යාලය අර තියෙන ACPOSL හරි අලුතෙන් බලපත්‍රයක් හරහා ගාස්තුවයි කිරීමේ ක්‍රමවේදය හඳුන්වා තියෙනවා. දැන් මේ ඇවිල්ලා මේ කොහොම හරි අයිතිකරුවන් වෙනුවෙන් කතෘ භාගයේ ගෙවීම සම්බන්ධව කතා බහක් තියෙනවා. රුපියල් 25000 ඉඳලා 125000 දක්වා අය කිරීම ක්‍රමවේදයක්. හරි? දැන් මේක අකුල ගත්තා වගේ අදහසකුත් තියෙනව නේද?
1: ඔව් ඔව් ඔව් ඔව්.
0: ඒ කියන්නේ ඒක තව ටිකක් කල් බලලා මොකක් හරි කරමු වගේ එක. මේක ආපු දේවල් ටික කියන යෝජනා. දැන් බලන්න ගීත ගයනවා නම් කොහේ හරි මේ ප්‍රිය සම්භාෂණවල පුද්ගලික සාද මංගල උත්සව සංගීත වාදනය කරනවා නම් රුපියල් 20000ක් දැන් මෙන්න මෙහෙම තියෙනවා. ස්ථානයක 100ට වැඩි පිරිසක් ඉන්නවා නම් රුපියල් 20000යි. 100යි 300යි අතර පිරිසක් ඉන්නවා නම් රුපියල් 30000යි.
1: හරි.
0: හරි.
1: හරි.
0: එතකොට 300ට වැඩි නම් රුපියල් 40000ක්.
1: දෙයනේ.
0: സജീവി പ്രസംഗങ്ങൾ മേക്ക് തവ വെടി കല്ല തീ മ്യൂസിക്കൽ ഷോ അകി മാറ ഗാന ബാൻഡ് കട വകി ഗാന കേ ദാംഗ ഓക മേമ
1: തേ അപ്പ സിന്ധു കേണ്ട വെണ്ടൈ ഗാൻ
0: ഓ ബലണ്ട ഓയ കതുവേക്കി തീന ലസ്സണ്ട് സാമാന്യൻ ലങ്കാവേ നഗരവദ പാരക വാഹനയൻ നവതാഗിന സിറ്റ്ന വിട നഗരസഭാവി നവി ടിക്കറ്റ് കട സല്ലി ഇല്ലൈ
1: ഓ
0: അതം വിട പോലീസിന്ദ പെമിന ദടയക്ക സൈ
1: ഓ ഓ ഓ
0: എലസമ ആണ്ടുവത് ജനതാവട്ട് അനേക വിധു ബസു ബതു ഗാല കീല മേ കതുവേക്കി തീന
1: ഹരി
0: സാമാന്യ ആണ്ടു ഇതിൻ ഇഗന ഓണ ആണ്ടുവക്ക ഏകട അദാലൈ
1: അദാലൈനെ
0: മേ മേ മേ മേവില്ല മേ മേവില്ല ഹൂ മേവില്ല ദണ്ടമത് റട്ടേ ഓയ മേ ഇന്ന രസവിന്ദനേ മൊട വെച്ച പരമ്പരാവ ഗന കീല തീന സിന്ധുവക്ക അഹന്നേ നേതി
1: അതത
0: കഥാ പുതാ കേവാന്നേ നേതി
1: അതതത
0: നേദ ഇഹേമ പിരിസഗുത് ഇന്ന രടക മേ അടുമ തരമി സിന്ധുവക് നിദാസേ അഹണ്ട ഹരി തിബ്ബ വടപിടാവ ഔറന്നേ നെത്താം ഹൊണ്ടൈ വഗേ അദാസ
1: ഓ ഏകത് നതി കരന്നേ പാനേ
0: ഓ മിയാനേ മേ ബുക്ക് ഷോപ്പ് എകട ഗീല പുതക് കരഗിന പുത് കീവന പരമ്പരാവത് ദെന്നെ
1: നേ
0: ഒഹേൻ കൊഹേൻ ഹരി അഹിച്ച സിന്ധുവക്കത് അഹന
1: ഓ
0: മേ ലഗദി മട ഹമ്മുണ സ്മോക്കിയോ ഹ ഹരി സ്മോക്കിയോ ഹമ്മുണാ പോപ്പുലർസ് കി സ്മോക്കിയോഗിങ് ഹെവ ദെൻ കോമദ മേ ലബിന പ്രതിചാര കീൽ യാകിന ഇസ്സര മട ബെന്ന ദെൻ മഗേ സിന്ധു ടിയാ വെടിപുര അഹന
1: അഹന
0: സ്മോക്കിയോ ലങ് വൻ ഇനാഡി 20ക് വിതര ഹിടി ആ വോയിസ് കട്ടെക് ഗണ്ട കൊല്ലോ കെല്ലോ വടകരഗിന സ്മോക്കിയോക്ക് ഫോട്ടോ ഗഹന ഹരി സ്മോക്കിയോ കിയന തരുവ ഓ
1: അനിഹരി
0: ലങ്കാവ ഇകേക പരമ്പര മേ ഗീതേ അല്ലഗത്ത തൻ തീ എക്കനെക് അഹനവ അപി ഗുണദാസ് കപുഗേ മഹത്യ തവ കെനെക് അഹനവ ചന്ദന ലിയനാറച്ചി മഹത്യ തവ കെനെക് അഹനവ സ്മോക്കിയോല തവ കൗറു ഹരിക്കോ മേ അപ്പേ ദെ മേ മേ മേ മേ മൊണ മൊണ മലത് ബോവിട്ടി അമലനേ മുഖത് മേ ദിവസം ട്രെൻഡിങ് തീയൻ സിന്ധു ഏ വകേ മിക്കന്നെ ജനറേഷൻ കീപയാക് എക്കേക തങ്ങള് ടച്ച് കല്ല തീയ ഇതി മേവ നിദാസ യഹാ ഹിട്ടു സിന്ധു തേവട്ട മേ വകേ കക്ക് കല യുതുദ വകേ തനക്ക് ഹെമോം പ്രശ്ന കരണോ നമുത് ഏ പത്തെങ്ക തമേഗുള സാധാരണയി കോമുണത് രസവിന്ദനയുടെ കാട്ടവത്ത് ഡിസ്റ്റർബ് കറണ്ട് ബേ അന്നേ കൈവരി എത്ര നീ മേ കഥ നടത്തുക.

0: එතන මඩරම් මේ සින්දු අහනකොට වොයිස් දෙක විතරයි වැදගත්
1: උනේ.
0: මේක එක්කෙනාට දැනෙන්න
1: තියෙන්නේ.
0: ඔව්. එහෙමයි කියන්නේ බෑ සමහර සින්දු වලට වචන දෙන පණ දෙන වචන දීලා
1: තියෙනවා. අපි ඊයේ පෙරේදා ඒ වගේ දෙයක් ගැන කතා
0: කරා. හම්මෝ. ඒ වගේ ලස්සනට හිතෙන මිනිස්සුන්ට නේද? ඉතින් කීයක් හරි හතුරු භාගයක් ගියාම මොකද?
1: ඒකනේ.
0: ලස්සන මෙලඩියක් කියන ජීවිතේට කාටවත් හිතෙන්නේ නැති නේ? ඒව ඇත්තට මේගොල්ලන්ගේ පුදුම හැකියාව. ඒවට යම් කිසි ගානක් ගෙවන එක අසාධාරණ නෑ නේද?
1: නෑ.
0: හා?
1: සාධාරණ.
0: 8:24

0: දැන් මේ සින්දුව මියුසික් කරේ සංක කියන්නේ සංකය ආදිත්‍යයි.
1: ඔව්.
0: සින්දුව ලිව්ව මේ ලස්සන වචන ටික ලිව්වේ.
1: හරි.
0: ITN එකේ අපේ හිටපු ජේෂ් නිවේදකයා දිල්ෂාන් පතිරත්න.
1: වාව්.
0: අපේ මිත්‍රයා.
1: ඒකත් අපේ.

0: පිරිවිජය මිරිස්කුඩු තුනපහකුඩු ගම්මිරිස් සහ කහකුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. තනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
5: සේවන සාධන අභිමානයයි රයිනෝ
6: ශ්‍රී ලංකාවේ අංකයේ රූෆින් සීලිම් ෂීට්
7: දැන් බලන්න අක්මාව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතාම වැදගත් අවයවයක්.
8: ඔව්.
7: හැබැයි අක්මාවට අපි දෙන වද තෙල් කෑම කනවා. පිටි සහිත ආහාර. ඇල්කොහොල්. මේ වගේ දේවල් අක්මාවට හොඳ නැහැ. අක්මාව දුකටපත් කරමින් අපි සතුටු වෙන. නේ?
8: ඔව්.
7: දැන් වෙරි වෙනවා කියලා කිව්වම සමහරව කියනවනේ ඩොපමයින් වැඩි වෙලා මාර ෆීල් එකක් ඇවිල්ලා දාඩිය දාලා ලා හොඳට හිනා වෙවි ඩාන්ස් මූඩ් එකකට ඇවිල්ලා වලි මූඩ් එකකට ඇවිල්ලා
8: චිල් එකේ
7: ඔව් ඩ්‍රින්ක් එකක් දාන්නේ ජොලිය ගන්න හැබැයි ඩ්‍රින්ක් එකක් දානකොට ඒ ජොලිය එක්ක ඔබට අමතක වෙනවා ඔබ එක පැත්තකින් නේද අක්මාවට අක්මාව දවසින් දවස නේ
8: ඔව්
7: ඒකේ
8: ලෙඩ වෙනවා
7: ඒකේ ඔව් මරණය දක්වා අරගෙන යනවා කිය ෆැටි ලිවර් ගොඩක් අයට තියෙන එක ස්ටේජ් 1 කියනවා 2 කියනවා 2 තියන අයට කියනවා ටිකක් දුවන්න එක්සයිස් කරන්න බයිසිකල් පදින්න 1 තියන අයට කියනවා මේක සාමාන්‍යයි ඉතින් අක්මාවට වද දෙන්න නැතුව හිටියානම් නේ
8: මේ මුකුත් නැහැ
7: මුකුත් නැහැ ඔය මත්පැන් කියන එක හරහා තව තව තියෙනවා තව පිළිකා කියයි හා ඊටසේ සෑහෙන දේවල් තියෙනවා හැබැයි ඔය දුම කියන එක ඒත් එහෙමයි
8: පෙනහලු ඉවරයි
7: මද්ද්‍රව්‍ය ගෑවුන තැන ප්‍රශ්නයක් එක්ක රණ්ඩුවක් නේ ජීවිත අවධානමක් සාමය කඩවීමක් ඒ නිසා රටම එකට ජාතික වැඩසටහනේ වැදගත්කම අපිට හොඳට දැනෙනවා උදේ හවස අපිත් එක්ක මේ හොඳට ඉන්න අය පොඩි ඩ්‍රින්ක් එකක් දාලා පොඩ්ඩක් මත් මොන හරි ගත්තට පස්සේ
8: වෙනස්ම චරිතයක්
7: වෙන සතෙක් ඉන්නේ අර ඇඟ ඇතුලේ ඉන්න නියම කෙනා එළියට
8: එනවා
7: ඊට පස්සේ සමහර විට ජීවිත හානියකින් තමයි වැඩි ඉවර
8: වෙන්නේ
7: ඒ නිසා ඊටත් එහා ගමුකෝ දැන් මානසික වශයෙන් කායික වශයෙන් වෙනනේ පෞල් සංස්ථාව ඇතුලේ ඉන්න පුළුවන් සමාජය ඇතුලේ ඉන්න පුළුවන් ඒ කඩා වැටීම.
8: සමහරක් විට තමන්ගේම සහෝදර සහෝදරියෝ අඳුරගන්නේ නැති අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම කියන්නේ ඒගොල්ලන්ට අපි අවස්ථාවක් දෙමු, කාලයක් දෙමු, ඒගොල්ලන්ගේ හීනවලට යන්න ආපහු ශක්තියක් දෙමු. ක්‍රීඩාවට, අධ්‍යාපනයට, යහපත් ජීවන රටාවකට ඕන දිරිවත් කරමු. සංගීතයට යමු කරන්න ඕනේ. මේ දවස්වල පොඩ්ඩක් සංගීතයට යමු කරන්න තිබුණේ නේද?
7: කවන්නේ
8: දැන්
7: මම දැන් හොඳට ඔය බැහැලින එන්නවල්ලි අපි බෝලාතක් ගහන්න එන්නවල්ලි අපි කැරම් මතක් ගහන්න කිව්වොත් එහෙම එක පාට බෑ මල්ලි එන්න අපි බලමු කියලා ෆිල්ම් එක හා අපි ආදරණීය තරුවක් බලමු
8: හෙල්මට් එකක් එහෙම දාගෙන වගේ දෙයක් කියලා කියනවා
7: ඔව් ගුටි හැම එහෙම බෑ එක පාරට බෑ මේක
8: බෑ
7: යාව ක්‍රමයෙන් මෙතනට ගන්න ඕන හා
8: ඒක තියෙන උගලන්ගේ අතේ
7: ඔව් 1927 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. හොඳට කාලා ඇඳලා ඉන්නකොට නේ අපිට මේ තව කෙනෙක් කාලා ඇඳලා ඉන්නව දැක්කම පොඩි මෙව් එකක් තියනවා කියලා කියනවනේ.
8: හා
7: ගොඩක්
8: සමහරවිට බලාගෙන ඉන්න බෑ.
7: ඔව්. හැබැයි මෙහෙම හැමෝගේම ආශාව තියෙන්නේ හොඳට කාලා ඇඳලා ඉන්න තමයි. ඒ නිසා තව කෙනෙක්ව කපාගෙන තව කෙනෙක්ට නේ කකුලෙන් ඇදගෙන මේ ගමන ඉස්සරහට යන්න උත්සාහ කරන්න. අඳිනවනේ කොහොමද? කන බොන එක ගැන කොහොමද? වේලක් කර වේලක් කරන මිනිස්සු ලංකාවේ ඉන්නවා.
8: ඉන්නවා. දවසට මේක වේලක් කරන මිනිස්සුත් ඉන්නවා.
7: දරිද්‍රතාවය කියන එක අපේ රටට මේ අමුතු මාතෘකාවක්
8: නේ. නේ.
7: අද දවස ගත්තත් එහෙමයි. මේක අතීතයේත් එහෙමයි. ඉස්සර නම් මෙහෙම කතාවක් තියෙනවා. ඉස්සර මිනිස්සු හොඳට කාලා ඇඳලා හිටියා කිය. සාපේක්ෂව දැන් තියෙන ආර්ථික රටාවන් එකේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආහාර කියලා කියන්නේ කෙනෙක්ගේ අයිතියක්. ඒතකොට යාට සමබර ආහාර වේලක් නේ. සමබල ආහාර වේලක්. කියන කිතාම වැදගත්. ඉතින් ඕක සමබර නැහැ, සමබල නැහැ. මොකද ඕකට අතරහුව වෙන එකක් තමයි ගන්න.
8: ඔව්. ඒ වෙලාවට පොඩ්ඩක් බඩපුරව ගන්න කනවා.
7: ෆාස්ට් ෆුඩ් නේ, ෂෝටිස් කියලා කිය.
8: ඔව්.
7: දැන් බඩගින්නක් හැදුනොත් කැන්ටින් එකට ගියා මිනිස් කිරියයි රෝල් එකයි. ශරීර සෞඛ්‍ය කියන්නේ ඒ කිසිම වගක් නැහැ. බඩගින්න විතරයි නෙවෙයි. ඒ නිසා රසකාරක වර්ණක වගේ දේවල් වලට අපි අබ්බැහි වෙන්න එහෙම නැත්තම් පෙළඹෙන්න තියෙන අවස්ථා වැඩි. විජේ නිෂ්පාදනය නම් මතක් කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය. ඔය ගොඩාක් අය පිළිගන්න එකක් තමයි අනෙත් කුළුබඩු එක සංසන්දනය කරනකොට විජේ නිෂ්පාදන වල ටේස්ට් එක හොඳ ටේස්ට් එකක් තියෙනවා කියන එක. 8:34

0: කලින් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: උදේ 8:46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: 8:41 වෙලා අරුන් දෙන්න එකතු වෙලා අපිට ෂොට් එක දෙන්නයි යන්නේ.
5: මොකුන් දෙන්නද?
7: අපේ ජීවිතවල සමහර තැන්වල අපිට එහෙම හිතෙනවා මෙන්න මෙහෙම තැන. මං කියන්න. ඉස්කෝලේ කියලා ගම්. ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙටුයි DHP.
5: හරි.
7: ඩිපියුටි එක්කෙනයි හෙඩ් ප්‍රිෆෙටු.
5: ඔව්.
7: ඒ දෙන්න හොඳ බ්‍රැකට් එක හොඳ ෆිට් එකේ ඉන්නවා. අපිට එහෙම හිතෙනවා. එහෙම නැත්නම් අපි හිතමු කොහේ ටීම් එකක ස්පෝර්ට් කරන ක්‍රීඩා ටීම් එකක. ස්පෝර්ට් කරන ක්‍රීඩා ටීම් තමයි. ඒකේ කැප්ටන්ුයි වයිස් කැප්ටන්ුයි.
5: හරි.
7: ඒ කියන්නේ මම මේ හැමදෙස්සම කියන්නේ බලවත් බලයෙන් නේද වැඩි දෙන්නේ. මැනේජර්යි ඇසිස්ටන්ට් මැනේජර්.
5: හරි.
7: කියන්නේ ආයතනයක් ගමු අපේ කියලා අපි නියන් අපි ගමු අපි එක්ස් නැමැති ආයතනයේ වැඩ කරන.
5: ඔව්.
7: ඒ එක්ස් නැමැති ආයතනයේ මැනේජර් සහ ඇසිස්ටන්ට් මැනේජර්. එහෙම නැත්නම් මැනේජ්මන්ට් එකම. කියන්නේ බලය තියන අය ඔක්කොම එකතු වෙලා එකතු වෙන ඔව් එකතු වෙනකොට සෙසු අය ටිකක් කැමති නැහැ.
5: ඒ නිසා
7: ඔව් එනිසා ඒ අය අතර ප්‍රශ්න තියෙන තරමට පහල හරි සේෆ්.
5: ඔව්.
7: එහෙම ගතියක් තියෙනවා.
5: ඔව්.
7: ඔගේම අනිත් පැත්තක් තියෙනවා.
5: මොකද?
7: පහල සේවකීන් කුලල් කා ගන්න තරමට.
5: හා?
7: කා ගන්න තරමට මැනේජ්මන්ට් එකට වාසි. ඔක ආයතන එක ඇප්ලයි කරලා ගත්තම ඕගලන්ට හිතරේදි ඔව් ඔව් අපේ එකත් එහෙම. මේ වාහනයක බස් එකේ යනවා අපි හන්. ඔව් ඔව් අපේ බොසුත් එහෙම.
5: වැඩි හිනාවක් යනවා ඉතින් මතක්
7: වෙලා. හැම වෙලේම අපිව කොටවලා මෑන් ගොඩ දා ගන්නවා මෑන් කිව් වැඩ ටික. හරි. චීන ජනාධිපතිතුමයි මේ ඇමරිකානු නායකයයි ඔන්න හෙට අනිද්දා. ආ හෙට නෙමෙයි. ඊයේ හම්බුණා.
5: ආ.
7: හරි. දැන් අනිත් රටවල් බලාගෙන ඉන්නේ. ආ මුන් දෙන්න එකතු වෙලා අපිට වැඩේ තින්නේ. මේ බලවතුන් දෙන්න. හරි. ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයින් දෙන්න.
5: හරි.
7: එතකොට මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග કૃතිම බුද්ධිය ගැන මෙතනදි කතා කරනවා. වෙළඳාම තායිවානයේ ඇතුළු මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ දෙරටට බලපාන කරුණු රැස සාකච්ඡා කරන විදේශ මාධ්‍ය මේ ගැන හැගහගෙන ඉන්නේ. එතකොට මේ චීන ජනාධිපති ෂින් ජින්පින් එයාගේ බිරිඳත් එක්ක මේ පාර
5: ආවේ.
7: එතකොට ට්‍රම්ප් මෙයාව පිළිගත්තා. ඉතාම හොඳින් අර අපි කියන්නේ හරසරි මහත් හරසරි.
5: හරි.
7: එතකොට අද 24 දවල මන්දිරි පිළිගැනීම උත්සවය වෙනම තියෙනවා.
5: ආ.
7: ඒ කියන්නේ මේ වෙනකොට අපේ වෙලාවත් එක්ක ගත්තා මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා තව තියෙනවා මේ අහගන්න. ජනාධිපතිවරයා පිළිගැනීමේ තව උත්සවයක් තියෙනවා. හමුදා ගුවන් පාලමක සිට හමුදා නිලධාරීන් 500ක් විතර සහභාගි වෙන අංගයක් එක්ක තමයි තියෙන්නේ.
5: ෂා.
7: පුළුවන් තරම් වැඩ ටිකක් පෙන්නනවා.
5: තියෙනවා.
7: හරි. ඉතින් මේ දෙන්නගේ හමුවීම ලෝක ආර්ථිකයට සහ මේ වෙලාවේ මේ යුදමේ වාතාවරණයන් සියල්ලට කොයි විදිහේ බලපෑමක් ඇති කරයිද කියන එක ගැන ලෝකේ කතා කරමින් ඉන්නවා. ඉතින් මේ දෙන්න හම්බෙන එක අපි වගේ රටවල් වලට වැදගත්. එක පැත්තකින් චීනය අපිට ඉතාම හිතවත්. ඇමරිකාවත් අවුලක් නැහැ. ඇමරිකාව පිටත කිහිම නරකක් නැහැ. ඔය ආර්ථික යම් යම් ඔය ටැක්ස් අනම්මනම් ගැන පොඩි කතාවක් තිබ්බා. ඒක ලිහිල්ුණා. රජයේ කතා කරලා මේ හැම රටකම නේද අපිට තියෙන්නේ බොහොම මේ කියන්නේ මධ්‍යස්ථ උපේක්ෂාවෙන් අපි දිහා බලනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් අපි බලාගෙන ඉන්න රටක් විදිහට ලොකු අයියලා හැම හම්බෙනකොට අපිට මොනවද ඒකෙන් පොඩි කෑල්ලක්
5: හම්බෙන්නේ. අපිට මොකද වෙන්නේ කියලා.
7: ඔව්. ඉතින් මේ බලමු ඉදිරි දින කීපෙදී පැය කීපෙදී ලෝකයේ සම්බන්ධ තීරණාත්මක තීන්දුව කීපයකට ඒගොල්ලෝ එන්න නියමිතයි කියලායි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ. 7:45 කිව්වේ මීට පැයකට කලින්.
5: දැන් 8:45.
7: දැන් 8:45. උදේ කෑම තාම ගවාගත්තේ නෑනේ.
5: නෑ.
7: බඩගින්නේ තාම.
5: බඩගිනේ
7: නෑ. ඒ දෙටි එකවත් ගත්තේ නෑ.
5: වෙලාවක් උන්නේ නෑනේ මෙයා බලන්නකෝ. අයියෝ අනිකක් ඕන්නේ නැති විදියට හිනාවෙන්නේ.
7: සාමාන්‍යයෙන් කාලා බීලා හොඳට ඇවිල්ලා නම් ඉන්නවා. හොඳට කාලා ඇවිල්ලා කියනවා මේ මම මුකුත්
5: කරන්නේ මම ඩයට් කරනවා
7: මේ කන්නවත් වෙලාවක් නැහැනේ කියලා කියනවනේ ඒ හොඳට කාලා වීලාපුවයි 8:45 පැල්ලොත්ත කිරිතේ එකක් ලංකාවේ අපේ රසේ ලෝකෙටම මම කෑ ගහලා කියන්න පුළුවන් මේ අපි බොන්නේ උදේට දවස පටන් ගන්නනේ පැල්ලොත්ත

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සවලෝත්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සතියේ දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ජේක්‍යා සුරකිමු මගතොට. ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය වීරකැටිය
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
8: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
9: මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
10: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමා

0: ඇවට දිනා මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: උදෑසන 8:54යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ ගිනිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: දින පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබටින් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විලාමු දින අවයයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. ධන නිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගිනලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ බස්නාහිර සබරගම්ව මධ්‍යම වයඹ පළාත් මූලික කරගනිමින් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බෙංගාල බොක්ක ගැඹුරු පීඩන අවපාතයෙන් ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද සුළං ප්‍රවාහය හේතුවෙන් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් නිර්මලාගඟේ ජල මට්ටම් පිළිබඳ පරීක්ෂාවෙන් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඉදිරිපැය 24 තුළ පස්ගොඩ, කොටපොළ, පිටබැතර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කමරුපිටිය සහ තේහකට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිර්මලාගඟ පිටාරතැන්නට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ අවධානයෙන් සිටින නිසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ අමෙරිකා සංචාරයේදී විශේෂ පිළිගැනීමක් හිමිුණා. ජොයින්ට් බේස් ඇන්ඩ්‍රූ කඳුරේදී ඔහු පිළිගැනීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යව එක්ව සිටියා. 1962 වසරෙන් පසු අමෙරිකා ජනාධිපතිවරයෙකු විදෙස් නායකයෙක් මෙම කඳුරේදී පෞද්ගලිකව පිළිගත් පළමු අවස්ථාව මෙයයි. රතු කාපට් මගින් චීන ජනාධිපතිවරයා කඳුරට පැමිණ තිබෙනවා. දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට මෙම සංචාරයේදී කටයුතු කරන බවයි අමෙරිකා වාර්තා සඳහන් කළේ. චීනයේ ඉරිකින්ගත්වය පළ කර තිබෙනවා. එම ගිවිසුම නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සීරුවෙන් ලක

0: පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමිනත මහා මන්දිරේ.
1: ඇත්තනේ කතාව.
0: ඒ කතාවෙත් එක එක අයට අනුව එක වෙනස් වෙන්න පුළුවන්. සමහර හොඳ නේද? හොඳ හොඳ ලස්සනට ගෙවල් දොරවල් හදලා හොඳට සතුටින් ඉන්න පවුලුත් ඉන්නවනේ. නේද? ඉතින් ඒක පොඩක් අපි ඒක අපි එක එක විදිහට බලමු ඒ සින්දුව දිහා. ලස්සන සින්දුවක් මේ පැය පටන් ගන්න. ටිකක් අපි ඈත අතීතයට ගියා. ඒක අර මුල් පටිගත කිරීමක සින්දුවක්. ඉතින් එහෙම එකක් වුණත් උදේට හැෙනකොට හරි නේද? අමුතු හැඟීමක්
1: එනවා. එනවා.
0: ඉතින් ඔය පිදුරු සෙවිකල වහලවල් දැන් ඇත්තටම නැති තරම්. එහෙම තියනවා නම් ඉතාම සීමිතයි. ආයෙ ඉතින් ගමකට යන්න ඕනේ. මේ ගමක වුණත් පොල්ලතු පැලක් එහෙම දැන්
1: දකින්නේ.
0: ටිකක් කලාතුරකින්. දැන් ඉතින් අර අර මොකද්ද අර අමානෝද මොකද්ද ෂීට් එක දානවා නේ. රයිට් ඔයි කොහොම වුණත් ගෙයක් හදනකොට හැමෝගෙම හීනේ තමන්ගේ ගෙදර හැම අඟලකම නේද? ප්‍රමිතිය. සාමාන්‍යයෙන් අපි කියන්නේ අර අපි කියන්නේ අත්තිවාරමේ ඉඳලා හැමදේම තමන්ගේ ඇස් දෙකෙන් දැකලා තමන්ගේ අත් දෙකෙන් සමහරට ගේන්නේ. සිමෙන්ති කොට්ටේ පවා ගේන්න තමන් යනවා. බාසුන් නැහැට සල්ලි දීලා යාව යවන්නේ නේ.
1: ඔව් ෂුවර් නේ.
0: ඒ කියන්නේ ඔබට ආදරේ තරමට ඔබට වෙන කවුරුත් ආදරේ නැහැ. ඔබ ගැන සැලකිල්ලක් නැහැ. ඔබේ හැම රුපියලක්ම ඔබ හම්බ කරපු විදිය දන්නෝ. ඒ නිසා ඔබේ හැම වියදමක්ම නේ ඔබට ඒක ඔබේ මහන්සිය ශ්‍රමය මේ ඔක්කොම එක්ක බැඳිච්ච දෙයක්. දැන් වහලයක් ගහනකොට අපි හැමතිස්සෙම කියන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දාන්න කියලා. මේ පැය පටන් ගන්නකොටත් අපි මතක් කරනවා. ඔන්න ඉතින් මේ දවස්වල වහිනවා. උදේ වහිනවා වැහිල්ලා කද හරි පුදුම වැස්සක්. දැන් උළු වහල තියෙනකොට ඔය වහිනකොට හරහට එහෙම වහිනකොට නිකන් පොඩි පින්න වගේ ගතියක් එනවා ගේ ඇතුළට.
1: ඔව්.
0: දැන් සිවිලිමක් එහෙම ගහලා නැත්තම් රෑට එකපාරට නිින්දෙන් දැන්නෝ නිකන් පොඩි වතුර මලක් යට ඉන්නවා.
1: හරි. කවුද මේ මූණට වතුර හින්න කියලා බලනවා.
0: පොඩි ඒක ඒකෙත් පොඩි මෙවයක් තියෙනවා. හැබැයි ඉතින්
1: දිගින් දිගටම බෑනේ නේ.
0: බෑනේ. හරි. වහලේ ඔයා බාර දෙන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකට. මොකද මේ දවස්වල වදන්නා ලංකා වැඩිම අලවියක් තියෙන ෂීට් එක. දැන් මේකේ උඩු පැත්තේ තියෙන ජලවිකර්ෂක ආලේපනේ, ඒ කියන්නේ ඔය ඇත්තම කියනවා නම් අර නෙළුම්කොලේ තියරිය ඔකේ තියෙන. ඒ තාක්ෂණය තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. නෙළුම්කොලේට වතුර ටික වැටිච්ච ගමන් ඉක්මනට ඉවත් වෙලා යනවා. ඒ වගේ ජලවිකර්ෂණ ආලේපනේ තියෙන නිසා මේ ෂීට් එකට වතුර වැටුනම ඒක ගොඩක් වෙලා රැඳින්නේ නැහැ සහ ෂීට් එක පෙඟෙනකන් නේද බදලා අල්ලන්නේ නැහැ වතුර ටික. ඉක්මනට ඉවත් වෙලා යනවා. අනිත් පැත්තේ තියෙනවා මැටි ලේයර් එක. ලස්සනයි. ඒ වගේම ඕකේ හීට් එක කන්ට්‍රෝල් කරනවා.
1: ඔව්. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට හැම වෙලේම කියන්නේ ළඟදී වහල මාරු කරන්න ඉන්නව නැත්නම් මහලු මේ
0: මහලු නෙමෙයි
1: වහල
0: මහලු කරන්න. ඔව් මහලු වහලකට තමයි.
1: මහලු වෙනවනේ වහලනේ. රයිනෝ නෙවෙයි නම් පාවිච්චි කරලා තියෙන්නේ මේ වෙද්දි වාගේ වහල ගන්න දෙයක් නැහැ. මාරු කරන්න. අදෝ මාරු කරන්න. අපි කියනවට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක පාවිච්චි කරලා බලන්න. ඔයා අපිට හෙට කෝල් කරලා තෑන්ක්ස් කරනවා. අනේ ඔයගොල්ලෝ හොඳ පණිවිඩයක් අපිට කිව්වේ කියලා. ඔළුවේ සැනසීම නැති කරගන්න එපා. අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාගන්න.
0: හරි. එහෙනම් අපි මේ පැය පටන් ගන්නවා. අඳුරු අහසට හුදකලා ජනේලයක් අස හැන්දෑවකට හමුණු උලඟත් අහනවා මින්නේ. අදත් තනියමද කියලා. මේ මට ඇසත් එක හම්බෙච්ච ලස්සන කවියක්. කවි සිතුවිලියෙන් පහල වෙනවා මේ වගේ වෙලාවක. වහින කාලෙට නේ. හැබැයි ඉතින් හොඳ කවියෙකුට වහින්න ඕනේ නෑ ලියන්න. හොඳ කවියෙක් අපි වහගෙන ඉන්නවා අපිට කියන අයිවන් අපි කවි.
1: එහෙනම් ඉතින් කවි ලියලා නෑ අපි.
0: නෑ. සමහර කෙනෙකුට සමහරට නේද බීර වීදුරුවක් වෙන්න පුළුවන්. සමහරට ප්ලේන් ටියක් කොෆි එකක් වෙන්න පුළුවන්. සමහරට හොඳ ටී එකක් වෙන්න පුළුවන්. කොෆි එකක් නම් මතක් කරනවා විජේත.
1: විජේ
0: කෝපි. ඒ වගේ විජේතේ. සිටසියක් මේ අපේ රටේ නිෂ්පාදනයක් විදිහට දැන් ලෝකෙට ගිහිල්ලා තියෙන ප්‍රොඩක්ට් එකක්. හරි. එහෙනම් අපි මේ පැය පටන් ගන්නම් මේ සින්දුවෙන්.

0: උදේ 9 වෙන 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011 286 1031 011 286 1011 ශනික ඇමතුම් 19,600.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 September 25 සිට 30 වන දා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට

0: නවයයි විනාඩි 23යි වෙලාව. අපි යන්න සූදානම් වෙන්නේ ටේකියා වැඩසටහන අද පැවැත්වෙන පාසලට. පාසලක් එකක් නෙමෙයි, පාසල් ගණනාවක් නේද? දකුණු පළාතේ පාසල් කේන්ද්‍ර කරගෙන මේ දවස්වල ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ගීතිෂේ රැවිල්ල ඉන්නවා අපිට තොරතුරු කියන්න.
1: සුබ උදෑසනක්.
2: ආයුබෝවන් සුබදාසනක් අසංක අනුව ඔබ දෙපළටම. ඉතින් අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට. අපි හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරාගෙන තිබෙන්නේ. ඉතින් රාජපක්ෂ විද්‍යාලය අවට දූදරුවන් අද උදෑසන සිට මේ විද්‍යාලයට පැමිණෙමින් සිටින්නේ. රාජපක්ෂ විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී අපි රථවාහන මාර්ගනතුරු සංදර්ශනය පැවැත්වුණ අසංක. ඉතින් හින් අනතුරුව මේ දූදරුවන් අපි අද දවසේදී ජෝර්ජ් රාජපක්ෂ මන්ත්‍රණශාලාවට කැඳවාගෙන ආවා. එහිදී තවදුරටත් මේ දූදරුවන් දැනුවත් කිරීමට නියමිතයි මාර්ගනතුරු සම්බන්ධයෙන් රථවාහන මුලස්ථාන මගින් සංවිධානය කළ තිබෙන රථවාහන දේශනයට ඔවුන් දැන් අපි කැඳවාගෙන ආවා මේ සම්මන්ත්‍රණශාලාව තුළට. ඉතින් එහිදී තවදුරටත් මේ දූදරුවන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා නිසියාකාරව මාර්ගයට ගියාට පස්සේ රේණියාමක ශිෂ්‍යයෙකු වශයෙන් කටයුතු කරද්දී කොහොමද නිවැරදි ආකාරයෙන් හසුරවන්නේ කියන කරුණු සම්බන්ධයෙන් මේ දූදරුවන් ප්‍රායෝගිකව පුහුණු කිරීමත් අද දවසේදී සිදු කරනු ලබනවා. එවැගේම තමයි මේ සහභාගී වෙන සියලුම දූදරුවන් සඳහා වටිනා සාධක පත්‍රයක් ලබා දීමටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විදිහට අපි කටයුතු කළ තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සාතික කරන ලද ජනාධිපති අත්‍රේකලේකම්තුමාගේ අත්සනින් සාතික කරන ලද එවැගේම තමයි රථවාහන මූලස්ථානයේ ගරු අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සාතික කරන ලද එතෙකම තව

0: හොඳම උදාහරණ විදිහට තෝරාගෙන තිබෙනවා. උන් හරහා මේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙනුයි වැඩසටහන් මාලාව අපි සූදානම් කළ තිබෙන්නේ. දැන් මේ වන විට අතිසාර්ථක වැඩසටහන් 24ක් අපි ඊයේ දවස් වන විට නිමා කරා. දැන් අද 25 වන වැඩසටහන මේ විදිහට උදැසන ආරම්භ කළේ. එදින හත දවසේ මේ ආකාරයෙන් මේ වැඩසටහන පැවැත්වෙනවා. මේ ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. වගේම තමයි 19:90 සුවසරයේ ගිලන්රත් සේවයත් අද දවසේදීත් අපිත් සමගින් එකතු වෙලා හිටියා. ඉතින් මේ විදිහට හත දවසේදී මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වුණා. අපි සූදානම් තවත් තොරතුරු කියන්න තවත් අවස්ථාවක අපිව සම්බන්ධ කරගත්තට පස්සේ බෙහෙන්නි ස්තුති අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට. අපි සමු ගන්නවා හම්බන්තොට බීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ ඉඳලා.
1: බොහොම ස්තුතියි. අපි ගීති ශේරේක කතා කළේ අද ටේකියා වැඩසටහන ගැන තොරතුරු කිව්වේ. ඉතින් මේ පාසල් දනුවන් දැනුවත් කිරීම කියන කාරණාව ඉතාම වැදගත් වෙන්නේ. ඒ අය තමයි මේ පණිවිඩයේ ගෙදරට අරගෙන යන්නේ. ගෙදර වැඩි හිටියන්ටනේ සාමාන්‍යයෙන් තාත්තලා හැම දුවලා පුතාලා කියන එකක් ගැන පොඩි මේකක් තියෙනවනේ.
2: අවධානය පොඩ්ඩක් දෙනවා නේද?
1: පාරට වාහනේ ගන්නකොට නේද? තාත්තේ මරිස්සමේ හැමින් යන්න කිව්වොත් ඒක පොඩ ඔළුවේ වැඩ කරනවා.
2: ඔව්.
1: ඊට අමතරව මේ වැඩසටහනක දැනගන්න දේවල් නේද අනාගතයට යායට අවශ්‍ය වෙනවා. 9:26 වෙලාව අපි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකේ මතක් කරන්නම්. ඔයාගේ ඇහැ සම්බන්ධ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙන තැන ලංකාව. දැන් ගොඩාක් වෙලාවට අපි කියනවානේ සෞඛ්‍ය පහසුකම් මතින් ඉතාම ඉහළ තැනක තියෙනවා කියලා. මේ රජයේ අනුමත ආයතනයක් විදිහට මෙතන ඔය ප්‍රමිතිය කියන එක විශේෂම වැඩක් කරනකොට ශල්‍යකර්මයක් වගේ කරනකොට අපිට සෑහෙන හිතන දේවල් තියෙනවා. ගාන ලොකු ගණන් දුන්නත් සමහර තැන් තියෙනවා වැඩේ හරියට කෙරිලා නැහැ. මෙතන ගානත් ඉතාම සාධාරණයි. ඒ වගේම ඔයාට ඉහළම සේවාවක් ලබා දෙන්න ලෙන්ස් ටෙක් කණ්ඩායම සූදානම්.
2: ඉතින් ඔයාගේ ඇහක් වගේ පරිස්සම් කරලා දෙන එකම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියලින් කතා කරන්න. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට 0706 478 478 0112 885 858 කියන නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න. ඔයාගේ හරි ඔයාගේ ආදරණීයන්ගේ හරි ඇස්වල පෙනීමේ හරි ඇස්වල හරි මොනා හරි පොඩි වෙනසක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ටග්ගලේ ගලන්ට කතා කරන්න.
1: උදේ 9:26.

0: නවය විනාඩි 30යි. තාක්ෂණය කොච්චර අරුම පුදුමද කියලා කියනවා නම් මේ වෙලාවේ චීනය කතා කරමින් ඉන්නේ විදුලිය 10%ක් ඉතිරි කරන හරිද මෙට්‍රෝ දුම්රිය ගැන. ලෝකයෙන් පිස්සුවට්ටපු චීනෙන් ලෝකෙට වඳුන්නලා දුන්න ලෝකෙ පළවෙනි AI මෙට්‍රෝ දුම්රිය එළි දැක්කුවා.
1: හරි.
0: ලෝකෙ මිනිස්සු එහෙමයි. අපි අපේ ට්‍රේන් එක තාම පරක්කු ඇයි කියලා බලාගෙන ඉන්නවා.
1: බැන බැන ඉන්න.
0: අපේ ට්‍රේන් එක රුහුණු කුමාරි පරක්කු ඇයි කියලා බල බල ඉන්න.
1: අර ආත මෙහාට ඉතින් ඒකට බැන බැන දොස් කියකි.
0: රජරට රජින මගදී කැඩිලා කියලා ඔන්න. දුව ගෙදරෙන්න පරක්කු ඇයි කියලා අම්මලා අපේ රටේ බලාගෙන ඉන්න. චීනේ AI මෙට්‍රෝ දුම්රිය ගැන
1: කතා කරනවා.
0: එකම ලෝකෙක මිනිස්සුන්ගේ ඉරණම් දෙක. ඉතින් මේවට ඉතින් අපි මේ වහර කර ඉඳලා වැඩක් නැහැ. අපිට පුළුවන් නම් අපි යම් කාලෙක අපේ වියදමින් ට්‍රේන් එකක් දාගමු.
1: හා ට්‍රේන් එකක්?
0: ඔව් අපේ වියදමින් දාගන්න. වා කියන්න බැයිද?
1: බලන්න.
0: ට්‍රේන් එකේ සාමාන්‍ය කොස්ට් එක කීයක් කියලා කියන්න. අපි කියන්නේ වාහනයක් ගන්නොත් මේ දවස්වල අලුත් වෙසල් එක ගන්නවා නම් 100 කීයද? 70 ගන්න. ඔව්. ජෙටෝ වගේ එකක් ගන්නවා නම් 166යි. ඒ වගේ තියෙනවනේ. ඊට පස්සේ පරණ වෙසල් එකක් ගන්නවා නම් 115යි. ටොයෝටා රේස් එකක් ගන්න. මොකද මම මේ වාහන වල ගණන් කියන්නේ. මේ දවස්වල මගේ ඔළුවේ තියෙන වාහන ඈ. හරි. රයිට්. මම මේ
1: කියන්නේ කටපාඩමින් කියන්නේ.
0: ඔව් ඒ වගේ. හා එන්ජින් එකත් එක්ක පෙට්ටි කීයද? පෙට්ටි 20?
1: 20?
0: කීයක් වේද? ට්‍රේන් එක.
1: මට හිතා ගන්න.
0: එහෙම ආයෝජනය කරලා ඇස්සෙන්. අරගෙන දානවා. ඒක රජයට බාර දීලා අපි මාසෙට ගාණක් ගන්න.
1: හොඳයි.
0: හොඳ නැද්ද?
1: හොඳයි හොඳයි.
0: ඩ්‍රයිවර් කෙනෙකුත් දා. පර්මිට් එක අරගන්න. කොහෙද? උඩරට දුම්රිය මාර්ග. එහෙම නැත්නම් මුහුදු බඩ. හොඳ නැද්ද ආගිය?
1: හොඳයි.
0: කැලණි වැලිය කියන මතේ තියලා.
1: හොඳයි හොඳයි.
0: උදේ ඔෆිස් එක ගියා. හවස ඔෆිස් එක අරන්
1: ආවා. ඔව්. ඔෆිස් ට්‍රාන්ස්පෝට්.
0: ඔව් දවසට දෙක. කාර්යාල දුම්රිය. කාගේද අසංග? බැරි නෑ. හීනයක් තියාගන්න එහෙම.
1: සතරේ ට්‍රේන්.
0: හරි. රයිට් අපි බලමු මේ ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල ටික. ලොතරැයියක් ඇදින්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේ වගේ හීනයක් හැබෑ කරගන්න අඩුවතරේ මේ පොඩි මේ ස්කූටි බයික් එකක් ගන්න.
1: ඒකනේ. ආ ට්‍රේන් එකක් ඕනේ බයික් එකක් ගන්න පොඩ්ඩක්.
0: මහජන සම්පත G අක්ෂරයේ අංක 0.1 අංක 3 අංක 3 අංක 6 අංක 0. ගොවිසෙතේ ලක්ෂරයේ අංක 35 අංක 40 අංක 76 අංක 79. මෙගා පව I අක්ෂරයේ ප්‍රසාද අංකයේ අංක 13 ජයග්‍රහය අංක 15 42 60 75 ධනනිදානයේ B අක්ෂරයේ අංක 6 51 57 60 හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ අංක 8 13 39 41 අද සම්පත අංක 6 අංක 0 අංක 3 අංක 6 අංක 0 අංක 3 අංක 3 අංක 6 අංක 0 G අක්ෂරය NLB ජය ලොතරැයි ගතන Y අක්ෂරයේ අංක 2 3 0 7 අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරැයි කුඹ ලග්නයේ 13 51 52 ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ ඊයේ දවසේ දිනුම් මැද්ද නේද ලොතරැයි ප්‍රතිඵල ටික. තව තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලේ ගැන මෙන්න මේ පණිවිඩය කියනවා.
1: රුපියල් 40ක් වියදම් කරලා ඔයා ටිකට් එකක් ගන්නවා වගේම මේ ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භක ලොතරැයි වෙලා තියෙන්නේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා එළි දක්වපු ආරෝග්‍ය ශාලා ලොතරැයි. ඉතින් එදා ඉඳන් ලොතරැයි නාමය සහ ස්වරූපය කාලානුරූපීව වෙනස් කරපු වෙනස් වුණත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දීමේ සමාජ මෙහෙවර අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විදිහට සෞඛ්‍යේත්‍රය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ලබා දෙන මේ දායකත්වය තව තවත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ලොතරැයි මණ්ඩලයේ දෛනිකව දිනුම් අදිනු ලබන නවවෙනි ලොතරැයි සන්නාමය විදිහට ආයුබෝ ලොතරැයි ඊයේ දිනේ වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඉතින් ඒකේ ත්‍යාග රටාව කියන්නද පොඩ්ඩක්? එහෙම මෙහෙම මං කියන්නද? ඉංග්‍රීසි අක්ෂරය සමග සියලුම අංක පිළිවෙලින් ගැලපුණොත් 105,000ක්. ඒ වගේම අංක 4ක් විතරක් පිළිවෙලින් ගැලපුණොත් 50,000ක්. ඉංග්‍රීසි අක්ෂරය සමග අවසාන අංක 3 පිළිවෙලින් ගැලපුණොත් 25,000ක්. ඒ වගේම අවසාන අංක 3 විතරක් පිළිවෙලින් ගැලපුණොත් රුපියල් 2,000ක්. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අවසාන අංක 2 ගැලපුණොත් රුපියල් 1,000ක්. අවසාන අංක 2 විතරක් ගැලපුණොත් රුපියල් 200ක්. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අවසාන අංක පිළිවෙලින් ගැලපුණොත් රුපියල් 80ක්. අවසාන අංකය පිළිවෙලින් ගැලපුණ අවසාන අංකය විතරක් ගැලපුණොත් අංක 40ක්. මේ රුපියල් 40ක්.

0: දැන් බලන්න ඔයාට පේනවාද මම මෙහෙම අත උස්සන් ඉන්නවා මේ
1: ඔව්
0: මට කොච්චර වෙලාවක් මෙහෙම අත උස්සන් ඉන්න පුළුවන්
1: විනාඩි 5ක් 10ක්
0: වැඩි වුණොත් අපි ගමුකෝ වැය භාගයක් කියලා ඔයා දන්නවද සාමාන්‍යයෙන් තප්පර 60ක් එක දිගට අත උස්සගෙන ඉන්න කිව්වොත් උරහිස රිදෙන්න අරන් අත ඉබේම පහළ වැටෙනවා
1: වැටෙනවා
0: ඒක තමන්ගේ මුළු ජීවිත කාලයම එකම අරමුණක් වෙනුවෙන් කැප කරලා අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ තමන්ගේ දකුණු අත නොකඩවා උඩට උස්සගෙන හිටපු පුදුකාර පුදුමාකාර මිනිස්සෙක් ලෝකේ ඉන්නවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරයිද
1: නැහනේ
0: අවුරුදු 50ක් ඒ මිනිස්සේ අත පාතර දාලා නැහැ
1: ඇයි උඩට පල්ලේ
0: වයිෆ් කියලා දින උස්සන් හිටපන් උස්සනවාද ඉස්සුවා ඉස්සුවාමයි
1: ආයේ පල්ලේට දාන්න කිව්වේ නැහැ
0: නැහැ ඉන්දියාවේ නවදිල්ලි නුවර බැංකුවක රස්සාව කරමින් බිරිඳ සහ දරුවෝ 3 දෙනෙක් එක්ක හරිම සාමකාමීව ජීවත් වුණ ආමර් භාරති
1: හා
0: අමර් භාරති
1: අමර්
0: හරි 1970 දී තමන්ගේ ගිහි ජීවිතය අතහැරලා යා ශිව දෙවියන් වෙනුවෙන් කැප වෙනවා 1973 අවුරුද්දේ මුළු ලෝකයටම සාමය උදාල් වෙන්න කියලා යා ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව තමයි යා දකුණු අත ඉහසට ඉහලට ඔසවන්නේ එදා ඉඳන් යා අවුරුදු 50ක් අත පහළට දාලානේ මුල්ම අවුරුද්දක යාට මාරාන්තික වේදනාවක් ගෙන දුන්නා කියලා කියනවා. නිදා ගන්නවත් බැරි තරම් වේදනාවක්. කෑ ගැහුවා යා.
1: හැබැයි
0: අරමුණ අතහැරීනේ. කාලයත් එක්කම ශරීරයේ රුධිර ගමනාගමනේ නතර වෙලා අතේ මස්පිඩු සම්පූර්ණ දිය වෙලා ගියා.
1: හා.
0: ඒක අත පහළටනේ.
1: ඔව්.
0: උල්ලේ උඩට.
1: ඔව්.
0: මේ එන්නේ නැතුව ඇති. ඔය කාට්ලේජ් කියලා කියන්නේ. ඒවා සන්ධියකට එකතු වෙලා ගල් ගැහුණා. අද වෙද්දී යාගේ අත නිකම්ම නිකන් ඇටකටු සහ හමක් විතරයි කියලා කියනවා. 1973 පස්සේ කවදාවත් කපපු නැති යාගේ අතේ නියපොතු අද වෙද්දි දඟර ගැහිලා. දඟර ගැහිලා.
1: අනේ.
0: මෙයා පරීක්ෂා කරපු අස්ති විශේෂඥ වෛද්‍යවරු කියනවා දැන් කවුරු හරි බලෙන් හරි මේ අත පහළ දාන්න නැතුව අත සන්ධි වලින් කැඩලා යනවා
1: කියලා. කැඩේ නෑන.
0: ආයි කවදාවත් නමන්න බෑලු.
1: හා.
0: මොකද අතේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් අක්‍රිය වෙලා.
1: හ්ම්.
0: එයාට අවුරුදු 70ක්. අමර භාරති. තමන්ගේ අවසන් හුස්ම යනකල් මේ අත මෙහෙම්ම තියාගෙන ඉන්නවා කියලා යා කියනවා.
1: හ්ම්.
0: මිනිස් මනසේ තියෙන නොසලන අදිස්ථානය තමයි මේක ලෝකෙට පෙන්නනවා කියලා කියන. මීට වැඩිය වෙන උදාහරණ ඕනෙද කියලා සමහරු මේක ප්‍රශ්න කරනවා. අමර් භාරති.
1: හා?
0: අපිට ඉස්කෝලේ යන කාලේ අර උදේට නේද සරඹ කරනකොට මේ පොඩ්ඩක් උස්සගෙන ඉන්න බෑ.
1: හිටපු ගමන් කලක් දාලා වැටෙනවා අතක් උස්සපු ගමන්.
0: මාර මිනිස්සු ඉන්නේ නේ. අපි මොනවද කරලා තියෙන්නේ බැලුවා. ඔයාලා පුළුවන් නම් අමර් භාරති කෙනෙක් වෙන්න.
1: බලමු තවත් පොඩ්ඩක් try කරලා 10න් පස්සේ අත උස්සන් ඉඳලා.
0: අපිට එක පාට උරහිසරි දෙනවා වැලමිටරි දෙනවා දනහිසරි දෙනවා කොන්දරි දෙනවා අරේරි දෙනවා මෙහෙරි දෙනවා ඕකට හරියටම හරියන්නේ ක්‍රිමිරාජ හන්දි තෛලේ
1: ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාලට මේ දවස්වලට ඕනෙම කරන දෙයක් තමයි මේ ක්‍රිමිරාජ පේයව කියලා කියන්නේ. මොකද වැස්සට තෙමිලා එම්ඩිසාව හැදිලා නම්, කැසක් හැදිලා නම්, උණක් හැදීගෙන එනවා නම් ක්‍රිමිරාජ පේයව අනිවාර්යයෙන්ම ඔයාලඟ තියෙන්න ඕනේ. ඒ වගේම වැල්වේ පැණිය කියන එකත් අනිවාර්යයෙන්ම ඔයාලඟ තියෙන්න ඕනේ. මොකද උගුරේ අපහසුතාවය මේ දවස්වල වැඩිපුර දැනෙන්න පුළුවන් මේ වැස්සත් එක්ක. ඉතින් ඒ හින්දා මේ නිෂ්පාදන හැම එකක්ම ළඟ තියාගන්න ක්‍රිමිරාජ නිවසින් 0112 753 889 කතා කරන්න.
0: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි අපි මේ හැමදාම ඩීප් ටෙක් ගැන කතා කරන්නේ? අපි ආසයි ඔයගලන්ගේ විදුලි බිල අඩු වෙනවට, අපි ආසයි ඔයාගේ වගාවට අවශ්‍ය කරන වතුර ටික වෙලාවට ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවට නේද? දැන් අනුරාධපුරේ බ්‍රාන්ච් එකක් කියව ඕපන් කරානේ. පෞගේ කාලේ වියලි කාලගුණයේ තියෙන කාලේ අනුරාධපුරේ අය නේද? මෙහිතුවා දැන් වහිනේ යන්නේ නැහැ, දැන් වැඩක් නැහැ, ඌට මම මේන්න ඌට වන්ද සෝලා.
1: මොකද කිය? ඒ වචාව තේරෙන්නේ නැහැ
0: නේද? එහෙම කියනවා. මේ ඕඩ පිස්සුද මේ ඕඩ මොන ඕඩ වන්ද මේ අපිට. හරි මේකයි වැඩි. එහෙම අවශ්‍ය නැහැයි කියලා හිතන්න එපා. දැන් ගෙදර සෝලා එක දාලා කවුරුත් කියනවට නෙමෙයි. ඔයා මොලේ මොලේ මොලේ.
1: ඔව්.
0: ඔයාගේ මොලේට වණිවිඩයක් කියලා බලන්න සෝලා එකක් ඕනේද? එයා කියයි සෝල එකක් ගත්තොත් මෙන්න මේ වාසි. නොගත්තොත් ඉදිරියේදී ඇති වෙන තත්ත්වය.
1: ඊට
0: පස්සේ ඔයාගේ ආයි මොලේට දාලා බලන්න මට ඒක ගන්න පුළුවන් මුදල් ශක්තිය තියෙනවා. එතකොට මොලේ කියයි ඔව් ඔබට පුළුවන්. ඔබ වෙන වෙන මෝඩ වැඩවලට කොච්චර සල්ලි වියදම් කරනවා. මෝඩ අසංකේව. ඔක ගනි.
1: ඔයාගේ මොලේ හැම වෙලේම ඔක් කියනවනේ.
0: අනිවාර්ය. මගේ මෝඩ මොලේද කියලා තව එකක් කියන. ඔය කෙල්ලව අයින් කරපන්.
1: නෑ ඒක නම් බොරුවට කියන්නේ. ඒක නම් බොරු
0: කියන. ඩීප් ටෙක් සෝලා මෙන්න මේ නම්බරේට කතා.
1: 0777777474 වීලිකාරය ආවට පස්සේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගැන කරදර වෙන්න එපා. එහෙනම් අද මොවනි විරදි තීරණ ගන්න ඕනේ. එතකොට ඔයාගේ ගෙදරට වගාවට ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙයි. 0777777474.
0: 9:44.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න. ඊටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
4: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
5: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ පිටලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
10: 75 සිරකටත් වඩා විශ්වාසයේ දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
11: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
10: ක්‍රිමිරාජ සුවසඳ.
11: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
12: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මේ වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: মাংগৈ সিংগৈ আসবতে না হাসলি দোডানে আইয়োয়া হাসলি মিনিস কথা গেন না হাসলি গ্যাল আমি গোডা কথা গেন আপি হামবে চিকে কেলে গোডা বেরুন হাসলি কথা ইনগা কথা করি নি নরকম মাচানকি
1: আতিম পাইন নে কথা
0: আতিম পাইন অন্তিম কাল কথা কে দেন ফুটবল নু গানা হামা
1: হারি কোসুই দা
0: মে আপি অন্য বেলা হারি আপিট বেলা এন্ন খালি মতক করান ওনে দেন এআই ගැන චැට් ජීපීටි ගැන විශ්වාසය තියලා ලෝකේ ගොඩක් තැන්වලට ඊට පස්සේ නේද ඒකට කම්පිටිෂන් එකක් ආවනේ.
1: ඔව්.
0: දැන් ආව අන්තිම අලුත්ම එක මෙටා ප්ලැට්ෆෝම්ස් අලුත්ෙන් හඳුන්වා දුන්නා. මොස් කියන එක. MUSE. හරි.
1: හරි.
0: එතකොට මේක විශේෂ වෙන්නේ ඇයි දන්නවද? මේකෙන් දැන් සාමාන්‍යයෙන් ඊමේල්ස් යවන්න පුළුවන්. සං කියන්නේ අපිට හොටෙල්ස් වෙන් කරගන්න පුළුවන්.
1: අහහ.
0: ඊට පස්සේ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ තියෙන අපි කියන්නේ මැනේජ් කරගන්න පුළුවන් දින වෙන් කළා ඒ ටික කරගන්න පුළුවන් ඊ මාකටිං පුළුවන්
1: ආ
0: ඉතින් මේක ඊ කොමර්ස් සයිට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයගේ ගොඩාක් ඒවා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා මේක දාගන්න නොමිලේ මේක දාගන්න පුළුවන් දැන් මේ වෙනකොට සති කිහිපයක් ඇතුළේ ඇමරිකාවේ මේක තමයි chat gpt පරදෝමින් උඩට අවිලා තියෙන platform එක
1: right නම්බවන් වෙලා
0: හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න යන්න කලින් මතක් කරන දේවල් ටිකක් තියෙනවා ඒ තමයි අපි හැමදාමත් කියන රටමේකට ජාතික වැඩසටහන ගැන මතින්තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයාට ඔයාගේ support එක දෙන්න තියෙන අවස්ථාව 19:27ට call එකක් දෙන්න මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගැන දන්නවා නම් නේ
1: එහෙම
0: ගන්න කෙනෙක් ගැන දන්නවා නම් ජාවාරම් කරන කෙනෙක් ගැන දන්නවා නම් ඕක තමයි number එක rhino roofing premium sheet එක තුල් පැත්ති මැටි ලේයර් එක උඩ පැත්ති ජලවිකර්ෂක ආලේපනය ඉතින් ෂීට් අතර අනිත් ෂීට් එක මේක සංසන්දනය කරලා බලනකොට ප්‍රීමිය රයිනෝ රූෆින් ප්‍රීමිය කියන ෂීට් එක තමයි මාකට් එකේ වැඩිම නේද ආකර්ෂණයක් තියෙන
1: ඉල්ලුමක්
0: තියෙන ෂීට් එක විජේ නිෂ්පාදන කැමරාස කරා මේ පැය තුනේම ඒ වගේම අදත් ඔයා දවල්ට වෙනකොට රෑට වෙනකොට හෝටලයක් කඩයක් පොඩි නිකන් පෙට්ටි කඩයක් කරත් නේද පාන් වලට සීනි සම්බෝල දාලා නේ
1: ඒත් විජේ නිෂ්පාදන පාවිච්චි කරා
0: ඒ වගේ පුංචි දෙයක් කරත් ඔයා විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න
1: ඉන්න
0: සතුටින් ඉන්න

0: ලකඩ රේඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන.
2: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට.
0: ලකඩ රේඩියෝ ITN.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි. ඉබන් වෙන.
2: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
2: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71711 1.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: Aitashma Paha, Anutun Aitashma Hata, Lakhanda, Radio ITN, Sabha Sri Lankia Handa.
1: Vila Udi Dahaya Vinade Kai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගින්කගේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැල්ල අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමෙන් පහත් වින් රැසක් ඇති වී තිබෙනවා. මාපලගම, ගෝන්ලගොඩ, ගම්මැතිගොඩ, නාගොඩ සහ කුරුපනාව ඇතුළු ප්‍රදේශ ඒ අතරවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මාපලගම පනන්ගල මාර්ගයේ සහ ගෝන්ලගොඩ මාර්ගයේ ජලයෙන් යටවී පවතිනවා. බද්දේගම, වැලිපිටියේ දිවිතුර ඇතුළු ප්‍රදේශවලද ඉදිරිපැය 24 තුළ සුළු ගංගුතර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කලුගඟ සහ නිල්මලාගඟේ ජල මට්ටම් වැඩි වෙමින් පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: අමෙරිකා ජනාධිපතිවරයාගේ සාම මණ්ඩලය මගින් ගාසා තීරයේ ප්‍රතිසංස්කරණය සඳහා සැලැස්ම ප්‍රකාශිත පත් කර තිබෙනවා. ඩොලර් බිලියන 2.45ක ප්‍රතිසංස්කරණ වැඩිපිළිවෙලක් බවයි ජාතින්දර මාධ්‍ය සඳහන් කළේ. මාස 6ක කාලයක් සඳහා ව්‍යාපෘති 66ක් වෙනුවෙන් මුදල් ඉදිරිවීමයි අරමුණ. නිවාස පහසුකම් සහ විදුලි උත්පාදනයේ දී ඉටයත් කෙසේ වෙතත් මේ දක්වා ලැබී ඇති මිලියන 280ක් පමණක් බවයි සාම මණ්ඩලය පවසන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10 විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
5: දසම් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: උදේ 10 විනාඩි 5යි වෙලාව. පොඩ්ඩක් ඉතින් මිනි මිනි චූටි චූටි පොඩ්ඩක් යනවානේ. සමහරක් වෙලාවට ලොකු වැස්සකුත් තියෙනවා. එක එක වෙලාවට ඉතින් එක එක විදිහට තමයි ඉතින් වැස්සත් එන්නේ නේද? කොහොම වුණත් කමක් නැහැ. අද ඉතින් වැස්සේ බර කාලගුණයක් තමයි තියෙන්නේ. ඒ වැස්සත් එක්ක ආවට පුළුවන් මාව අහගෙන ඉන්න. මම අහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න. ඉතින් අපි එන්නවා දවල් 1 වෙනකන් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට එන්න. දින් මේ දවස්වල දින වැස්සත් එක්ක ගින්ගඟ වගේම නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරිපැය 24 දී ගං වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා තියලා තියෙනවා. ඉතින් ඔයත් පරිස්සමට ඉන්න. ඉතින් මේ පැත්තේ ඉන්න කෙනෙක් නම් මේ වෙලාවෙ ඉතින් වැස්සත් එක්ක ඔයා ගියා නේද ඔෆිස් එකට හරි වෙලාවට පොඩක් දින් ට්‍රැෆික් එක වැඩි. ඒ වුණාට ඔයා හරි වෙලාවට ගියා නේද? ගිහිල්ලා චොන්න වැඩ කරන් යනකොට මහන්සියක් එහෙම දැනෙනකොට මේ පැත්තට එනම් මතක කරන්න එපා. මං ඉන්නවා මේ පැත්තෙන්. 18 වංගුවත් එක්ක උදේ 10යි විනාඩි 6යි.

0: උදේ 10 විනාඩි 15යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: මේ පැයේ මොල්ම මතක් කිරීම. සුරේකිමු මගතුට.
0: ඔබ දන්නවද? ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
2: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN 18 වංගුව
0: දසමිත්‍යෂෝ හැම වංගුවකම අලුත්
2: කතාවක් 18 වංගුව
0: අතුල අධිකාරි මහත්මයාගේ සින්දුවක් තමයි මේ ලෑස්ති කරන් ඉන්නේ ඔයාලට අහන්න දෙන්න. ඒක අහන්න කලින් මම ඔයාලට මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි මාව අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ පොඩක් නින් එළිය සීතලයි නේද? මේ සීතලත් එක්ක මොනවා හරි රස්නට බොන්න තිබ්බොත් කියලා ඔයාලට හිතෙනවානේ. එහෙනම් ඔයාලට හොඳම දෙයක් ගැන තමයි කියන්න හදන්නේ. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ඔයා දන්නවා හොඳ කිරි රසයක් එක්ක ඔයාලට හොඳ කිරිතේ එකක් මේ වැස්සේ බොන්න පුළුවන් නම් ඒ පැල්වත්ත කිරිතේ එකක්ම විතරයි. ඉතින් ඔයා ගන්නකොට කිරිපිටි ආශ්‍රිතින් මොනාහරි නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. එවගේම මතක කරන්න ඕනේ මේ වෙලාවේ කවුද මව අහගෙන ඉන්නේ කියලා බලන දහඩ වංගුව පැත්තට ඇවිල්ලා ඉන්නවා එජි අන්ඩ්‍ර පොසල්ලා. ඔයාව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඉතින් අහගෙන ඉන්නවානේ මේ වෙලාවේ. ආ විතර ඉන්නේ මේ වෙලාවේ අහගෙන. එහෙමද ඉන්නේ? හරිද? ඊට පස්සේ ලස්සන දවසක් කියලා දිනා දෙන්නටම අදත් සින්දු ටිකක් අහන්න අපි ඇවිල්ලා ඉන්නවා. දුවලා දෙන ඉන්නවා මෙත්සදී අමන්දී. එවගේම හේමන්ත සිල්වා. එවගේම අම්මා අයියා නිමල් තිලක සරි සුදුවක්ක ඉන්නවා. ප්‍රභානාංගී මේ හැමෝම මට එකතු කරගන්න කියලා බස ඇජික දැම්. මේ මැනිකේ තමයි දඩම් ගස්ලන්ද ඉඳ. ඔයාටත් පුළුවන් පරක් වෙන්න නැතුව මෙන් පැත්තට මැසේජ් එකක් තියන්න. 0703 93 5 93 7 මැසේජ් එකක් දාලා තියන්න.

රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත. අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න. සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: අද වංගුව
1: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව 18 වංගුව

0: අපි ඔයාලට කලින් දැනුවත් කරනවා අපේ ටේකියා වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද දවසේ ඉන්නේ හම්බන්තොට පැත්තේ පාසල්වල සිසු දරු දැරියන් දැනුවත් කිරීමත් එක්ක. ඉතින් ගිහන් ගියේ තිෂේර මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ගිහන් අයබෝන්.
1: අයබෝන් සුබදාසනක් යාෂෝ. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මාතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ. මේ දවස්වල උඩ මතක

0: අපි මාතර දිස්ත්‍රික්කයට ගියා. දැන් දකුණු පළාතේ අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්පුල් අධ්‍යාපන කලාපයට ඇවිල්ලා අපි උදෑසනත් සඳහන් කරා. වලස්පුල් අධ්‍යාපන කලාපයට අයත් රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය තමයි විරකටේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ අපි අද දවසේදී තේකයා සුරකිමු. මගතොට වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මේ වැඩසටහන් මාලාව එහෙම නැත්නම් දෙවන අදියරේ 25 වන වැඩසටහන විදිහට. සුරක්ෂිත මහමගක් අනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන තෙන් ශ්‍රී ලංකා වැඩසටහන් සමගාමීව තමයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද උදෑසන රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසිය මගින් තමයි ඒ සංවිධානය කළ තිබුණේ. ඉන් අනතුරුව මේ දූදරුවන් අදවසේදී වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රවණාගාරයට අපි කැඳවාගෙන ආවා. එහිදී තවදුරටත් මේ දූදරුවන් දැනුවත් කරමින් පවතිනවා මේ රථවාහන අනතුරු සම්බන්ධයෙන්, මේවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් රථවාහන දේශනය මේ වෙලාවේ සූදානම් කළ තිබෙන්නේ. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක තවත් සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙනවා යශෝ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ශ්‍රී ලංකා පොලිසිය ගත්තට පස්සේ දශක එකහමාරකට ආසන්න කාලයක් මේ රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය නිර්මාණය කරමින්, ඒ වගේම මේ දූදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් නිර්මාණය කරමින් එහි නිර්මාතෘවරයා මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශ්‍රාමික පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහත්මයා තමයි මේ වෙලාවටත් එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ස්වාතන්ත්‍ර උපවාහිනි මාධ්‍ය ජාලයත් එක්ක යන මේ ගමන ගැන ඔබතුමාට මොන වගේ අදහසක් තියෙනවද?
1: ඇත්තටම සතුරුයි, අද දිනේ මේ ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන, ඒ වගේම ITN රූපවාහිනි එක්ක යන ගමන දවසකට මාරක රියනතුරු වලින් 10 දෙනෙක් 8-10 දෙනෙක් මැරෙන රටක ඒ රියනතුරක් උනාට පස්සේ විමර්ශනය කරලා අධිකරණයට ගෙනියන්නට වඩා එය වැළැක්වීමේ ක්‍රියාමාර්ගය තමයි ගන්න ඕන. ඉතින් රථවාහන මූලස්ථානයේ ඊළඟට පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රජය, ඒක අධික ජනාධිපතිතුමාට රජය ගෙනියන වැඩසටහන තුලින් මේ රියනතුරු සිදුවෙන ආකාරයේ මාර්ග නීති පිළිබඳ පාසල් දරුවන්ට දැනුවත් කරලා මේ වෙන්න යන අනතුරු අනාගතේ අඩු කරගන්න මේ ධර්ණ වෑයම ඉතාමත් මම සුවිශේෂී ක්‍රියාවක් හැටියට දකිනවා. විශේෂ ස්තුතියක් පුදුමන්ට ඕන මේ ITN ශ්‍රී ලංකා ඒ රූපවාහිනී ආයතනය, ඒ වගේම මාධ්‍ය දාලය, ඒ ටේකියා වැඩසටහන යටතේ සුරගේ මගතොට යටතේ ඒ රටේ ජාතික ධනය, ඒ වගේම මානව සම්පත ආරක්ෂා කිරීම මේ යමන ගන්නට සුබපතනවා. මේ දිගින් දිගටම කළ යුතු කාලීන වැඩසටහනක් ඇටිට මම දකිනවා.
0: එහෙම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් මේ විදිහට අපි මේ රටේ අධ්‍යාපන කලාප සියක් මූලිකව ඉලක්ක කරගැනීමෙන් යශෝ මේ වැඩසටහන අපි මේ ක්‍රියාත්මක කරනවා. ඉතින් අද දවසේදී 25 වන වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. අද දවසේදීත් මේ දූදරුවන්ට වටිනා සාධක පත්‍රයක් ලබා දීමටත් ඒ කැසුරකෙම මගතට අපේ කණ්ඩායම සූදානම් කළ තිබෙනවා. ඉතින් අපි ඊළඟ අවස්ථාවක සූදානම් මේ වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු ලක්කඩ ඔස්සේ ගෙනෙන් බෙහෙන්න ස්තුතියි අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
2: බොහොම ස්තුතියි ගිහන්. ඉතින් අපි ඔබට නිරන්තරයෙන් දැනුවත් කරනවා රිය අනතුරු මේ දවස්වල වැඩි වෙලා තියෙනවා. ඒක නිසාම තමයි පුංචි දරුවන් අපි දැනුවත් කිරීමේ මේ විදිහ ලොකු ක්‍රියාන්විතයක් සම්බන්ධක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔබට ඔබේ පුංචි දරුවාගෙන් උනත් ඉගෙන ගන්න දෙයක් තියෙව. ඉතින් ඒ අරමුණු කරගෙන තමයි අපි මේ විදිහට ටේකියා වැඩසටහන ලංකාව පුරාම අධ්‍යාපන කලාප කේන්ද්‍ර කරගෙන පවත්වන්නේ. උදේ 10:34

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම වෙරිවිලා?
2: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමනි මේ කඩල බලන්නකෝ.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: උදේ 10 විනාඩි 40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Bangwa.
1: That's a Vidya Show. That's a Vidya Show. හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව 18 වංගුව
2: උදේ 10 විනාඩි 40යි. ඉතින් අපි පළවෙනි පැයෙන් විනාඩි 40ක්ම ගිහිල්ලා ඉවරයි මේ විදිහට 18 වංගුවේ. අද ඔයාලට පුළුවන් මාත් එක්ක 18 වංගුව drive කරන්න. drive කරන්නේ drive කරලා ඉවරයි දැන් නේද? දැන් ඔෆිස් එකට ගිහිල්ලා ඉවරයිනේ. අද ඉතින් වැස්සෙම ගියා නේද දෙමිච්ච කුකුලා වගේ. එහෙමයි හිටිය අපේ ඔෆිස් එකෙත්. කොච්චර වැස්සත් වැඩ කරන තැනට මගේ උපරිමේම දෙන්න ඕනෙ හින්දා උදේ නාගෙන මාව. එහෙමද යත් මාත් ඉන්නවා ඉතින් නාගෙන අකපු ගොඩේ. කමක් නෑ ඉතින් නේද වැස්ස කියනකොට ඉතින් එහෙම තමයිනේ. කලින් ඔන්න අවුව තදට තිබ්බා දැන් ඉතින් වැස්ස දෙනවා. ඉතින් මේ හැමදේම එක්ක තමයි අපිට වැඩට එන්න වෙන්නේ. වැඩට නාගෙන ආවට කමක් නෑ. කොහොම හරි ඇඳුම් ටික වේලගෙන වැඩ ටික ආපහු පටන් ගන්න වෙනවා හද. ඒ ඉන්න ගමන් ටාගට් එක කවර් කරන ගමන් ඔෆිස් එකේ ඉන්න ගමන් මහන්සි යන්නත් එක්ක මේ පැත්තට ඔයාට එන්න පුළුවන්. මම ඉන්න ඔයත් එක්ක ආව තනි කරන්නේ නෑ මම. 0703935037ට මැසේජ් එකක් දාන්න. එහෙම දාපු අය ඉන්නවා මාව අහගෙන මේ වෙලාවේ. ආයේ බොවන් අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. ප්‍රියන්ත තමයි කුවෙට් වලින් මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් ඉන්නවා ඉන්දිකා. වයිෆ් ඉන්නවා කාන්තිකා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. වයිෆ් මාරු කරොත් ඉතින් වයිෆ් අහගෙන හිටියා නම් මොකද්ද මේ කිව්වේ කියලා. වයිෆ් කාන්ති හරිද සමා වෙන්න. රමුක්කර යටිගමින් මාව අහගෙන ඉන්නවා සරත් ප්‍රියංකර. පුතා සහන් ඉන්නවා. වයිෆ් චන්ද්‍රානි. පුෂ්පා කුමාරී ඉන්නවා. චතුරංග වීරසෝරිය ඉන්නවා මාව අහගෙන. තරුන් ලසිත් ඒ වගේම ටීවී හදන සරත් දයා ඉන්නවා. ලක්කන කාර්ය මණ්ඩල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සෙන්දුවක් අහන්න. අනිවාර්යෙන් ඔයාට හරිම ලස්සන සෙන්දුවක් දෙන්න මාව අහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් ලක්කන්. අපි ඔව අහනවා කියලා තියෙනවා. සෙන්දුවක් දෙන්න කියලා තියෙනවා. ට්‍රින්ක පහේ කණුවෙන් පුංචි බණ්ඩ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අක්කේ. ගුඩ් මෝර්නින් ඔයාට. අද ඔයා තනියම නේද? තනියම නෙවෙයි. දසුන් දෙනවා තව චූටි වෙලාවකින්. පඩක් අහමින් පොඩි හදිස්සි වැඩක් තිබ්බාද? ඒකයි අපි ඒක අහම කියන්නක නේද? ඔයා තනියම නෑ ඉතින් මං ඉන්නවා. අද නම් කතාපෙට්ටි විවෘත කරලා වගේ කියලා දිනවා. අපිත් ඔයා හනගමන් වැඩ ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා. හරි. එහේ බෙලමක් සින්දුව තමයි මම රෙඩි කරන් ඉන්නේ ඔයාලට අහන්න දෙන උමාරියා සිංහවංශගේ. ඉතින් මහන්සිය බාලුව තනිකම ඔක්කොම යන්න ටාගට් එක කවර් කරගන්න. ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ ලස්සන සින්දුව හනගමන් ආගේ මෝඩ් එක ෆික්ස් කරගන්න.

0: හොඳටම වැස්ස.
1: ඒක තමයි කොහෙද ගියේ මේ වැස්සේ?
0: ඒකනේ වැස්සේ කොච්චර දැන්වත් යන්න පුළුවන්ද?
1: ඒක තමයි.
0: මේ ලංකාවටම වහිනව.
1: ඔව්.
0: හරිද? සබල් දහම මොකද්ද දෙයක් කියනවා වගේ.
1: මොකද්ද කියනවා අපි අහගෙන ඉමු මොකද්ද කියන්නේ කියලා බලන්න නේද?
0: කියන දේ දරා ගන්න පුළුවන් විදිහට කිව්වොත් තමයි සබල් දහමත් හොඳ.
1: ඒ වුණාට දරා ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තින ගංගා පිටාර ගිහිල්ලා දිනා මේ වෙනකොට.
0: ඒ වගේම තමයි මේ වැස්ස දිගටම පවතිනවා කියලත්
1: කියනවා.
0: අර එල් නිනෝ තත්ත්වය ගැන මුලින්ම කතා කරනකොට ඔයාලට මතකද කිව්වා?
1: මතකයි.
0: එක පැත්තක් ගිනි ගහන රස්නෙන් වියකිනවා.
1: ඔව් අනිත් පැත්ත.
0: අනිත් පැත්තේ වැස්සෙන් දෝරේ ගලනවා කියලා. මට පේන්නේ අපිට එක වෙලාවක නියගේ ගින්න ගහන වැස්සෙන් වේලුණා.
1: ඔව්.
0: දැන් වේලිච්ච ඒවා.
1: ඔව්. දැන් තෙත් වෙලා තියෙන වැස්ස ඇවිල්ලා තියෙනවා.
0: ඒක තමයි. සමදා නියන් එකදා වෙහි වලාවේ කියලා කිව්වට.
1: ඔව්.
0: මේ එකදා නෙවෙයි. මට පේන්නේ මේක බහුදා වෙලා. දවස් ගොඩක් වෙහි වගේ.
1: සමදා වෙහි
0: වලාවේ. ඔව්. ඒ වගේ වෙයි කියලා තමයි පේන්නේ.
1: ඒක තමයි නේද?
0: මගතොට යනකොට පරිස්සමෙන් යන්න. හැලදොල පිටාර කරනවා කියලා ඔබට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා නම් අවදානම් නිවේදන නිකුත් කරලා තියෙනවා නම් ඔබේ ස්ථාන වලින් ඉවත් වෙන්න.
1: අනිවාර්ය පරිස්සමන ජීවිතේ බේර ගන්න නේද?
0: ඔව්. වැස්ස හැමදාම තියෙන්නේ නැහැ. පායන් දවසේ සතුටින් ඉන්න. දැන් පරිස්සම් වෙලා ඉන්න. අපිට මැසේජ් කරන්න ඉක්මනට
1: 0703939357ට මැසේජ් එකක් දාලා තියන්න.
0: මංකෝ කියලා අපි යාළුවන්ට
1: ඔන්න මේ ඇවිල්ලා ඉන්නවා.
0: මෙන්න මං ආවා.

0: දැන් වෙලාව හරියටම 10යි
1: විනාඩි 50යි
0: 50යි
2: NLP හදහන ප්‍රත්‍යගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ඒ වගේම තමයි මේ වෙලාවේ හදහන බලා ගන්න ගමන් වැස්ස වෙලාවේ කටර රහට ඇඟට හොඳ
1: දැනෙන්න
0: කෑම ටිකක් කන්න. ඒ වගේම තමයි එකක් බොන්න. හරිද?
1: හරි.
0: අපි තෝරගන්නකොට නිෂ්පාදනයක් හොඳ නිෂ්පාදනයක් අපි තෝරගන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම.
0: හරිද? පැල්වත් වගේ නම් ගොඩක්
1: හොඳයි.
0: හොඳයි. තේ එකක් බොන්නත් කෑම ටික රහ කරගන්න. පැල්වත් නිෂ්පාදනය කියලා කියන්නේ කදිම දෙයක්.
1: ඔයා දන්නව එදා ඉඳලා අද වෙනක වෙළඳපළේන විශ්වාසවන්ත වෙළඳ නාමය තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයා කිරිපිටි ආශ්‍රය නිෂ්පාදනයක් එහෙම නැත්නම් බටර් හරි අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ඔයා මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා.
0: ඒ වගේම තමයි මගතොට යන ගමන් අදා දිනවා කෝටිපතියෙක් වෙන්න වාසනාව ළඟයි කියාගෙන කියනවනම් කවුරු
1: හරි
0: ගිහිල්ලා ඔබ ගන්න රුපියල් 40ක් දීලා දන් නිදානේ ටිකට් පතක්.
1: ඔයාගේ වාසනාව මේ වැස්සේ වුණත් කියලා කියන්න බෑ නේද අසුන්? ඔයාගේ ඉලක්කය ඒ ඉලක්කන් අතරතුර ඔයාගේ වාසනාව තියන්න පුළුවන්. ඉතින් මේ වාසනාව උරගා බලන්න ඔයාලා ඇස්ති වෙනවව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් දන් නිදානේ ලොතරැයි අරගෙන බලන්න.
0: Right, අපිට මැසේජ් කරපු යාළුව කීප දෙනෙක් ඉන්නවා. අපි ඉක්මනට මතක් කරමු යාළුවන්වත් නේද?
1: ඔව් මතක් කරමු. සුබෝ දෑසනක් ලක්හඳ මම ඩුබායි වලින් ඉන්නේ කියලා කියන මහේෂ් ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවක් දෙන්න අපේ චේනායා ඉන්නවා දුව. එවැගේම වයිෆ් ඉන්නවා නිමේෂ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනා. බොහොම ස්තුතියි. අද බර්ත්ඩේ එකක් තියෙනවා දසුන්. ගුඩ් මෝර්නින් කියලා දිනා ඔයාලා දෙන්නටම. අද තනියෙන් නෑ ඉස්සලේ මේ මැසේජ් එක ඔන්න දසුන් නාව මගේ තනියට. අපි ඉන්නේ ඔයත් එක්ක 18 වංගෝ ඉවර වෙනකම් කියලා තිනා. බොහොම ස්තුතියි. වෙනද වගේම අපි අද ඔයාලා ආදරෙන් අහගෙන ඉන්න අපේ බ්‍රාන්ච් එකේ වරුණිගේ උපන්දිනි. වරුණි ආද සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපන්දිනේට ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ තමයි මොකද්ද දසුන් මං කිව්වට කතරිනා සින්දුව නේද? අපි අහමුනේ යාට දෙමු මේ සින්දුව. ඊට කලින් තව එක්කෙනෙක් අපි එකතු කරගමු. ඔබ දෙමේ කියා බය සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන අපි බලමු. සරච්චන රයිස් තමයි ගලේ කඩේ ඉඳලා මැසේජ් එක අපිට දාලා දෙන්නේ. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ආට. අපි ආව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බහරේන් වලින් චන්දනකේ හන්නඩි, ජපන් වලින් දිල්සිකේ හන්නඩි ඉන්නවා, තංගල්ගෙන් චන්සිකේ හන්නඩි ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන ජෝන් පුතාවත් අපි එකතු කරගෙන මේ සින්දුව අපි අහමු.
0: රයිට්. කතරිනා සින්දුව නෙල්ලලා
1: දින්න. කතරිනා සින්දුව ඉල්ලගෙන වරුණිගේ උපන්දිනයට අද.
0: හරි. වරුණ සුබ උපන්දිනයක්. මේ ගීතෙන් පස්සේ අපි ඒ ගීතය අහමු.
1: හරි.
0: රයිට්. Facebook page එකේ
1: අපි දෙන්න
0: ඉන්නවා. ඒ වගේම තමයි ලස්සන පෝස්ට් එකක් දාලා තියෙනවා අනත් ඇඩ්මින්. ගිහිල්ලා පොඩි කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න.
1: අපි දෙන්නට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න.
0: ඔව්. ඒ වගේම තමයි කැමති සින්දුවක් පොඩක් කොටාගෙන
1: යන්න. ඔව් කොටාගෙන යන්න.

0: දැන් චාරුනේ උපන්දිනේට කේක් කැපුවද?
1: ඒක තමයි අපි ගත්ත ඕනේ.
0: අපි දැනගන්න ඕනේ කේක් කැපුවද කියලා සින්දුව දෙන්න කරා.
1: හහ්.
0: චාරුනේ මෙන්න ආගේ උපන්දිනේට අපි තෑග්ග. 11 වෙන්න තියන්නේ තව හරියටම විනාඩි
1: 4යි.

0: ஐ தசம பஹா அனுத்து நாய் தசம ஹத்த லக்ஹண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கா ஹண்ட
1: வெலாவ பிரவுரே கொலஹாய்
2: வெலாவ ஒப வெத கெண ஆவே
3: வார்த்தா பிட வார்த்தா தபனி கோடி அட்டே என்எல்பி தனனிதானே நுத்ரையின் ரட்டே சங்வர்தனேட தனந்த சக்தியக் வெமின் ஒபத் தினவா ரட்டத் தினவத தனனிதானே விலதீதின ஒபத் கோடிபதியே குவன்
1: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
0: போலீஸ்
1: நிஷ்காஷன ஐதம் பஸ் சம்பந்தம் எமக்கண்ட பணிவிட சந்தா நப துரகத்தனாங்க ஹந்துடுவாதன பாபு போலீசே சந்தான் கலா ඒ අනුව 0.71 859 59 50 අංකය ඔස්සේ WhatsApp පණිවිඩ ලබා දීමේ හැකියාව පවතිනවා. අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු එම පණිවිඩ මගින් විමසිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේ අතර මත්කරල් 60,000කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ඒවා ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් සහ මෝටර් රථයක්ද පොලිස් බහරට ගෙන ඇති බවයි මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. වැටලීම් සිදු කර තිබෙන්නේ කොටහේනේ පොලිස් සසමේ ආමර වීදිය මහල් නිවාසය
0: අසලදී.
1: ඔස්ට්‍රේලියා රජයේ සෞඛ්‍ය දත්ත වෙබ් අඩවියකට ඕපන් AI මගින් සංවාදන කළ කෘත්‍රිම බුද්ධි ඒජන්තවරයෙකු අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළා. පළමුවට රජයේ ආයතනයකට AI නියෝජිතයෙකු අනවසරයෙන් ප්‍රවේශ වීම එන වාර්තාවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් හදිසි සහ කඩිනම් පරීක්ෂණය සඳහා කණ්ඩායමක්පත් කිරීමට ඔස්ට්‍රේලියා රජය පීවරගෙන තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 4යි
0: 18 වංගුව
2: දසම විද්‍යාෂෝ
1: හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
3: මේ ගෙවෙන තැහැම තප්පරයක්ම එකතු වෙන්නේ ඉතිහාසයට
1: අපහු එන්නේ නෑ.
3: හරිද? ඒ ඉතිහාසයට යන වෙලාව ආපහු මේ පැත්තට එන්නේ
1: නෑ.
3: රයිට්?
1: හරි.
3: මොකක් හරි වුණාද මන් දන්නේ නෑ. පොඩි වෙනස් වුණා වගේ.
1: කමක් නෑ. මේකත් පොඩි වෙනසක් වෙලා
3: තියෙනවා. වෙනසක් වෙලා වගේ.
1: මට හරි කැරකුවද?
3: ඒවත් නෑ, අපි බලමු. මේ මට කියන්න ඕන කම තිබුණේ ඒ ඉතිහාසය ඇතුලේ සමහර වෙලාවට තියෙනවා හරි ලස්සන කතා.
1: ඔව්.
3: ඒ අපේ ජීවිතේටත්
1: වටිනවා.
3: හරි වටිනවා.
1: ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒ වගේ අපිට.
3: අපි වැරදි හදා ගන්න තැන් තියෙනවා නම් ඒ වගේ අපිට ආදර්ශයන් ගන්න පුළුවන්.
1: අරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නේ.
3: එහෙම කතාවක් තමයි.
1: මොකද්ද?
3: හඳුන්කූරක් සුවඳක් බව ඔප්පු කරන්න නම්
1: ඔව්.
3: දැවි යා යුතුමයි.
1: ඊට පස්සේ තමයි අපිට සුවඳ දැනෙන්නේ නේද?
3: සුවඳ දැනෙන්නේ.
1: හරි.
3: ඒ වගේම තමයි. කොච්චර හොඳ කළත්
1: ඔව්
3: කොච්චර යහපත්ව හිටියත්
1: අනිවාර්යෙන්
3: සමාජ සේවයේ කොච්චර කළත්
1: ඔව්
3: ඒ ගැන කතා කරන්න නම්
1: මිනිස්සයා මැරෙන්න ඕනේ.
3: පණ දියෙද්දි නම් මූණ බලලා
1: ඔව්
3: මල්ලිවා මාර හොඳයි ඈ.
1: එහෙම කියන්නේ
3: නැහැ. කරපු වැඩේ නියමයි මල්ලියා. ඔයා වගේ මිනිස්සෙක්
1: ජීවිතේට හම්බෙලා නැහැ. හිත හොඳ කෙනෙක් ඔයා.
3: අපි මෙහෙම කරනවා කියලා හිතුවේවත් නැහැ මල්ලි ඔයා. හරිද? ඔයා නියමයි මල්ලි.
1: ඔව් පිටේ චරිතයක් ගා.
3: පිටේට තට්ටුවක් දාලා එහෙම කියයි කියලා හිතන්න පුළුවන් ද ජීවිතලයි තියෙන්නේ?
1: බෑ.
3: බෑ.
1: කවදාවත් කියන්නේ.
3: හැබැයි මැරිච්ච දවසට
1: හා කතාවේද කියන කතා.
3: මයික්‍රෝෆෝනේ පලනවා.
1: ඒක තමයි නේ.
3: හරිද?
1: එන කඳුළු කොහෙන් එනවද කියලා හිතාගන්න බෑ අපිට.
3: ඒව දැක්කම වලෙන් නැගිටින්න හිතෙනවා.
1: අන්න කතාව.
3: ජීවිතලයි දිමිසු වගේන්න.
1: අනිවාර්යෙන්ම. ඒ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ වාට නේද?
3: ජීවත් වෙලා ඉදී මිනිස්සුන්ට වටිනාකම දෙන්න.
1: ඔව්.
3: ජීවත් වෙලා ඉදී මිනිස්සුන්ව උත්කර්ෂයට ගේන්න.
1: හරි.
3: ඒක ඔබට යහපතක් මිසක් ඔබට අයහපතක් වෙන දෙයක් නෙවෙයි.
1: නෙවෙයි.
3: ඔහු පෙරලා ඔබ වගේ ආවේ.
1: ඔව්.
3: ඔබටත් මේ වටිනාකම ඒ විදිහටම දීවි.
1: අනිවාර්යෙන්.
3: රයිට්. මේ පැය එහෙම හිතන්න.
1: අහහ.
3: අගයන්න බැරි කෙනෙක් හිටියනම් අගයන්න අමතක වෙච්ච කෙනෙක් හිටියනම් අගේ යුතුයම කෙනෙක් හිටියනම්.
1: දැම්ම අගයන්නනේ.
3: අගයන්න.
1: මේ අවස්ථාව අපහුව යතෙන්නේ නේ.
3: Yes. මොකද සුභාදහම මොනවද
1: කියනවා.
3: තාම වහිනවා.
1: තාම වහිනවා.

0: මේ පැත්ත අපිට මෙසේජ් කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් යාළුවන්ට.
1: හරිද?
0: මෙසේජ් කරන්න ඕන මෙන්න මේ අංකයට.
1: 07.03.93.5.93.7 මේකේ ෆෝන් නම්බර් එකට මෙසේජ් එක කියවන්න.
0: ඒ වගේම තමයි ඔබ Facebook log වෙලා ඉන්නවා නම් මෙතන අපි. හරිද? ඔබට පුළුවන්කම තියෙනවා.
1: යන්න බලන්න.
0: ඔව්. යන්න අපි page එක පැත්තට comment එකක් දාන්න.
1: හරි.
0: ඔබේ අදහසත් කොටාගෙන යන්න.
1: යන්න. හරි.
0: එහෙම Facebook එකේ පැත්තට අපි යන්න බලන්න කවුද අපිට message කරලා තියෙන්නේ කියලා බලන්න.
1: අපි ඊට කලින් පොඩ්ඩක් WhatsApp එක මතක් කරමුද?
0: ආ කියන්න බලන්න.
1: කියමුනේ WhatsApp එකේ ගොඩාක් අය ඉන්නවා. ඉතින් ආයෙබෝවන් කියලා තිනවා. මඩපත් සුබෝධි වැඩිහිටි සමිතිය මේ වෙලාවේ ආනන්ද හේමපාල අපි වහගෙන ඉන්නවා. කරුණාදාස රංජිත් ඉන්නවා. ඉලෙප්පේරුම නන්දලාල් සිරිකුමාර්. ඒ වගේම ජයතිස්ස අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. බොහොම ස්තුතියි. ජයේමා මාව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. සුබෝදෑසන කාලා දෙන්නටම අපිව සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. කොට්ටාව බේකරි එකෙන් තමයි මැසේජ් එක මේ දාලා තියන්නේ. ලොකු බොස් ඉන්න උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ඉන්නවා මදුශංක වගේම జగත් ඉන්නවා වෙනද වගේම ආදරෙන් අපිට මැසේජ් එක දැම්මේ ජයේ මම තමයි වව් වව් වර්මිගේ සින්දුවට බොහොම ස්තුතියි කියලා දින දසුන් කත්‍රිනා සින්දුවට එයා අපිට කේක් දුන්නලු කෝ දැන් අපිට කේක් අපිට කේක් ඕනි ඉක්මනට එවන්න කෑල්ලක් මේ පැත්තට ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා ආයි බෝවන් කියලා අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රියන්ද තමයි ක්වෙටරින් මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ සුබ දවසක් කියලා දිනවා යාළට පින්නවල චන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කොහොමද ඉතින් අපිට නම් හොඳටම වැස්ස වලට කොහොමද අපිට මේ වෙලාවේ සීතල වැස්ස අහන්න පුළුවන් ලස්සන සින්දුවක් දෙනවද
0: අපි යමු
1: ආමු මේ සින්දුව
0: Facebook එකේ පැතර ගියපුවාම හරිද
1: හරි
0: උදේ අංගනේ මහේෂ් එතකොට චමින්ද එතකොට පුෂ්ප කුමාරස් ලියනගේ එතකොට උපුල්
1: මහේෂ් ඉන්නවද
0: ඔව් ඒ වගේ මහේෂ් ඉන්නවද වගේම ගයන් සිල්වා මෙයාත් අපිට ලයික් කරලා තියෙනවා කමෙන්ට් කරලා තියෙනවා
1: thank you
0: right Facebook එකේ පැතර ඉන්නවනේ යන්න ලක්කන page එක පැත්තට අද ඇඩ්මින් මොකක්ද දන්නවද අහලා තියෙන්නේ
1: මොකද අහලා තියෙන්නේ
0: මම දැක්ක දාලා දෙනා එනකොටම
1: උදේ ඇදෙන් නැගිටින්න එක අමාරුද නැත්තම් රෑ නිදාගන්න එක අමාරුද මොකද්ද කියන්න බලන්න
0: නෑ අපි ඇඩ්මින්ටත් දෙන දේවල් ඈ
1: ඒක තමයි නේ
0: මෙහෙම මේ වහෙද්දි
1: මල නම් දෙකම අමාරුයි
0: ඇදෙන් නැගිටින එක ලේසිද
1: ඔව්
0: මේම වහිද්දී නිදාගන්න එක අමාරුද
1: නෑ හොඳට නිින්ද යනවා හැබැයි
0: ඉතන කියන්නේ
1: උදේට නැගිටින්න කම්මැලි
0: ඔයාට හිතන දේ කමෙන්ට් කරන්න යන්නකෝ මේ චන්ද්‍ර කුමාර් කඳනාරච්චි මේ
1: මොකද්ද
0: බබාලා ඉන්නවද අද
1: නෑ අනේ මොනවා හනවද මේ
0: බබාලා ඉන්න අම්මලා ඉන්නවනේ තාත්තලාත් ඉන්නවනේ
1: ඔව් ඔව්
0: හරිද වැදගත්ම පණිවිඩයක් තියෙනවා කියන්නේ
1: මොකද්ද කියනවද
0: මේ සින්දුවෙන් පස්සේ
1: හා හරි

0: 11 විනාඩි 15යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600.
4: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: Airtel Mobitel Fiber ekagedanam fit karanna. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited thoraganna package rasa. SLT Mobitel Fiber.
1: හැට පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සුවසඳ.
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ Golden Voice. 18 වංගුව.
1: දසම විත් යෂෝ. දසම විත් යෂෝ.
7: සමහර වෙලාවට කියන්නේ යාළුවෝ
8: මොකද්ද කියන්නේ
7: මට නම් නහුතේට තද වුණා
8: කියලා. ඔව් කියනවා.
7: එතකොට ඔයා දන්නවද යාළුවෝ තද වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා?
8: නෑ.
7: නහුතේට තද වුණා කියලා තද වෙච්ච ප්‍රමාණයක් දැනගෙන ඉන්න ඕන.
8: කියන්න බලන්න කොහොමද දැනගන්නේ කියලා.
7: ඒක දැනගන්න තියෙන මෙහෙමයි.
8: කොහමද?
7: අපේ මේ සංඛ්‍යා වර්ධක තියෙනවානේ.
8: ඔව්.
7: සංඛ්‍යා වර්ධක ඇතුලේ නහුත ගණන් කරගෙන යන්න පුළුවන්. ඒ සංඛ්‍යා වර්ධක ඇතුලේ තමයි නහුත තියෙන්නේ.
8: ඔව්.
7: හරිද?
8: හරි.
7: එකට බිංදුවක් එකතුනහම කීයද? 10.
8: 10.
7: එතකොට 10ට එකට බිංදුවක් එකතුනහම 10.
8: 10.
7: ඊට පස්සේ එකට බිංදු දෙකක්
8: 100.
7: 100යි. එකට බිංදු තුනක්
8: 1000.
7: එකට බිංදු හතරක්
8: ඊට පස්සේ
7: කීයද?
8: කියද
7: එකට බිංදු හතරක් කියද
8: 10000යි
7: ගණන් තේන්නේ
8: මම මේ මොකද්ද කියලා මේ ඉම්මන් බඩ බිංදු ටික එකතු කරගෙන බැලුවා ඊට පස්සේ
7: එකට බිංදු
8: 5ක් ලක්ෂයයි
7: එකට බිංදු 6ක්
8: කෝටියයි
7: ලක්ෂ 10යි
8: ලක්ෂ 10යි
7: ගණන් ෆේල්
8: හරි
7: හරිද එතකොට එකට බිංදු 7ක් කියද කෝටියයි
8: කෝටියයි
7: එකට බිංදු 8ක් දසකෝටියයි එකට බිංදු 9ක් 100ක් කෝටියයි එකට බිංදු 10ක් 1000ක් කෝටියයි එකට බිංදු 11ක් ප්‍රකෝටියයි එකට බිංදු 12ක් කෝටි ප්‍රකෝටියයි එකට බිංදු 13ක්
8: කීද
7: නහුතියයි
8: ආ ඔච්චර දුරට යනවද ඒක
7: එතකොට යාළුවාට එකට බිංදු
8: මම මේ බිංදු ටික එකතු කර කර කර හිටියේ කීයද කියලා බලන්න
7: එකට බිංදු 13ක් තද වෙලා දිනවා මට නහුතේට දද වුණා කියලා කියන්නේ.
8: හා.
7: එහෙම කිව්වොත් ළඟ ඉන්න එපා.
8: හා. දුවන්න.
7: ඊට පස්සේ ඕකේ දිනන තව එකක්. හරිද? නික් නහුතේ කියලා කුත් තියෙනවා.
8: හා.
7: නින් නහුතේ.
8: හා. නින් නහුතේ.
7: නින් නහුතේ. නින් නහුතේ කියන එක බිඳු 14ක්. හා. 14ක්. නහුතේ එක බිඳු 13ක් නේ.
8: ඔව්.
7: හරිද?
8: නින් නහුතේ.
7: නින් නහුතේට දද වුණා කියලා කිව්වොත්. හරිද?
8: එහෙම නම් අහලා නේ මං තාම හැබැයි.
7: වැණික හිතන්නේ නහුතේට තද වුණා කියන එක නැත්නම් නහුතේට කේන්ති ගියා කියලා නෝ කියන්නේ.
8: ඔව් ඇයි එහෙම කියන්නේ?
7: දැන් ඔක සමාජය ඇතුලේ හරිද? කාලයක් තිස්සේ වා කටින් කට ආපියවනේ.
8: ඔව්.
7: ඒ එහෙම කියන්නේ ඇත්තටම තරහ ගිමු ප්‍රමාණය කියන්නේ.
8: හා.
7: නහුතේ කියන එක අපි සාමාන්‍යයෙන් විවාහය ඇතුලේ ඉන්නේ නැහැ.
8: ඔව් පාවිච්චි අඩුයිනේ අපිට. ඔව්.
7: අපි සාමාන්‍යයෙන් නහුතේ ළඟට යනකොට ගණන් කරන එක නවත්වනවා.
8: ඔව්.
7: ඒකින්ද අන්නේ ගණන් කරන තැන නවත්වන තැනටම කේන්ති ගියා කියලා කියන තමයි නහුතේට තද වුණා කියලා කියන්නේ.
8: හරි හරි හරි. තේරුණා.
7: එතකොට යාළුවාට තද වෙච්ච ප්‍රමාණයයි යාළුවාට දරා ගන්න පුළුවන් ප්‍රමාණයයි දෙකම ඕකෙන් තේරුම් ගන්න පුළුවන්.
8: බිංදු 13.
7: ඔව්. එකට බිංදු 13ක්.
8: ඒක තුනම තමයි යාළුවාට නහුතේට තද වුණා කියලා කියන්නේ.
7: ඒ වගේ යාළුවෝ ඉන්නකොට පරිස්සමෙන්
8: ඈ. මල්ලා ගතිනෝ.
7: එහෙම කියන්නේ
8: නෝ මන් දන්නවා. එයාට ඒකට බිංදු 14ක් ඕනේ.
7: නින්න හුතේ. රයිට් අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නා නේද?
8: ඔව් මේ වෙලාවේ අහගෙන ඉන්න අපු දෙන්නව 18 වංගු අයබෝවන් යශෝ දසුන් කියලා තිනුවා. දසුන් වන චුටක් පරක් වෙලා ආවා. ඊට පස්සේ මොකද්ද මේ කියලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා යාළු හැමෝම ටික මැසේජ් එක වඳුම මතක් කරලා හරි මාදිරි අපි දවස් මහාන ලක්කන්න කියලා තිනුවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනුවා යටියන්තුටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන හැමෝම ඉන්නවා. ලක්ෂ්මන්, සාන්ත අයියා, හර්ෂ, ප්‍රියංකර් ඒ වගේම අජිත්, වසන්ත තමයි මට මැසේජ් එක දැම්මේ. මේ වැස්සෙම අහගෙන ඉන්න සද්දරි මුලක්කන හද. ඊට පස්සේ ඉන්නවා මාදනේ දිලිනියෝම හරි මාදනේ අපි එකතු කරගන්නවා වහිනව නේද? ඊට පස්සේ යාෂ් මැනික දසන් කොහොමද කියලා අහලාදී අපි සතුටින් ඉන්නවා දිලිනී. ඔය සතුටින් ඉන්නා නේද? සුබ දවසක් කියලා තියෙනවා මමත් අහනවා ලස්සනයි කියලා තියෙනවා මට සින්දුවක් ඕනි. මාර්ගම සකුන්තලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුති. ඊට පස්සේ ඉන්නවා මාවත් ඉන්නවා කියලා යටියන්තට සිපොත් ජනපදී ධනුෂි දිදුලංගනෝ තමයි අපි දෙන්නව අහගෙන ඉන්නේ මේ වැස්සත් එක 18 වංගුවේ අපි අහමු වෙනස්සුරු සින්දුව.
7: මේ අත්මල් ලියනගේ 11:22 දැන්.

0: ගෙදර ගෑන කලේ ආත්මල්ලියන 11:26.
1: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වන දා සිට 30 වන දා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාවකින් මිලදී ගත හැකි.
3: 18 වංගුව
2: දසවිත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
0: සුබාදහම මොකක්දෝ කියන එක නොකිය ඉන්න හිතෙනවා.
4: කතාව කියන්නකෝ.
0: කතාව මේකයි.
4: මොකද්ද?
0: දැන් ඔයා දන්නවද?
4: මනාද?
0: අම්මලාට බබාලා හම්බෙන්න යනකොට.
4: ඔව්.
0: බබාලා ගැන හිතන කොට.
4: හරි.
0: බබාලා ගැන හිතලා බබාලා හදලා බබාලා නලවන කොට. අම්මලාගේ අතිනුත් ගිලිහෙන්නේ නැති එකක් තමයි ෆෝන් එක.
4: ඔව්.
0: ඩිජිටල් තිරය.
4: අනිවාර්යයෙන්ම. හහ්.
0: මේක ලොකු ප්‍රශ්නයක්.
4: දැන් කාලේ අම්මලා ගොඩක් වෙලාවට
0: නේද? දැන් කාලේ අම්මලා. හරිද? දැන් සමහර වෙලාවට පොඩි එකා මේ ඉස්සර එළියට ආවේ අත් දෙක මිටි කරගෙන.
4: ඔව්.
0: දැන් එනකොට සමහර වෙලාවට ওই අත් දෙක එක ඇඟිල්ල කිලින් කරන් ඉන්නේ.
4: ඔව්.
0: ඒ තරමටම අම්මා ෆෝන් එක ටච් කරන එක පොඩි එකාගේ අතටත් දෙන්නලා තියෙනවා.
4: දෙන්නලා තියෙනවානේ.
0: පොඩි එකාගේ අතේ ස්නායු කිලින් වෙලා.
4: කිලින් වෙලා තියෙන්නේ. හා.
0: ඒක හින්දා පොඩි අය එළියට ආපු ගමන් කරන්නේ
4: ඔව්.
0: කන කොටත්. හරිද?
4: ඔව්.
0: කිරි ටික බොන වෙලාවට.
4: හරි.
0: අම්මා රෙදි හොදන වෙලාවට.
4: ඔව්.
0: අම්මා උයන පිහන කොට
4: ගෙදර වැඩ කරන කොට
0: පොඩි එකා අනිවාර්යයෙන්ම ඉන්නේ ඩිජිටල් තිරේ.
4: ඔව්.
0: ෆෝන් එකේ. ඔව්. පොඩි එකා දන්නවා වගේ ආ එහෙටත් යනවා මෙහෙටත් යනවා අතින් බැරනම් කකුලෙන් හරි ඔබ
4: තනියම යනවා. අනික පාස්වර්ඩ් ටිකක් දැන් ඉන්න පොඩ්ඩෝ දන්නවා.
0: දන්නවා. එනකොටම දන්නවා.
4: එනකොටම දැනගෙන ඉන්න පාස්වර්ඩ් එක ඉලක්කම් 4 හරි 5 හරි.
0: හා. දන්නවා.
4: ඔව්.
0: හරිද? දැන් ඕක සෙල්ලම් පාස්වර්ඩ් දෙයක් නෙවෙයි. හරිද?
4: ඒක
0: හරි භයානක දෙයක්.
4: ඔව්.
0: ඔයා දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාන්‍යයෙන් කියලා තියෙනවා කුඩා දරුවෙකුට.
4: ඔව්.
0: හරිද? පූර්ව ළමාවියේ ඉන්න දරුවෙකුට.
4: හරි.
0: සාමාන්‍යයෙන් ඩිජිටල් තිරයක් පැය භාගයක් වගේ පාවිච්චි කරලා කමන්නේ නැහැ කියලා දවසකට.
4: හහ්.
0: ඔයා විශ්වාස කරනවද?
4: හා.
0: අපේ රටේ පූර්ව ළමාවියේ ඉන්න ළමයින්ගේ ඔයා වගේ 64% දවසකට පැය භාගයට වැඩිය
4: ෆෝන් එකේ ඉන්නවා.
0: ෆෝන් එකේ.
4: ඔව්. ඉන්න පැය ගානත් වැඩි. දැන් පැය භාගයට වඩා නම් යනවා අනිවාර්යයෙන්ම.
0: හරිද? ඔයා දන්නවද?
4: හා.
0: මේම හිටියොත් දරුවෝ මොකද වෙන්නේ කියලා සමාජ මාධ්‍ය ඇතුලේ එහෙම එහෙ සංසරණය වුණා එක වීඩියෝ එකක්. ඒ දරුවා ඉන්දියාවේ ගෙයිල හොස්පිටල් එකේ දාලා තියෙන ඇඳ උඩ ඒ ලරුවගේ අත ඇඟිල්ල උඩට
4: යනවා නියල් පුරුද්දට ස්නායුත් එක්ක.
0: එතකොට එයාට පොඩි ස්නායු දුර්වලතාවයක් හැදිලා තියෙනවා මේකත් එක්ක. ඒ වගේම තමයි දරුවන්ගේ සමහරලට සිතීමේ ශක්තිය
4: අඩු වෙලා
0: තියෙනවා.
4: අර නිර්මාණශීලීත්වය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ආවේගශීලී නේද අසුත්.
0: ඒ වගේම තමයි වැදගත්ම දේ
4: මොකද්ද?
0: දරුවෙක් ඩිජිටල් තිරයකට හුරු කරාට පස්සේ දරුවක් කතා කරන එක පරක්කු වෙන්න පුළුවන්.
4: අනිවාර්යයෙන්ම.
0: එහෙම නැත්නම් සමහරట్లాට කතා කරන්න වෙනදි වෙන්න පුළුවන්.
4: පුළුවන්. එයා හිතන්නේ මේක මගේ ලෝකේ කියලා නේ. එයාට තේරෙන්නේ නැහැ මේක මම අම්මලත් එක්ක කතා කරන්න ඕනේ. මගේ අම්මලත් එක්ක ඉන්න ඕනේ. එහෙම තේරෙන්නේ නැහැ දැන් ඉන්න අයට.
0: හරිද? ඒ නිසා සමහර වෙලාවට කතා කරන එක පරක්කු වෙන්න පුළුවන්. කතා කරන්න වෙනදි වෙන්න පුළුවන්. ඒක හරි භයානක දෙයක්.
4: අනිවාර්යෙන්.
0: ඒ වගේම තමයි සමහරట్లాට සංවේදී තැන්වල
4: එයා සංවේදී නොවෙන්නේ නැහැ.
0: සංවේදී නොවෙන්න පුළුවන්. සමහරట్లాට
4: ෆෝන් එකේ තියෙන දේවල් ඔළුවේ තියෙන්නේ දැනෙන්නේ නැහැ තව කෙනෙක්ව අපිට.
0: ඒ වගේම තමයි බරපතලම දේ තමයි දරුවා එහෙම ඩිජිටල් තිරයට එකතු වුණාට පස්සේ හුරු වුණාට පස්සේ දෙමව්පියන් නැත්නම් අම්මා තාත්තා අතර තියෙන සම්බන්ධය
4: ගිලිහෙනවා.
0: බලාගෙන ඉඳිය වෙලා යන්න
4: පුළුවන්.
0: හරිද? ඔබ දරුවෙක් හැදුවා තමයි දරුවගෙන් යමක් බලාපොරොත්තු වෙනවා තමයි ආදරය සෙනෙහස රැකවරණේ සමහර වෙලාවට. ඔබ ලොකු වෙනකොට තේරෙයි මම මගේ පාඩුවේ වැඩ ටික කරගන්න පොඩි එකාට අතට ෆෝන් එක දුන්නා. දැන්

0: ඒක ප්‍රතිඵලයක් විදිහට දරුව අපි දිහා හැරලවත් බලන්නේ කියලා.
1: දෙමව්පියන්ට පහර දෙන අපි ඕන තරම් දැකලා තියෙනවා මේ වගේ වීඩියෝ. අම්මවට හොඳටම ගහනවා, ඒ වගේම වැඩිහිටි නිවාස වලට එක්ක යනවා, ගෙදරින් එළියට ගිහින් දානවා. ඉතින් මේ වගේ දේවල් සමහරක් වෙලාවට මූලික අඩිතාලම වෙන්නේ දෙමව්පියෝ නිසාම තමයි.
0: ඒ නිසා දරුවන්ට ෆෝන් එක දෙන්න උත්සාහ කරන්න එපා. ඔබ වැඩක් පොලක් කරගන්නකොට මම මේක පාඩුවේ කරගන්න ඕන කියලා.
1: ඒ දරුවව සම්බන්ධ කරගන්නේ වැඩේ කරනකොට කියලා දෙන්නේ මෙහෙම කරන්න කියලා.
0: ඔව්. නැත්නම් ඉතින් පොඩි එකයකට එන්න නැත්නම් වතුර ටිකක් හරි දාලා වල බේසමත් දාලා දෙන්න.
1: ඔව්.
0: හරිද? මඩ ටිකක් අත ගෑවට හානියක් වෙන්නේ
1: නැහැ. අර කොම් පිට්ටු හදන්නේ පොඩි කාලේ පොල් කට්ටකට වැලියෙම පුරවල දැන් කාලේ කරන්නේ නැහැ. ඇත්තට මෙහෙමයි.
0: ඔබට දරුවව එහෙම නලව ගන්න ඕන නම් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න විකල්පයක්. හැබැයි දරුවා අතර දුරකටනේ දෙන්න එපා. ඒකේ ප්‍රතිවිපාක ඔබටම තමයි භුක්ති විඳින්න වෙන්නේ.
1: ඔබ වයසට ගියාම එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා දැම්ම හිතලා වැඩි කරන්න.
0: සාමාන්‍යයෙන් ෆෝන් එහෙම පාවිච්චි කරන දරුවන්ගෙන් 64%කට සෑහෙන්න කේන්ති යනවා. ඒකෙන්ද බලාගෙන.
1: යව්.
0: මම හිතනවා ඔයාටත් එහෙම තමයි වෙලා ඇත්තේ
1: කියලා. මට නම් ටිකක් අඩුයි ඉතින්.

මේකේ තියෙන හන්න ඕන කියලා අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඔව් මේ වෙලාවේ අජිත් රෝහන් ජගත් රෝහන් ඉන්න අපි දෙන්න වහගෙන දසුන් යශෝ කොහොමද කියලා හරියට අපි දෙන්න ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් දහඩ වංගුව ළඟම තමයි ඉන්නේ වෙන කොහෙවත් යන්නේ නැහැ කියලා දින බොමි ස්තුතියි. ඒ වගේම අමීෂා මෙසේජ් එකක් දාලා දින දෙවොල පිළිගමීෂා හරි මාදිරින් අපි එකතු කරගන්නවා. තොසි තොයාවත් එකතු කරගන්න ඕනේ කලුතරින් අපි වහගෙන ඉන්න

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන් දීමයි ඉවර වෙන
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු Search Side Light
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7
7: Search Light සමාජ ගවේෂණය

0: ලෝකය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
1: Well, it was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: Krida Pitiya. Ekutuinna api Krida Pitiya samagin. Kridave hadagasma Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය
2: 11:46
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි 18 වංගුව
3: දස්සොන් විත් යෂෝ අපි දැන් හරිද මොනව හරි හොයාගන්න උනොත් එමත් යනවා Google එකට
2: ඔව් ගිහින් බලනවා
3: හරිද මොනවද ඒකේ නැත්තේ
2: ඔව් හැමදේම
3: තියෙනවා ඒ වගේම තමයි දැන් ළමයි ගානක් එම හදාගන්න උනොත් ඒව සමහර දේවල් තියෙනවා මොන දේ කරගන්න පුළුවන් කරගන්න බැරි එක දෙයක් හරි දෙයක් හරි තියෙන ඒවා තියෙනවා හැම එකම චැට් ජීපීටි ගේ දැන් හස්බන්ඩ් එක තරහ වෙලා ඉන්නේ කියන්නකෝ. නෑ බෝයිෆ්‍රෙන්ඩ් එක තරහ වෙලා ඉන්නේ කියන්නකෝ. නැත්තම් මොකද කියන්නේ?
2: එච්චර තමයි ඉතින්.
3: තරහ වෙලා ඉන්නේ කියන්නේ. ආදරේ ප්‍රශ්න chat GPT එකෙන් විසඳ ගන්න පුළුවන්ද?
2: උපදෙස් ටිකක් ගන්න පුළුවන් මං හිතන්නේ.
3: උපදෙස් ගන්න පුළුවන්නේ.
2: උපදෙස් ටිකක් ගන්න පුළුවන් ඒවා සාර්ථකයිද කියලා අපි දන්නේ
3: නැහැ. chat GPT ආදරේ කරලා දිනනවා.
2: එහෙම කරලා ඉන්නවා මං දන්නවා.
3: උපදෙස් ගන්නවා.
2: උපදෙස් ගන්නවා.
3: ඒක ඇප්ලයි කරනවා නේ.
2: එහෙම කරනවද කියලා දන්නේ නැහැ හැබැයි.
3: කසාදේ කඩා ගන්න තමයි හදන්නේ.
2: නේ.
3: එහෙම දේවල් තියෙනවා.
2: ඔව්.
3: chat GPT කින් ආදරේට
2: උපදෙස් ගන්නවා.
3: උපදෙස් ගන්න බෑ සමහර වෙලාවට.
2: ඔව් ඔව් ඉතින්. ඇත්තටම බෑ. ඔව්.
3: හරි. ඒ වගේම තමයි ඒක කියන්නේ මොකද්ද බල්ලේ පුල් වගේ
2: අපි හැමයි ඕගොල්ලගේ ජෙනරේෂන් එක අපේ ජෙනරේෂන් එක වෙනස්නේ
3: ඔය ජෙන් සී
2: නේ මොන්නේ කියන්නේ
3: නෑ
2: 2000 පස්සේ නෙවෙයි
3: 2000 පස්සේ
2: නෑ
3: කොන්නේ දැක්කාම කිව්වගේ 80 දශකයේ අග වගේ
2: නෑ කොන්නේ කර්ල් කියලා කියන්නේ දැන් කාලෙක ට්‍රෙන්ඩ් එක
3: ඔව් මං කියන්නේ ගියේ chat GPT එකේ සමහරලාට ආදරේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා පොල් වෙනුවට පොල් පිටි පැකට් එකක් ගෙනෙලා සම්බෝල හදන්න යන්නත් එපා කරන්න බැරි වැඩ නෙවෙයි
2: ඔව් ඒක කරන්න බෑ ඒක හරි ඒක ගයි
3: හරි වලාකුළුත් එක්ක පොල් සම්බෝල කරන්නත් බෑ
2: හරි
3: හරිද කේක් ගෙනෙලා අම්මට හොදි හදන්න කියන්නත් එපා
2: ඔව් එහෙම කරන්නත් බෑ තේරුණා
3: ඔවා වෙන්නේ නැති වැඩ
2: ඔව්
3: හරි ආදරය කරනවා නම් පණ තියෙන කෙනෙක් එක්ක ආදරය කරන්න නිකන් පණ නැති කෙනෙක් එක්ක කොහේ හරි කෙනෙක්ගේ අත්දැකීමක් දාපු chat GPT ගෙන් ආදරේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා
2: එපා ඊපස්සේ වරද්ද ගන්නත් එපා
3: තියෙන එකත් නැති කර ගන්න හදන්න
2: ඒක තමයි

0: දැන් වෙලාව 11:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි පාටත් වාසි.
0: අපි ඉන්නේ ලක්කඳ 18 වංගුවේ.
3: දෙවෙනි වේ තමයි මේ ඉන්නේ අපි දෙන්න.
0: මයික් එක ඔන් කරගෙන කතා කරන්න ඕනේ.
3: මම බැලුවා මේ සද්ද ඇහෙන්නේ නැත්තේ මොකද කියලා.
0: ඒක තමයි. මේ වෙලාවේ ඔබ උයන ගමන් නම් එන්නේ කැම්බෙල ප්‍රහ කරගන්න පැලොත නිෂ්පාදන පාවිච්චි කරන්න අම්මේ ඔබ අමතක කරන්න එපා.
3: ඔව්නේ මේ වැස්සත් එක්ක හොඳ කැම ටිකක් උණුවට රසට හදාගන්නකොට ඔයාට පුළුවන් පැලොත ගී ටිකක් පාවිච්චි කරන්න. ඒ වගේම පැලොත බටර් ටිකක් දැන් පැලොත බටර් එකේම සුදු ලුණු රසෙන්. ඒ වගේම ලුණු සහිත ලුණු රහිත. ඉතින් මේ ඕන විදිහට ඔයාට කැම ටික රසට ගුණට හදාගන්නකොට පැලොත නිෂ්පාදන එකතු කරන්න අමතක කරන්න එපාද?
0: ඔව්. ඒ වගේම තමයි ඉතින් හොඳ කිරිතේ එකක් බොනවනම් පැල්ලොත් කිරිටියක් දාලා
3: ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා කිරිපිට තියෙනවා මේ ඕන දෙයකින් ඔයාලට පුළුවන් පැල්ලොත් කිරිතේ රස කරගන්න ගුණ කරගන්න නේද දස්ස. ඔව්
0: පැල්ලොත් කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක් ඈ. හ්ම්. එහෙනම් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
3: හරි.
0: අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අපි එකතු කරගමු මේ සින්දුවට.
3: මේ වෙලාවේ හයි කොහොමද කියලා අහලා තින අපි ගොඩක් හොඳින් ඉන්නවා මාසලේට නම් හොඳටම වහිනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ලස්සන සින්දුවක් දෙන්න අහමු නේද කියලා අහලා තින මේ වැස්සත් එක්ක මාතලේ එටිපොල ප්‍රසාදී ඉන්නවා ශෂිකා ලස්සන ගීතයක් දෙන්න කියලා තින. ඉතින් අපි අහමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් නෝමල් මෙසේජ් එකක් එවන දසුන් නෙමෙයි කවුද මට එකපාරට නවහමතක උන සංජීව මෙසේජ් එකක් දාලා දෙම්ම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමරා කුමාරී ඉන්නවා අපි වහගෙන. ඒ රත්නපුරේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. සුබ දවසක් මාමත් සින්දුවකට එකතු කරගන්න කැගල්ල මීදෙනී ගමේ උපනන්ද මැසේජ් එකක් දාලා තියෙනවා. මට සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තින පුෂ්පමාලා. ඔහොම වහගෙන ඉන්නකො හරිද? මාමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න නෝරින් සංජීව ඔන්න ඇවිල්ලා ඉන්නවා. සුබ දවසක් ඔයාලා දෙන්නට දසුන් යෂ් කොහොමද? අපි ගොඩාක් හොඳින් ඉන්නවා ලක්කන හැමදාමත් වගේ මාමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. පාලිත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි යමු මේ සින්දුව අහන්න.
0: රයිට්. ලංකාවේ අය ලෝකෙ කොහෙ ගියත් නම තියලා ඉන්නේ.
3: අනිවාර්යයි.
0: හොඳ දේවල්ත් එහෙමයි නරක දේවල්ත් එහෙමයි.
3: එහෙම ශ්‍රී ලාංකිකයි. හරි.
0: එහෙම. ශ්‍රී ලාංකිකේ ලෝකෙම නමක් තියලා තියෙන ප්ලාස්ටික් වලින් බිස්කට් එකක් හදලා.
3: හා හා කියනු බලන්න.
0: මේක කන්න පුළුවන් බිස්කට් එකක්.
3: ඕකේ.
0: හරිද?
3: හරි.
0: මේක විශේෂයි.
3: කද විශේෂත්වය?
0: ප්ලාස්ටික් අංශු අරගෙන තමයි බිස්කට් එක හදලා තියෙන්නේ. සින්දු අහලා ඉන්නකෝ.
3: හා.
0: හරි. අහලෙමු. කොණ්ඩේ බැඳලා ඉන්න පුතාලට මේ සින්දු දෙන්නේ. අහලා ඉන්නකෝ අපි ප්ලාස්ටික් වලින් බිස්කට් හදුවේ කොහොමද කියලා ඊට පස්සේ කියන්නම්.

0: 11:52 දැන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: 18 වංගුව
0: පිට 12ට ප්‍රවෘත්ති හරණ යන්නත්
3: වෙලාවවිලා
0: තියෙනවා
3: හරිද හරි
0: ඊට කලින් හනා ගායනා කරන කියන දේකුත් තියෙනවා
3: ඒකයි
0: හනා ගායනා කරන මෙන්න මේ සින්දු අහන්නත් ඕන
3: ඔව්
0: ඔය සින්දු අහන්න කලින් අර ලාංකිකය හදපු
3: බිස්කට් එක
0: ගැන කියන්නත් ඕන
3: කියමු
0: මේක ටිකක් කට්ටිය ඉන්ට්‍රස්ට්
3: හරිද
0: මොකද මේ ප්ලාස්ටික් වලින් කන්න පුළුවන් බිස්කට් එකක් හදලා තියෙන්නේ කොහමද කියන්නේ
3: ඒක තමයි නේද විශේෂයි කියමු බලන්න
0: ඔයා කියනවද මම කියන්නේ
3: ඔයා කියන්නේ
0: රයිට්
3: හරි
0: මේ බිස්කට් එක හදලා තියෙන්නේ ඇමරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ශුද්‍රදේව විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරන අපේ රටේ මහාචාර්ය
3: ආචාර්ය
0: ලහිරු ජයකොඩි මහත්තයා.
3: ඔව්.
0: හරිද? මේකේ තියෙන විශේෂත්වය තමයි මෙයා නාසා ආයතනයේ අනුග්‍රහයෙන් තමයි මේ පර්යේෂණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
3: ඒකට අවශ්‍ය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ වගේම ඉවතලන ශාක ද්‍රව්‍ය භාවිත කරලා හදලා තිනවා නේද?
0: ඔව්. මේ බිස්කට් එකට අරගෙන තියෙන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ඉවතලන ශාක ද්‍රව්‍ය කොටස් තමයි අරගෙන හදලා තියෙන්නේ මේ හදපු බිස්කට් එක ප්‍රෝටීන් බහුල ආහාරයට ගන්න පුළුවන් 3D මුද්‍රිත කූකිස් එකක් තමයි.
3: කියන්නේ
0: 3D මුද්‍රිත බිස්කට් එකක්.
3: හරිද? ඔව්.
0: මේකට අරගෙන තියෙන මේ බිස්කට් එක හදන්න ජල බෝතල් සහ සිසිල් බීම බෝතල් වල මූඩි.
3: ඔව්.
0: හරිද? මේ නිෂ්පාදනයට ගන්න පොලිතීන්.
3: පොලිඑතිලීන් ඒ වගේම
0: පොලිඑතිලීන්. ඔව්. ටෙරෙෆ්තලීට් කියලා අමුද්‍රව්‍ය තමයි අරගෙන
3: තියෙන්නේ.
0: හරි. කියන්න
3: අමාරුයි.
0: ඒ වගේම තමයි
3: අයින්
0: කරන ඉරිඟු ගස්වල කොටස්. මේ අරගෙන තියෙනවා මේ බිස්කට් එක හදන්න.
3: අනික ජෛව ස්කන්ධ පාවිච්චි කරලා දිනනවා.
0: මේක හදපු ක්‍රියාවලිය.
3: මට
0: කියන්න ඕන.
3: හා කියමු බලන්න.
0: සිංහහන් යන්න පුළුවන් විදිහට ක්‍රියාවලිය කියන්නේ.
3: මේමයි
0: වෙලා තියෙන්නේ. හරිද?
3: මම
0: ඉක්මනට කියන්න.
3: හරි.
0: ප්ලාස්ටික් සහ ශාක අපද්‍රව්‍ය අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ජලය සහ ඔක්සිජන් එක මික්ස් කරලා සුද්ධ ජීවීන්ට දිරවන්න පුළුවන්
3: විදිහට කුඩා අංශු බවට පත් කරනවා.
0: ඔව්. ඊට පස්සේ මේ බිඳදමු ප්ලාස්ටික් සංයෝග විශේෂයෙන් සකස් කරන ලද බැක්ටීරියා සහ
3: ඊස්ට්
0: වික්‍රිය එකතු කරලා මේක අර ශුද්‍ර ජීවීන්ට පරිභෝජනය කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රෝටීන් මේද බවට මේක පත් වෙන්නේ. හරිද? මේ ප්‍රෝටීන් මේද වලින් මේක පිරීලා අත්‍යවශ්‍ය සීනි වලින් පිරුණු පෝෂිතායි ජෛව ස්කන්ධයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේ එකතු කරගන්න පේස්ට් එක.
3: ඔව් තන්තු පිෂ්ඨය රසායනික ද්‍රව්‍ය නේද?
0: මේ රසකාරක එකතු කරලා 3D ආහාර මුද්‍රණය ගන්න යන්ත්‍රණයට දාලා මේ බිස්කට් එක හදනවා. ඔන්නෝම තමයි මේ බිස්කට් එක හදන්නේ. මේ බිස්කට් එක ඇතුලේ ප්‍රයෝජනය තමයි මේක උන් හදලා තියෙන්නේ. පරිවේෂණ සඳහා NASA ආයතනයෙන් යනවනේ
3: අභ්‍යවකාශයට යනවෝ.
0: අන්න ඒ අයට පාවිච්චියට තමයි මේ බිස්කට් එක හදලා තියෙන්නේ.
3: ගංගන ගාමින්ට ඕන වෙන විදිහට අඟහරුට යනවනේ දීර්ඝ අභ්‍යවකාශ ගමනක්. අන්න ඒ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ සඳහා මේකක් හදන්න එක කිලෝ එකක් හදන්න.
3: ඔව්.
0: ඇමරිකන් ඩොලර් 60ක් වැය වෙනවා කියලා උන් කියනවා.
3: ඔව්.
0: ඒ කියන්නේ අපිට කිලෝ එකක් හදන්න නම් 60 වැඩි කිරීම 3 බලන්න වෙනවා 30 වැඩි කිරීම 300 බලන්න වෙනවා ගාන කීයද කියලා. ඕක ඇමරිකාවේ ඉඳන් මෙහෙට එනකොට
3: තා වැඩි වෙලා ඉන්නේ.
0: ඒකනේ. අපි බලමු අඟහරුවට යන්න try එකක් දුන්නොත් කන්න පුළුවන් වෙයි.
3: දැන් බලා සැනසෙමු.
0: ඕ හරිද? Right. උනෝ තමයි ලංකාවේ අය ලෝකෙ කොතන හිටියත් ලෝකෙ නම තියන්නේ.
3: අනිවාර්යයෙන්ම හොඳ විදියට.
0: සතුටුයි. අපේ ආචාර්ය ලහිරු ජයකොඩි මහත්මයාට අපි සුභ පතනවා. ලෝකෙටම මේක අරගෙන යන්න සහ හොඳ වටිනාකමක් එකතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා. ඊළඟ අපි මේ කතාවත් එක්ක ප්‍රවෘත්ති හන්න යන්න ලෑස්ති. අපිට මැසේජ් කරපු යාළු කීප දෙනෙක් ඉන්න ඉක්මනට අපි කියමු.
3: මේ වෙලාවේ ඉඳලා සුබ දවසක් ඔයාලා දෙන්නටම දසුන් න්‍යාෂ් ලක්කන අහගෙන ඉන්නවා කියලා දෙනවා සින්දුවක් දෙන්න කියලා දෙනවා පාලිත තමයි කඩු ගන්නවෙන් දාලා තියෙන මැසේජ් එක.
0: අර පාලිතත් එක්ක අපි යන මේ සින්දුවාන්න ඊට පස්සේ ප්‍රවෘත්ති හමු.
3: හරි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: විසිතක ගැන විවාදය ඇරඹේ. විසිදෙක්කට එරෙහි වෙමින් සජීවී පිරිසක් පොල්දුවට. මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩුවට හබීබ් රිෆාන්. පළාත් රැසකට තදවැසි. ඩිජිටල් වන අධිකරණය. චීන ජනපතිට ඇමරිකාවෙන් ඉහළ පිළිගැනීමක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. විසිතවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පරතිකඩම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පරතිකඩම් පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙනවා. හෙට දිනේදී විවාදය පැවැත්වීමෙන් අනතුරුව චන්ද විමසීම නියමිතයි. පාර්ලිමේන්තුවේදී කතානායකවරයා දැනුම් දීමක්ද සිදු කළා.
5: දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව අතරතුර වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මාන උළෙලේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා 2026 වර්ෂයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානයෙන් නිව් පාර්ලිමේන්ටරි අවෝඩ් පිදුම් ලබා ඇති බව මෙම සභාවට සතුටින් දැනුම් දීමට කැමැතිමි.
4: අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙන්වා දුන්නේ ළමා නිවාසවල සිට සමාජගත වන ළමුන් පිළිබඳවයි.
6: ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාවලියක් තියෙනවා. එබ නිවාසවල ඉඳලා ළමා නිවාසගත වෙලා ඉඳලා සමාජගත වූ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයකගේ දරුවන් නැවතත් ළමා නිවාසගත වීමේ අවදානමක් තිබුණත් සෑම ළමයෙකුගේම දරුවන් නැවත ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත යොමු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා තමයි අපි නිවාස වැඩසටහන අපි ආරම්භ කරලා තිබෙන්නේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ළමුන් නැවත සමාජගත වීම මගහැර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වඩා එම ළමුන් සමාජගත කිරීම මගින් විධිමත් කිරීම සහ පසු අපරම් ක්‍රියාමලිය ශක්තිමත් කිරීම සිදු කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති අතර එහිදී ළමා නිවාසගතව සිටින වයස අවුරුදු 16 සම්පූර්ණ කළ විධිමත් අධ්‍යාපනය නොලබන දරුවන්ට වෘත්ති අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම වයස අවුරුදු 18 සම්පූර්ණ කළ දරුවන් මනා සැලසුමක් හා අවබෝධයක් සවිහිතව සමාජගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වේමෙන් තවදුරටත් සැලසුම් කරලා තිබෙනවා. ඒ යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් රැකියාගත කරවීම වෘත්තීය පුහුණුව හෝ උසස් අධ්‍යාපනය ලබා දීම මගින් ඔවුන්ගේ අනාගතය ස්ථාවර කිරීමට කටයුතු කරනු ලැබේ. උන් මූලික අධ්‍යාපන අවධියේදීම පාසල් හැර යාම සහ අවදානම් වලට ලක්වීම නිසා උන්ට අධ්‍යාපනය මග ඇරී තිබෙනවා. ඒ වගේ දරුවන් ආයතනයකට ආවම ඒ දරුවන් සඳහා වන විශේෂ අධ්‍යාපන වැඩපිළිවෙළ සහ ඒ දරුවන් ආසන්නතම පාසලට ආරක්ෂිතව පාසල්ගත කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා දැනට අපි ළමා සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් හැටියට ඉන්න හැම නිලධාරියෙක්ටම ඒ දැනුවත් කිරීම හා අදාළ පුහුණුව අපි ලබා දීලා තිබෙනවා.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා විශ්‍රාමිකයන් පිළිබඳ අදහස් පළ කළා.
7: විෂමතා ගොඩක් තියෙනවා, දිගින් දිගටම අපි මේ ගැන කතා කරා. නමුත් මේ වෙනකන් ඒ කටයුතු සිදු වෙලා නැහැ. අඩු ගානේ මේ එන අයවැයෙන් විශ්‍රාමිකයන් සඳහා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ගැන කතා කරන්නේ නැහැ. ඒ අයටත් වැඩි වෙන්න ඕනි. නමුත් විශ්‍රාමිකයන් සඳහා ඔබතුමාලා ගන්න තියෙන බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය තුළ එයාලගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධ.
4: විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීම සඳහා රජයේ විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
8: පහුගිය අයවැය දෙකේදීම විශ්‍රාමිකයන්ගේ තිබ්බ ප්‍රශ්න ගණනාවකට විසඳුම් යෝජනා කළා. ඒවා ක්‍රියාත්මක වෙලා තියෙනවා. නොවිසඳුණු විෂමතා ගණනාවක් ඒවට විසඳුම් ලබා දීලා තියෙනවා 25 26 දී. විෂමතා පවතින යම් කොටසක් ඉන්නවා. ඒ කොටස මේ ළඟදී ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඔවුන්ටත් ඉදිරියේදී ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙවි. සහ විශේෂයෙන්ම මේ කොමිසම පත් කරලා තියෙන්නේ පොදුවේම එම විෂමතා තියෙන අයට තමන්ගේ කරුණු ඉදිරිපත් කරලා විසඳුම් යෝජනා කරන්න, ඒ අනුව මේ රජය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමුඛතාවයක් අපි හොඳින් තේරුම් අරගෙන තියෙනවා. විශ්‍රාමිකයන්ට ජීවන වියදම වැඩි වෙනකොට විශ්‍රාමිකයන්ට ඒක විශේෂයෙන් බලපානවා කියන එක අපි ඉතාමත්ම සංවේදී. ඉතින් ඒ නිසා සියලුම මේ ආර්ථික අභියෝග කළමනාකරණය කරමින් විශේෂයෙන් ඒ විදියට බලපාන කණ්ඩායම් වලට ගත හැකි සමාජ ආරක්ෂණ ක්‍රියාවලීන් ගන්න අපි නිරන්තර අවධානයෙන් ඉන්නේ.
4: හබීබ් රිෆාන් මහතා නව මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා ඉල්ලා අස්සීම හේතුවෙන් නැතිව පුරප්පාඩුවටයි ඔහු දිවුරුම් දුන්නේ. විසිතිබෙන සංශෝධනයට එරෙහිව බත්තරමුල්ල පොල්තුව වංසන්දියේ පැවැත්වෙන උද්ඝෝෂණයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබා දී තිබෙනවා. විපක්ෂ අද උදැස්සන ඒ උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඒ අනුව මහජන පීඩාවක් ඇතිවන බවට වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක් කළේ මාර්ගය භාවිත කරන මහජනතාවට පීඩාවක් නොවන අයුරින් සාමකාමීව සහ නිත්‍යානුකූල ලෙස විරෝධතා පවත්වාගෙන ලෙසයි. කෙසේ වෙතත් මේ විරෝධතා හේතුවෙන් බත්තරමුල්ල සහ අවට මාර්ග රැස්සක දැඩි රථවාහන තදබදයක් ඇතිවී ගමනාගමනයට බාධා එල්ලබුණා. කාලුගම විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් මූලික කරගනිමින් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක්ම තද වැසි ඇතිවිය හැකි බවයි කාලුගම විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද සුරන් ප්‍රවාහය හේතුවෙන් වැසි අපේක්ෂා කරන බවයි කාර්යනිරත කලන විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පවසන්නේ.
9: 2026 සැප්තැම්බර් මාස 24 වන දින උදෑසන 5:30ට නිකුත් කරන ලද අද දින සදාවන කලකුණ අනවැකිය. බටහිර මධ්‍යම සහ ඊට යාපද වයඹ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට බටහිර බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ධ්‍ර ප්‍රදේශය සහ ඊට යාපද ඔඩිශා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතිනවා. මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු පළමෑමක් ශ්‍රී ලංකාවට නොමැති වන් මෙම පද්ධතිය වෙත ඇති යන සුළං ප්‍රවාහය හේතුවෙන් නිර්සිතික ප්‍රදේශවල දැන්ට පවතින වැසි තත්ත්වය ධාතුට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අනුව අද දිවෙනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසියෝ කිකුරුම් සහිත වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක්ද බලාපොරොත්තු වෙනවා. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර පැම් ප්‍රදේශවලන්, උතුරු මැද සහ වයඹ පළාත්වලන්, ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලන් විටින් විට 40-50 දක්වා වේගෙන් හමන තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිකුරුම් සහිත වැසි සමග ඇතිව හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අතුරු ආම කර ගැනීමට අවශ්‍ය පියවර කණ්ඩායමත් අපි ජනතාවට මතක් කර සිටිනවා.
4: පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්මල්ලාගඟේ ජල මට්ටම පිළිබඳ පරීක්ෂාවෙන් සිටින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරිපැය 24 තුළ පස්කොඩ, කොටපොල, පිටපැද්දර, අකුරැස්ස, අතුරුලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තේහකට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිල්මලා ගඟ පිටාර තැන්නට අයත් පහද්දිම්වල සුළු ගංඋතුර තත්වයක් ඇතිවිය හැකි බවට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ගින්ගංගේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහිල්ල අධික වර්ෂාව හේතුවෙන්ද ජල මට්ටම ඉහළ යාමෙන් පහත් බිම් රැසක් ඇති වී තිබෙනවා. මාපලගම, ගෝනගොඩ, ගම්මේ මැද්දගොඩ, නාගොඩ සහ කුරුපනාව ඇතුළු ප්‍රදේශයේ අතරවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මාපලගම, පනන්ගල මාර්ගයේ සහ ගෝනලගොඩ මාර්ගයේ ජලය යටවී පවතිනවා. බද්දේගම, වැලිබිටියේ දිවිතුර ඇතුළු ප්‍රදේශවලද ඉදිරිපැය 24 තුළ සුළු ගංඋතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වර්ෂාව සමග කාසරී සහ මෞසකල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට පිටාර මට්ටමට ළඟා වී තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැල්ල වර්ෂාව හේතුවෙන් නායම් සහ ගල්පරලීම් අවදානම් මතුවීමේ හැකියාව පවතිනවා. තද සුළං සහ මෝදුර අලුවීම සම්බන්ධයෙන්ද කලනු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරැංගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ බෙංගාල බුක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා වෙනුවෙන් ගිගරුම් සති වැස් සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් දක්වා වැඩි විය හැකි බවයි කලනු විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. ඒ අනුවම් ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. ප්‍රදේශ රැසකට නායම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය ඉමායා ආරිරත්න පවසනවා.
10: මහනුවර දිස්ත්‍රික්කයේ පස්පාවිකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර හා නෝවුට් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර 3 යටතේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම තවලම නෙළුව හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අරණායක දැරණියගල මාවනැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපල පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිර 2 යටතේ අවධානයෙන් සිටින්නේ යන නිවේදනයේ තවදුරටත් ක්‍රියාත්මක වේ. ඉදිරියට ලැබෙන වර්ෂාවත් සමග ඕනෑම අවස්ථාවකදී භූමි අස්ථාවරතාවයක් නායෑමක් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් එම ප්‍රදේශ භාවිතා කරන්න ඒ වගේම එම ප්‍රදේශ හරහා ගමන් කරන මාර්ග භාවිතා කරන්න යම්කිසි අනතුරුදායක සිදුවීමක් සිදුවොත් අදාළ අනිකුත් පාර්ශවයන් සහ ආයතන දැනුවත් කර එම ස්ථානවලින් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
4: කොළඹ දිසා අධික නිමිත විද්‍යුත් නඩුගොන කිරීමේ පහසුකම් හඳුන්වා දී තිබෙනවා. සාම්ප්‍රදායික කඩදාසි ගොනු මත පදනම් වූ මෙරට අධිකන ක්‍රියාවලිය නවීන සහ කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමයි අධිකන සේවා කොමිෂන් සභාවේ අරමුණ. ඒත්තේ ක්‍රියාත්මක වන ඊ කෝට්ස් ව්‍යාපෘතිය මගින් විද්‍යුත් නඩුගොන කිරීමේ පහසුකම් හඳුන්වා දී තිබෙනවා. ඒ අගමිනිසුරු ප්‍රීතිමත්ම සූරසේන මහතාගේ ඍජු අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ තාක්ෂණික පහසුකම් සලසන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. පළමු විද්‍යුත් නඩුව ගොනු කිරීම ඊයේ ආරම්භ වුණා. ශ්‍රේෂ්ඨාධික නිලියාපදිංචි සියලු නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණයේ නිල වෙබ්බඩි විහරහා තම පරිශීලක ගිණුමට ප්‍රවේශ වී මෙම පහසුකම් භාවිත කිරීමේ හැකියාව පවතිනවා. පැය 24 පුරා ඕනෑම වෙලාවක අධිකරණ ලේඛන සහ නඩුගොනු විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිවීම මෙහි විශේෂත්වයයි. පිරිවැය සහ ඉඩකඩ ඉතිරිය කාර්යක්ෂමතාව සහ විනිවිද භාවය මෙන්ම නවීන තාක්ෂණය භාවිත කිරීමද මෙහි වාසි අතර වනවා. ඉදිරියේදී සෑම අධිකරණයක් සඳහාම මෙම පහසුකම් ලබා දීම නියමිතයි. කොළඹ සුළු හිමිකම් අධිකරණයේ විද්‍යුත් නඩුගොනු කිරීමේ කටයුතු අධීක්ෂණයට අගමිනිසුරයා එක්ව සිටියා. අපරාධ හා මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ තවත් පුද්ගලයින් 28,127 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් 590 දෙනෙක් සැකපිට අත්අඩංගුවට බවයි පොලිසිය පවසන්නේ. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සංඛ්‍යාව 26ක්. විවෘත වාරින්තකරුවන් 132 දෙනෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. බීමන්ත්‍රිය දුරන් 262 දෙනෙක්ද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශීර්ෂ පාට සහ නිලමුද්‍රා ව්‍යාජ ලෙස සකස් කරමින් මුදල් ලබාගත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රාජ්‍ය රැකියා සහ නිවාස ණය ලබා දෙන බව පවසමින් කාර්යාලයේ ගණකාධිකාරී සහ සැරසුම් අධ්‍යක්ෂවරයාද අත්සන් ව්‍යාජ ලෙස යොදාගෙන තිබවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා සහ ස්වාධීන රූපවාහිනිය එක්ව ක්‍රියාත්මක කරන තේකියා සුරකුම් මගුතට පාසසසුන් දැනුවත් කිරීමේ වැඩසටහන හම්බන්තොට වීරකටිය ජාතික පාසලේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන අපනියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
11: අයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් තේක්‍යා සුරකෙමු මගදොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 25 වන වැඩසටහන කළා තිබෙන්නේ. අපි අද දවසේදී හම්බන්තොට දිස්ත්‍රික්කයට තමයි ආවේ. ඔබ දන්නවා දැන් අපි ඊයේ දවසේදී මාතර දිස්ත්‍රික්කේ මුලටියන අධ්‍යාපන කලාපයට ගියා. දැන් අද දවසේදී හම්බන්තොට දිස්ත්‍රික්කේ හම්බන්තොට රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයට තමයි අපි අද තේක්‍යා සුරකෙමු මගදොට වැඩසටහන් මාලාවත් සමග නැවෙලා ඉන්නේ. රට වාහන මූලස්ථානයේ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ පාසල් සම්බන්ධීකරණය කරමින් ඔවුනුත් අදවසේදීත් අපිත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. 19:90 සුවසැරිය ගිලන් රතු සේවයත් අදවසේදී පැමිණලා ඉන්නවා. ඒ වගේම තමයි ලංකාවේ රක්ෂණයේ ප්‍රමුඛයා ෆෙයර් ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අදවසේදී අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වල් බැඳගෙන ඉන්නවා.
12: අති සාර්ථකව අපි වැඩසටහන් දකුණු පළාතේ දැන් තුනක් කරා. 4 වෙනි වැඩසටහන තමයි අද වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට අපි ඇවිල්ලා කරන්නේ. මෙතන රතවහන සම්දර්ශනය කරලා ඊට පස්සේ දේශනය කරලා මේ දරුව දැනුවත් කරන. මම හිතන හැටියට විශාල වශයෙන් අපිට මේක ප්‍රගතියක් තියෙනවා. මොකද මේ අවුරුද්දේ පාසල් දරුවන් ක්‍රියානතුරු වලින් මියගිය ගාන අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දරුව තමයි මේ රටේ අනාගතේ බාරගන්නේ. ඉතින් එහෙමනම් මේ අනාගතේ බාරගන්න ඉන්න දරුව මේ රටේ වර්ධනයට දායකත්වය ලබා දෙන්න නම් ඔවුන් විඳි තීම් බවට පරිවර්තන වෙලා බෑ රියානතුරු වලින්. සියලු දෙනාට රියානතුරුෙන් තොර හෙට දිනක් උදාව කියලා ප්‍රාර්ථනා කරනවා.
11: මේ විදිහට මේ දිනෙන් දින හෙරන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ බලාපොරොත්තුව. ක්ලෙන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ බලාපොරොත්තුව, වගේම ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ෆෑෆස්ට් ආයතන මේ සියලු දෙනාගේම බලාපොරොත්තුවයයි. ඉතින් රියානතුරුෙන් තොර හෙට දවසක් බිහි කිරීම උදෙසා වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන ක්ලෙන් ශ්‍රී ලංකා වැඩසටහන සමගාමීවයි අපි ටේක්යා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාව මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. අපි සූදානම් තවත් අවස්ථාවක ප්‍රවෘත්ති ඔස්සේ ඔබ වෙත තොරතුරු ගෙනීමට. ඒ සමගින් සමුගන්නවා හම්බන්තොට රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයේ සිට මම ගිහාන් ගීතිශේර.
4: සියලු රාජ්‍ය ආයතන තමන් විසින්ම ආදායම් උපයාගෙන එම ලාභ බෙදා ගැනීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා. මෙල්කෝ ආයතනයේ සඳහා සාර්ථක නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ වසර දෙකක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවට එක්වමින් අදාළ මූල ඉලක්කයේ කරා යාමට වෘත්තීය සමිතිවලට සහාය ලබා ගැනීමේ විධිමත් සැලැස්මක් ඉහළ නිධාරින් සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රාව්‍යාබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත වන සංඥා භාෂා පනතක් සම්බන්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා සඳහන් කළා. ඒ ජාතන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා නියෝජිත මහකොමසාරිස් රෝඩ් බෙයාඩ් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. ශ්‍රී ලංකා සංඥා භාෂා ශබ්දකෝෂයේ සිවුවන වෙළුම එළිදැක්වීමද එහිදී සිදු වුණා.
13: 1996 ආවාසයි තැනත්තන් පිළිබඳ පනතක් තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්න කරන දේ තමයි මේ පහුගිය අවුරුදු 30 තුල මෙන්න මේ මැන්ඩේට් ටික ක්‍රියාත්මක කරන්න කරපු දේ මොකක්ද? ආබාසහිත ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ පනත නියමානුකූලව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නඩු ගියේ නැතුවට බොරු බිල් එක මවා ගන්නවා. ආබාසහිත තැනැත්තන්ට මේ අයිතිවාසිකම් ටික දුන්නොත් මේ ජනතාව නඩුයයි බොරු මිත්‍යාවක් බිල් එක මවාගෙන ඒගොල්ලෝ ආබාසහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා ගොඩනගන්න උත්සාහ කරන යාන්ත්‍රණය දියාරු කිරීමේ ව්‍යායාමයක ඉන්නවා. මගේ ආදරණීය 107කට අධික බිහිරි ජනතාවක් අපිත් එක්ක එකට ජීවත් වෙනවා. මේ ප්‍රශ්නේ නිසා වුන් විඳින කටුකත්වය මේක තේරෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න නැතුව තමන්ගේ වාසියට විතරක් මෙහෙම ජනතාව පීඩණයට පත් කරන්නේ කොහොමද කියන අමානුෂික තත්ත්වය ගැන මට තේරුම් ගන්න බෑ.
4: පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් යොමු කරන පණිවිඩ සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දෙන බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව 0.71859.5950 අංක ඔස්සේ වට්සප් පණිවිඩ ලබා දීමේ හැකියාව පවතිනවා. මෙල නැවතත් එම දුරකථන අංකය 0.71859.5950. අයිතම් කරනට අවශ්‍ය තොරතුරුෙන් පණිවිඩ මගින් විමසිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේ අතර මත්කරල් 60,000කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවරගෙන තිබෙනවා. ඒවා ප්‍රවාහන්ට යොදාගත් වෑන් රථයක් සහ මෝටර රථයක්ද පොලිස් බහරට ගෙන ඇති බවයි මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. වැටලීම් සිදු කර තිබෙන්නේ කොටහෙනි පොලිස් වසමේ ආමරවීදිය මහල් නිවාසය අසලදී.
14: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
4: ಚೀನಾ ಜನಾಧಿಪತಿ ಶೀ ಜಿನ್ಪಿಂಗ್ಗೆ ಅಮೆರಿಕ ಸಂಚಾರೇದಿ ವಿಶೇಷ ಪಿಲಿಕೆನೀಮ ಕಿಮ್ಯೂನಾ ಜಾಯಿಂಟ್ ಸ್ಪೇಸ್ ಆಂಡ್ರೂ ಕಂದೂರೇದಿ ಓಹ್ ಪಿಲಿಕೆನೀಮಠ ಅಮೆರಿಕ ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಸಹ ಆರ್ಯಾವ್ ಇಕ್ವಸಿಟಿಯಾ ಎಕ್ದಾಸಂಸಿಯಾಟದೇಕ ವಸರೇನ್ ಪಸು ಅಮೆರಿಕ ಜನಾಧಿಪತಿರೇಕು ವಿದೇಶ ನಾಯಕೆ ಮಿಮ್ಮ ಕಂದೂರೇದಿ ಪೌಪಿಲಿಕ್ವ ಪಿಲಿಗತ್ ಪಲಮು ಅವಸ್ಥಾವ ಮೇಯಾಯ್ ರಾತುಪಾಲ ಸಮ್ಮತಿಯನ್ ಚೀನಾ ಜನಾಧಿಪತಿವರೆಯ ಕಂದೂರಟ ಪೆಮಿನ ತಿಬಿನವಾ ಚೀನಾ ಜನಾಧಿಪತಿಯ ಜೇಷ್ ನಾಯಕಿಯಾನಲಿಸ ಹಂದುನ್ವಾದಿನ ಬಬಾಯಿ ಅಮೆರಿಕ ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಸಂಧಾನ್ ಕಲೆ ದಿರಟಾತ್ರ ಪ್ರತಿವಾದೀಂಟ್ ವಡಾ ಹೌಲ್ ಕರುವನ್ ವಿಯುತುಭಾವೆ ಚೀನಾ ಜನಾಧಿಪತಿ ಶೀ ಜಿನ್ ಪಿಂಗ್ ಪೆನ್ವಾ ದುನ್ನಾ ರಟವಾಲ್ ದಿಕಾತ್ರ ಬಿಲಂದ ಸಂಬಂಧೀನ್ ಅಧಿಕರಗತ್ ಗಿವಸುಮ ಜನವರಿ ಮಾಸೆ ದಕ್ವಾ ದೀರ್ಘ ಕಿರಿಮಠ ಮೆಮ ಸಂಚಾರದಿ ಕಟಯುತು ಕನ್ನ ಬಬಾಯಿ ಅಮೆರಿಕ ವಾರ್ತಾ ಸಂಧಾನ್ ಕಲೆ ಚೀನಿಂದ ಇಟಕಂಗಾತ್ವೇ ಪಲಕೃತಿ ಬೆನವಾ ಎಂ ಗಿವಿಸುಮ ನವೆಂಬರ್ ಮಾಸದಿ ಅವಸಾನ ವೀಮಟ ನಿಯಮಿತವ ತಿಬುನಾ ಆಸಿಯಾ ಕ್ರೀಡಾ ಉಲ್ಲೇ ಕ್ರಿಕೆಟ್ ತರಂಗಾವಳಿ ಅನುಚುರತಾವಧಿನಾಗ ಶ್ರೀಲಂಕಾ ಕಾಂತಾ ಕಂಡಾಯಮ ದಿವೀನಟ ಪೆಮಿನಿಯಾ ಏಕತೆ ಪೆಸಿಫಿಕ್ ಗ್ವಾನ್ ಸೇವಿಟ ಯಾನೇಕೇನ್ ಓನ್ ಪಿಲಿಕೆನಿಮ ಸಂಧಾ ಕ್ರೀಡಾ ಅಮಾತ್ಯಂಶಿ ಜಾತಿಕ ಒಲಿಂಪಿಕ್ ಕಮಿಟಿಯ ಸಹ ಶ್ರೀಲಂಕಾ ಕ್ರಿಕೆಟ್ ಆಯ್ತಿನ ನಿರ್ಧಾರಿನ ಪಿರಿಸಾಕ ಕರುನಾಯಕ ಗೊಂತರುಪುಲಿ ಪೆಮಿನ ಸಿಟಿಯಾ ಅವಸಾನ ತರಂಗದಿ ಶ್ರೀಲಂಕಾ ಕಂಡಾಯಮ ಪರಾಜಯ ಪಾತ್ ಕರಮೀನ್ ಜಯ ಹಿಮಿಕರ ಗನಿಮಠ ಇಂದಿಯ ಕಾಂತಾ ಕಂಡಾಯಮ ಸಮತ್ತುನಾ ಮುಸ್ಲಿಂ ಕಾಂಗ್ರೆಸ್ ಪುರಪ್ಪಾಡುವಟ ಹಬೀಬ್ ರಿಫಾನ್ ಪಲಾದ್ರಸ್ಸಕಟ ತದವೆಸೆ ಡಿಜಿಟಲ್ ವನ ಅಧಿಕರಣಿಯ ಚೀನಾ ಜನಪತಿ ಅಮೆರಿಕಾವೇನ್ ಏಳ ಪಿಲಿಗನೀಮ ಲಖನ ಮೀನಂಗ ಪ್ರಯತಿ ಪ್ರಕಾಶೆ ಪಸರು ಎಕಟ ಬಲಾಪುರತುವಾನ ದೆನ್ ಇಕೋನಮಿಕ್ ಗೋಲ್ ವಿಶೇಷಾಂಗ್ಯ
14: ಅತ್ತ ಇಟ್ಟ ಸರು ಹಿಟ್ಟ ದವಸಟ ಆರ್ಥಿಕ ಇಲಾಖೆಯ ಇಕೋನಾಮಿಕ್ ಗೋಲ್ ಇಕೋನಾಮಿಕ್ ಗೋಲ್ ಗೋಲೀಯ ನಯ ಶ್ರೇಣಿಗತ ಕಿರೀಮೇ ಆಯತನೆಯಕ್ ವನ ಪಿಚ್ ರೇಟಿಂಗ್ ವಿಸಿನ್ ಶ್ರೀಲಂಕಾವೇ ದಿಗುಕಾಲೀನ ವಿದೇಶ ಮುದಲ್ ನಯ ಶ್ರೇಣಿಗತ ಕಿರೀಮ ಸಿಸಿಸಿ ಪ್ಲಸ್ ಸೀಟ್ ವಡಾತ್ ಸಾರ್ಥಕ ಬಿ ಮೈನಸ್ ದಕ್ವಾ ಇಹಲನಂ ವಾತಿಬೆನವಾ ಅದ ಎಪಿಲಿ ಬಂದವ ವೆಡಿತುರು ತುರುತುರು ದನ ಗೆನೀಮಟ ಅಪ ಸಂಬಂಧ ಕರಗತ್ತೆ ಊವ ವೆಲಸ ವಿಶ್ವವಿದ್ಯಾಲಯೇ ಆರ್ಥಿಕ ವಿದ್ಯಾರ್ಥಿನಾಂಶೇ ಜ್ಯೇಷ್ಠ ಕಥಿಕಾಚಾರ್ಯ ಆಚಾರ್ಯ ನೀಲ್ ವಸಂತ ಮಹಾತ್ಮ
15: ಕಿಯನ್ನೇ ಲೋಕೆ ಪ್ರಧಾನ ಆಯತನಗಿಂತ ಆಯತನ ತುಂಬಾ ಪ್ರಧಾನ ಆಯತನ ಕಿಯನ್ನೇ ಫಿಕ್ಷನ್ ಆಯತನೆಯ ಮೇ ಫಿಕ್ಷನ್ ಆಯತನೆಯ ಕಟಕೋ ಸಮಾಗಮ ಘಟನಾಯ ನಿಯಮಿತ ವಿಲಾವಟ ಆಪಸು ಗೀಮೆ ಹೆಕಿಯಾವ ಅಗೀಮತ್ ಲಕ್ಕಲ್ಲ ಏ ವೆನುವೆನ್ ದಿನವ ಯಂಕಿಸಿ ಅಕುರ ಸಿಂಬಲ್ ಲೆಗ ಏಕ ತವಾಯ ವೈದನ್ ಸಿ ಪ್ಲಸ್ ಬಿ ಮೈನಸ್ ದಕ್ವಾ ವೆಡಿ ಉನಾ ಕಿಯನ್ ಎದಕೊಂಡ ಮೇಕಿದಿ ಆಯೋಜಕಿಯಂತ ಆಯೋಜನೆ ಕಿರಿ ಸಟಕ ತಿನ ಅವಧಾನ ತಪ್ಸೇರು ಕಿರಿಮಿ ನಯ ಕಾರ್ಪತಕ್ಕೆಲೋ ನಿವರದಿ
14: ಎದಕುಟ ಮೇ ಪಿಚ್ ರೇಟಿಂಗ್ ಆಯತನೆಯ ಇಂಗ್ಲೀಷಿ ಅಕುರು ಭಾವಿತ ಕರಮೀನ್ ಶ್ರೇಣಿಗತ ಕಿರೀಮಟ ಪದನಂ ಕರಗಣ್ಣಿ ರಟಕ ನಯ ಸಂಬಂಧೇನ್ ಮೊಣವಗೆ ಕಾರಣಾದ
15: ಪರಿಮಾಣೆಯ ಇಹಲ ಸಿಟ ಪಹಾಳ ತಮೈ ಮೇಗ ಗಣನೆ ಕಿರೀಮ್ ಕರಣ್ಣೆ ದೆನ್ ಇಹಲ ಅಗೇನ್ ತಮೈ ಎ ತುನಾ ತಿಯನ ಎ ದೆಕ ಎ ಇದವಸೆ ಬಿ ತುನ ಪ್ಲಸ್ ಮೇ ವಿದ್ಯತ ಎ ದೆನ್ ಮೇ ಮಟ್ಟಮೇ ತಿಯನ ಆಯತನ ರಟವಲ್ ಆಯೋಜನ ಶ್ರೇಣಿಯ ಅವಧಾನನ ಅಡು ರಟವಲ್ ಇದಕೊಂಡ ಬಿ ಪ್ಲಸ್ ಎ ಲೆವೆಲ್ ಅಪಿ ಹಂದುನ ಸಮಪೇಕ್ಷಣ ಶ್ರೇಣಿಯ ಕಿರ ಇದರಲ್ಲಿ ಅವಧಾನ ಮತ್ತೀನ ನಮೂತ್ ಅರ ಅಲ್ಲಿ ಸಿಸಿ ಮಟ್ಟ ಮಟ್ಟವಾದ ಇಹಲ ಮಟ್ಟ ಇದರಲ್ಲಿ ತುಂಗಿನ ರೇಟ್ ತಮೈ ಸಿಸಿ ಸಹ ಸಿಸಿ ಇವಾಗಿನ ಸಿ ಪ್ಲಸ್ ಇದರಲ್ಲಿ ನಯ ಪೆಹರಿಸಿ ಅವಧಾನ ವೆರಿ ನಮೂತ್ ಎಂ ಸಿಸಿ ಅವಧಾನವೇ ನಿಧಿಚ್ಚ ಅವಸ್ಥಾವ ಇವಾಗಿನ ತಮೈ ಹತ್ತರವಿನ ಅವಸ್ಥಾವ ತಮೈ ಆರ್ ಡಿ ಸಹ ಡಿ ಇದರಲ್ಲಿ ಅತ್ಕದಮ ನಯ ಪೆಹರಿಮೆ ಹೆಕ್ಯಾವ ವೆರಿ ಈ ಸಂಭಾವಿತ ವೆರಿಮ ಲೆವೆಲ್ ತಮೈ ಡಿ ಎದುಕೊಟ ಲಂಕಾವೇ ತಿಂತ ತಮೈ ಸಿಸಿ ಪ್ಲಸ್ ಬಿ ಮೈನಸ್ ದಕ್ಕ ರೆಡಿ ಮೇಕನೆ ಎದುಕೊಟ ಅರ ನಯ ತೇರಹರಿಮಿ ಅವಧಾನ ಮೇ ಅಂಕಿಸಿ ಪ್ರಮಾಣೇ ಕೀನ್ ಅಡುವೆಲ ತಿನ್ನವ ಕೇಳ ಮೇ ನಯದಿನ ಆಯತನ ಈ ಶ್ರೇಣಿ ಗತ ಕಿರೀಮಲಿ ತಿನ್ನಲ ದೀರ ತಿನ್ನ
16: ෆිච් රේටින් ආයතනය විසින් මේ ලබා දී තිබෙනා වූ විදේශ ණය මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ මට්ටමකට පැමිණීම හරහා ලංකාවේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
15: මේ ශ්‍රේණිගත කිරීම ඉහළයෙන් සංස්ථාවට ප්‍රධාන වශයෙන්ම ප්‍රතිලාභ කීපයක් හම්බ වෙනවා. ප්‍රධානම දේ තමයි ණය පොලි අනුපාතය අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ ආයෝජකයන් අඩු පොලියට ණය දෙන්න කැමති වෙනවා. මොකද හේතුව ණය පැහැර හැරීමේ අවදානම අඩු වීම නිසා. ඒ වගේම තමයි රජයේ ණය සේවා වියදමත් මෙතනදී අඩු වීමක් වෙනවා. දෙවැනි කාරණේ තමයි අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොළ පිළිබිඹු හැකියාවක් තියෙනවා. ඒකෙන්දී ඔය දැනුම් කරගෙන කිරීම පහසු වීම වගේ දේවල් සිද්ධ වෙනවා. තුන්වෙනි එක තමයි අපි ණය පැහැර හැරීමේ අවදානම අඩු වෙනවා කියන්නේ විදේශ ආයෝජකයන් අපේ රටට අද්දවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා කියන එක. ඒතකොට විදේශ ආයෝජන ආකර්ෂණය වැඩි වෙනවා. මේ ආකර්ෂණය පෙන්වන සංඥාවක් තමයි මේ රේටින් වලින් පෙන්වන්නේ. හතරවෙනි එක තමයි දේශීය බැංකු සහ සමාගම් ප්‍රති අමුතු ආසියක් ලැබෙනම ප්‍රධානම හේතුව තමයි මේ ශ්‍රේණිය ඉහළට පැමිණීම තුළ ඒ මූල්‍ය අවදානම අඩු වීම පෙන්වුම් කරනවා. පස්වෙනි එකක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ලංකාවේ රුපියලේ තියෙන ස්ථාවරත්වය. ඒ කියන්නේ විදේශ මුදල් ගලායීම තුළ විනිමය අනුපාතයටද සංචිත වලට යම්කිසි සහයක් ලැබෙනවා.

0: තුළ යන්ති සංඥාවක් තියෙනවා. ඒ වගේම තමයි රජයේ ණය ප්‍රමාණය දරදේශීය නිෂ්පාදනය සමානුපාතිකව බැලුවොත් එහෙම මේ ප්‍රමාණය කලින් වැඩි වෙලා තිබුණා, දැන් එන්නේ නැහැ. මේක අඩුවීමක් තියෙනවා. මේ අඩුවීම යම්කිසි සංඥාවක් අපේ රටේ ධනාත්මක ආර්ථික ප්‍රවර්ධනයකට හේතුවක් වෙනවා.
1: ලෝක ආර්ථික අභියෝග මැදේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉතා ශක්තිමත් සහ ඔරොත්තු දෙන මට්ටමක පවතින බව පිච් රේටින් ආයතනය ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
2: Economic Goal. Economic Goal.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 29යි.
2: විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011-286-1031 011-286-1011 ශනි ගැමතුම් 19:00 18
0: වංගුව
1: දස්සන් විද්‍යා ශෝ දස්සන්

0: දැන්නම් සාගර හිමිය සොයාගෙන යනවා රූබර නදිය නෙවෙයි බොර බැහැ උණු නදිය.
1: නදිය නේද? ඒක තමයි.
0: ඔව් තාම වැස්ස තියෙනවා. ඔබට ප්‍රවෘත්ති විකාශය තුලත්
1: අහන්න පුළුවන් වෙන්නේ නැති.
0: පුළුවන් වුණා. මේ වෙනකොට තියෙන කාලගුණ තත්ත්වය කොහොමද කියලා. ඔව් නමුත් පරිස්සම් වෙන්න. අපි 18 වංගුවේ අන්තිම පැය භාගයේ මේ පටන් ගන්නෙ.
1: ඔව්, ඔයාට පුළුවන් මේ පැත්තරින් අපි දෙන ඉන්නව තමල් එක වෙනකන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න හද. 07 03 93 5 93 7 ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න.
0: අපිට මැසේජ් කරපු යාළුවෝ ගැන අපි අනිවාර්යයෙන්ම අද යන්න කලින් කියනවා මම.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711 1
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: 12:36 දැන් වෙලාව.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
9: 18 වංගුව
10: දසම විද්‍යාෂෝ දසම විද්‍යාෂෝ
6: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම හරිද නිව්යෝක් නුවර පැවැත්වෙනවා. අන් කවරදාකටවත් වඩා මට මතක විදිහට 81 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම මෙවර උණුසුම් වෙලා තියෙනවා. හරිද? හේතුව තමයි ලෝකේ ප්‍රධානම බලකඳවුරු දෙකක් යුද්ධයක පැටලීලා තියෙනවා. එකක් තමයි ඇමරිකාව. අනෙක් රට තමයි රුසියාව. ඒත් එක්කම ඒ රටවල් දෙකත් එක්ක යුද්ධ කරන්න පැටලීලා තියෙන්නේ එහෙම බලවත් රාජ්‍යයන් දෙකක්. මේ පැත්තෙන් මැද පෙරදිග කලාපයේ බලවතා තමයි ඉරානය.
11: ඉරානය
6: ඇමරිකාවත් එක්ක මේ වෙලාවේ යුද්ධ කරනවා. හරිද? එතකොට රුසියාව අර පැත්තෙන් යුක්‍රේනයත් එක්ක මේ වෙලාවේ යුද්ධ කරනවා. කොහොම නමුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී හරිද ඇමරිකාවයි ඉරානයයි කරපු ප්‍රකාශයන් මේ වෙලාවේ ජාත්‍යන්තරය තුළම අවධානය දිනාගෙන තියෙනවා.
11: ඕනේ
6: ට්‍රම්ප් කියනවා මේකේ එකඟතාවයකට එන්න බැරුණොත් එහෙම
11: ඉරානය සුන්නද්දුලි කරනවා කියලා.
6: ඔව් ලෝක සිතියමෙන් ඉරානය හොයාගන්නවත් බැරි වෙන අයින් කරනවා.
11: මකරානවා කියලා තියෙන ජගත් සම්බලුවේ නේද?
6: හැබැයි එහෙම කියවපු අවස්ථාවල් ගොඩක් තියෙනවා.
11: තියෙනවා.
6: ට්‍රම්ප් කියපු පළවෙනි අවස්ථාව නෙවෙයි.
11: හැබැයි ට්‍රම්ප් කියවුවොත් දෙයක් කරනවා.
6: හැබැයි ওই කලින් කියලා එහෙම කරෙවෙ නැති නිසා තාම ලෝක සිතියමේ ඉරානය තියෙනවා.
11: තියෙනවා බලමු ඉතින්. ඔව්
6: ට්‍රම්ප් කියුවට එහෙම කරන්න බෑ.
11: ඔව්
6: හරිද? එහෙම කරන්න පුළුවන් තත්ත්වයන් ලෝකෙ නැහැ. ඒ නිසා තමයි ට්‍රම්ප් එහෙම කිව්වට අනෙක් පැත්තෙන් මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගියපු ඉරාන දූත මණ්ඩලයන් සමගින් ඇමරිකාවේ නියෝජිත පිරිසක් විශේෂ නියෝජිත පිරිසක් සාකච්ඡා කරන්නේ. ඉරානය කියන හරි ලස්සන කතාවක්. ඔබට වගේම අපිටත් මේ භූමියේ නිදහසේ ස්වෛරීත්වයේ අයිතිය
11: තියෙනවා.
6: ඒක ඉස්සෙල්ල පිළිගන්න. පිළි අරගෙන සාකච්ඡා මේසේ ඇතුළේ අපි කතා කරමු කියලා. කොහොම නමුත් ලෝකෙ බලාගෙන ඉන්නේ මේ අර්බුදය කොතනින් හරි නිමා වෙයි කියලා. කොහොම නමුත් ට්‍රම්ප් නම් කියනවා අපේ පළාත්පල මැතිවරණය වගේ ඔවුන්ගේ තියෙනවානේ මැතිවරණය. අතුරු මැතිවරණයක් තියෙනවා මැද. හරිද? තාම තිබ්බේ
11: නැහැ.
6: ඒ තව මාස දෙකකින් තියෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ අපිට එකඟතාවයකට එන්න පුළුවන් වෙයි කියලා ට්‍රම්ප් කියනවා.
11: අපි බලමු නේද?
6: අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමෝගෙම ප්‍රාර්ථනාව හැමෝගෙම බලාපොරොත්තුව.
11: හරි.
6: මේ වෙලාවේ ඔවුන් සාම සාකච්ඡාවල නැත්තම් යම් එකඟතාවයකට ඇවිල්ලා ඉස්සරහට යන්නේ.
11: ඔව්.
6: නැත්තම් ඉතින් අපිටත් කෙලවරක් තියෙන්න බෑ මේ ගැන කතා කරලා.
11: එහෙමයි නේද?
6: අපිටත් කෙලවරක් තියෙන්න බෑ තෙල් ඉහළ යනවා ඉහළ යනවා ඉහළ යනවා කියලා අහලා.
11: ඒකෝ කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බෑ ඉතින් නේද?
6: කොහමද ගමන්නේ? අපි දැක්කා ඉරානයේ ජනාධිපතිවරයා වගේම විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරට යනවා. ඔවුන් ගෙල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලේ කතා කරනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාත් ඇවිල්ලා කතා කරනවා. කතාවන් ඇතුළතදී වූ ගැඹුර හැමෝම වටහාගෙන කොහමරි ගමන්නේ සාමයෙන්දවනම් ඒ තමයි අපේ ප්‍රාර්ථනාව. හරිද?
11: හරි.
6: පේනානේ සෝබාදහමත් මොනවාදෝ කියන්නේ.
11: ඒක තමයිනේ. අවනත වෙන්න වෙනවා අපිට කොයිම වෙලාවක හරි.
6: අනිවාර්යයෙන්ම. හැමදාම යුද්ධත් නැහැ හැමදාම සාමයක් නැහැ. විඳ ගන්න වෙනවා. දැන් යුද්ධෙ ගියා දැන් සාමයෙන්න කාලේ හරි.
11: ඔව්.

0: ಆಮೇಲೆ ಮೆಸೇಜ್ ಕಲ್ಲತ್ತೀನಿ ನಾವೇ ಯಾಲು ಕೂಡ ಬೆಡಗರ್ಲ ಮಹಾನ್ಸಿ ಕೂಡ ಕ್ಯಾಂಬಿ ಗನ್ನಗಮ ಅತ್ತಗ ಲಕ್ಕಂಡದ ಆಗಿನ ಹಾಟವಂಗು ಹೇಮೆ ಅನಗಮ ಮೆಸೇಜ್ ಕಲ್ಲತ್ತೀನೋ ಮೆನ್ನ ಮೇ ಆಯ
1: කලින් එහෙම උන්නේ
2: උන්නේ කියලා හිතන්න එපා.
1: එහෙම හිතන්න එපා. අනේ කරුණාකරලා ඔබ ආරක්ෂිත ස්ථාන වලට යන්න.
2: හරි.
1: රයිට්.
2: ගුඩ් මෝර්නින් දහරවංග අපි හගෙන ඉන්නවා කියලා තිනා ලොකු නංගි ඉන්නවා නිතුල්ලිය ඒ වගේම චූටි නංගි චානලේ ඉන්නවා මම ඉසුරු ඉසුරු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔරත් බලන් WhatsApp එක පැත්තෙන් එකතු වෙන WhatsApp එකකින් ඇවිල්ලා ඉන්නවා. මාත් ඉන්නවා දෙන්න වහගෙන අපේමඩ සාමසනීපමදි. හොඳ අහගෙන අසනීප වෙලා ඉන්නේ මහන්නත් විදිහක් නැහැ කියලා තින තික්මඩ සනීප වෙලා ඔයගේ වැඩ ටික හොඳට කරගන්න ශාමායි. වත්තේගම නේද? මට ඊයේ පෙරේදත් මතක් වුණා ඔයාට කොහොමද දන්නේ කියලා. ඉක්මනට අඩු කරගන්නවා සනීපය. ඒ වගේම මහරගම ඔපෙල් එකකින් මැසේජ් එකක් දාලා දිනවා ෂොප් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා. කලමනාකර ඩිලංක නදීෂන් ගයන් සිරිවන්ස් ඉන්නවා ගෞමිනි ලස්සිත චුට්ටි ඉන්නවා අනුර ඒ වගේම කුමාරි ශාන්ති නිරෝෂා දිනුෂා කමනි චන්ද්‍රෝනි තව ගොඩාක් අය ඉන්න හැමෝම අපි එකතු කරගන්නවා හරිම ආදරෙන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න අම්මා මාමා තාත්තා අයියලා දෙන්න අක්කලා දෙන්න මගේ යාළුවා දෙවමිනි ඉන්න ඔක්කොම එකතු කරගෙන අපි යමු මේ ලස්සන සින්දුව අහන්න නිල්වලින් නෙත්මිනි.
1: රයිට් අද මැච් එක තියෙන හවස පහට ශ්‍රී ලංකා ඉංගලන්ත දෙවන එක් දින තරගය
2: බලාගෙන ඉන්න.

0: දවල් 12 විනාඩි 52යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ටේකියා සුරකින් මගතොට.
3: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේ. සෙනසුරාදා සවස 4:30ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Telty Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
3: අලුත් කලාවක්. කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
1: දසම් විත් යෂෝ.
2: 18 වංගුව.
1: සතියේ දිනවල උදේ 10ට.
2: 18 වංගුව.
4: සම අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: එලඟ අපි රත්තර යලුවනේ.
8: අපි යන්නයි යන්නේ.
7: අපි යන්නයි යන්නේ. පුදුම සතුටක් තියෙන්නේ නේ.
8: ඔව් අනේ මට චුට්ටක් බඩගිනි.
7: ආ ඇත්තද?
8: මේක යන්න හදන්නේ.
7: අපි මේ යන වෙලාවෙත් ඔබව එකතු කරගෙන තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඔව්. රයිට්?
8: අපිට වහගෙන ඉන්න ඕනේ ගොඩක් අය.
7: ඔව් කියමු බලන්න කවුද ඉන්නේ කියලා
8: අපි වහගෙන. මම සද්දෙට මහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා මාව නැල්ලෙන් චලනී ඉන්නවා. චලනී හරි මාද්දරෙන් අපි එකතු කරගන්නවා. කොහොමද ඔයාලට? නාලිකා අක්කා ඉන්නවා, පත්මිනී අක්කා වැඩ කරන ගමන් තමයි අපි දෙන වහගෙන ඉන්නේ සින්දුවක් දෙන්න. මාතරේ නදේශානී දෙන්නම් ලස්සන සින්දුවක් කොහොමම ඉන්නෝ?
7: රයිට්.
8: මටත් ලස්සන සින්දුවක් ඕනේ. අලව්වට හොද්දටම වහිනවා. වැහි පිට වැහි වැස්සත් ඉඳලම අපි වහගෙන ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි. පුතා උදිත දුව තීක්ෂණා ඒ වගේ මහත්යා සුනිල් මගේ පොලිස් සියලු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් කරන මම අලව්වේ ගලතරේ දිස්නා ආදරේ කියලා තියෙනවා. අපි ගොඩාක් ආදරෙයි. කෑගල්ලේ පැත්තට යන්න ඕනේ. කෑගල්ලේ බුලත් කෝ පිටින් අපි වහගෙන ඉන්නවා සැලොන් එකේ කට්ටියම. ඉතින් රජිත තමයි සැලොන් එකේ අයිතිකාරයා. ඔන්න අපි ආවත් එකතු කරගත්තා. හරි මාදරේ අපිව සින්දුවකට එකතු කරගන්න. එයාගේ යමි ෂොප් එකකින් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. වාද්දුවේ පොතු පිටේ ඉඳලා තමයි රසික මැසේජ් එක දාන්නේ. සුහස්නා මෙත්සදී ඒ වගේම දුව ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තියෙන ලක්කන එයාගේ නම කියන්න කියලා තියෙනවා. ඉතින් රුවන් වගේම අචිනි තෂේන් පුතා ඉන්න අපි හන්වැලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න සුහස්නා මන්සදී දුව අපි ආදරෙන් එකතු කරගත්තා. සමබසම දවසක් කියලා දෙන නංගී මල්ලි දෙන්නටම බොහොම ස්තුතියි. ලස්සනට වැඩසටහන කරනවා අපි අහගෙන ඉන්නේ හරි මාසාවෙන් කියලා තියෙන මෙහෙට හොඳටම වැස ඒ වුණත් අපි වහගෙන ඉන්නව නේද? ඉතින් ඔය හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා පඩිපුල්. ඒ වගේම කවුද පත්ම තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ.
7: රයිට්. අපිට යන්න වෙනවා. එහෙනම් අපිට යන්න අවසර දෙන්න.
8: දැන්
7: අපිට මැසේජ් කරපු හැම යාළුවෙක්ම බොහොම ආදරෙන් අපි එකතු කරගන්න. ඒ සියලු දෙනාත් එකතු කරගෙන අපි මේ අවසන් ගීතයත් ඔබ වෙනුවෙන් ඔබේ නමින් ඔබ ළඟට අරගෙන එන ගමන්.
8: හරි.
7: නික්ම යනවා.
8: ගිහිල්ලා එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න හෙට සිකුරාදා.
7: බොබ් මාල් එක තැනකද කියනවා.
8: මොකද්ද?
7: හොඳම යාළුවෙක් කියලා කියන්නේ හරියට තාරකාවක් වගේ.
8: හහ්.
7: තාරකාවක වටිනාකම තියෙන්නේ අඳුර වැටුනහමනේ.
8: ඔව් එළිය දෙනවා. හ්ම්.
7: ඒ වගේම තමයි අපි අමාරු වැටිච්චාම තමයි හොඳම යාළුව අපි ළඟට එන්නේ.
8: අනිවාර්යෙන් හොඳම යාළුව කවුද කියලා තේරුම් ගන්න පුළුවන් එතකොට.
7: ඔබ හොඳම යාළුවෙක් වෙන්න ඔබටත් හොඳම යාළුවෙක් එකතු කරගන්න.
8: හරි.
7: ජය වේවා. මම දසුන්.
8: පරිස්සමට ඉන්න මම යෂෝ.

0: दशम पहा अनुतुनाय दशम हाता लखंड रेडियो आईटीएन सभे श्रीलंकीय हंड
1: विलापसुरेखाए
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ එන්එල්බී ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්තිය සමගින් මම වෙන් රිගිනලිය ප්‍රවෘත්තිය සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: කලුකංගේ කුඩාගම උපදෝනිය සඳහා නිකුත් කළ ගංවතුර අන්තරැංගවීම ඉදිරිපැය 40 දක්වා දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අතුරු මාර්ගවල රත්වාහන දහවෙනි කිරීමේදී සැලකිලිමත් වීම වැදගත් වෙනවා. පවතින වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමේ හැකියාවක් පැවතීමයි ඊට හේතුව. හම සංවිධානයේ මූල්‍යංශ ප්‍රධානියා ඝාතනය කළ බව ඊශ්‍රායලයේ ආරක්ෂකංශ ප්‍රකාශ කළා. දකුණු ගාසා තීරයේ ඔවුන් විශේෂ සොදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එහිදී එල්ලපු ප්‍රහාරවලින් අබු අල්වාන් නැමැති මූල්‍යංශ ප්‍රධානියා මියගොසති බවටයි වාර්තා වී තිබෙන්නේ. වසර ගණනාවක සිට ඔහුම අංශයේ භාරව කටයුතු කර තිබෙනවා. හම සංවිධානයේ සියලු ශාඛාවලට මුදල් ලබා දීමද ඔහු විසින් සිදු කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: යථාර්ථ වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකවලක් පරිස්සමින් කිහිටෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana.

එක පහු වෙලා විනාඩි 8යි වෙලාව. අයිබෝවන් සුබ දහ වෙලක්. වැස්ස ගැන කියන්නේ අපි කතා නොකරමු. තේරුමක් නැහැ. වැස්සෙන් පීඩාවට පත් අයට ඉක්මනට තමන්ගේ ජීවිතය යථාතත්ට පත් කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගමනක් බිමනක් යන්නම තියනවනะ. කම්මැලිකම පුරෝගෙන නේද? පරිස්සමට ගිහිල්ලා ඉන්න ඕනේ. කොඩයක් අරගෙන යන්න. සමහර හරි ඔය පිරිමේ හරි අකමැතිනේ කොඩයක් අතේ අරන් යන්න. අත නිදහසේ තියෙන්න ඕනේ කියලා හැඟීමක් වගේ අල්ලලා තියෙනවනේ හරි ලැජ්ජයි කොඩයක් අරන් යන්න. හැබැයි තෙමිලා ලෙඩ හදාගත්තාම යන වියදම මතක් වෙනහම ලස්සනට කොඩිය දැන් අරන් යනවානේ. හරි. සාමාන්‍යයෙන් අපි කතා කරන වචන වලට මොනවද කරන්න පුළුවන් කියලා දවසක හිතලා බලලා තියෙනවද? නිවි හැනහෙල ඉන්න වෙලාවක අද හිතන්න මම මේ කියන දේවල් ටික හරිද? වචන වලට පුළුවන්කමක් තියෙනවා හිතක් හදන්න වගේම කඩලා බෙදලා දාන්න. වචන වලට පුළුවන් ජීවිතයක් ඇතුලේ පෙරලි කරලා ඒ ජීවිතේ සාමාන්‍යයෙන් අවුල් කරලා දාන්නත් හරිද? තවත් සමහර වචන වලට පුළුවන් පැය ගණන් දවස් ගණන් කල්පනා කරන වෙන තරමට කෙනෙකුගේ හිතක් බෙදෙන්න. ඒ වගේම වචන වලට පුළුවන් තව කෙනෙක්ව බිමට මැදලා දාන්න. ඒ වගේම තව කෙනෙකුගේ හිතක් දුකෙම පුරවලා දාන්න. ඒ නිසායි මම ඔයාලට කියන්නේ කාගේවත් හිතක් රිදෙන විදිහට ඔය කටින් වචනයක් පිට නොවන විදිහට වග බලා ගන්න. ඔයා කතා කරන ඕනිමයි කියලා සමහර තැන්වලදී එහෙම නියමයක් කියලා දෙයක් නැහැනේ. සමහර තැන්වලදී ඔයා නිහඬ වෙන එක තමයි හොඳම උත්තරේ වෙන්නත් පුළුවන් නේද? ඒක නිසා කතා කරන ඕනම තැනක කතා කරන්න කලින් ඔයා හිතන්න මම මේ කියන වචන වලින් ප්‍රයෝජනයක් තියනවද? මම මේ කියන්න හදන්නේ ඇත්තද? මම මේ කියන වචන වලින් කාගර හිතක් රිදෙනවද? එහෙම හිතලා බලලා නැහැ දේවා පෙරලා. අවශ්‍ය නම් විතරක් කතා කරන්නනේ. හරිද? දැන් මං වගේ නම් දිගටම කතා කරලා කමන්නේ. හැබැයි ඔයාලා එහෙම එපා. කාගවත් හිතක් හිතන්න නැතුව ඉන්න මේ මං වගේ. හරිද? ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැට්‍රේත චාමි මම පටන් ගත්තා. හතර වෙනකන් ගින්නෝ. 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න.

0: The Radio ITN.
1: Ekai wenada dahatunai.
2: Vishesh Pulledam Pudaruthapana Sahanadharaya. 2026 varshaye akra pahatadu Pulledam sadaha pul waga kirime mandale magin kriyaatmakai. Paladarana pul wagawata pohore dolamaitrada wasul kirima sadaha akra ekata rupiyal 44000ak. Paladarana pul wagawata ha avurudu 3ka pul palawalta dolamaitrada wasul kirima sadaha akra ekata rupiyal 12800ak. Jala sampadana paddhati irikirima sadaha akra ekata rupiyal 50000ak athulu sahanadhara rasak. Durakathanaanka 01186
3: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි
6: SAT මොබිටෙල් සහ ડિජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
8: most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
7: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
8: most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා
7: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
9: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි
7: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදේ හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
4: රටට වග කියන රේඩියෝ
0: ලකන්ද රේඩියෝ ITN
1: දවලකය වෙනාට 16යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
11: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩ.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: FM 93.5 FM 93.7 ලකන්න රඩියෝ ITN
1: දවල් එකයි වෙනටි දා හතයි වෙලාව ඔහොමම යන්න ලක්කන්න ෆස්බුක් පේචකට අද අපේ පෝස්ට එකක්තේනු එක ලයික එකක් දාලා කමෙන්ට් එකක් දාලමට මැසජ එකකුත් එවන්න 0.7 0.3 93.5 93.7

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දවල් එකයි වෙනාඩි 24යි.
2: වාර්තා පිට වාර්තා තමනු කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

දවලකයි වෙනට වෙසි හයයි වෙලාව. දැන් හෙට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතව පටන් ගන්නවානේ. පොත් ගන්නලා ඇස්සේද? ගිය මාසෙ මං කිව්වනේ කියා කර ඉතුරු කරගන්න කියලා. ඉතුරු කරගත්තද? ඒව ගැන නම් කතාව මොකදනේ හෙට ආයේ පඩි හම්බෙනවනේ හුඟක් අයට. ඒ පඩියෙන් නම් මේසරේ කියවන්න පොත් එකක් ගන්න හරිද? මොකද කියවීම මිනිසා මොකද කරන්නේ? සම්පූර්ණ කරනවා කියලා කියනවනේ. එහෙමවත් බලන්න හරිද? කොච්චර වැඩ තිබුණා. වහ දවසකට නිදා ගන්න කලින් පොතක පිටුවක් දෙකක් හරි කියන්න පුරුදු වෙනවා නම් වාගේ මානසික ආතතිය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා විශ්වාස කරන්න හරිද? ඔය අන්තිමට නිදා ගන්න අන්තිම තත්පරේ ෆෝන් එක දිහා බලාගෙන නේද පොදු පොහොයින් නැතුව පොතක් කියවන්න පුරුදු වෙන්න. හරි? 0.7.3.3.5.3.7 අපේ මැසේජ් නම්බර් එක. ඔහමට මැසේජ් එක කියවුවද? කියලා මම මේ බලන්නයි හදන්නේ. බලමුද? අයබෝවන් සුබදාවලා. ලස්සන සින්දුවක් අහමුද චාමි අක්කා? කියලා මැසේජ් එකක් කියවලා තින්නේ තේරුණේ. හයි. ඔතන ලස්සන සින්දුවක් අහන්න දෙන්නයි හදන්නේ. ඊට පස්සේ මැසේජ් එක බරුදල් පොලින්, SL ප්‍රනන්දු, ලහිරෝ, ශහනී, නතාලි, ශනාර, දුමින්ද, සයුරි, ශනල්, මිරොන් අලව එකතු කරගන්න ඕනේ පැත්තේ. කෑගල්ලට තමයි ළඟට.

fe manut na dasha pahena nutuna dasha mahaten lakanda sasante lasante romanshi jakata soja oyala ekathu karaganna wahinawada kiyala athahanawane ane kawuda me hiru karunawada wahino jakata oyage message ekade man uttara dunne harida ආදරණීය අපේ චාමි මැනකට ආයි බොහෝ වේවා කියලා තියෙනවා. එහෙම කිව්වෝ ඔයාටත් ආයි බොහෝ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුරේඛරේණු ආගේ මැසේජ් එක පොල් ගහවලින් තමයි එවලා තියෙන්නේ. රුවන් සාගර දෝණී ඉන්නවා යසෙන්දි හසඳරා. යවත ආදරෙන් මම මතක් කරනවා. තාම නෑන වස්සනල දෙන්න මං හිතන්නේ වැඩ වෙන්න ඇති. තාම මුකුත් නෑ. හහුවක් නෑ. ඔය පෝස්ට් එකක් කියලා තිබ්බනේ මං දැක්කේ නෑ වගේ යන්න හදනවානේ බලන්නකෝ. මෙහෙම කියන්නේ හරිද? කෙනෙක් ඔබට පරිස්සමි කියලා කිව්වොතින් ඒක පුංචි වචනයක් වගේ පේන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වචන දෙක ඇතුලේ ඔයා මට වටිනවා කියලා ලොකු අදහසක් තියෙනවා. ඒ නිසා ආදරේ හැමදාම ලොකු වචන වලින් හොයන්න යන්න එපා. සමහර ආදර කතා හරිම සරල වචන දෙක තුනකින් ලියවෙනවා. ඒක නිසා පරිස්සමි. හරි. ලස්සන පෝස්ට් එකක් සරේක. Thank you. Hi. වචන කතාව කියලා. තේනවා? Virginia මුරටෙන් එපු මැසේජ් එක වර්තම ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ඊට පස්සේ අපි යනවා පොතු පිටිය වාදුව පැත්තට. සමන්ත යමි යාළුව ඔක්කොම එකතු කරගන්න. හරිද? එකතු කරගෙන විතරක් නම් මද මං ඔයාලට සින්දුවකුත් අහන්න දෙනකොට කොච්චර ෂොක්ද නේ. හරි, දැන් සඳුදා බදාදා තරඟ කරපු අපේ තරඟකරුවන් 24 දෙනාට මොකද්ද වෙන්නේ? හෙට කියනවා හොඳේ.

0: එකයි වෙනාඩි 27යි.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දෙයියන්ගේම කිවි හිතයි
4: පෙරහැර දවසේ මං අයියව හම්බෙන්න යනකොට ඒකේ දේවල් ඇතුළට ආවා ඒතකොට දේවල් ඉතුරු වෙලා හිටියේ තමුසේ ආවදීමේ වාසනාව විතරයි කියපන් පීහුට මොකද උනේ
5: අනේ රත්තරනි ඔයා කියන්න පස්සේ මමත් ලෑස්ති වෙලා පෙරහැර ගියානි ආවදීම විතරයි මේකේ
3: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
6: අපි හැමෝගෙම ජීවිතනේ මිස් අපි කාටම හරි ආදරය කරනවා ඒක සාමාන්‍යයි නේ මිස් මං දන්නවා මිස් මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියලා ඒ වුණත් මිස් අපි දින්න ඇත්තටම ගැලපෙන්නේ නැහැ නේ ඇත්ත කතාව ඒකනේ මිස් සිටුවරෙක් ගෙදුවේ එතකොට මම නිකම්ම නිකන් දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් විතරයි මිස්
7: ඇලන් නාය කියන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව පාරේ හැදිච්ච එකේ ඔයා කැමතිද මං එයාට අයිති වෙනවද
3: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: පස්වරු එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: Velavo Q1 ekai 40 kilo dan gitin dannawana neda 0.7 0.3 93 5 93 7 ape message number ekak hawas 4 wenna kalin wata itin wadak naha ne kohomath wada karana oge penana wisak ne ඔෆිස් එක ඇද අද කොහොමවත් වෙන්නත් වඩා කොම්බලිනේ වැස්සෙහින්දනේ මං වෙන්න පුළුවන් නම් ඇවිල්ලා ගන්න යන්නේ මට වැඩ නැහැ කියලා කිව්වමනේ හා හරි කමන්නේ වැඩ හතරේ වුණත් හිත සුව පිණිස හැම ගියන්න ඔයාට පුළුවන් මට මැසේජ් එකක් එවන්න එතකොට ලක්කඩ Facebook page එකේ තියෙන අපේ අද post එකක් ඒ post එක ගිහින් බලන්න ඇහැට සනීප ලා දම් පහට තියෙන post එකක් හරිද මොකද්ද ඒ කිව්වේ කියලා අරගෙන බලන්නකෝ ඒකට පස්සේ ඒකට ලයික් එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන් ඒ වගේම ලක්කඩ Facebook page එකේ දැන් තියෙනවා post එකක් මේ සතියේ ඉදිරියට යන්නේ කවුද කියලා කට්ටියම comment එකක් දාගෙන යන් කියලා ඒ post එකේ තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ සතියේ සඳුදා බදාදා කියන දවස් එකේ තරඟ වැදුණෝ තරඟකරුවන් 24 දෙනාම කවුද කියලා ඔයාලට බලා කියා ගන්න පුළුවන්කමක් තියෙනවා ලක්කඩ Facebook page එකේ post එක බලුවොත් මතකද 24 දෙනා කවුද කියලා මතක කරගමුද පොළොන්නරුවේ හිටියා කිතුමි විරකැටියේ දේදුණු රුවන්වැලිය උපුලි මහනුවරේ නිෂාරා හිටියා ගොඩිගමුවේ බුද්ධික කඩවැතින චතුරි තව පන්නිපිටියේ රුවේෂා නතරගිරියේ වෙනුර පාදුක්කෙන් ලසිත හිටියා මාවතගමින් මදුභාෂිනි බුලත් කොහොපිටියේ හෂාන් හොරණ හේෂාදි එතකොට තව පිළියන්තල පැත්තෙන් හිටියේ නේතුමි අලවේ ප්‍රභාෂිනි රත්නපුර තරිඳු බුලත් සිංගලින් රශ්මි හංගලේ දිලීප් කොට්ටාවෙන් අශීනා හිටියා තව ඉන්නවා නුගේ ගොඩේ නකෙල ගාලෙන හිෂානි කුරුණෑගල කවේෂ කොට්ටාවේ අංචුල කොළොන්නාවෙන් නිපුන් පානතුරෙන් තරිඳුලා තරිඳුලා කොහොම තරිඳුලා ගොඩක් නෙමෙයි යාගේ නම ගෑනු ළමෙක් යාගේ නම තරිඳුලා හරි බලමු මේ නම් කිව්ව 24 දෙනා අතරින් ඊළඟ තරඟ වටය සඳහා කී දෙනෙක් සුසුකම් ලබනවද කියලා හෙට හරිද සමහරට මේ 24 දෙනා මේ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න ඉඩ තියෙනවා කියලා මගේ හිත කියනවා හැබැයි අර ඉදිරිපත් කරපු දක්ෂතාවත් එක්ක විනිශ්චය මණ්ඩලයේ මඟ පෙන්වීමත් එක්ක නීතිින් සැකෙමුත් තියෙනවා සමහර අය කෙරේ පොඩි කුකුසුකුත් තියෙනවා තමයි හරියටම කියන්නේ ඉතින් හෙටනේ FM 93.5 93.7 ලක්කනට කන තියාගෙන ඉන්නම වෙනවා. සින්දුව කහමද? 1:42.
8: Golden Voice.

0: Seven Lakhanda Radio ITN.
1: Pasuru ekaye venade banahai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedima lutraya. NLP hadhana. Obat adama NLP hadhana bala ganna.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

එකයි විනාඩි 51යි වෙලාව. 07:03:93:5:93:7. එයා අපේ මැසේජ් නම්බර් එක. මට ඔඩඩ වේකෙන් ඉදිරියෝ නම්බර් එක කියන්න පුළුවන්. හැබැයි ඉතින් තේරෙන්නේ නැනේ. අද මහනින් කෙනෙක් ඉන්න නන් නේද? ඒක නිසා තමයි හිමීට නම්බර් එක කිව්වේ. ඒතකොට ඒ නම්බර් එකට හවස 4 වෙන කලින් ඔයාලට මට මැසේජ් එකක් එවන්න තමයි තියෙන්නේ. මට පහසු විදියක් WhatsApp මැසේජ් එකක් හරි text message එකක් දෙවන්න පුළුවන්. මීළඟ පරපුරේ හඬ ඔබයි මගේ වෝට් එක චාමිට තමයි කියලා තියෙනවා. මට ඉතින් සින්දු කියන්න පුළුවන් නම් වැඩි. ඒක නිසා අර තරග වැදුණු මේ සතියේ 24 දෙනාට ඔයාගේ මනාපය පොඩ්ඩක් සතහන් කරලා දෙන්න. සරච්චන්ද්‍ර ඩයසාට මේ මං කියන්නේ. ඔයාගේ මැසේජ් එකේ මම මේ බල බල ඉන්නේ. ගිහින් බලන්න ලක්කන Facebook page එකේ ඒ 24 දෙනාගේම post එකක් තියෙනවා. ඔයාගේ මනාපය කාර්ද කියලා comment එකක් දාලා තියන්න හරිද? බලමු ඊට පස්සේ අපි හෙට 4ට කලින් ඔයා කියපු දේ මොකද වුනේ කියලා. ඔයාගේ choice එක. ඔයා මෙයා ඉස්සරහට ඇයි කියලා comment එකක් දාලා තිබුණා නම් මම බලන්න. ඔයා ඒ කියපු කෙනා ඉස්සරහට ගෙහෙල්ලාද කියලා. හරිද? හරි, ඊළඟ message එක බලන්න යනවා මම. අලබෝ මුලේ ජගත් රෝහණ මොකද්ද මේ කියන්නේ? සිනහවෙන් නාතරෙන් පුරවා කතා කරනවා මුමුණාලා මෙහෙරි හඬ ඔබේ පරදවන්නට බැහැනේ නාදෙන් බට නලා දිනක පිළිකමි රෝස මල් මාලයා ගැලවට පළඳලා චාමි ඔබ සුරංගනක් ඇත්තට රසික සිත් ඇතුළත් වෙලා ලස්සනයද ලස්සන කවියක් ඔයා හදලා තියෙනේ. Thank you, Jagat. ආදරේ පිරුණු සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් ගමු. මමත් ඔයාව හගෙන ඉන්නේ. දුව ඉස්කෝලේ ඇරලා එනකල් මගේ පාළුව මකන්නේ ඔයයි කියලා තියෙනවා. ඕකට ඉතින් මම අයිකිරීමක් කරන්න ඕනද? අන්න ඉතින් බලන්න ඔකද ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අලවෙතිස්න තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ. දුව ආවහමත් මැසේජ් එකක් දාන්නම් කියලා තියෙනවා. දුව තීක්ෂණානේ. බලන්න මගේ මතකේ එයාවත් මං මතක් කළා කියලා කියන්නේ ආවමට මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් ඉස්කෝලේ ඇරිලා ඇති, අද්දුවගෙන එනවා ඇති, නැත්නම් ස්කූල් වෑන් එකේ පොඩ්ඩක් නිඳ ගිහිල්ලත් ඇති යන්නේ. සිද්ධා කහන දෙන්නම් ඈ.

0: ලක්තන ප්‍රවෘත්ති සමගින් මම වෙන්රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන සම්බන්ධතා තවදුරටත් වර්ධනය වී ඇති බව අමාත්‍ය අනුරකන් අතිලක මහතා ප්‍රකාශ කළා. වර්තමානයේ වන විට වෙළඳාම, ආයෝජන, අධ්‍යාපන, තාක්ෂණ, සංචාරක සහ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැස්සක සහභාගිතා වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක වනවා. දෙරටේ රාජනායකින් සමග ජනතාවගේ සම්බන්ධතාව වැඩි දියුණු වීමේ ප්‍රවේශයකට එළඹ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ චීන මහජන සම්මුහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සම්මන්ත්‍රණය වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් මැද ප්‍රතික අර්බුදයේ රාජතාන්ත්‍රික සහ සාකච්ඡා මාර්ගෙන් විසඳා ගැනීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙෂස්කියන් සඳහන් කළා. ඒ ඇමරිකා ජනාධිපතිගේ තර්ජනාත්මක ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ඉරානය සූදානම් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඇමරිකා රාජලේකම් මාකෝ රූබියෝ සඳහන් කළේ ගැටලුව විසඳීමට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. ලක්ෂණ මීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana.

හවස දෙකයි විනාඩි 10යි. අපි දෙවෙනි පැයට යසපෝරුවට විනාඩි 10ක් ගත කරලා තමයි මේ කතා කරන්න ආවේ. 0.7යි 0.3යි 93.5යි 93.7 අපේ මැසේජ් නම්බර් එක. WhatsApp මැසේජ් එකක් හරි text message එකක් හරි හතර වෙන කලින් ඌතින් මං කියලා තමයි යන්නේ. ආයවන් චාමි කොමද කියලා අහලා තියෙන කවුද? අමර මහත්මිය, ඔයා වාදරණ එකතු කරගන්න අයින කඩුවල කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මැසේජ් එක මඩපාතේ ලක්ෂ්මන්, තමරා, නිශානේ, චේතනා, පුංච පුතා තේජා, වඩ, භාග්‍යවිෂ්ක එකතු කරගන්නන් ඊළඟ සින්දුව අහන්න මං. ඊට පස්සේ කවුද මේ ගිනිගතේ න තැපැල් කාර්යාලය අපිට වැඩ කරන ගමන් අහගෙන ඉන්න කියලා තියෙන්නේ. මංජුල හේමන්ත ඔයාගේ මැසේජ් එක. උඩදිනිය සයින්ව චාන්දනී මිස්, රිෆ්කා මිස්, ප්‍රියන්ත සර් හැමෝම එකතු කරගන්න කියලා තමයි තිබුණේ. හයි ජාමි, අදත් වහිනවනේ අපිට හොඳටම. සේම් ටු යූ. අපිටත් එහෙම තමයි. බලත් සිංහලෙන් දහරා ඔයාගේ මැසේජ් එක. අම්මා ඉන්නවා, තාතා ඉඳුනේල්, ප්‍රනීත්, මදු, රංග, ඉනුකි බබා, තුහින බබා, ආදි බබා, එයාගේ නම ඔයා අද වෙනස් කරලා ටයිප් කරලා තියෙන්නේ. මට ඕනම් එයාගේ හිතරි දන්න තිබ්බයි ඒවපු විදිහටම කියලා. එහෙනම් තින් මගේ ආලුවන දහරා මං එහෙම කරන්නේ. තරු නංගි, චාමි නංගි තින්නා කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධාක හමු දහරා. චාමි මැනික මාතාගෙන ඉන්නේ. කවුද මේ? ඔයා හින්දි සින්දුවක් කියලා තියෙනවා. බලමු ඒ සින්දුව හන්නාද. මැසේජ් එක කාගෙන්ද කියලානේ මම දැන් හොයන්න ඕනේ. ඔයාගේ නමක් නෑනේ අනේ මෙච්චර කියනවා. හරි, අපි සින්දුවක් අහමු. තැන්ක් යූ මැසේජ් එකට. ඊට පස්සේ මේ මොකද්ද මේ? නිමාවක් නැති සසර කතරක හිනාවක් අපි හොයනවා. දමා යා යුතු සියලු දේ පොඩි බැඳන් හැල්මේ දුවනවා. ගෙවෙන හැම තත්පර ගානේ ආයුෂයේ අපේ ගෙවෙනවා. බෙදාගමු අපි ආදරේ පමණක්, ජීවිතය හරි වටිනවා. ඇත්තනේ ලස්සනයි. ලස්සන සිද්ධුවක් දැන්නම් එලියට ෆැෂන් එකේ ජිලානි සුමුදු සඳමාලි කටේ නබගහ පොලින් කියලා තියෙනවා. ඔයාලා එකතු කරගන්න හොඳේ. ලස්සන ඉතින් කතාවක් වා කිව්වේ ඒක ඇත්ත නේද? බෙදාගමු අපි ආදරේ පමණක්, ජීවිතේ හරි වටිනවා. තේරුණාද? දෙකයි විනාඩි 13යි.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: හවස 2යි වෙනාඩේ 16යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ටේකියා සුරකින් මගතොට.
5: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න International Career Education Expo වෙත ඔක්තෝබර් 3 වෙනිදා Goldfish Hotel-ේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
6: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
7: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
9: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
10: සම අනුග්‍රහය
11: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Havasa Dekha

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: ගැලින් පොපුලර් අවෝඩ් 2026. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ.
6: Most popular radio program couple of the year. Chamit Vidhanagamage samaga Charu Samadhi.
5: Lakhanda Evening Drive. Chamit Vidhanagamage samagin Charu Samadhi.
6: Most popular television program couple of the year. Asanka Satarasinghe samaga The Sunny Navodaya.
5: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ.
7: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
5: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
8: රටට වග කියන රේඩියෝ ලකාණ්ඩ රේඩියෝ ITN.
9: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
10: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
9: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
11: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: ඇසල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇසල්ටි මොබිටෙල් ෆයිබර්.
1: FM 93.5. FM 93.7. ලකන. Radio ITN.
2: හවස 2:00 වෙනාදී

හවස දෙකයි විනාඩි 31යි නේ 0.7යි 0.3යි 0.3යි 5යි 0.3යි 7ට මැසේජ් එකක් එවලමම කියනකම් අහගෙනද හිටියේ චිත පරාකොනා තමයි ඒ වගේමයි මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනා වගේම තමයි ලංකඩ Facebook page එකත් අපි post එකක් තියෙනවා ගිල්ලකට ලකතාල ඔගේ comment එකක් දාලා තියන්න මම ඊළඟ පැයේදී ඒ post එක ගැන කියන්න මොනවද ඉන්න comments කියලා වාසනාවද සුබතාව ලක්වේවා දුවේ කියලා තියෙනකොට මම දන්නවා ජය මාම වාගේ තමයි මේ මැසේජ් එක කියලා කොටා බේකර් එකේ හැමෝම එකතු කරගන්නම් ලොකු බොස් පුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මි මිස් මදුෂංක ජගත් ධනුෂ්ක එකතු කරගන්න මම කිව්වනේ මේ සැරේ පඩිය පොත් ටිකක් ගන්න කියලා එයා කියලා තියෙනවා ඉස්සර නම් පොත් ගොඩක් කියලා තියෙනවා දැන් නම් වෙලාවක් නැහැ කියලා වෙලාවක් නැහැ කියලා කියන්නේ පා වෙලාවක් හදා ගන්න ජය මාමා හරිද අපිට වෙලාවක් නැහැ කියලා කියන්නේ අපි ඒක ලේසියට හදාගත්ත කතාවක් අනේ ඔයාට පුළුවන් ඕනි දා ගන්න යන්නේ වෙලාවේ චුට්ටක් විනාඩි 5ක් පිටු දෙකක් කියවන්න ඔයා කැමතිම පොතක ඒක කරන්න පටන් ගන්න. ඒක දවසක් කරන්න. ඊට පස්සේ දවස් දෙක. ඔහොමම ඔය මග හරින් නැතුව වැඩ කරන්න පටන් ගත්තාම අන්තිමට උඩ පොතක් නැතුව නිඳියන් නැති වගේ සීන් එකක් වෙනවා. ඒක නිසා වැඩේ පටන් ගන්න. ඊට කලින් පේන කියනවනේ සාමාන්‍යයෙන්නේ. පළවෙනි පේවර තියලා බලන්න. ඔයත් වැඩේ කරගන්න පුළුවන්. හරිද? පොතක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට යන්න බැරි ගොඩාක් තැන්වලට අපිව එකගෙන යන ගම් ප්ලේන් එකක් වගේ එකක්. නේ අපි ගියපු නැති රටවල් වලට, අපි ගියපු නැති ගම් වලට, ඒ පරිසර වලට, ඒ මිනිස්සුන්ගු මුණ ගැහෙන්න කිසිම වියදමක් නැතුව පොතේ වියදමෙන් විතරක් අපිව එකගෙන යනවනේ. ඒ නිසා පොත් කියවන අයට ඒ රසය දන්න ඔයගොල්ලෝ. දැන් හෙටින් පස්සේනේ සංග්‍රාමය ආරඹෙන්නේ. පොත් ගැනීමේ සංග්‍රාමය. වැස්සද කියලා බලන්නේ, අවුවද කියලා බලන්නේ නේ අපි පොත් ගන්නවා. එහෙමනේ. හරි පරිස්සමෙන් ඒ වැඩේට කරගන්න. සින්දුවක් දෙන්න කියලා තියෙනවා ගනේ මුල්ලින් මංජුවක්.

හෂිනි, චාමිකා, එහෙත්තෙන්නවද කෙනෙක්? රවිදව් තෙව් බබාවත් ආතරෙන් එකතු කරගන්න කියලා තියනවා. පිසිදුවක් කහමු. ඊට පස්සේ මේන්නේ කවුද? නැන මස්සිනා. කොහොමද? ලස්සනයි. හැබැයි ඒක සින්දුවක කෑල්ලක්. ඒක නිසා මං කියන්නේ නැහැ. තැන්කියු හදයාගේ ආදරණීය කමෙන්ට් එකට. අද මස්සිනා වැඩද මේ වැස්සේ? අපි ආව ආදරෙන් මතක් කළා කියලා කියන්න. වජිර දිනෙත් ඔයා ඉන්න මොරටු ඉදි බැත්තේ නේද? Happy birthday to you. මං ඒක වැලුව අහගෙන දෙන්නේ කියලා වජිර. අද උපන්දිනේ නේද? නිදුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා. හැමදාම සතුටෙන් hina වෙලා ඔය විදිහටම ඉන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ළඟ ඉන්නවා සෙල්ල බොස්ස එකතු කරගන්නවා හොඳේ. Happy birthday. සතුටෙන් ඉන්න. චොමිනන්දි, මම ඉස්කෝලේ යන ලස්සම වාගේ කටහඬගෙන ආවා කියලා තියෙනවා. ඉතින් වැස්සත් ඔයාට සුවේට දැනෙන්නේ නැතිනේ මගේ කටහඬවුණානේ. ලස්සනම ලස්සන සින්දුවක් ගන්න කියලා තියෙනවා අම්මා දිස්නා. දිස්නා මහත්මියමට කිව්වා තමයි ඔයා ආවම මට මැසේජ් එකක් දානවා කියලා. දැන් ඇවිල්ලා ඔයා මට ඒ පොරොන්දු ඉෂ්ට කළානේ. හොඳ දුවෙක්. අයියා උදේට තාත්තා සුනිල් යාළුවෝ ඉන්නවා. ජනුදී, මින්නදී, සංජානා, සංජනා නේද? චිතරා ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා. තීක්ෂණා, තැන්ක් යූ ඔයා මට මැසේජ් එකක් එව්වට. තෙමෙන් නැතුව ගිහිල්ලා එන්න ඕනි ස්කෝලේ, හරිද? ඔයාලා හොඳයි යන්නේ. අපි ඉස්සර ස්කෝල යන දවසට වැස්සතින් අපි චුටි නිවාඩුවක් ගන්නවා. ටීචර්ස්ලා නෙමෙයි අපි තමයි නිවාඩුව ගන්නෙ. ඊට පස්සේ දවසෙදි වැඩ ගොඩාක් ගෙදර ඇවිල්ලා කරන්න තියෙනවා. අබ්සර්ඩ් වර්ක්ස් කියලා තියෙනවානේ. ඒත් කවන්නේ කියලා අපි ඉන්නවානේ. ඒකට ඔයාලා අපි වගේ හැදෙන්න එපා. ස්කෝලේ යන්න ඕනේ, හරිද? මට ටිකන ගන්න ඕනේ. හස දෙකයි වෙනාඩි 35යි.

0: 7 Lakhana Radio ITN Sri Lankaya api marate hondama thedallaka rasaya gunaya dan obatat
1: sihin hedathi nirogimat lassana sirurakata vijaya green tea
0: prabodhamat jeevithayakata vijaya black tea
1: obage jeevitha kalayath ekak karana vijaya green tea bag saha black tea bag
0: novinaswana rasavatma rasaya
1: vijaya green tea saha black tea
0: vijaya products ape rasaya rate samata
2: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙන තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: හවස 2:00 වෙනකොට 40යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසඳ
7: සෙනසුරාදා සවස 4:30ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න සාදර අනුග්‍රහය
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: Lakhanda Radio ITN Lakhanda Golden Voice
3: Havasa Dekai Venati Hatalis Ekai

හවස දෙකයි විනාඩි 45 මහඩගම පැත්තට වහින්න එපා කියලාද කියන්න හදන්නේ? වහිනවනේ උනාට. ඔපෙල්ලකේ විමල සේන මැසේජ් එකක් එවලා තියෙනවා. දිලංක නදීෂන්, රසික ගයන්, සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි ඉන්නවා. අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චම්රණි, ඉරේෂා, නයිනි, දෙල්පචිත්‍ර. අයින වතුර එකක් බොන්න ඕනේ. නම් දිග ලිස්ට් එකක් එවනානේ හැමදාම. ඔයාලව එකතු කරගත්තා වුණ ඊට පස්සේ තියෙන ඊළඟ මැසේජ් එක. ආදරණීය සුන්දර දාසක් ශාමී ලස්සන සින්දුවක් අහමු. කෑගල්ල කංකිරි හැටි මුල්ලේ ලාලනි. රේනු, සුදු අම්මා, සුදු දිනු, කොහෙටරින් චන්දිනාංග එකතු කරගමු කියලා තමයි චන්ද කියන්නේ. හරි හරි. හාය චාමි අක්කා, අද වහිනවා හොඳටම. ඒත් අපි අදත් වැඩ තුෂාර මෝටර්ස් එකෙන් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. තුෂාර, කසුන්, සංජීව ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා හොඳේ. වැස්සට තෙමෙන් නැතු හැබැයි ඉතින් වැඩ ටික කරගෙන යන්න ඕනේ. චාමි, සීතල වැසි දවසක්. කොහොමද ආමන්ත්‍රණේ? ඔයාව අහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා බණ්ඩාරගමින් ප්‍රියා. Thank you, Priya, message එකක් එව්වට. ගිනි ගත්තේනේ දිනේෂ් රත්නායකව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියන්නේ. හරි, කොහොමද ආගෙන ඉන්න ඕනේ. ඒකට ස්තුතියි. සුන්දර බ්‍රහස්පතින්දා දවසක වේවා. ලස්සන සින්දුවක් අපිවත් එකතු කරගන්න. මැනිගේ, ඔයාගේ message එක මැනිගේ. දෙදම් ගස්ලන්දේ ආගෙන දෙන්නේ. දොල දෙන්නා මෙතන දෙන්න අමන්දි. මහත්තයා හේමන්තද සෙල්ලා, අම්මා ඩිංගිරි මණිකේ, හයි. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මං, හරිද? අයියා නිමල්, තිරකසිරි, සුදුවක්කා මනෝහරි, ප්‍රනන්දු. ඇයි 25 වෙනිද ලංගෙනකොට සුදුවක්කා වෙනවා. මනෝහරි නේ, මනෝහරි. අනෝමක්ක ඉන්න, එහෙනම් අනෝමක්කටත් සුදු අනෝමක්ක කියලා කියන්න බෑ. ප්‍රභානන්ගේ ඉන්න ගාමිණී අයියාව එකතු කරගන්නම්, හරිද? ඊට පස්සේ අපිට අවහගෙන ඉන්නේ චුරිදුව සමකිත් එක්ක. අද යාට ඉස්කෝලේ නිවාඩු කියලා තියෙනවා. හානි ඇත්තද? බුලත් කොහොපිටිය පනා පිටියෙන් තනෝජා නම දැන්නේ මතක් වුණා. වඩ මැසේජ් එකක් දාන්නේ. කමන්නේ, සිද්ධ කන්න දෙන්නම්.

0: 때부터 희나매비 신두한 TV 라이브 참앤 자루
1: 사비에 밀어버 사부스 하다르자
2: 사마 아누그하야
3: NLP 하다하는 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
1: හවස දෙකයි විනාඩි 55යි වෙලාව මැසේජස් කියන්න වෙලාවක් නැහැ කියලා දන දනම මම මයික් ඔන් කළා නිසාති මම මැසේජ් එකක් කියන්න ඕනේනේ යටියන්තුට සීපෝද ජනපදයේ ධනෝෂි දිදුරංගන අද නොමේ වලත් නෑ ඔයා. මට මතක තිබුණු නිසා හොඳයි. චතුරි නේත්‍රා කද නැද්ද එයවත් මං ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ කාකෙද මේ මැසේජ් එක? අක්කේ අක්කේ චාමි අක්කේ අපිවත් එකතු කරගන්න අපි සෙට් එකම එකතු කරගන්න කියලා යුරෙන් තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. හයි යුරෙන්, ඔයා ආතරෙන් එකතු කරගන්නද? යාළුවන්ගේ නම් ටික එවලා නෑනේ ඔයා. තිසර කියලා කෙනෙක් වගේ මර නිකන් මතක තියෙනවා. හරියට දන්නේ නෑ. එහෙම තිසර කියලා යාළුවෙක් හොර නැත්තම් ඔයාට පුළුවන් තිසර කියලා යාළුවෙක් හොයාගන්න. මොකද මට එහෙම මතක කෙනෙක් ඉන්න නිසා ඔයාගේ යාළුවෙක් විදියට. හරි, අපි එහෙම මොකද කරන්න එහෙනම්? මේ පැය තිවරයිනේ. තව එක පැයයි තියෙන්නේ අපේ අන්තිම පැය. එන්නකෝ යන්න එහෙනම්. 0.7, 0.3, 93.5, 93.7ට මට මෙසේජ් එකක් එවලා තියන්න.

0: 나의 다시 마바하 아누투 나의 다시 마하타 락한데 라디오 ITN 세베 스리랑키아 한데
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: වෙලාව සස් 3යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන රිගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ආසසුන්ගේ සංඛ්‍යාව වසරින් වසර වැඩි කරන බව නියෝජ්‍ය මාධ්‍ය සුනිල් වටකල මහතා සඳහන් කළා. ඒ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයටදී කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පිරිසකට ණය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. 2023 සහ 24 වයසරවල උසස් පෙළ හැදෑරූ වයස අවුරුදු 25ට අඩු සිසුන්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මගින් තහනම් කළ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන්ට දවල මන්දිරය සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස එරට ෆෙඩරල් අධිකරණයක් නියෝග කර තිබෙනවා. CNN සහ MS ඇතුළු මාධ්‍ය ආයතන ඊට අයත්. කොලොම්බියාවේ දිස්ත්‍රික් විනිසුරු මෙම නියෝගය නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්න බීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලක්න මොමදී නිවුස් අලුත්.

0: රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN. ලකන්ඩ ගෝල්ඩන් වොයිස්.

හවස තුනයි විනාඩි 8යි වෙලාව. 0.7.3.93.5.93.7ට තන්තිරි මල්ලෙන් සුභාග්‍ය ඔහමට මැසේජ් එකක් එවලා තියෙනවා. පොටා හිරුෂ මහත්තයා දමිත අමම් මිලිනා තාතා මහින්ද එකතු කරගෙන ලස්සනම ලස්සන සිද්ධාක් අහන්න ඕනේ කියලා එවා කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධාක් අහන්න ලෑස්ති. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. එසේම වෙන්න ඕනේ නිෂු මැලේසියාවෙන් එපු මැසේජ් එක. සුපුරුදු ආතරෙන් ලෙන්ගතු කමින් අදත් නතර වුණා චොට්ටක් ආතරණීය චාමිගේ හඬ අහලා යන්න කියලා තියෙනවා. මෙහෙම දැක් කියනවා, ඔබේ ජීවිතෙන් කෙනෙකු ඉවත්ව ගිය විට ඒ හිස්තන පුරව ගන්න ඉක්මන් වෙන්න එපා. ජීවිතය සමහර හිස්තන් පුරවන්නට නෙවෙයි, ඔබට ඔබව නැවත හඳුනා ගන්නට ලැබෙන ඉඩක් විදියට ඒ අවස්ථාව පිළිගන්න. ඔබට අහිමි වූ කෙනෙකු වෙනුවට වෙනත් කෙනෙකු හොයනවට වඩා ඔබට අහිමි වූ ඔබවම නැවත සොයාගන්න අවශ්‍යයි. සමහර විට අපිට අහිමි වූ කෙනා නෙවෙයි, ඒ කෙනා වෙනුවෙන් අපිට අහිමි වූ අපිවම තමයි අපි මුලින්ම නැවත හොයාගන්න ඕනේ. ඒක ලස්සන බලන්න නේද? සමහර වෙලාවට අපි අනිත් අය හින්දා අපි කියන තනි මනුස්සයව අමතක කරනවා. ඊට පස්සේ ඒක න අපිව දාලා ගියාට පස්සෙත් අපිට අර අහිමි වීමට වඩා මුලින්ම හොයාගන්න සිද්ධ වෙන්නේ අපි විසින් නැති කරගත්ත අපිවම නේද? ඒක හරි ලස්සනට කියලා තේනු. ස්තුතියි නිෂෝ, අපිට කියවගේ ලස්සන වටනා කියන අදහසක් ෂෙයා කරගත්තට. සුබම සුබ දහවලක් ඒවා චාමිනන්ගේ. හායි පෝසත්ම කෙනාමට මැසේජස් එවන. මොකද අක්කර 40 අක්කර 40 පාදම කොහොමද? මහත්තයා වසන්ත, පුතාලා දෙන්නා පඬුපොල්, වෙහස් මවර කඳවත්තේ නිල්මිණි අක්කා, ශානික අක්කවත් තවමත් ආතරින් එකතු කරගන්නවා, නංගි ආවත් තවමත් ආතරින් එකතු කරගන්නවා කියලා තියෙනවා. මම බැලුවා මට තවමත් කියලා තිබුණ නැත්තම් මම මොකෝ කරන්න කියලා කියන්නේ ළඟ සැඩ මැසේජ් එක. වෙලාවට වයි තවමත් කියලා දාලා තිබුණා. ගෙදර ඉඳන් අහගෙන ඉන්නවා වැස්ස නිසා වැඩ නැහැ කියලා තියෙනවා. මස්සින ඒකද නේද? රාය දුව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සුදායි අයියා චූටි අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, ඒ හැමෝම එකතු කරගන්න. හම්නේ තුම්කෝ දිල්ලි දේ දියා සින්දුවේ තේරුම කියලා තියෙනවා. මගේ හදවත ඔයාට දුන්නා, ඒත් ඇහුවෙන ඔයා කවුද කියලා. හරි හරි හරි, අච්චා අච්චා, තැන්කියු වන්නේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක මහරගමි. අපි තින්න වගේ මහරගම අහස යටට වෙලා අද අහස ගොඩක් දරුණු වෙලා කියලා තියෙනවා. දෙලක නදේශාන්, ඔව් අප්පා, ඒකට කතා කරලා වැඩක් නැහැ. දැන් හතරමාර වෙනකම් මම හිතන්නේ බලන් ඉන්න, මොකද අපි ඔෆ් වෙන්නේ වෙලාවටනේ. ඒ වෙලාව තමයි මේ පැත්තට වහින ලොකුම වැස්ස වහින්නේ. එතකම් බලන් ඉන්න, තව වෙලාව තියෙනවා, තව වෙලාව තියෙන වැස්සක් ඉන්න, වැස්සක් ඉන්න. දැම්ම ලොකුවට වහින්න එපා කියලා තමයි ඉන්නේ. සුබ සන්ධ්‍යාවක් ශාමිනන්ගේ. අද නම් හොඳටම වහිනවා කියලා මාතලෙන් මේ මැසේජ් එක. කුමාරේ, නයනි, දමිකා, ගාමිණී, සුභාෂිනී වලව එකතු කරගන්නවා. එකතු කරගෙන තව සින්දුවක් අහලෙමුනේ, නැත්තම් කල නිකන් කීං ගානානේ මගේ සද්දට. මං දන්නානේ සින්දුවක් අහමු. 3:12.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
3: හවස 3:00 AM.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

හවස 3:18 වෙලාව ලකන ගෝල්ඩන් වොයිස් නවේ රේඩියෝ රියැලිටිය මේ සතියේ සඳුදා සහ බදාදා කියන දින දෙකේදී තරගකරුවන් 24 දෙනෙක් තරග වැදුනා. අහගෙන හිටියද? දැන් ඒ 24 දෙනාට මොකද වෙන්නේ? ඊළඟ වටය සඳහා ඒ 24 දෙනාම සුසුකම් ලැබලා තියෙයිද? හතියෙද? මොකද හිතන්නේ? හරිද අපි කියනවා හෙට හවස 4 වෙන කලින් ඒ තරග වැදුණු 24 දෙනා මතකර මතක් කරන් යන්නද? පොළොන්නරුවේ කේතුමී විරකැටියෙන් දේදුණු රුවන්වැල්ලේ උපුලේ මහනුවර ඉෂාර ගොඩිගමුවේ බොද්දේක කඩවත චතුරි ඊට පස්සේ පන්නේපිටියේ රුවේෂාන් අතුරුගිරියේ වෙනුරේ පාදු කැලාසේ තමාවතකම මදුභාෂිනිය බුලත් කොහොපිටියේ හෂාන් හොරණ හේෂාදී ඉන්නවා පිළියන්දලෙන් නිහතමී ඉන්නවා අලවේ ප්‍රභාෂිනී රත්නපුරේ තරින්ද උබලත් සිගනේ රශ්මි හංගල්ල දිලීප් කොටාවෙන් අශීනා ඉන්නවා නුගේකොඩෙන් අකිල ගාලේ හිෂානි කොණෑකරින් කවීෂ කොටාවේ අංජල කොරනා අනන කොටාවෙන් අංජල කොරනාවේ නිපුන් පැටලනවද මට නෑනේ තව එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි පානදුරේ තරිඳුලා එතකොට මේ 24 දෙනා අතුරින් අපි බලමු හෙට හවස 4 වෙන කලින් කවුද ළඟ වටේට සුසුකම් ලබන්නේ කියලා ඔයාලගේ choice එකක් තියෙනවා නම් ලකඩ Facebook page එකේ මේ 24 දෙනාගේම රුව රැගත් post එකක් තියෙනවා ඒකට ගිහලා ඔයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් මනාපේ දෙන්න බලන්න කාටද කියලා සිදුවහන් හිටියානම් ඒගොල්ලන්ගේ හරිද ඒ වගේම අද මගේ post එකක් තියෙනවා ලකඩ golden voice chat with chomi කියලා එකකින් බලන ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න එකත් කියන්න ඕන නේද හරි මම දැන් යන්නේ messages ටික බලන්න WhatsApp එක පැත්තට මම තහගෙන ඉන්නවා සඳ ලංකාවේ තාරුණයේ පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න අනිවාර්යෙන් මතක් කරලම කියලා තියෙනවා හරි මම මෙහෙම කියනවා මේ ලෝකේ වටිනාම දේ වැදගත්ම දේ මිල කර නොහැකි දේ සහ නැති වූ පසු නැවත ඇති කරගත නොහැකි දේ නම් මොකද්ද විශ්වාසය තමයි යන්නේ ඒක ඇති කරගන්න ගොඩාක් කල් ගියාට ඒක නැති කරගන්න යන්නේ එක තප්පලයක් වෙන පුළුවන් ඒක නිසා කෙනෙක්ගේ හිතේ ඇතිවන විශ්වාසය නැති කරගන්න එපා යුරේන් මටයි මැසේජ් එකක් කියවලා තියෙනවා තිසර කියලා අලුවෙක් ඉන්නවලු දැක්කනේ දැක්කනේ තිසර මතුෂයියා සේපල් අයියා පත්මසිරි අයියා ලයනල් මාමව අක්කලාවත් එකතු කරගන්නවා කියලා යුරෙන් මට මැසේජ් එකක් ආයෙවලා තියෙනවා අහගෙන හිටියානේ හයි චම්යක්කේ කොහොමද කියලා සඳුන් මට මැසේජ් එකක් එවලා තියෙනවා සඳුන් ඔයා කොහෙන්ද සතුටින් ඉන්න ජය වේවා කියලා දුවින් දෙපු මැසේජ් එකට ස්තුතියාට ලස්සන සින්දුවක් ඕනේ අටියන්තට කැලි වැලි ට්‍රේඩ් සෙන්ටර් එකේ ඔක්කොමලව එකතු කරගන්නම් හරි ඔන්න අපි නම් දවල්ට කාලා හැම සලෝ නග්නි එකේ බලහත් කොහො පිටියේ නේද කෑ ගන්න පැත්තේ වලව එකතු කරගන්න හෙලෝ චෝමියක්කි වහිනවානේ මම මාතලේ දිලි නිවාසණිපෙන් ඉන්නව නේද කියලා අහලා තියෙන්නේ මං හොඳින් මම තින්න කෑ ගන්න නිල්මිනී කියලා තමයි ළඟ මැසේජ් එක තිබුණේ එයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න මං චාන්ස් එකක් දෙන්නම් 0.7 0.3 0.5 0.3 7 ඔයා තාම මැසේජ් එකක් කියුවේ නැත්නම් ඉතින් ඔහම උඩ බලන් ඉන්නවා. මට මැසේජ් එකක් එවන්න. 0.7 0.2

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa tonai venata visipai. Vasa vision nati, deshiya kirivalin pamanakma nipadavana, maupime sarakuniya rakat, pelvatta kiri, dan langama, keel super shaka magin milati kata heki.
2: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න
3: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ක්‍රිමිරාජ සුවසේන සෙනසුරාදා සවස 4:30ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: FM 93.5 FM 93.7 La Khanda Radio ITN
1: හවස 3:27 තමයි වෙලාව මං ආයිම ආවා මොකද ටෙක්ස්ට් මැසේජස් පැත්තට යන්න බැරි වුණානේ මෙච්චර වෙලා මට සින්දුවක් ඕනේ කියලා සින්දුවක් ඉල්ලලා තියෙන්නේ ධනංජනී පුෂ්පමාල අපි සින්දුවක් අහමු අපි සින්දුවංගල වත්තෙන් මහත්තයා ඉන්දක ලොකුදුව ඉසුරි පොඩිදුව නෙතුල්ලයා චූටිදුව චනුලි නිසංසලා අම්මවයි තාත්තා එකතු කරගන්න කියලා තියෙන ඔබටි තමයි මට මැසේජ් එක වෙලා තියන්නේ අයියත් ඉන්නවනේ හයි ජාපි කොහොමද ඉතින් අසනීපෙන් ඉන්නේ කියලා තියෙනවා නෝරෙන් සංජීව ඒක තමයි මොකද උනේ ඇස්සට තෙමුණද පරිස්සමින් එක්මට සනීප වෙන්න සුබ වේවා ජය වේවා චාමි ඔබටත් එසේම වේවා මේයන් ගොඩින් ලස්සන සින්දුවක් දෙන්න කියලා දීප තමයි මට මැසේජ් එකක් කියලා කියලා තියෙන්නේ දුවිනෝ චතු පුතා මදු මහත්තයා සුදත්තාත් ඔන්න එකතු කරගත්තා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කෑකල්ලෙන් පොන්සිසි තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ තැන්කියු අනේ ටිකට වහගෙන ඉන්න ඕනේ හරිද චාමි අක්කේ අපිට වහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කර

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසජස් ගොඩක් ඇවිල්ලා තියෙන නිසා ඉතින් මම ගීතයකින් පස්සේ මං එනවා කොහොමද හරිද හයකේ කියලා මැසජ් එකක් ඇවිල්ලා තිබ්බට වාගේ නමක් කියලා නෑ නෑනේ අකට 222 නම්බර් එක ටෙක්ස් මැසේජ් එකක් ඔයාලා තියෙන නම නෑ යන්න විදිහක් නෑ හැබැයි මැසජ් එකක් එවට තැන්කියු ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අලව්ව කොහලානේ ජයකලනේ උපාලින්නෝ චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ්

கேட்கல தேன்னு. இளங்க மெசேஜுக்கு கடுகண்ணாவே வெசனே பாலிதா வாக்கு மெசேஜுக்கு சிந்து வாக்கில் தேனும் பலு மொபைல் அசல் சிந்து வாக்காமே මේ මැසේජ් එක දිගටම කියවන්න කියලා තියෙනවා. කද්ද කියන්නේ සුන්දර හෝරාවන් සිත සෙනෙහසින් පුරවන හදවත ආදරෙන් පිරෙන ලක්කඩ රජනිය කියලා තියෙනවා. කොපමණ ඇසවත් තව තව අහන්න කැමති හඳ චාමී කියලා තියෙනවා. ඒකද මම බයෙන් බයි කිව්වේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. දැන් දිගටම කියන්න කියලා කිව්වට පස්සේ නොකියත් බෑ. කට්ටයි නේ මැසේජ් එක ඇවිල්ලා තියෙන විදිහ. රද්දපුරේ තමනා කුමාරි තැන්ක් යූ anu වගේ මැසේජ් එකට. චාමිදුව මටත් සිද්ධාවක් දෙන්න. අද තමයි අහන්න කියලා තියනවා. ලක්ෂ්මන් නේද? හන්ද මං නම කිව්වා. එකතු කරගන්න. අයිබවන් චාමි මම කුරුණෑකල සෙනයියා. හයි කොහමද? එකතු කරගන්න දුව ඉරේෂා පුතා ආශු හරිද නමයාගේ ඔයා හැම තමයි වෙලා තියෙන්නේ. ඉතින් එම පොවිදිට පෑමම නම කියන්න හම්බේක මෝ පැත්තට තියන්නයි හදන්නේ. නාඩා ඉතින් ඉන්න සේපාලික ඔයාගේ මැසේජ් එක ලක්කඩහගෙන හැමෝමයි තාත්තා ඉන්න අම්මා ඉන්න අක්කලා දෙන්නයි අයියලා දෙන්නවයි එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණා. මේ වැස්ස වෙලාව මේ සිද්ද වගේ සිද්දක් ඇහෙන්න තියෙනවා නම් මන්ද නොහිතින් මට ස්තුති කරනවා කියලා. It's okay.

0: 97 ලකන රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 39යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: දැන් වට්සප් එක පැත්තටත් ගියා ටෙක්ස්ට් මැසේජස් ටිකකුත් කියවුවා තව ඉතුරුයි ඉවරයි කියලා කියන්නේ නැහැ මොකද සමහරු දන්නවා තමන්ගේ මැසේජ් එක කියවල නැහැ කියලා මං යනවා යතරේ ලක්කද ෆේස්බුක් පේජ් එක පැත්තට අපේ පෝස්ට් එකක් තියෙනවා කියලා මෙච්චර කට කැඩනකම් කිව්වනේ අනේ ඊට පස්සේ ඒකට කමෙන්ට්ස් දාපු අය මම නොකිය ගියෝටින් එහෙම ඒකෝල්ලන්ගේ හිතරි දෙන්න පුළුවන් ඉතින් ඒක නිසා එහෙම කරන්න හොඳ නැති නිසා මං ආවා පෝස්ට් එක බලන්න විශ්වවිහංග සුබදාව ලක්ෂාම අපි තහනුව ලස්සන සින්දුකට එකතු කරගන්න කර්ණායක එච්.එෆ් එකේ නා කමෙන්ට් එකක් දාලා තිබුණා අදත් උට මැසේජ් කළා කියලා සරත් චන්ද්‍රහායි කොහොමද ඔයාගේ මැසේජ් එක මම දැක්ක මම ඒක කිව්වා හයි ලස්සන ළමයෝ ලස්සන දවසක් ආට කියලා නිසංසලා කොමුදුනි දාපු කමෙන්ට් එකට thank you උදිත කුමාර ස්තුති දර්ශනී කුමාර් තුංග හයි අලෝබ ගැල් ළමයා නේද ඔයා තුෂාරේ නානා thank you මසිනව මැසේජ් දාන්න දන්නේ නැද්ද? මසිනව මැසේජ් වලට කමෙන්ට්ස් දාන්න මේ පෝස්ට් වල කමෙන්ට්ස් දාන්න දන්නේ නැද්ද නෑ නෑ? කියන්නේ අර කමෙන්ට් එක දාන්න කියලා. එතකට තුෂාර ෆොන්සේකා ඇත්තටම රේඩියෝ එකට ගැලපෙන කටහඬක් අහන් ඉන්න ආසහිත නාදරණීය හඬක් කියලා. කමෙන්ට් එකක් දාලා තිබුණා thank you. ඊට පස්සේ ශ්‍රී මල් රණතුංග ස්තුතියට සරසඳ යාළුවා ටික කොහොමද? දෙල්ලි දයාරත්න හයි දම්පාට කිරිල්ලේ කොහොමද චම්යා කියෝ ආදරේ හොදේ කියලා තියෙනවා මාත ආදරේ යන්නේ සමුනා ගුණතලක මොකක්ද කියන්නේ ඔය හට විතර ඒක තේරුනේ හරිද thank you ඊට පස්සේ වාකිව දෙ කරන්න සුරේකරේනු thank you වාකි කමෙන්ට් එකට ඊට පස්සේ දහරා ඔයගෙත් කමෙන්ට් එකට thank you කල්‍යාණ ජයසිංහ ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න කියලා තේනවා චන්ද්‍රිකා බෙසිංහ ආදරෙයි අසල් ෆර්නාන්ඩෝ වහලවත ආදරෙ මම මතක් කරනවා ඊට පස්සේ මට කවුද අමතක වුණේ කියලා බලමු ජීවන් සුරංග වර්ෂය මට වැරදි ඉමෝජි එකක් වැඩිලා පොඩ්ඩක් බලන්න අසල් සම්පත් හයි කොහොමද නාමල් කුමුදු චමිද බුල්ගට උපුල් චන්දන TN රූපසිංහ කියන්නේ අපේ ඔතෂා විශ්ව විහංග චමින්ද දර්ශන ලියනගේ සිරි කුමාර ඔයාවත් එකතු කරගන්නවා ඉන්දික උදය කුමාර ඔයාට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් මං ඊට පස්සේ සුරේකා සමුතුනි කෞශ්‍යාලය හයි ඔයාටත් සින්දුවක් අහන්න දෙන්න සසින්දු කල්යාණි ජයසිංහ ඔයාලත් එකතු කරගන්න හරි පෝස්ට් එකට සාහන විදිය ප්‍රතිචාර තිබුණා ඒ හැම ප්‍රතිචාරයක් වෙනුවෙන්ම ස්තුතියි එහෙනම් තව ලස්සන සින්දුවක් මං ඒ වෙනුවෙන් පෝස්ට් එකට කමෙන්ට්ස් දාපු අය වෙනුවෙන් ලැක්ස් දාපු අය වෙනුවෙන් දෙන්න හරි 3:42

හවස 3යි විනාඩි 45යි. සිද්දු ඉවර වෙන්නත් කලින් මං එනවනේ. හොඳ වැඩේ වලට. අහන් ඉඳ වෙනවනේ නේ. හරි කමන්නේ තා විනාඩි 13ක් වගේ තමයි මගේ හඬ ඔයාලට ඇහෙන්නේ. ඊට පස්සේ තින් ආයේ ලබන අඟහරු වදානකම් ඉන්න ඕනේ. මෙහෙම chat එකක් දාගන්න නේද? ඔකට අනිත් දවස් ටිකේ කෝල්ටන් වොයිස් ට හන්න වෙන්නේ. ඒක නියමයි අපේ දක්ෂතාව පිරුණු තරඟකරුවන් තරඟකාරණියන් තරඟ කරන ආකාරය අහගෙන ඉන්නවනේ. යන්නම් කොටක් කර මැසේජස් ට කියවන්න තමට වෙලාව මදි වෙන ඕපදූප කියව කිව ඉන්න ගිහිල්ලා. අපි යනවා මාතරට චන්දි මාද චන්දි මාද දන්නේ නැහැ. එකතු කරගන්නම් හරිද? වහිනවද? මමත් ඉන්නවා කියලා කෑගහලා නිලමිනි මැසේජ් එකක් දාලා තිබුණා. විහිළු කරනවා ගෑන් ළමයා මාත් එක්ක වහිනවනේ එන්න. ඩොබුක්කට යටකම ඉන්න සරත ප්‍රියංකර පුතා සහ වයිෆ චම්රාණි පුෂ්පා කුමාරි චතුරංග වීරසූරිය තරුන් ලසිත් සරත් අයියා ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඊට පස්සේ මේ කවුද? අවිස්සාවල රොබින්සන්. කෙනෙක් ඉන්න අපි වැඩ කරන තැන. මං එයා ගැන මෙහෙම කියන්නම්. අලුතින් ආවත් ඈවැටට අනේ මන්දා මොකක්දෝ කියලා හිතට බැලුවත් ඈතසට ඉන්නේ ආඩම්බරෙන් ලොකුවට. අපි ඔෆ් වෙනකොට 5:30ට බැලුවෙම යන්නේ ඇයි කොයි දෙසට? යනකොට මා ඒ පාරෙන් නිවසට ඈ හිටියා එක පාරටම. යන්නම් කියෝ විට මා කටකොලින් සිනාසනා මතක. රෑ නින්දක් නැතුව මාහට අතත් ඉන්නා ඈ හැඩට. ගෞම්බට නම් ඈ හැඩයි හොඳටම කියලා තියෙනවා. මොකක් කර වෙන්න යන්නේ? ස්වභාව ධර්මය මොකද්දෝ කියන්නේ ඒක තමයි. නේ රොබින්සන්? කවුද එයා? එයාගේ නම ඕනම් මං කියනවා. මං ඉතින් ගලබලක් දෙනවා හැමනම් අනේ ඒවා මට නම ඕවේ නෑ නේ එයාගේ. නියමයි නියමයි නියමයි. අද පිස්සි එවනාට දැන් තමයි අහන්නේ කියලා තියෙනවා. ටෙම්පරේචර් එක 9යි. මෙහෙට නෙවෙයිනේ නිව්සීලන්ඩ් වලට. දලීප් සමරසිංහ මං ආදරෙන් එකතු කරගන්නවා. හයි ජාමි, මම අකුරගොඩ සැලෝන් එකෙන් සුරනිමල්. අපි හැමදාම ඔයා වහන් ඉන්නේ කියලා තියෙනවා. තැන්ක් යූ. ඔබට වහිනවා කියලා දන්නවා. ඉතින් ඔයාලත් මේ පැත්තනේ අනේ. මේ පැත්තනේ ඔයගොල්ලෝ පොඩි දුරයිනේ අපිට වඩා නේද? ජානකවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ජානක අහගෙන දින්නේ වගේ නම කිව්වා. හරි, ඊට පස්සේ සම සන්ධ්‍යාවක් වේවාකේ වැස්ස වැස්ස දැන් ඇති නේ දක්කේ කියලා අහලා තියෙනවා. ඒ වැස්ස ඇති කියලා හිතලා මට දැන් ටිකක් දවස්. වැස්ස වෙනත් අක්කව හංගින්න අමතක කරන්නේ නැහැ කියලා තියෙනවා. Thank you. සලුන් සශි එකේ මේ වෙලාවෙන්න නංගිලා දෙන්නවත් එකතු කරගන්න. මාවත් ගොඩාක් ආතරෙන් එකතු කරගන්නවා කියලා කියන්නේ නෝරින් ශෂිනි. ඔය පෝස්ට් එකක් කියවලා තියෙනවා. මොකද්ද කියන්නේ කියලා බලමු. ලස්සනම මතක එකතු කරන්න අමාරු කාලේ ගෙවා ගන්න පුළුවන් වෙන්නේ ඒ මතක මතක් කරලා විතරයි. හැමදාම මාව මතක තියාගන්නකෝ. අමාරු කාලේ ලස්සන වෙනවා එතකොට.

හවස 3යි වෙනාඩි 53යි වෙලාව. තාඩෙලිය වැස්සක් පෑවෝ වගේ තියෙයි මං ගියාමනේ. හරි හරි හරි හරි. කොච්චර හුවත් මදිලුගේ කිරිල්ලියගේ කිචිබිචි කියලා කියන. හරි හරි. එකතු කරගන්නක්. ආතරෙන් ඔයාලා දෙන්නව. හරි දයාබර චාමි ලස්සර සිද්ධයක් දෙන්න කිතුල්ගල සංජෝ ගීතයක් එකතු කරගන්න හස්බන් සුමේද ලොකු පුතා පවන් දුව ෂනු චුටි පුතා ෂනුල් හයි කොමද ලස්සනයි ලස්සනයි සිද්ධුවට එකතු කරගත්තට තැන්කූ කියලා පත්මා තැන්කූ අමට රිප්ලයි එකක් එවුවට නැනයි මස්සනයි තමයි මට මැසේජ් එකවල දෙබ නැත්තම් බලයි කවුද ඒ දෙන්න කියලා. හරි දැන් යන්න කලින් මට කියන්න ඕනකම තිබුණේ මෙන්න මේ දේ. මේ සතිය සදුදා බදාදා කියන දවස් දෙකේ දක්ෂ තරගකරුවන් විසින් 4 දිනක් තරග කරා. එතකොට ඒ තරගකරුවන්ට ඊළඟට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඊළඟ වටේට සුසුකම් ලබයි දෝ ප්‍රාර්ථනා කරපු විදිහටම කියලා දැන කියා ගන්න. හෙට FM 93.5 93.7 මේ විදිහටම ලක්කඩ ටියුන් කරන් ඉන්න ඕනේ. ලක්කඩ গোল্ডන් වොයිස්. එහෙමනම් බෙටා චලෝනා. මං ගිහින් එන්නද? අපි ආපහු මෙහෙම අඟහරුවාදට මුණ ගැහමු. හරිද? හෙටත් මං එනවා. গোল্ডන් වොයිස් අහන්න. මම චාමිකා මොනෝජිනී. අපි තින්නවා කියලා මේ දැ මැසේජ් එක කිව්වද?

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa Galleen Popular Award 2026 Asare Janapriyatama Radio Wedasatahan Yuwala
1: Most popular radio program couple of the year Chamit Vidanagamage samaga Charu Samadhi
0: Lakhanda Evening Drive Chamit Vidanagamage samagin Charu Samadhi
1: Most popular television program couple of the year Asanka Satrasinga samaga The Sunni Navodaya
0: Vasare Janapriyatama Roopavahini Nivedaka Lakhanda Morning Show hi Asanka Satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: 4:01.

0: ලක්නි ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලෝක ජනවාස දිනය ඔක්තෝබර් 5 වනදාට යෙදී තිබෙනවා. සමරුම් උත්සවයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්දී අමරසූරේගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි අමාත්‍ය සුසිල රණසිංහ මහතා සඳහන් කළේ.
6: එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයේදීලා තිනවා ඔක්තෝබර් 5 වෙනිදාට ලෝක ජනාවාස දිනයට සමගාමීව අපි රජයක් විදිහට ජනාවාස දිනය සමරන්න සූදානම් කළා තිනවා. 2026 ඔක්තෝබර් 5 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය මැතිතුමගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී. ඔක්තෝබර් 5 වෙනිදා මෙහි ප්‍රධාන සමරුම් උත්සවය අරලියගහ මන්දිරයේ පැවැත්ුණත් අපි ඔක්තෝබර් 2, ඔක්තෝබර් 3, ඔක්තෝබර් 4 කියන දවස් තුන දිස්ත්‍රික්ක පුරා සිද්ධ වෙන ජනතාව බද්ධ කරගනිමින් සිද්ධ වෙන වැඩසටහන් රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. අපි මේ ජනවාස දින සමරුමට සමගාමීව නිවාස විවෘත කිරීම, නිවාස ඉදිකිරීම්, නිවාස සඳහා ජල සම්පාදන කටයුතු ලබා දීම, පිටනම නිවාස සංකීර්ණවල ඉන්නවා විශේෂම කොළඹ ගත්තහම ප්‍රජාවන් ඉන්නවා, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ කුසලතා, ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන්, ඔවුන් ප්‍රජාවක් විදිහට දියුණු කිරීම සඳහා අපි ආරම්භ තියෙන වැඩසටහන් මේ සියල්ල එකතු කරගෙන අපි වැඩසටහන් සූදානම් කරලා
5: තියෙනවා.
0: ඊරානයට එරෙහි ඇමරිකා යුද මෙහෙයුම් වලට සම්බන්ධව දීර්ඝ කාලයක් මුහුදේ රැඳී සිටි ඇමරිකා නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ඔවුන් US ඉබ්‍රහම් ලින්කන් නෞකා කාණ්ඩයට අනුයුක්තව කටයුතු කර තිබෙනවා. එම කාල සීමාව තුළ කිසිදු හමුදා සාමාජිකයෙකු සියදිවි නසාගෙන නැති බවයි නාවික හමුදාව පවසන්නේ. ලක්නි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
9: වාහනයකින් බැස යාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
10: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu
2: Sama Anugrahaya
3: NLP Hadahana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: அத்தனை வினாடி தகதுனாய் விழாவ சுப சந்தியாவா கெமோடவ சுப சந்தியாவா சாரு
1: சுப சந்தியாவா குட் ஈவினிங்
0: குட் ஈவினிங் ஈவினிங் டிரைவ் வேக்க அத தெகுதுவின விழாவ வெஸ்ஸ வெஸ்ஸ வெஸ்ஸ வந்துடமா அபி தெமிலா இன்னே
1: ஹரி சபாங்க தெமிலா தாவே
0: சபாங்க ஆகான விதரை தீர்னே ஆய் பத்தி பாசே ஓபன் விழாவட அலியடி கேட பாசே
1: ஓகே
0: name complete
1: oh
0: hari
1: rada washaka daagirama gedara yanna puluwa
0: gedara gihin karanna deyak naha mokada naagirama me dawasala gedara yanne
1: oh apa raadi kiyanna ba ne
0: habai me samahara pradesha walata idarai oka
1: oh ide eya yanawa kiyuwane da api badala
0: man ehuwa me pawagada ada me office ekedi anuradhapuren oy horo upataane patthata wenna
1: hari
0: kenek kambela me
1: wahinawane
0: wahinawane hondatama den ara wieli kaluguni iwarai ne den
1: oh pa wenna wahinawane
0: mo den wathura athi ne dehi kiyala
1: oh
0: ona pisuda
1: eh
0: ewa kiyuwa matama pudumai ona pisuda wassak deka kithin wetuna unada polo open genna madiyane
1: මෙහෙට
0: තරම් මේ
1: වහින්නේ නැහැ. අපිට නම් දෙයනේ කියලා ඒවා ලැබෙනවා.
0: අපිට නම් ඒ කියන්නේ මේ කිසි අවුලක් නැහැ නේ.
1: මදි නොකියන්න තියනනේ.
0: අවුවක් දැක්ක දවසක් නැහැ වගේ එකක් නේ තියන්නේ දැන්.
1: හරි.
0: මේ ඒ තරමට වැස්සට සමහර ප්‍රදේශ වලට නැහැ ඒක තවම. ඉතින් වියලි කාලගුණය එක්ක තවම ඉන්න මිනිස්සු ඉන්නවා.
1: ඉන්නවා ඉන්නවා.
0: හැබැයි මේ ටිකක් අර කලින් තත්ත්වයට වැඩිය පොඩ්ඩක් ෂේප් වෙලා තියෙනවා.
1: ඔව් ඔව් දැන් අපි රස්නෙම්ම හිටියානේ.
0: බොන්නවත් වතුර නැතුවනේ හිටියේ.
1: ඔව් දැන් ඒක චුට්ටක් ෂේප් වෙලා ඔන්න තියෙනවා.
0: ඔව්. ඉතින් වැස්සත් එක්ක අපි වැඩ පටන් ගන්න හදන්නේ මේ පැත්තෙන්.
1: හරි.
0: වහින් නැති පැතිවල ඉන්න අය.
1: අහහ.
0: බලන ඇති මේ මොන එකක්ද මේ කියන්නේ කියලා.
1: වහිනව වහිනව ගන්නෙ මොකද්ද මේ කියලා.
0: මොකක්ද මේ කියන්නේ කියලා බලන ඇති.
1: හරි.
0: නෑ මේ කියන්නේ මෙහෙ ගැන.
1: අහහ.
0: ඔහෙ ගැන නෙවෙයි.
1: ඔව්.
0: ඔහෙ ගැන අපිට කියන්න මෙහෙ.
1: ඔව්.
0: ඔහෙ ගැන අපිට මෙහෙන් මෙහෙට කියන්න.
1: මෙහෙට කියන්න.
0: ඔව්. ඒකට පුළුවන් අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න.
1: ඔව්. අර පුළුවන් කව දින අද ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට අපි ඉන්නව හවස 6:00 වෙනකම් ඉවිනින් ඩ්‍රයිව් එක. අර පුලංකම තියෙන ඔහේ තත්වෙත් කියන්න මෙහි කටියත් එක කතා කරන්න හැමදේම පුළුවන්. අපිට WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න 0705 93 5 93 7 0705 93 5 93 7 ඩොට පුලංකම තියෙන මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න. ඒ වගේම අදත් අපි FB පෝස්ට් එක තියෙනවා Facebook පෝස්ට් එක. අර පුලං ඒකටත් කමෙන්ට් එකක් දාන්න.
0: ඔයිට පුළුවන් එනං
1: හා
0: ඔහේ තත්වෙ මෙහෙට වාර්තා කරන්න. හරි.
1: හරිය.
0: හරිය
1: හරිය
0: නිල්ලලා ගංකොමලියත් ඔන්න නැගිටලලු
1: අහහ
0: හවස 4:15 වෙනව.

0: ආරම්භන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 01126131 01126111. ශනික ඇමතුම් 19,600.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: Hatıra binar bir sekay bilav hivinin drive back. Sindu akahan mesaj karan abi o artık yuva. Evde mesaj karan ayat dinle ama. Abi ara gene kiyan nang kahudu gelat ama tıka king. İte kalı madak karan onu bize nişpa adına. Vagini vese kâma veyle rasa karagan. Gider ete ne kinek te. Tabutte ne de ahide vedek te. Onu mu kinek te rasa te kâma veyle akhadala dene varan. Gider ete yen ne boğuna bize nişpa adına.
1: İsvasa rakı pari bakı ka vishwa sekte no bize nişpa adına kiyala ki vaha miting eni sam. E vishwa sekte kadeng apay rasa rate samar vitrak neve loke samar taragane ana. Vijay Nishpadana velte hekya vala bila deena eesa gedara ayata venna puluwang natha gedara rena connecta venna puluwa me onama connecta rasata gunata pramithira deyak denna hitana wada kema tikak denna hitana oya wenuwema thamai Vijay Nishpadana deena langama vena selang super vena selang nama balalama mila de ganna Vijay Nishpadana
0: deep tech water pump ekak savi karagannawa kiyala kiyanne oyage wagawata ona karana wathura tika surya shaktiyen pamanakma araganna puluwang kiyana eka itin lokuwata vidili bilak daragena කාරකන ආභරණ උකස් කරලා විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ වගාවට ඕන කරන වතුර ටික ගන්න හරියම පහසුවෙන් පුළුවන් ඩීප් ටෙක් සෝලා එක වැඩ කරන වෝටර් පම්ප් එකක් අරගත්තොත් ඉතින් වෝටර් පම්ප් එක විතරක් නෙමෙයි සෝලා පද්ධතියක් ඔයාගේ නිවසේ වැඩබිමට කාර්යාලයට මේ ඕනත් මන තැනකට සමි කර ගන්නවා කියලා කියන්නේ ඔය ලොකු ආයෝජනයක් කරා හා සමානයි
1: ඉතින් අර පරිමස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන වගේම ඒ හරහා අමතර ආදායමක් කොට උපයා ගන්න ඕන නම් ඔන්නඩ පුලංකම තියන ඩීප් ටෙක් සෝලා එකක් සමි කර ගන්න ඒ වගේම අස්වැන්න සරු කර ගන්න පිරවේ අඩු කරගන්න මේ දෙකම එකපාර කරගන්න සුවිශේෂී මිලාඩු කිරීම එකම මිලදී ගන්න පුළුවන් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගවීම හඳුන්ට ඉතින් මේ දේවල් දෙකම කරගන්න ඩීප් ටෙක් ආයතන අදාදම සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න 0711711 කෝල් එකක් ගන්න
0: ආ දැන් අපි අර මේ සමහර වෙලාවට අපිට උපදෙස් දෙනකොට
1: අපේ
0: දෙමව්පියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන්.
1: යාළුවෙක් වෙන්නත් පුළුවන්.
0: යාළුවෙක් වෙන්න පුළුවන්.
1: හරි.
0: සමහර වෙලාවට අපිට දෙන උපදෙස් අපිට වදයක් වෙන වෙලාවල් තියෙනවා. නේ මේ මොකක්ද මේ?
1: හරි. මට ඕන එකක් කරන්න නෑනේ මෙතන.
0: කිසි දෙයක් කරන්න නෑනේ මේ. මට ඕන විදියට.
1: ඔව් මං හැමෝ කියන විදියටම ඉන්න වෙලා තියෙන්නේ.
0: හැමෝම කියන විදියට මට ඉන්න වෙලා තියෙන. මොකද්ද මේ වැඩේ?
1: ඕකේ.
0: මට කියලා ස්වාධීනත්වයක් නැද්ද?
1: මට කියලා ජීවිතයක් නැද්ද?
0: බර වචන දාන ස්වාධීනත්වයක් නැද්ද?
1: අමේ.
0: ඒ වගේ ලොකු ටොක්ස් දාගන්නව තවන්ට.
1: හරි. ඕකේ.
0: දාලා තමන්ගේ ගමන මට මේ මකී ගමනක් යන්න.
1: හරි.
0: ඒ වගේ කන්ට්‍රෝල් එක නැති කරගන්න try කරනවා අපි.
1: මට තනියම යන්න පුළුවන්.
0: ඔව්. තමන්ගේ ගමනට බාධාවක් කරනවා කියලා හිතන්නේ මේ.
1: Right.
0: සමහර දේවල් අපිට.
1: හොදක් කරනවා කියලා හිතන්නේ නැහැ.
0: හොඳට උපදෙස් දෙන දේවල් අවවාද දෙන දේවල් ඒවා මේ අපිට බාධාවක්.
1: ඔව්.
0: දෙන්නේ නිදහස නැහැ කියලා හිතන්නේ.
1: අපි නරකට ගන්නෙ.
0: ඔකට මේ සරුංගලයක් දීලා තියෙන ලස්සන පණිවිඩයක්. හරිද? සරුංගලයක් කතා කරයි දැන්.
1: හරි. සරුංගලයක් කතා කරයි.
0: මෙතන ඉඳලා සරුංගලයක් කතා කරයි. රයිට්? මේ සරුංගලයක් උඩ අහසේ පාවෙවි තියෙනවා.
1: ඔව්.
0: මේක කන්ට්‍රෝල් කරන්නේ නූලෙන්නේ.
1: ආ.
0: බිම ඉඳන් කන්ට්‍රෝල් කරනවා නූලෙන්.
1: ඔව්.
0: හැබැයි සරුංගලේ හිතනවා
1: හා
0: මට මගේ නිදහස යන්න නැහැ මේ අහසේ.
1: ඔව්.
0: හරිද?
1: මාව බැඳගෙන ඉන්නේ.
0: මාව අල්ලගෙන ඉන්නේ මේ නූලක් දාලා.
1: රයිට්?
0: මොකද්ද මේ කරුමේ?
1: ආ. මම කැඩිලා යනවා යන්න. එහෙම නැද්ද?
0: එහෙම තමයි.
1: එහෙම කැලක් නැද්ද?
0: එහෙම කැලක් තියෙනවා. දැන් අපි දෙන්නම සරුංගලයක් කතා කරමු.
1: සරුංගල් දෙකක්ද? හරි හරි හරි මම ඔයාට දෙනවා.
0: හරිද?
1: හරි හරි.
0: මේ කියනවා දැන් සරුංගලේ හිතනවා එහෙම.
1: හා.
0: මට මේ නිදහසේ මේ ආහසේ පාවෙලා යන්න නැහැ. මේ නූලක් දාලා අල්ලගෙන ඉන්නවා.
1: මොන කරදරයක්ද මේ?
0: කරදරයක්ද කියලා.
1: ඕකේ.
0: රයිට්. ඊට පස්සේ සරුංගලේ ඔහොම කල්පනා කළා වෙර වීරිය දාලා
1: හරි
0: අර හුලඟත් එක්ක කොහොම හරි ගැම්ම දාලා නූල කඩා ගන්නවා.
1: ඕකේ.
0: හරිද? සරුංගලේ නූල කඩා ගන්නවා.
1: හරි.
0: කැඩුනට පස්සේ දැන් සරුංගලේ හිතනවා දැන් හරි.
1: ඔව්. දැන් මට ඕන තැනකට යන්න පුළුවන්.
0: මට ඕන තැනකට යන්න පුළුවන්.
1: මාව කාටවත් අල්ලන්නත් බෑ.
0: මාව කන්ට්‍රෝල් කරපු කෙනාගේ මන නිදහස් වුණා.
1: ඕකේ.
0: මට දැන් ඕන තැනකට යන්න පුළුවන් කියලා හිතා. හැබැයි හිතුවේ නැති දෙයක් වෙන්නේ.
1: ඔව්.
0: ඒක කරකිලා කරකිලා කරකිලා
1: කොහේ හරි එක ගහක පැටලෙනවා.
0: ගහක පැටලෙනවා.
1: ලයිට් කණුවක පැටලෙනවා.
0: කඩාගෙන වැටෙනවා.
1: ඕකේ.
0: රයිට්. දැන් සරුංගලය දෙන පණිවිඩේ සරුංගලයක් කතා කරලා යා දෙන පණිවිඩේ තමයි.
1: හරි.
0: යාර අහසේ බැබලි බැබලි ගාන්ට එහෙට මෙහෙට වැද්දි වැද්දි ලස්සන්ට
1: දිවි ලස්සනට බිම බලන් බිම ඉන්න කට්ටිය ලස්සන්ට පේනවනේ.
0: පේන්න හිටියේ
1: හා
0: බිමේ ඉඳන් අර කන්ට්‍රෝල් කරපු නූල නිසා.
1: ඔව්.
0: හැබැයි ආ නූල මෙයාට වදයක් කියලා හිතලා යා කඩාගත්තට පස්සේ කැඩිලා ගියාට පස්සේ
1: එයාට යවන්න නැති වෙනවා.
0: එයාට යන්න නැති වුණා.
1: හ්ම් හ්ම්.
0: රයිට්. එයාට බැබලෙන්න බැරි වුණා.
1: ඕකේ.
0: මිස්සු ලස්සනයි කියන එක නැති වුණා.
1: හරි.
0: අපිටත් ඒ වගේ තමයි සමහර වෙලාවට. අපි ජීවිතේ වදයක් මහා වදයක් කියලා අපිට අපිව පාලනය කරන්න හදනවා කියලා, සමහර වෙලාවට අපිව කන්ට්‍රෝල් කරන්න හදනවා කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් අපි ගැළවිලා ගියාට පස්සේ අපිට තේරෙනවා ඒ දේවල් වලින් තමයි මම බැබලිලා තියෙන්නේ. ඒ තිබුණු පාලනය, ඒ තිබුණු විනය, ඒ තිබුණු
1: හික්මීම
0: රයිට්. හොඳයි, අස්සන වචන තියෙනවා.
1: දැන් ඔයා එච්චර බාරට කියනකොට මමත් මොනවා හරි මේ සපෝට් එකක්
0: දෙන්න ඕනේ නන්නේ කියලා. ඒක ඒ දේවල් වලින් තමයි
1: හරි මම බැබලුනේ
0: කියලා.
1: දැන් ඒ මොකුත් මට නැද්ද?
0: ඔක්කොම නැති වුණා. කන්ට්‍රෝල් එක ගිලිහෙන්න
1: හරි
0: එයාට ඕන උනේ කන්ට්‍රෝල් එක නැති කරගන්න. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ තමයි ඇර තේරුණේ
1: මං කරේ වැරදි වැඩක් කියලා.
0: ඒ නිසා ඔයාටත් ඔයාව පාලනය කරනවා, ඔයා කන්ට්‍රෝල් කරනවා, ඔයාට මේ වදයක් කියලා සමහර තැන්වලදී හිතනවා නම් ඒක ඔන්න ඔය කතාවත් එක්ක පොඩ්ඩක් ගලපලා බලන්න.
1: හිතමුනේ
0: 4:27 වෙලාව.

0: ప్రాజెక్టా
1: లక్కన ఈవినింగ్ డ్రైవ్
2: අවස 4 විනාඩි 31යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25

0: എന്നിൽ ബി ഹദ്ഹന ലങ്കാവെ വെടിമ തേകിദിന തേകി അവസ്ഥ വെടിമലു തരയ എന്നിൽ ബി ഹദ്ഹന ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
6: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
6: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිලිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: හසුන් සමීර අධ්‍යක්ෂණයක්.
8: මට හිතෙන්නේ පූජන මාගේ ගැන.
9: මටත් එහෙම හිතෙනවා. මේ මන් දන්නේ දෙයියනේ මොනවද සිද්ධ වෙන්නේ කියලා.
8: ඒකෝල හැසුරුන විදිය නම් මට පෙන්නේ මාගේ කැමර දිලා නෑ වගේ.
7: මල් මයි ගොන් ගොන්
9: ඔබ කතා කරන්න එපා සංදේශ. මා ගෑණියෙක්ව පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතන්න.
10: අයියෝ නිදි ඔළුව කන්න එපා. ඉතින් මාත් පිරිමි. ඔය එකත් හිතන්න.
9: මම මේ හැමදේම කරේ ඔයා නිසා.
7: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.

0: Hatrai Vinarthi Spahai Vela Vaivini Drive Hagana in Kattika Udgila Bibalamu the message kala thinaya.
1: Boy kota patten thamai mulima message ka apita dala thiyene wenada wage musumana inna me welawae api wahagena yawath ekathu karaganna gama. Anunagama indan Anunavathi mahathya Siril putha Pradeep duwa Anushika putha Harshana duwa ipasse Peshala me hamum ekathu karaganna kiyala kiyenawa. Okay, ඊට පස්සේ බරුදල් පොලේ ඉඳන් ඇසල් ප්‍රනාන්දු ඉන්නවා මේ වෙලාවේ. ලක්ෂ්මන් මඩපතින්නම් මැසේජ් එකක් දාලා තිනු අපිවත් එකතු කරගන්න කියලා. මම යනවා සුජීව ප්‍රින්ටර්ස් එක පැත්තට. සුජීව අතුරු සිළු දෙනාට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔයාවත් එකතු කරගන්න ගමන් දික්පිටින් තවීෂ ලක්කඩ හැගෙන ඉන්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා.
0: එවාගෙම නිර්ම මැසේජ් කරන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. ලස්සන සින්දුවකට අපේ පවුලේ හැමෝමත් ඉන්නවා කියලා තිනවා. එවාගෙම කල්ප අතුළු කට්ටියම ඉන්නවා කියලා පිළියන්දලින් මැසේජ් කළා තියෙනවා සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා. ඒ වගේම රිද්මා මැසේජ් කළා තියන්නේ මේ වෙලාවේ සිඳුවකට එකතු වෙනවා කියලා කෑගල්ලෙන්. ඒ වගේම දියුළු පිටියේ ඉනෝකා මැසේජ් කරනවා සිඳුවක් අහන්න එකතු කරගන්න කියලා. මේ හැමෝම එකතු කරගෙන තමයි ඊළඟ සිඳුව අහන්න යන්න හදන්නේ. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා.
1: මොකද්ද?
0: හදහනක් ගත්තොත් මොකද හිතන්නේ?
1: නරකක් වෙයිද?
0: නරකක් වෙන්නේ නෑ නේද?
1: නෑ නේද? එහෙම කියන්නේ ඇයි?
0: හදහන් ලොතරැයියක් ගන්නවා කියන්නේ වාසනාව ඔබේ කරගන්නවා කියන එක. ජීවිතේම දිනන්න තියෙන හොඳම කෙටිම පාරක් තමයි ඔය හදහන ලොතරැයියක් ගන්නවා කියන එක.
1: දැන් හදහන ලොතරැයි ගැන කතා කරනකොට ඔයා දන්නවා දැන් හදහන ලොතරැයියෙන් ලක්ෂපතියන් ජයග්‍රහකින් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා මේ වෙනකොට. ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන් ඉතින් හදහන ලොතරැයි මිලදී ගන්න. මොකද පුංචි රුපියල් 4යි දවසටම වියදම් කරන්න වෙන්නේ. එදලින් ඔයාට ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ඒ රුපියල් 40ට වටිනාකමක් එකතු කරලා ඔයාට පුළුවන්කම තියෙනවා රටේ සංවර්ධනයේ රණවීර සමාජ සේවා මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවකට ඔයාගේ දායකත්වයත් ලබා දෙන්න.
0: දැන් මේ සලොන් එකකට ගියා මේ අපේ යාළුවෙක්.
1: යාළුවෙක්?
0: හරිද?
1: හරි.
0: ගිහිල්ලා තිබුණා.
1: ඕකේ.
0: ගියාට පස්සේ මට කිව්වා මේ සිදුවීම මේ කිව්වේ පැහැදිලි කරේ.
1: හරි.
0: ගියාට පස්සේ මේ
1: සලොන් එකක උණු සිදුවීමක්ද?
0: ඔව්.
1: ඕකේ.
0: සලොන් එකේ මේ අතන ඒ කියන්නේ කොණ්ඩේ කපන කෙනා ඉඳගන්න පුටුව යට බල්ලෙක් ඉන්නවා.
1: බල්ලෙක්?
0: ඔව්. ඕකේ. සුනකෙක්.
1: ඔව්. බව් පැටියෙක් අනේ.
0: බව් පැටියෙක්.
1: එහෙම කියන්න එපා.
0: පැටියෙක් නෙමෙයි දඩෝරියෙක්.
1: පොඩ නපුරුයිද?
0: ඔව්. හරි. දැන් මේ බල්ලා හැමදාම ඉන්නවා.
1: හරි.
0: ඊට පස්සේ මේ ගොඩක් දවසට දැන් මෙයා හරි බයයි බල්ලොන්ට.
1: හා හා. යාළුවා.
0: ඔව් යාළුවා බයයි.
1: හරි.
0: බිරුවක් දුවනවා. හරි. ඊට පස්සේ මේ
1: පුටුව යඩන ඉන්නේ නේ?
0: පුටුව යට ඉන්නේ.
1: හරි.
0: දවසක් දෙකක් ගිහිල්ලා බලනවා. බලන බලන හැම වෙලාවෙම මේ පුටුව යට
1: බල්ලා
0: ඉන්නවා. හා හා හා. බැලුවා ඊට පස්සේ දවසක් ආයේ ගියා.
1: ඔව්.
0: ගියාට පස්සේ මේ සලුන් එකේ අයියෙන් ඇහුවා. ජලබීතිකාවට බේති දින්න මොනවද යවන්න
1: චුටයි හාඩ කළ තියන්නක එක්කෝ
0: එහෙම කියලා කිව්වා.
1: රයිට්.
0: ඊට පස්සේ මේ මෙයා කිව්වා මේ නෑ පිස්සුද මෙයා එහෙම හපන බල්ලෙක් නෙමෙයි අනේ.
1: ආහහා.
0: වා කලබල වෙන්න එපා එන්න කොණ්ඩ කපන්න එහෙම බය වෙන්න එපා.
1: මෙයා කන්නේ.
0: ඔව් එහෙම කියලා කිව්වා.
1: ඕකේ.
0: ඊට පස්සේ දැන් මෙයා කල්පනා කරා මේ ඇත්තටම එහෙම දා එහෙම එහෙම එහෙම බල්ලු ඉන්නවද?
1: එහෙම කිව්වා. අපන්න නැති.
0: ඔව් එහෙම කින්න ඉන්නවා. මං කියන්නේ දැන් මෙයා එහෙම දන්නේ නැහැ කියලා.
1: ටිකක් අර සැරපාටත් හින්දා නේ.
0: ඔව් බය හිතිලා තමයි මේ මෙහෙම ඇහුවේ.
1: අහහ.
0: ඊට පස්සේ දැන් ඉතින් කියනවා මෙයා ඉතින් මෙතනම ඉන්නේ ඉතින්.
1: ඔව්. වෙන තැනක් ඇත්තෙම නැහනේ.
0: ඔව් කවද බැලුවත් මෙයා මෙතන ඉන්නේ
1: මේ.
0: ඒකයි මට ප්‍රශ්නේ තියෙන්නේ ඉතින්. මේ ඩමියක් තියලා වගේනේ.
1: මම එන වෙලාවට හැමදාම මෙතන ඉන්නේ කියලා කියනවා.
0: ඔව් මෙයා කොයි වෙලේ බැලුවත් මේ මෙතනම තමයි ඉන්නේ.
1: හරි.
0: මෙයා මේ මේ බල්ලා හැම කන්නේ බොන්නේ නැද්ද?
1: අහහ. පොඩ එළියට යන්නේ නැද්ද?
0: ඔව් එළියට එළිය පාරට යන්නේ නැද්ද?
1: රයිට්.
0: කන්නේ බොන්නේ නැද්ද මේ? කොහොමද මේ මෙයා එහෙම? නෑ මේ එහෙම ප්‍රශ්නයක් නෑ මෙයාට. ඉතින් ඔය කැපිල වැටෙන මේ කං කෑලි එහෙම තියෙනවනේ.
1: අයියෝ.
0: යායව කාලා බීලා ඉන්නෝ සැපි. එයාට අමුතුවෙන් කෑම හොයාගෙන යන්නේ.
1: මගේ මොකද ඇහුවේ?
0: එම මේ කා කෑම හොයාගෙන යන්නේ මොන් දැන් නෑ මෙලේ මස් මාළුත් එක බත් කාත්.
1: මං ඒක ඇහුවද කියලා මට හිතෙනවා.
0: කැපිල පොල්ලා දුවලා.
1: අයියෝ මගේ කන් දෙක තිරි වැටුණා.
0: ආයි කොණ්ඩෙ ගපන්නේ නෑ කිව්වා. පොර බය වෙච්ච බයින්න.
1: ඒක හොඳයි.
0: සැලුන් පැත්තේවත් යන්නේ නෑ කිව්වා. 4:45 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අවස 4:44
4: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: முதலாளி அலுத் ரூஃபிங் ஷீட்டுக்கு
1: சர்க்கியான் ரைனோ பிரீமியர்
0: உட வத்துரு நெத்தி தியசேல நெத்தி
1: ரைனோ பிரீமியர்
0: எத்தோட்ட ஏட்ட மெட்டிகோட்டின் தியன
1: சீனிமக் நெத்துவத்லஸ்தனே සවහලක් හදන්න ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු Rhino Premier Roofing Sheet සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: සේවන ප්‍රදාන අභිමානයයි Rhino.
3: ශ්‍රී ලංකාවේ අංක 1 roofing ceiling sheet.
4: හවස 4 විනාඩි 45යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: Airtel'de Mobitel Fiber'ı kadınlarımı fit kıran, okuma devices kanı kıran, gaming world'a low latency, fast and stable, unlimited, doğrakanlı paket rasak. Airtel'de Mobitel Fiber.
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balagan
2: Supili Pan Ratak Pasugiya Devasara Tuladi Allasho Doshaneeta Sambandha Paminili Dahas Gananak Vibhaga Vemin Ewaata Sambandha Putgalenta Taratiramak Nobala Neetiya Kriyaatmaka Una Doshitayanta Nadu Gunu Vemin Naduwam Labemin Pavatinawa Balaya Daneya Hamuwe Hisa Nonama Neetiye Aadhipathya Tahawuru Vi Thibenawa මේ තමයි අපේ බලාපොරොත්තුව මේ තමයි අපේ ජනවරම මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: හතරයි විනාඩි 52යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ අපේ රටේ මේ ලුණු භාවිතය.
1: හරි.
0: ගත්තට පස්සේ මේ හරි වැඩි කියලා කියනවා.
1: ඔව්.
0: ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් දිනකට ගන්න ඕන ලුණු ප්‍රමාණය ID ප්‍රමාණයට වැඩිය සෑහෙන ප්‍රමාණයක් අපි ශරීර ගත කරගන්නවලු
1: කෑමවල
0: විවිධ කෑමවල. සමහර කෑම තියෙනවනේ ඒවා කෑවට පස්සේ ලුණුමනේ කන්නේ.
1: ඔව්.
0: ඒක වෙන මොකුත් නැහැ ලුණු තියෙන.
1: හරි.
0: ලුණු කෑවම. ඔය
1: ලුණු රස විතරයි තියෙන්නේ.
0: ටිප්ස් වර්ග තියෙනවා.
1: ඔව්.
0: බලන්නකෝ. ඊට පස්සේ ඒවා කාලා තව ඊට පස්සේ බත් කනකොට එකතු කරන ලුණු ටිකත් කෑවට පස්සේ
1: ඔව්.
0: දවසට මං ඉතින් දවස් 3ක විතර ලුණු එක දවසේ
1: කාලා. හා.
0: ඒ කියන්නේ ඒ නිසා තමයි මේ අදිරුද්‍ර පීඩණයට වගේ බොනෝන රෝග ගණනාවකට ඔය ලුණු කියන එක හරි අහිත කරයිනේ.
1: ඒ කියන්නේ
0: નિયમિત ප්‍රමාණයට වැඩියෙන් ගත්තොත්.
1: ඒ
0: වගේම මේ හරි ප්‍රමාණයට ගත්තේ නැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්.
1: ඔව්.
0: රයිට්. ඒක නිසා මේ ඒක මේ අර
1: කියනවනේ දිනකට මෙච්චරයි මෙච්චරයි ගන්න ඕනි කියලා.
0: පාලනයකින් යුතුව ගන්න ඕන දෙයක්. ලුණු සීනි මේ හැම එකක්ම. එහෙම නැති වුණොත් අපි නිකම්ම ලෙඩ වෙනවා. දන්නේම නැතුව.
1: අපි දන්නේ නැහැ අපි අන්තිමට හොයනවා ඇයි මම ලෙඩ වුණේ කියලා.
0: ඇයි මම ලෙඩ වුණේ කියලා.
1: අහහ.
0: බැලින්නම් ලුණු.
1: ලුණු.
0: හේතුලා තියෙන.
1: අහහ.
0: මහ ලොකු දේවල් අපි හිතාගෙන හිටියට.
1: ඔව්. නෑ මේ ලුණු ටිකක් කාලා.
0: මුල හොයාගෙන ගියාට පස්සේ එතන තමයි වැරද්ද තිබිලා තියෙන්නේ. ඔව්. අධික ලුණු
1: භාවිතය.
0: ඒ නිසා මේ හරියට ඒක කන්ට්‍රෝල් කරන්න ඕන දෙයක් විශේෂයෙන්ම. මොකද ඔය අදිරුදුර පීඩනය මේ වගේ රෝග තත්ත්වයන්ගෙන් වැළක්වෙලා ජීවත් වෙන නම් ඒ ගැන විශේෂයෙන්ම හිතන්න ඕන කියන එක තමයි වෛද්‍ය උපදෙස වෙන්නේ. හරි. ඉතින් ඒක කියන්න හේතුනේ විශේෂයෙන්ම දැන් අපි එක පැත්තකින් මේ ලුණු භාවිතය අයින් කරන්න කියන එක නෙමෙයි මේ
1: කියන්නේ.
0: නවත්තන්න කියන එක නේ. ශරීරයට අවශ්‍යයි අයඩින්.
1: ලුණු නැතුව කන්න බෑනේ.
0: අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඒක හරි ලුණු එකක් පාවිච්චි කරන්න. ඒක හරි විදියට ප්‍රමිතිගත ලුණු එකක් පාවිච්චි කරන්න.
1: ඒක
0: තමයි වෙන්න ඕන. අන්න එකට වාඩ පුළුවන් විජේ නිෂ්පාදන වලින් එන විජේ ලුණු එකක් අරගෙන පාවිච්චි කරන්න. එතකොට අර හරි ප්‍රමාණයට ගත්තොතින් හරි විදියට ලෙඩ නොවි පාවිච්චි කරවතින් පාවිච්චි කරන්න පුළුවන්.
1: ඔව් ලෙඩ නොවි පරිස්සම් වෙන්න පුළුවන් හරි ලුණු එකක් පාවිච්චි කරවතින් ඔයගේ කෑමවලට. ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදනයකට මෙලදී ගන්න කියලා. ඉතින් විජේ කියලා කිව්වම අපි දන්නවා 30 වසරක්නේ පාරිභෝගික විශ්වාසය දිනාගෙන 30 වසරක් වෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන් හොඳම දේ ඔන විජේ නිෂ්පාදනත් එක්ක මෙලදී ගන්න. යන ළඟම වෙනසලට සුපිරි වෙනසලට මේ ඕනම තැනක වරදින් නැතුව විජේ නිෂ්පාදන තියෙනවා.
0: හවස 4:55යි.

0: Akanda Radio ITN. Mesha Adhyakshanaya Nimanth Prasara.
1: අනිත් පැින්න මේ දුල්මියා ළමෙතන ගහ මරා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්න? අම්ම ගියාම පාළුයිනේ. මෙහෙන්න කෙල්ලෙ,
2: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
3: ඒ කවුද?
2: එක්කෙනෙක් මගේ නංගි මල්මී, අනිත් එක ඔයා.
3: අනේ, ඔයා නංගිට ගොඩක් ආදරෙයි නේද?
2: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙව්වොත් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00 ITN බලන්න.

0: Canada Radio ITN.
1: சுப சந்தியாவ கவசப ஹாய் வினாடிய கை விழாவ
2: மீபே மொழி மத கிரீம சுரேகி முமாக தொட்ட
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.

0: Anda, Radio ITN. Galleen Popular Award 2026. Asare Janapriyatama Radio Wedasatahan Yuwala.
1: Most popular radio program couple of the year. Chamith Vidhanagamage Samaga Charu Samadhi.
0: Lakhanda Evening Drive. Chamith Vidhanagamage Samagin Charu Samadhi.
1: Most popular television program couple of the year. Asanka Satrasinga Samaga Dasuni Navodya.
0: Vasare Janapriyatama Rupavahini Nivedaka. Lakhanda Morning Show Hi Asanka Satrasinga.
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ.

0: பாய் வினாடி ஹதாய் விழாவ ஆன்லைன் கிளாஸ்கிட்ட வர்றேன். இது புத்தகத்தது இப்ப இங்கிலீஷ் பாடம் பட்டாங்க விசேஷ க்ரமேகட பாலியாகனகோ வச்சன டிக்க
1: මොකද
0: யு
1: யு
0: ஓ
1: ஓயா
0: අකුරු දන්නවද
1: ஓ
0: ஓ யு හරි மை
1: மை
0: மகே
1: හරි මගේ ஓகே
0: ගෝන් මොකද්ද කියන්නේ
1: ගියාස
0: ආ රයිට්
1: කොහෙද
0: ගෝන් කොහෙද ගියේ
1: කොහෙවත් නැ
0: පොපියුලර් වෝන්ස්
1: රයිට්
0: රයිට් යුව
1: යුව
0: ඔබේ
1: ඕකේ
0: රයිට් රිමෙම්බර්
1: හරි
0: මතකේ කියන එක
1: නැති මේක
0: ලියා ගන්න මතකේ මේක නැති මේක
1: රයිට් සර් ඒක
0: ගිය සතියේ වැරදුනේ එකයි
1: හා
0: ස්මෝල් ලියා ගන්න ස්මෝල්
1: හරි
0: උංචි
1: ඔයාට ගැලපෙනව සර්
0: උංචි ස්මෝල් ඊට පස්සේ ලිප්ස් මොනවාද
1: කංගල
0: කං නේද
1: සර්ටත් දන්නේ නැහනේ සර්
0: තොල් හරි
1: රයිට්
0: සිංගල්
1: නම් තමයි සර්
0: සිංගල් තනිකඩ
1: ඕකේ
0: රයිට් ඔය වචන ටික තමයි වාට තියෙන්නේ බලා ගන්න හා දැන් ඔක පාඩම් කර ගන්න ඕන
1: හරි අම්මා අමාරුයි නේද
0: මේක තමයි වාට මේක හරි සරල විදියට පාඩම් කර ගන්න ක්‍රමයක් වාට කියලා දෙන්න හදන්නේ
1: සින්දුවක් වගේ නම් හොඳයි
0: මට හිතුණා ඒක තමයි ඒ නිසා මම බැලුවා මේක
1: වාට
0: සින්දුවකින් කියලා දෙන්න
1: මේ ඩික්ටේෂන් ටික
0: මාත් එක්ක කියන්න මේ විදියට
1: කොහමද
0: යූ නිසා මයි සිනා මැකි ගොන් දෙන් යුවර් සිනා වෙන් රිමෙම්බර් රැඳි තියෙද්දෙන් ඔබේ ස්මෝල් ලිප්ස් අතර මීති නිවෙද්දෙන් යුවර් ලැබෙන්නේ නැතිනම් සිංගල් වෙද්දෙන් රයිට් ඔය විදිහට පාඩම් කරන්න හරිද ආවර්තතා ආවර්තිතා වගුව
1: හරි
0: පාඩම් කරා නේද කවි වලින් සින්දු වලින්
1: ඔව්
0: ඒ විදිහට මේකත් සින්දුවකින් පාඩම් කරන්න
1: ඕකේ

0: Evening Drive with Chamit and Charu.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: හවස 5 විනාඩි 14යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: Lakanda Radio ITN.
1: හවස පහයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක්. කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට.
2: 18 වංගුව.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
2: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය දුතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
8: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: අපේ අම්මා ගෙදරවද

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදා

0: පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: හවස 5:35.

0: Lakanda Radio ITN Motorcycle Love Piralikaria TVS Lankaveti Navina Takshanina Yelama Indana Karakshmatavi Nipadavana TVS XL 100 TV Duty Navina Pangasai the Motorcycle Air Pocket Ticket Denin Nativer Budget Ticket Set Winner Gaman at Vedete TVS XL 100 TV Duty Motorcycle Air Pedalama Badana TVS XL 100 TV Duty Motorcycle Air වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
1: NLP 100 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 100 ඔබත් අදම NLP 100 බලා ගන්න
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස් ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස් ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: හයි විනාඩි 40යි අපිට සින්දු අහගෙන හෙඩ්ලයින් සාන්න යන්න තියෙනවා ඊට කලින් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අයවත් පොඩ්ඩක් පොඩ්ඩක් බාධා කරගෙන යමුද
4: සැලුන් අග්නියගේ රජිතව විකෘති කරගන්න මේ වෙලාව ඊට පස්සේ අලුබෝමුලෙන් ජගත් රෝහණී ඉන්නවා ඊට පස්සේ අපි යනවා ප්‍රියංකා ඉන්න නුවරින් ඔබත් එකතු කරගන්න ගමන් කොටෝ බේකරි හැබෝ විකෘති කරගන්න මේ වෙලාවේ ඊට පස්සේ මනාපිටිය පැත්තෙන් ඒත් බුලත් කුරු පිටියම තමයි හැමෝම එකතු කරගන්නවා තනුජ ඇතුළු පවුලේ හැමෝම
3: මාධවී ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න මීරගවින් මැසේජ් කරන්නේ සින්දු අකහන් ඉන්නවා කියලා වගේම ජගත් තරංගේ වගේම සුදේෂ් ඇතුළු මගේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා නුවන් සමීර මැසේජ් කළ තියෙනවා මේ වෙලාවේදී වගේම තිලක් ජයකොඩි ආව එකතු කරගන්නවා ගිනිගත් හේනින් මැසේජ් කළ තියෙනවා එයාගේ ගරාජ් එකේ සද්දෙටම අපි අහනවා

0: විලාප සවස 5 විනාඩි 45.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: විසිතක ගැන පාර්ලිමේන්තු විවාදය ගංගා තුනක් ගංගොතර අවධානමක පක්ෂ විපක්ෂ නායකින් එක්තැනකට ආ සම්මත්සරය ශීපිලිගත් ට්‍රම්ප්
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 5 50000 සහ 25

0: Pahai panas dekai bilawa hari ni drive back. Tegak bomu deh.
1: Bomu ne.
0: Pahan si ne.
1: Wane si itala tekk.
0: Wahina waheng. Ide ayuwerayak ne.
1: Hari tegak bonna niyama bilawa.
0: Apuru kella kek.
1: Hari?
0: Unu unu wata rasata tegak bila.
1: Aha.
0: Ät balagena.
1: Oh.
0: අර වැස්සත් එක්ක
1: කුඹුරු යායක් තියනවනේ.
0: යායක් තියනවා.
1: ඕකේ.
0: කුඹුරු යාය කොනකට වෙන්න කන්දක් තියනවා.
1: හරි.
0: හරිද? ඒ කන්ද
1: මීදුම පිරීලා තියෙනවා.
0: ඒ කන්දේ මීදුම පිරීලා.
1: හරි. හරි. එතනට මගේ හිනාව.
0: ඈත බලාගෙන ඈත බලාගෙන.
1: හහ.
0: මීදුව පාවෙලානේ දිහා බලාගෙන.
1: ඔව්.
0: අස්සන්ට කකුලක් උඩ තියාගෙන.
1: ඕකේ. රොටියකුත් පුච්චගෙන. නැද්ද?
0: දුම දාන. ආ. සර ලුණු මිරිස් එක
1: කඩන ගෙනුන
0: ලුණු මිරිස් එක රොටි කෑල්ලක් හවු ගාලා කන ගමන්
1: හරි කඩ පිච්චි පිච්චි තේක බොන
0: තේකක් බොනකොට
1: රයිට්
0: දැනෙන හැඟීම
1: මිල කර හැකිද
0: මීට වැඩි වචන වලින් මම කියන්න දන්නේ නැහැ
1: මම දන්නේ නැහැ
0: හරි ඒ නිසා ඔයා කරුණා කරලා ගිහිල්ලා
1: රයිට්
0: තේකක් හදාගෙන එන්න
1: හා හා මටද කියන්නේ
0: හදනකොට විජේ තේකක් ගෙනහිල්ලා තියාගන්න
1: ආහ්
0: හා හා නිකන් ඒ අනම් මණන් වලින් මට එපා
1: එපාද තේ හදන්නත් උනා මට එන.
0: වා ඒකනේ තියන් ඉන්නේ.
1: තේ හදන්න.
0: ඔව් වෙන මොකටද?
1: හරි ඉන්නකෝ.
0: රයිට් විචේ තේ එකක් ගන්න විචේ කෝපි එකක් ගන්න අරගෙන රසට හදාගෙන බොන්න පුළුවන්. ඉතින් නියම කහට රසට තේ එකක් බොනවා නම් විචේ තමයි.
1: ඉතින් කහට රසට තේ එකක් හදා ගන්නවා නම් එහෙම නැත්නම් කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන් මොන විචේ කෝපි තිනෝ විචේ තේ තිනෝ මේ හැමදේම ආඩ පොලංක බදින අපේ රසේ රටේ සමර බෙදන විචේ නමිනු මිලදී ගන්න.
0: අද මාධ්‍ය හමුවක් තිබුණා.
1: හා
0: මේ මෙතෙන්දී අපිට අහන්න ලැබුණු ප්‍රවෘත්තිය නම් එච්චර
1: සුබ නැද්ද
0: සුබ නැහැ අපේ රටේ දරුවන්ගේ පැත්තෙන්
1: ඕකේ
0: ඒකද මේක මේ සමීක්ෂණයක් කරලා තියෙනවා
1: රයිට්
0: මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා පළාත් හතරක් යොදාගෙන ළමයින් 1100ක් ඒ වගේම දෙමාපියන් පාස පෙර පාසල් ගුරුවරු මේ කියන පාර්ශව සම්බන්ධ කරගෙන කරපු මේ සමීක්ෂණයේදී
1: 164ක්
0: ස්ක්‍රීන් ටයිම් එක විනාඩි 30ක්ට වඩා වැඩියෙන් යූස් කරන දරුවෝ තමයි ඉන්නවා කියලා හඳුනගෙන තියෙන්නේ.
1: ආහ්.
0: එතකොට මේ පළාත් හතරක් යොදාගෙන කරපු එක මේක සමස්තයට අනුමාන කරලා තමයි මේ කියන්නේ.
1: පළාත්
0: හතරකින් තමයි මේ සමීක්ෂණය කරන්නේ.
1: ඕකේ.
0: 164ක්.
1: ඔව්.
0: ස්ක්‍රීන් ටයිම් එක ඒ කියන්නේ අපි මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට වෙන්න පුළුවන්, ටැබ් එකට වෙන්න පුළුවන්, ලැප්ටොප් එකට වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: මේ ඕනම දෙයකට ස්ක්‍රීන් එකකට නිරාවරණය වෙන කාල සීමාව දවසකට විනාඩි 30කට වඩා වැඩි දරුවන් ඉන්නවා කියලා තමයි 164ක් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේක ලෝක නිර්ණායකය වෙන්නේ විනාඩි 30ට වඩා අඩු කියන එක තමයි නිර්ණායකය වෙන්නේ.
1: හැබැයි
0: ලංකාවේ 164ක් මේ පළාත් හතරේ කරපු සමීක්ෂණයෙන්
1: විනාඩි 30කට වඩා ඔක්කොම වැඩි.
0: වැඩි. එහෙම දරුවන් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේක ලෙඩ රෝග ගණනාවකට
1: හේතු වෙනවා.
0: හේතු වෙන්න පුළුවන්.
1: ඒක
0: අපි දන්නේම නැතුව අපිට පාර කපනවා ලෙඩකට.
1: ඇස්
0: දෙක පෙනීම දුර්වල වෙන්න පුළුවන්. එතකොට එක එක විදිහ ආබාධයන්.
1: ඇස් දෙක කියන්නේ වීදුරු වගේ කියලා කියනවනේ. වීදුරුක් වගේ කියලා.
0: කොන්දේ ආබාධ වෙන්න පුළුවන්. බෙල්ලේ ආබාධ වෙන්න
1: පුළුවන්. ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්.
0: එක එක විදිහේ ප්‍රශ්න ඇති වෙන්න මේක හේතුවක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේ මානසික ආබාධ ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. තව කාරණයක් හඳුනගෙන තියෙනවා.
1: 132ක්
0: දරුවන්ගේ නිින්ද. දරුවන්ගේ නිින්ද පැය 10ට වඩා අඩුයි කියලා කියනවා. 132කට දරුවන්ට සාමාන්‍යයෙන් කියන්නේ මේ කුඩා දරුවන්ට සාමාන්‍යයෙන් පැය 10ක් 11ක් වගේ කාලයක් නිින්ද අවශ්‍යයි කියලා තමයි
1: කියන්නේ
0: වැඩිහිටියන්ට සාපේක්ෂව. එතකොට දරුවන්ට මේක තමයි නිර්ණායකේ. නමුත් ලංකාවේ 132ක් මේ පළාත් හතරෙන් කරපු සමීක්ෂණෙන් හඳුනාගෙන තියෙන්නේ
1: පැය 10ට වඩා නිින්ද අඩුයි කියලා.
0: පැය 10ට වඩා නිින්ද අඩු දරුවන් ඉන්නවා කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම මේ ස්ක්‍රීන් එක ආහාර ගන්න කියන්නේ ෆෝන් එක බලන්න දීලා ටීවී එක බලාගෙන කෑම කන ළමයින්ගේ සංඛ්‍යාව ගත්තට පස්සේ 143ක් 143.
1: ඒක වැඩි වෙනෝනේ තමයි නේ. දැන් ගොඩක් වෙලාවට ඒකනේ පුරුදු වෙලා තියෙන්නේ.
0: දරුවන්ට කන්න නම් දැන් ෆෝන් එක තියෙන්න ඕන වගේ එකක් වෙලා තියෙනවා.
1: ඔව් ඔව්.
0: ඉතින් දෙමාපියෝ කියන කතාවක් තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ නේ.
1: කෑම ටිකක් කවා ගන්න එපා කොහොම හරි.
0: ඔව් ඊළඟට මේක කෑවේ නැත්නම් ඊළඟ ක්ලිනික් එකේදී නැත්නම් මේ බර බලන්න බර චෙක් කරන්න ගියාට පස්සේ
1: බැනුම් අහන්න වෙනවා.
0: මිඩ්වයිෆ් කින් බැනුම් අහන්න වෙනවා ළමයින්ගේ බර අඩුයි කියලා.
1: හරි. ඉතින් කෑම ටික කොහොම හරි කවා ගන්න මම ඉතින් ෆෝන් එක දෙනවා.
0: ෆෝන් එක දීලා හරි ඉතින් කවා ගන්නවා මොනව කරන්නද කියලා කියනවා.
1: ඒත් එක පැත්තකින් ඒක හොඳම නැති දෙයක්.
0: බර වැඩි වෙයි. මම දැක්ක එක මේ මනෝවිද්‍යාව සම්බන්ධ දේශනාවක කියනවා.
1: අහහ
0: අද දවසේ ලියලා තියාගන්න. අද දවසේ ලියලා තියාගන්න මම මෙහෙම කතාවක් කිව්වා කියලා කියලා දේශකයා කියනවා. අවුරුදු 15 වෙනකොට මෙහෙම දිනපතා ස්ක්‍රීන් එක බලාගෙන කෑම ගන්න එක, ස්ක්‍රීන් එකට ඔය කියන විදිහට විනාඩි 30ට වඩා හුරු වෙලා ඉන්න දරුවන්ට මානසික ආබාධ ඇති වෙනවා කියන එක ස්ථීරවම වෙන්න පුළුවන් කියලා කියනවා. සදහන්
1: එයා විශ්වාසයෙන්ම කියනවා.
0: ඉතින් මේ තත්ත්වය නිසා තමයි බරපතල වෙන්නේ, භයානක වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක අවම කරගන්න බලන එක තමයි හොඳම දේ.
1: ඒක කරන්න පුළුවන් අපේ දෙමව්පියන්ට.
0: දෙමව්පියන්ට, ගුරුවරුන්ට, පෙර පාසල් ගුරුවරුන්ට විශේෂයෙන්ම.
1: හරි.
0: මොනවා හරි දෙයක් කියලා දරුවන් බය කරලා හරි කමක් නැහැ. මේ දේ පාලනය කරගන්න උත්සාහ කරේ නැත්තම් ලොකු අකරතැබ්බකට ඉස්සරහට අපිට මුහුණ දෙන්න වෙනවා.
1: ඇත්ත.
0: අපේ දරු පරපුරට. හවස 5:58 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: 89.7 Lakhana Radio ITN.
1: Hope sa kaya minadi pahay.
2: May pay. Moy mamata kirima. Sure kimu magatunda.
1: Vahaneka gaman karana vita nitharama aarakshita bandapatiya pelandiyamata amataka nokaranna.
2: Super kavanak. Parisamin kihinenda.
3: Galleen Popular Award 2026. Asare janapriyatama radio wedasatahan yuwala.
4: Most popular radio program couple of the year. Chamit Vidhanagamage samaga Charu Samadhi.
3: Lakhanda Evening Drive. Chamit Vidhanagamage samagin Charu Samadhi.
4: Most popular television program couple of the year. Asanka Satarasinga samaga The Suni Navodaya.
3: Vasare janapriyatama roopavahini nivedaka. Lakhanda Morning Show hi Asanka Satarasinga.
5: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
3: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.

හවසහය විනාඩි 7යි වෙලාව. ඉවිනිං ඩ්‍රයිවර් අහගෙන ඉන්නකොට දැන් රෑට කන්නේ මොනාද කියලා හස්බන්ඩ්ගෙන් ප්‍රශ්න කරනවා නේද ඔයා? ඉතින් ඒක තමයි මම ඒකට උත්තරයක් දෙන්න ආවේ. විජය නිෂ්පාදන කියලා කිව්වහම කුළුබරු ටික විතරක් නෙවෙයිනේ. දැන් විජය කියලා කිව්වහම කුළුබරු ටික කොහොමවත් ඕනම ගෘහණියක ගෙදර තියෙනවා, ගෙදර කුස්සිය තියෙනවා. ඒක අපි දන්නවානේ. ඒ ඇතුළේ ආට පුළංකම තියෙනවා විජය නමින්. ඔන නිෂ්පාදන පෙළක් තියෙන රෑ කෑමට එකතු කරගන්න පුළුවන්. තෝසෙ පිටි ඉඳාප පිටි වගේම විජය නූඩ්ල්ස් එක අමතක කරලා කොහොමදනේ? කහට ආට පුළංකම තියෙන ඒ වගේම කහට රසට තේකක් වනවනා. විජය තේ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම විජය කෝපි එකක් අරගෙන බීල බලන්න. ඔයා හැමදාම කෝපි රසයට කැමති වෙයි. අවස 6යි විනාඩි 8යි මේ හැමදේම ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය නවින්ම මිලදී ගන්නවා.

0: අවසහයයි විනාඩි 15යි.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
0: මෙසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමි රාජ වෙතින්
1: ක්‍රිමි රාජ සුවසේ සෙනසුරාදා සවස 4:30ට ක්‍රිමි රාජ සුවසඳෑවට එක්වන්න සාතර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමි රාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමි රාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
5: හවස 6 වෙනිදා 10ටයි වෙලාව ආයෙවෙනින් ඩ්‍රයිව් එක

0: අවසායේ විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131. ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි.
3: ්‍රයි වහගෙන ගොඩක් කලා අපිත් එක හිටිය තින්න පරිස්සුනට ගෙදර යන ඇත්ත එක් අපිත් ගෙදර යන්න හදන්නේ අයිමත් හෙටත් හව සහතරට ඊවිනින් ්‍රයි එක් මොන ගැන බලාපොරොත්තුවෙන් ගිහින්න සුබ දවසක් මම චාරු
0: ගිහින්න අට සුබ දවසක් මම චාරු

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රට

0: ශක්තිමත් සාමූහිකත්වය හෙට පෙන්වන බව අගමැතිනිය කියයි. 22 විවාදයට කලින් පොල්තුවට ආ සජිත්ගේ පිරිස විරෝධය සජිත්ගේ වැරදි වහගන්න දැයි පොහොට්ටුවේ මහලේකම්ගෙන් චෝදනා. පළවත් කීපයකට තද වැසි. ක්‍රිෂ් ගනුදිනුවට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ්. ෂී පිළිගැනීමට ගුවන්තොරපළට ගිය ට්‍රම්ප්. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගෙනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. වත්මන් ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරන බව අමාත්‍ය හර්ෂිර නානකාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 22 ආණ්ඩුක වාසා සංශෝධන පනත්කිරුම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිරුම් පත දෙවන වර කීමේ විවාදය අද පැවැත්වෙනවා. හෙට දිනේත් ඒ සිදු කිරීමෙන් අනතුරුව චන්ද විමසීම් පැවැත්වීමට නියමිතයි. සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් ලෙස පනත්කිරුම් පත ඉදිරිපත් කර ඇති බවයි හර්ෂණ නානකර මහතා පවසන්නේ.
1: නඩු 111ක් පද්ධතිය තුළ තිබෙනවා. තියෙන උසාවි සංඛ්‍යාව සහ විනිශ්චකාරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. අවුරුද්දකින් දෙකකින් ඇති වෙච්ච එකක් නෙමෙයි. අවුරුදු 20ක් 25ක් 30ේ කිසිදු පුරෝකථනයක් නොමැතිව සැලැස්මක් නොමැතිව යාමේදී ඇති වෙච්ච තත්වයක්. ඒ වගේම මේක විසඳන්නත් කිසිදු ආණ්ඩුවක් පියවරගෙන තිබුණේ නැහැ. අද අපේ රටේ මිනිස්සු අධිකරණවල කොච්චරනම් රස්තියාදු වෙනවද? අපේ රටේ ජනගහණයෙන් මිලියනයකට ඉන්නේ නඩුකාරතුමල්ලා 20යි. එහෙනම් අද අපි මේ සංශෝධනය ගේන්නේ සමස්ත රිෆෝම් ක්‍රියාවලියක එක කොටසක් වශයෙන්. වයස විශ්‍රාමන වයස දීර්ඝ කරා කියලා අධිකරණ කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඔව්, ඒක විතරනම් අපි කරන්නේ. ඔව්, කලින් ආණ්ඩුවලට උමනාවක් තිබුණේ නැති වුණාට නඩු ඉක්මන් කරන්නට අපට උමනාවක් තිබෙනවා. දැනුම ඇති, පළපුරුද්ද ඇති තියෙන අයව මේකේ රිටේන් කරගන්න අවශ්‍ය වෙනවා. ගොඩාක් නීතිඥවරු කැමති මේ සංශෝධනයට. මොකද මේ හරහා ඔවුන්ගේ සේවාදායකයන්ට සාධාරණයක් වෙනවා. නමුත් කීප දිනෙක දේශපාලන හේතු මත වෙනත් මාර්ථකථනයක් දෙන්න ගත්තා. ඔවුන් ඉස්සෙල්ලාම සමාජගත කරන්න උත්සාහ කර අදහසක් අපි එක විනිශ්චයකුරේ ඉලක්ක කරගෙන මේ සංශෝධනය ගේනවා. ඊට පස්සේ ඔවුන් කියන්න ගත්තා මහානායක හිමිවරුන්ට, ආගමික නායකයන්ට, අන්තර්ජාතික සංවිධානවලට. ඔවුන්ගේ ප්‍රතිචාරවල හැම එකෙම තිබුණේ ඔවුන්ගේ විවේචනය එන්නේ මොකද? ඔබ ඉහළ අධිකරණවල, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිසුන්ගේ වයස වැඩි කරන්න හදනවා. ඒ ව්‍යවස්ථා විරෝධී වැරදි තොරතුරු සපයපු කණ්ඩායම, සමහර වෘත්තික කණ්ඩායම් උත්සාහ කළේ සියලුම දෙනාට වැඩි වෙනවා කියන එක කියන්නේ නැතුව අර කෑල්ල විතරක් ඉස්සුවා. ඒගොල්ලෝ මේක ඒකාධිපතිවාදය කියනවා, මර්ධනය කියනවා, ප්‍රජාතන්ත්‍රවාදය කියනවා. නඩු ඉක්මනින් අහන එක මර්ධනයද? දූෂිතයන් අධිකරණ ඉදිරියට ඉක්මනට පමුණුවන එක ඒකාධිපතිත්වයද? ආණ්ඩුවට මෙහෙව ගන්න ඕන විදිහට චීෆ් ජස්ටිස්ලා පත් කරපු GL පීරිස් මහත්තයා අද මේ සංශෝධනයට කේන්ද්‍රී ගානව නම් අධිකරණයේ ස්වාධීනත්වය හානි වෙනවා කියලා ගරු කතානායකතුමා අපි hina වෙන්න ඕන කොහෙන්ද? GL පීරිස් වගේ පුද්ගලයන් නම් ඒකන්ද උරේ මතවාදයේ දරන්නේ අනිත් අවශේෂ හාල්මැස්සන්ගෙන නම් කියලා විතර කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. අපි මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත් මර්ධනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු හාලා මිනිසුන්ගේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතාද අදහස් පළ කළා.
2: දැන් එතුමා කිව්වා මේ ආණ්ඩුව තමයි මේ ප්‍රසංස්කරණ කරන්නේ, වෙන කවුරුත් කළ නැහැ කියලා. මම යහපාලන රජේ දැන් කියනවානේ කයිවරු වහනවා කියලා. මේ රටේ එවකට හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත කාඩර 118යි. ඒක 218ක් කළා. මහාධිකරණයේ විනිශ්චකාර දුර 75යි කාඩර එක තිබුණේ. ඒක 110ක් කළා. ඒ වගේම ওই නීති විද්‍යාලය ඉස්සරහා තියෙනවා විශේෂ අධිකරණයක්, දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණය. ඒ වගේ අධිකරණ තුනක් අපි ලෑස්ති කරලා තිබුණා. සීරම භෞතිකව පිහිටෙව්වා, දෙවෙනි අධිකරණය පවතින අධිකරණයක පිහිටෙව්වා, තුන්වෙනි අධිකරණය පිහිටනකොට අපේ ආණ්ඩුව පරාදිනපත් වුණා. ඊට පස්සේ වෙච්ච දේ මම කියන්න ඕනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ නඩුදාර තිබුණා. රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම ත්‍රිපුද්ගල අධිකරණ නඩුදාර තිබුණා. හරි, අද අත්තරංගුණ ඉන්න අයත් එදා තුන්වතක් අපි අත්තරංගුණ ඉන්න. අද මේ පහුගිය කාලේ වරදකරු වෙච්ච හැම නඩුවම අධිකරණ ඇමතුමා යහපාලන කාලේ පරීක්ෂණ කළා, නඩු පවරපුවා. අපි ඒව කරගෙන ආවා. හැබැයි ජනතාව අපි එළියෙන් තියලා අපරාධකරුවන්ට බලය දුන්නා. ශිරාණ බණ්ඩාරනායකතුමිය එතුමිය අනීතිකව විරුද්ධ අස්කන්න වෙලාවත් විරුද්ධ වුණා.
0: අග්‍රමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරි සඳහන් කළේ ජනතාව පීඩාවට පත්කළ යුගය අවසන් කරමින් ඉදිරියට ගමන් කරන බවයි.
3: පීඩාවට පත් වූ යුගයක් පසු කරමින් ඒක නිවැරදි කරන ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ කලු, ඒ අතීතය, ඒ කලු ඉතිහාසය අවසන් කරමින් තියෙනවා. මේ රටේ ජනතාව තුළ තිබ්බ මතයක් තමයි යුක්තියේ සාධාරණයේ, යුක්තියේ පිහිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ සල්ලිකාරයන්ට, එහෙම නැත්නම් මේ රටේ දේශපාලන බලය තියෙන අයට පමණක් කියන එක. නමුත් ඒ

0: යුගය අපි අවසන් කරන මේ මොහොතේ
1: හෙට හවස 7 වෙනකොට අපිට බලන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මොකද්ද කියලා. මේ 158 දෙනාගේ සාමූහිකත්වය අපිට හෙට බලන්න පුළුවන්. විවිධ කතා යනවනේ. හැබැයි අපිට මෙතන තියෙන්නේ 158 දෙනෙක්ගේ පුද්ගලික ඇජෙන්ඩ නෙවෙයි. අපිට තියෙන්නේ සාමූහික අරමුණක්. ඒ සාමූහික අරමුණ අබමල් රේණුවකින් හෙළවිලා නැහැ. ඒ නිසා හෙට හවස 7ට අපිට බලා ගන්න පුළුවන් නැවත වතාවක් මේ රටේ මේ පරිවර්තනය කිරීම සඳහා ඒ සාමූහිකත්වය මැදිහත් වෙන විදියත් අපිට හෙට බලා ගන්න පුළුවන්.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර මහතාද අදහස් පළ කළා.
3: අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කොයි ආකාරයට කිව්වත් සැකපිට අපපිට හොරු අරේමේ තමයි බය වෙලා ඉන්නේ කියලා කිව්වට මේකට විරුද්ධ වුණු සියලු පාර්ශවයන් ගත්තම නීති ශේෂ්ත්‍රයට අදාළ සියලුම පාර්ශවයන් දේශීයව විදේශීයව මෙට විරුද්ධ වෙලා තියෙනවා. හෙට මේ දෙන ඡන්දයේදී පිළිමිබු වූ යුත්තේ අධිකරණයේ නිගමනය නොව තමන්ගේ හදවතට හෘද සාක්ෂියට මෙය කෙතරම් අනුකූලද අනනුකූලද කියන එකයි.
2: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් සංශෝධන ඉදිරිපත් කළ බවයි.
4: පැවති රජයන් අනුගමනය කරපු මේ ක්‍රියාපටිපාටිය අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීම නැත්නම් අතපෙවීම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති තොරණයට දෙවරක් වඩා ඉදිරිපත් කිරීමට තියෙන අවස්ථාව නැවත අත්පත් කර ගැනීම, ඒ වගේම 20 වෙනි සංශෝධනය හරහා කොමිස සභාවල තියෙන බලය හීන කිරීම වගේම ඩිත්ත පුරවැසියන්ට මන්ත්‍රී ධුරයට ඉදිරිපත් වෙන්න තියෙන අවස්ථා ලබා ගන්නවා. ඔවුන් ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙම ඔවුන්ගේ බලය ශක්තිමත් කිරීම, ඔවුන්ගේ බලය වෙනුවෙන් අපි ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ රටේ මහජනයාගේ සුභසිද්ධිය වෙනුවෙන් ගොඩ ගැහිලා තියෙන නඩු කොහොමද කඩිනමින් විසඳන්නේ කියන එක. අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වෙනකොට යුක්තිෂ්ඨ වීමත් ප්‍රමාද වෙනවා. ප්‍රමාදයේ විසින් අහිමි වෙන අවස්ථාවල විශාල පිරිවැයක් තියෙන ගණනය කිරීමට නොහැකි. එකතු වෙලා තියෙන නඩු ප්‍රමාණය 11,22,113ක් මේ අධිකරණ පද්ධතිය තුළ මේ වලේ ජීවත් වෙන මිනිස්සු සාධාරණ අයිතිය අපි ඉෂ්ට කරලා දෙන්න ඕනේ. කඩිනමින් මේවා විසඳා දීම අවශ්‍ය වෙනවා. මේ අපරාධ යුක්ති ක්‍රමයේ ආයතන අපි මේ වෙනකොට ශක්තිමත් කරලා තියෙනවා.
2: නියෝජ්‍ය මාධ්‍ය ආචාර්ය කෞශල ආරිරත්නද අදහස් පළ කළා.
5: යල් පැන ගියපු ඓතිහාසික වයස් නිර්ණයන් යාවත්කාලීන කරන්නට අවශ්‍යයි. ශාරීරිකව සහ මානසිකව සක්‍රීයව සිටින කාලය වැඩි වී ඇති බැවින් පැරණි විශ්‍රාම වයස් සීමාවන් තවදුරටත් විද්‍යාත්මක වර්තවත් නොවේ. විශේෂයෙන් අධිකරණ පද්ධතිය, වෛද්‍ය සේවය සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවය වැනි ක්ෂේත්‍රවලදී අධ්‍යක්ීම් යන්නේ කියන්නේ මිල කළ නොහැකි සම්පතක්. මෙවැනි වටිනා මානව ප්‍රාග්ධනයක් අකාලේ පද්ධතියෙන් ඉවත් කිරීම ඇත්තෙන්ම ආයතනික පාඩුවක්. නව අධිකරණ පිහිටුවල තිබෙනවා. අධිකරණය ඩිජිටල් කරණය කිරීම වඩා කාර්යක්ෂම කර තිබෙනවා. පසුගිය කාලවල කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක නොව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. සියල්ලටම වඩා පොලිසිය, අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණ පද්ධතිය යනාදියට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.
2: විසිතවන විවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමග ජනබලවේගයේ සංවිධාන කළ විරෝධතාවක් බතරමුල්ල පොල්දුව මංසන්ධියේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණයේ සමග පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු දෙසට වාහන ගමනාගමනය තාවකාලිකව නතර කළා. මහවැසි හමුවේ දැඩි රථ වාහන තදබදයක්ද හටගත්තා. මේ අතර පොල්දුව මංසන්ධිය උද්ඝෝෂණයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබා දී තිබුණා. ඒ විරෝධතාව හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවට වැලිකඩ පොලිසිය අධිකරණ කරුණු වාර්තා කිරීම අනුව විපක්ෂ නායකවරයා ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණයේ නියෝග කළේ මාර්ගයේ භාවිත කරන ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් සාමකාමීව සහ නිත්‍යානුකූල ලෙස විරෝධතාව පවත්වන ලෙසයි. කෙසේ වෙතත් මේ වෙනින් විරෝධතාව අවසන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පිවිසෙන පොල්දුව මංසන්ධියේ පැවති විරෝධතාවට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්ින් සිටියද සමග ජනබලවේගයේ අනෙකුත් පක්ෂවලට මෙම විරෝධතාවට එක්වීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් ඊට සහභාගී නොවූ බව එම පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මහතා සඳහන් කළා.
6: අපි ලෑස්ති වෙලා හිටියේ විරෝධතාවයට සම්බන්ධ වෙන්න. නමුත් තාම අවාසනාවන්ත ආකාරයට සමගි ජන බලවේගයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරා විපක්ෂය අනිකුත් පක්ෂ සම්බන්ධ විය යුතු නෑ කියන කාරණය. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ අපිට මේ ආත්මගරුත්වයක් තියාගෙන එතෙන්ට යන්න බෑ.
7: අමගි ජනබලයේ එක මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රකාශයක් නිසා මේ පොදුවේ විරෝධයක් දක්වන්න ඕන එකට එහෙම කරන එක හොඳයිද?
6: නැහැ. සමගි ජනබලවේගයේ ඔවුන්ගේ සාකච්ඡාව අවසන් වෙලා එක් මන්ත්‍රීවරයෙක් එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට විරුද්ධව අද වෙනකල් විපක්ෂ නායකවරයා හෝ වෙනත් කිසිම ඒ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිසිම වගකිය යුතු පුද්ගලෙක් ඒ ප්‍රකාශය හෙලා දැකලා හෝ ඒ ප්‍රකාශය වැරදි කියලා ප්‍රකාශ කළා නැහැ. එතකොට මේකෙන් අපිට පෙනී යන්නේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවශ්‍යතාවය මත කරන ප්‍රකාශයක්. ඉතින් අපිට විපක්ෂයේ අපිට පොඩි සැකයක් තියෙනවා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉටු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයක්ද කියන කාරණේ සම්බන්ධෙනුත්. මොකද එතුමාට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න එතුමා මෙහෙම දෙයක් කරනවද දන්නේ.
2: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශෝ මාරසිංහ මහතාද අදහස් පළ කළා.
8: මං එදා කිව්වා මේ සුන්බුන් විපක්ෂයත් එක්ක ගිහිල්ලා අනාගත ගමනක් නැහැ විපක්ෂයට කියලා. අද සුන්බුන් විපක්ෂයේ කිසි කෙනෙක් මේ විරෝධතාවයට නැහැ. එතනින් පෙන්눔 කරන්නේ ඔවුන්ගේ දේශපාලනයේ බලලෝභීත්වය සහ තමන්ගේ පැවැත්ම උදෙසා හොරකම් මැරකම් කරපු කණ්ඩායම තමන් ඒ එකම කණ්ඩායම එකතු වෙලා අද කටයුතු කරනවා. එදා සට්ටඹිරැල කියලා චෝදනා කරපු අයවම කැඳවුම්කරු හැටියට දාගෙන වැඩ කරනවා. අපිට නම් බෑ එහෙම කරන්න. 22 සම්බන්ධයෙන් මගේ මතයයි සජබේ මතයයි වෙනස් වුණත් සජබේ විපක්ෂයේ හැටියට අද හොරු කණ්ඩායම පැත්තකින් තියපු එක නම් වටිනවා.
2: නියෝජ්‍ය මාතේ රංග ගුණසේකර මහතාද අදහස් පළ කළා.
9: නීති ආධිපත්‍ය තහවුරු කරන ක්‍රියාවලිය මේක එක කොටසක්. එතකොට ඒක නිසා සැකපිට අපපිට ඉන්න කට්ටියට ඉතින් හීන්දාඩිය දාන්න පටන් අරගෙන තියෙනවා. කරන්න දෙයක් නෑ. අර තියෙනවානේ සමහර දේවල් කෑවොත් විඳවන්න එනවා කියලා. උද්ඝෝෂණය කරන්න කාටත් අයිතිය තියෙනවා. ඉතින් ඒ නිසායි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරගෙන පාර්ලිමේන්තුව වටලන්න කැමති නම් කමක් නෑ. ඉතින් වටලන්න. ඉතින් සෙනග නැත්තම් තමන්ගේ කාර්යාලයක් හරි වටලා ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 70ක අල්ලස්සක් ලබා දුන් බවට සැකපිට අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගත් ක්‍රීෂ සමාගමේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් කොමිසම අද දහවල් සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කළා. එහිදී කොමිසමේ සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂ අමා විජේසේකර මහත්මිය අධිකරණ හමුවේ ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි. සැකකාර නාමල් රාජපක්ෂ යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක මහතා අධිකරණ හැමේ සඳහන් කළේ සැකකාරිය විමර්ශන වලට සහාය ලබා දී ඇති බවයි. නාම රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය නියෝග කළා. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය වෙනුවෙන් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. අනු කරුණාතිලක බිමල රත්නායක යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලිමින් සිලෝයන මහතුරු නැතුණු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවැෂින් මහතාද උත්සවයට සහභාගී වුණා. ඒ අමතු අමාත්‍ය අනු කරුණාතිලක මහතා කියා සිටියේ චීන මහජන සමූහාණ්ඩුවේ 77 වන සංවත්සරයේ ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ මෙන්ම රජයේ සහ මෙරට ජනතාවගේ සුබ පැතුම් එක්වන බවයි. ක්ලීන් ශ්‍රී ලංකා සහ ස්වාධීන රූපහානිය එක්ව ක්‍රියාත්මක කරන තේකියා සුරකු මගුතට පාස සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන හම්බන්තොට වීරකටිය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වුණා. විද්‍යාලයේ විදුහල්පති PGS ප්‍රසන්න මහතා සඳහන් කළේ මෙවැනි වැඩසටහන් අනුතුරු වැළැක්වීමට මනා පිටිමහලක් වන බවයි.
10: විශේෂයෙන්ම මගතොට යන එන විට අපි දැකපු දෙයක් තමයි කාලාන්තරයක් පුරා දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා රියානිතුරු වලට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය නතර කරගන්න ඒ වගේම පිටු දකින්න මා මේ අවස්ථාවක් කරගන්නවා. මෙවදු වැඩසටහන් පාසල් පද්ධතිය ආදරණීය දරු දැරියන්ට ලබා දීමත් ඔවුන්ගේ අධ්‍යාපන සංවර්ධනයත් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය මේ සියලුම පාර්ශවයන් මේ එකතු වෙලා ඒකාබද්ධ වෙලා සහයෝගයෙන් මේ කරන වැඩසටහන මා හිතන්නේ මනාපිටි
2: වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙන එන අපනියෝජිත ගිහාන් කේත් ඉෂේර.
11: දරුවන්ට සුරක්ෂිත මහමග කනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අපි අද දවසේදී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් වලස්මුල්ල අධ්‍යාපන කලාපයට අයත් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයයි සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ. එදින අද දවසේදී මේ දූ දරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම රේ නියාමක ශිෂ්‍යෙක් විදිහට කොහොමද නිවැරදි ආකාරයෙන් රේ හසුරවන්නේ මේ කියන කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොලිසිය මගින් අද දවසේදීත් සිදු කරන ලැබුවා. ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ දූ දරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් අද දවසේදීත් අපිට සමගින් අත්වල බඳගෙන කටයුතු කළා. ඒ වගේම 19:90 සුවසරේ ගිලන් රථ සේවය. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩයයි අපි සමාජයට රැගෙන යන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දිවයිනේ අධ්‍යාපන කලාප 100ක් ආවරණය වන පරිදි තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට ආරම්භ කරන ලද ටේක් කෙයා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 25 වන වැඩසටහන අපි අතිසාර්ථකව මේ විදිහට නිමාවට පත් කරනවා. මම ගිහන් ගීති ශේර.
2: කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුව තද වැස්සේ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ බස්නාහිර සබරගමුව මැදම වයඹ පළාත් මූලික කරගෙනමින් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක් වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බෙංගාල බුක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද සුළන් ප්‍රවාහය හේතුවෙන් වැසි අපේක්ෂා කරන බවයි කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ.
12: ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මෙවර විට අන්ධ්‍රා ප්‍රදේශ පෙරළ තීරය හරහා ක්‍රමෙන් ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුළු වෙමින් පවතිනවා. මේ පද්ධතියේ දෙසට හමායන සුළං ප්‍රවාහය තවදුරටත් ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ පළාත් සහ වගේම දකුණු පළාතේ බොහෝ කොටස් වලට අද දිනේදීත් දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්.
2: පවතින වැසි තත්ත්වයේ හේතු නිර්මලාගංගේ ජල මට්ටම පිළිබඳ පරීක්ෂාවෙන් සිටින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව පස්කුඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරුලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තේකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිලබලාගඟ පිටාරතැන්ට අයත් පහත් බිම්වල සුළු ගංගුතර තත්වයක් ඇතිවිය හැකි බවට දැනුම් දී තිබෙනවා. ගින්ගගේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන්ද ජල මට්ටම ඉහළ යාමෙන් පහත් බිම් රැස්සක් ඇතිවී තිබෙනවා. මාපලකම, ගෝන්ලගොඩ, ගම්මැතිගොඩ, නාගොඩ සහ කුරුළුපනාව ඇතුළු ප්‍රදේශ ඒ අතර වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර මාපලකම, පනන්ගල මාර්ගයේ සහ ගෝන්ලගොඩ මාර්ගයේ ජලයෙන් යටවී පවතිනවා. බද්දේගම, බැලිබිටියේ දිවිතුරු ඇතුළු ප්‍රදේශවලද සුළු ගංගුතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වර්ෂාවක් සමග කාසරී සහ මෞසාකලි ජලාශවල ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට පිටාර මට්ටම ළඟා වී තිබෙනවා. මධ්‍යම කඳුකරට ඇදහැලන වර්ෂාව හේතුවෙන් නායම් සහ ගර්භණීමේ අවධානම මතුවීමේ හැකියාව පවතිනවා. කලුගඟේ කුඩාගඟ උපටෝනිය සඳහා අද පෙරරුවේ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරිපැය 48 සඳහා දීර්ඝ කර තිබෙනවා. බුලත්සිංහල, මදුරාවල සහ පාලිඳුනුවර ඇතුළු ප්‍රදේශ රැසකට පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තද සුළන් සහ මුහුදු රළුවීම් සම්බන්ධයෙන්ද කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ බෙංගාල බුක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුවිධ ධීවර යාත්‍රා වෙනුවෙන් ගිගරුම් සතිවැස් සමග සුළඟේ වේගය 5 කිලෝමීටර 70ක් දක්වා වැඩි විය හැකි බවයි කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. ඒ අනුව මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීපල සහ නාවික කටයුතු වලින් බැලකී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. ප්‍රදේශ රැසකට නායම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. දෙලුව, නියාගම, තවලම, කොත්මලේ, නැගිනින සහ අඹගමු යන ප්‍රදේශද ඒ අතර වනවා. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් පෙර සූදානම පිළිබඳව ආපදා කරුණාකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි මහතා අදහස් පළ කළා.
13: දැනට පවතින කාලගුණ තත්ත්වය එනම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලද ඉදිරියේදී ඇතිවිය හැකි අධි වර්ෂාපතන තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ලබන වසරේ ජනවාරි සිට පැවතිය හැකි වියලි කාලගුණ තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට භාජනය කරා සහ එම ආයතනවල පෙර සූදානම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරා. අපි
14: දැඩි වර්ෂාපදනයක බලාපොරොත්තු වෙනවා කියන්නේ. එතකොට ඒකට සූදානම්.
13: ඒ සඳහා අපි දැනට ත්‍රිවිධ හමුදාව බෝට්ටු ස්ථානගත කිරීම, ඒ වගේම රෙස්පොන්ස් ටීම්ස් මේ වෙනකොටත් ස්ටෑන්ඩ් බයි කරලා තියෙන හැම කණ්ඩායමක්ම දැනට අපි යොදවලා තියෙන සේවයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් සඳහා සර්ච් ඇන් රෙස්කියු ඔපරේෂන් කිරීමට විශේෂයෙන්ම අවදානම් සහිත කලාපවල ගංවතුර තත්ත්වයන්ට සහ නායම් තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට.
2: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පොලිස්පතිවරයාට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හතරකින් වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බව පොලිසිය අධිකෙන්ට දැනුම් දුන්නා. පසුගිය අගෝස්තු 3 වනදා හෝ ඊට ආසන්න දිනකදී මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ජීවිත තර්ජනයක් සිදුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ලවනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන ඒකකය මගින් අතර උග සැක්කරු ₹120,000 බැගින් ශරීර අප දෙකක් මත මෙවන විට මුදා හැර තිබෙනවා. නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද විභාගයට ගත්තා. ඒ ලබන වසරේ පෙබරවාරි 18 වනදා තෙක් කල් තබා තිබෙනවා. ලෝක ජනවාස දිනයේ ඔක්තෝබර් 5 වනදාට යෙදී තිබෙනවා. සැවරුම් උත්සවයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමුසුරගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ.
15: එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයේ දීලා තිනවා ඔක්තෝබර් 5 වෙනිදාට. ලෝක ජනාවාස දිනයට සමගාමීව අපි රජයක් විදිහට ජනාවාස දිනය සමරන්න සූදානම් කළා තිනවා 2026 ඔක්තෝබර් 5 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මැතිතුමගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී. ඔක්තෝබර් 5 වෙනිදා මේ ප්‍රධාන සමරුම් උත්සවය අරලියගහ මන්දිරේ පැවැතුණත් අපි ඔක්තෝබර් 2, ඔක්තෝබර් 3, ඔක්තෝබර් 4 කියන දවස් තුන දිස්ත්‍රික්ක පුරා සිද්ධ වෙන ජනතාව බද්ධ කරගනිමින් සිද්ධ වෙන වැඩසටහන් රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. අපි මේ ජනවාස දින සමරුමට සමගාමීව නිවාස විවෘත කිරීම, නිවාස ඉදිකිරීම, නිවාස සඳහා ජල සම්පාදන කටයුතු ලබා දීම. අපි දන්නවා මේ නිවාස සංකීර්ණවල ඉන්නවා විශේෂම කොළඹ ගත්තහම ප්‍රජාවන් ඉන්නවා, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ කුසලතා, ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන්, ඔවුන් ප්‍රජාවක් විදිහට දියුණු කිරීම සඳහා අපි ආරම්භ තියෙන වැඩසටහන් මේ සියල්ල එකතු කරගෙන අපි වැඩසටහන් සූදානම් කරලා තියෙනවා.
2: බ්‍රියදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා පහසු දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ නොමිලි සේවාව අද සිට ක්‍රියාත්මක වනවා. තා පද්ධතිය හඳුන්වා දීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී සිදු කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරමුණයි. ඒ සඳහා වෙබ් අඩවිය සහ ඕනෑම දුරකථන ජාලයක් භාවිත කර නොමිලේ පහසු දිනයක් සහ වෙනමක් වෙන් කර ගැනීමේ නව පද්ධතිය හඳුන්වා දීම සිදු කර තිබෙනවා.
16: ජනරාල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තියෙන්නේ ඉදිරි වසර ඇතුළත විශේෂයෙන්ම රාජ්‍ය පද්ධතියේ මිනිසුන් එක කරන ගනුදෙනු වලින් 80% මේ ජනරාල් පද්ධතියට එකතු කර ගැනීම සඳහා. මීට පෙර තිබුණු දේ තමයි අපේ රටේ ලයිසන් එක ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් තිබුණේ දුරකථන එක ජාලකින් තමයි අපිට මේකට ඇක්සස් ගන්න පුළුවන්කම තිබුණේ. නැත්තම් තිබුණේ මෙතනට ඇවිල්ලා වෙලාවක් දාගන්න එක තමයි. ඒ දුරකථන මාර්ගෙත් අපි පේමන්ට් එකක් දාගද්දී ඒකටත් මුදල් ප්‍රමාණයක් කැපුණා. දැන් අද ඉඳන් පුළුවන් ලංකාවේ තියෙන ඕනෑම දුරකථන ජාලකින් මේකට ප්‍රවේශය ගන්න. ඕගලන්ට පේමන්ට්ස් එකක් ගන්න. මීට පෙර මං හිතන්නේ රුපියල් 500ක්ද කොහෙද මුදල් මං හිතන්නේ කැපුණා කියලා කිව්වා. දැන් ගත්තොත් ඒ මුදල් ප්‍රමාණය ජනතාවගෙන් කැපෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලගේ ආයතනයේ මං හිතන්නේ ඒකට යම් මුදලක් ගෙවලා. එතකොට ජනතාවට මුදල් කැපෙන්නේ නැහැ. ඕනෑම දුරකථන මාර්ගයෙන් මේකට දැන් තමන්ගේ වේලාව වෙන් කරගන්න පුළුවන්. පැය 24 පුරාම ෆෝන් එක නැතත් වෙබ්සයිට් එකෙන් තමන්ට දවස, ඒ වගේම තමන්ට පුළුවන් වේලාව, ඒව ඔක්කොම මේ වෙබ් එක හරහා එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.
2: පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක විෂන් වැඩසටහනට වසර දෙකක් සපිරෙනවා. ඒ වෙනුවෙන් පාසල් දෙකක දරු දැරියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නැරඹීමට පැමිණියා. ජනාධිපති කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් සඳහා විෂන් වැඩසටහන ආරම්භ කළා. ඊට වසර දෙකක් සපිරීම වෙනුවෙන් පින්නවල මධ්‍ය මහාවිද්‍යාලයේ සහ මාතලේ සිරිසේවලි විද්‍යාලයේ සිසුවියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නැරඹීමට පැමිණියා. පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමද එහිදී සිදු වුණා. කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩුගොනු කිරීමේ පහසුකම හඳුන්වා දී තිබෙනවා. සාම්ප්‍රදායික කඩදාසි ගොනු මත පදනම් වූ මෙරට අධිකන ක්‍රියාවලියේ නවීන සහ කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමයි අධිකන සේවා කොමිෂන් සභාවේ අරමුණ. එයර්තේ ක්‍රියාත්මක වන ඊ කෝඩ්ස් ව්‍යාපෘතිය මගින් විද්‍යුත් නඩුගොනු කිරීමේ පහසුකම හඳුන්වා දී තිබෙනවා. ඒ අගමනිසුරු ප්‍රීතිපද්ම සූරසේන මහතාගේ ඍජු අධීක්ෂණය සහ මග පෙනීම යටතේ තාක්ෂණික පහසුකම් සලසන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. පළමු විද්‍යුත් නඩුව ගොනු කිරීම ඊයේ ආරම්භ වුණා. ශේෂ අධිකරණ ලියාපදිංචි සියලු නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණ නිල වෙබ් අඩවිය හරහා තම පරිශීලක ගිණුමට ප්‍රවේශ වී මෙම පහසුකම් භාවිත කිරීමේ හැකියාව පවතිනවා. පැය 24 පුරා ඕනෑම වෙලාවක අධිකරණ ලේඛන සහ නඩුකුණු විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිවීම මෙහි විශේෂත්වය. පිරිවැය සහ ඉඩකඩ ඉතිරිය කාර්යක්ෂමතාව සහ විනිවිද භාවය මෙන්ම නවීන තාක්ෂණය භාවිත කිරීමද මෙහි වාසි අතර වනවා. ඉදිරියේදී සෑම අධිකරණයක් සඳහාම මෙම පහසුකම ලබා දීම නියමිතයි. කොළඹ සුළු හිමිකම් අධිකරණයේ විද්‍යුත් නඩුගොනු කිරීමේ කටයුතු අධීක්ෂණයට අගමිනිසුරුවරයා එක්ව සිටියා. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ අමෙරිකා සංචාරයේදී විශේෂ පිළිගැනීමක් ලැබුණා. ජොයින්ට් ස්පේස් ඇන්ඩ්‍රූ කඳුරේදී ඔහු පිළිගැනීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව එක්ව සිටියා. 1962 වසරෙන් පසු අමෙරිකා ජනාධිපතිවරයෙකු විදේශ නායකයෙක් මෙම කඳුරේදී පෞද්ගලිකව පිළිගත් පළමු අවස්ථාව මෙයයි. රතු පලස මතින් චීන ජනාධිපතිරයා කඳුරට පැමිණ තිබෙනවා. චීන ජනාධිපතිවරයා ජේෂ් නායකයන් ලෙස හඳුන්වා දෙන බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. දෙරටේ ප්‍රතිවාදීන්ට වඩා හවුල්කරුවන් විය යුතු බව චීන ජනාධිපති ෂි ජින්පින් පෙන්වා දුන්නා. රටවල් දෙක අතර වෙළඳාම සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට මෙම සංචාරයේදී කටයුතු කරන බවයි අමෙරිකා වාර්තා සඳහන් කළේ. චීනයේද ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එම ගිවිසුම නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා. මෑතකදී කළ මත විමසීමකදී හෙළිව තිබෙන්නේ අමෙරිකා ජාතිකයන්ගේ 57% රටවල් දෙක අතර සහභාගිතාවේ පවත්වා ගත යුතු බවට සඳහන් කර ඇති බවයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ආරම්භ වුණා. කාසිවාසී හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මොලිම පන්දුර පහර දීමටයි තීරණය කළේ. එ අනුව පන්දුවර 24ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139ක් රැස් කරගෙන සිටිනවා. කඩුල්ලක් බිඳවටනා. දෙරට අතර පැවති පළමු තරගෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. විසිතක ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි. ආණ්ඩුවේ ශක්තිමත් සාමූහිකත්වය දෙහෙට පෙන්වන බව අගමැතිනිය කියයි. විසිතකේ විවාදයට කලින් පොල් දුවට සජිත්ගේ පිරිස විරෝධයේ සජිත්ගේ වැරදි වහගන්න දැයි පොහොට්ටුවේ මහලේකම්ගෙන් චෝදනා. පළාත් කිහිපයකට තද වැසේ. ක්‍රිෂ් ගණුදෙනුවට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 6 වැනිදා තෙකින් රිමාන්ඩ්. ෂී පිළිගැනීමට ගුවන්තුරුපළට ගිය ට්‍රම්ප්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: సమానుగ్రహాయ
1: కోటి 11 ధన నిదాన లోతరాయ 10 లక్షే ప్రతిపత్యాగ 20 లక్షే విలా రూపాయ లక్షే 3000 10 60 20 డబుల్ విలా కోటి 11 ధన నిదానేట రూపాయ 40 కొదట మేతి
2: లాంకే విశ్వాస దినో మార్క్స్ పెన్ సమూహ వ్యాపారే వితిన్ గేన్ పాపి తహరిన దెన్ నవ నిమావకిన్ ఎన డోమాస్ వాంక్రే వీకటి మియంత్రేక సాటంబర్ హిమికరుని కుమన్న అదిమ అవతన్న 0117 679 579
3: සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය තහර සමග අද අපේ සුඳුරු හමුවීම අපිට එදිනදා හමුවෙන ඕනෑම කෙනෙක් අපේ ජීවිතයට කුමක්කෝ දෙයක් ඉතිරි කරලා යනවා. සමහර වෙලාවට ඒ ඉතිරි කරන දේ හැඟීමක් වෙන්න පුළුවන්, සමහර විට තිලිනයක් ත්‍යාගයක් මේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, නැත්නම් අපේ ජීවිතයට අපිව අලුත් මානයකට අරගෙන යන සිතුවිලි ධාරාවක් හිතට ඇතුල් කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට හොඳට හිතලා බැලුවොත් එදිනදා මුණගැහෙන ඕනෑම පුද්ගලෙක්, ඒ කියන්නේ අපිට හමුවෙන යම් කිසි වූ හේතුවක් නිසා අපිට සමහරවිට හේතු හොයන එක පැත්තක තියලා අපි කරන්නේ ඒ හිමියුණු දේත් එක්ක අපේ ගමන යන උත්සාහ කරන එක. සමහරවිට ඒක ගැටුමක් වෙන්න පුළුවන්, සමහරවිට බොහොම ප්‍රේමණීය සම්බන්ධයක් වෙන්න පුළුවන්, සමහරවිට ওই මුකුත්ම නැතිව ඒ මොහොත තුල දේ විඳලා දැකලා අගය කරලා ඉතින් අතහැරලා දාන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ලබා ගැනීම බාර ගැනීම කියන දේ අපේ වැඩක්. හැබැයි එදිනදා අපිට මුණ ගැහෙන ඕනෑම පුද්ගලෙක් අපිට මුණ ගැහෙන්නේ යම් හේතුවක් ඇතිව කියලා අපිට ටිකක් නැවතෙල්ල හිතලා බලන්න පුළුවන් නම් කොච්චර වටිනවද?
4: ඔව් මොනිකා, මොකද හැම දෙයක්ම අපේ ජීවිතයට එන්නේ අහම්බෙන් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අහම්බයක් නෙවෙයි කියලා අපිට තේරෙන්නේ කාලෙකට පස්සේ අපි ආපහු හැරිලා බලනහම. සමහර විට ඒ අය අපේ ජීවිතයට ආවේ නැති වුණා නම්, ඒ සිද්ධිය සිද්ධ නොවුණා නම්, සිද්ධ වෙන්න තිබුණ ඒ ඊට ආසන්නම තිබිච්ච අනෙස් සිදුවීම හෝ අනෙත් පුද්ගලයාගේ පැමිණීම නිසා අපේ ජීවිතේ මීටත් වඩා කේතවාචකයක් වෙන්න තිබුණා කියලා අපිට හිතෙන අවස්ථා ඕන තරම් තියෙන. හැබැයි මේ ඔක්කොම පස්සට ගිලා සියල සිද්ධ වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ. දැන් අපිට අවස්ථාවක් දුන්නොත් එහෙම අතීතේ නැවත ගිහිලා ඔබට නිවැරදි කරගන්න පුළුවන් දේවල් තිබොත් ඔබ කරන්නේ මොකද්ද කියලා ඇත්තටම අපිට හිතනේව තියෙනවා එහෙම නොවුණා නම් කියලා. හැබැයි ඒ දේ නොවුණා නම් ඔබේ ජීවිතේ හාත්පසින්ම වෙනස් පාරකට ඔබව අරගෙන ගිහිල්ලා තියෙන්න තිබුණා. සමහරවිට ඔබ නොහිතන තැන්වල ඔබේ ජීවිතේ විනාශයත් ඇවිල්ලා තිබුණා කියලා. දැන් අපිටම හිතෙනවනේ අපේ තරුණ කාලේදී, අයියෝ ඇයි මම එයාට අකමැති වුණේ, ඇයි ඒ ප්‍රේමය ගැන හිතුවේ නැත්තේ, මෙහෙම ප්‍රේමණීය ආරාධනා කොච්චර ආවද කියලා අපිට හිතෙන අවස්ථා තියෙනවනේ. හැබැයි ඒ ආරාධනා ඔස්සේ ගියා නම් අපේ ජීවිතය අර ඉගෙන ගන්න ඒවා අනිත්‍යවත් පසු වෙනවා. එතකොට අදම ඉන්න මම නොසෑදෙන්න ඉඩ තිබුණා. එතන ගියාන. එතනින් ලැබෙන දේ වෙන දෙයක් වෙන්න තිබුණා. ඒ නිසා ඔබේ ජීවිතේට එන්න තියෙන දේ નિયમિત වෙච්ච තීරණේ වෙච්චම දෙයක් වෙන්නම ඕන කියන එක මතක තියාගන්න. මොකද ඒක හරියට අර අතහැරෙන බස් එක වගේ. සමහරලාට ඒ බස් එකට අතහැරිලා ඒකට නැග ගන්න බැරි වෙච්ච අය අරබෙල් ටිකක් කාලෙකට කලින් අර ශිෂ්‍යාවකට ගුවන් මොනවාද ඇය යනකොට ඇගේ ඇයට යන ගමන් වාරට નિયમિત ප්ලේන් එක ඇයට මග ඇරෙනවා. ඔබට මතක නම් ඒ මග ඇරෙන ප්ලේන් එක තමයි ගිහලා කඩා වැටෙන්නේ. එතකොට ඇය ඒ වෙලාවේ අඬා වැටෙනවා ඒක මග ඇරිච්ච එක ගැන. හැබැයි ඇයට ඇගේ ජීවිතය ඉතුරු කරලා තිබුණා. ඒ මග ඇරෙන්න ඇය එන ගමනේදී ඇයට වාහනේ අතරමක නතර වෙච්ච හැටි හරි මොනවා හරි දෙයක් ඉඳ ඇක්සිඩන්ට් එකක් වුණා හරි මොනවා හරි දෙයක් වෙන්න ඇති. ඒ සිදුවීම් වලට හේතු වලට ඇය ඔවුන්ට හිතින් සාප කරත් අතෙන්ට එනකොට ඇගේ ජීවිතේ බෙදලා තින්නේ ඒ අයම තමයි. හැම දෙයකම දෙපැත්තක් තියෙන බව මතක තියාගන්න ඕනි.
3: අද සඳදිය දහර අපේ මේ සොඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකා හපුල්සා.

0: දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳ දිය දහර ආදර නැහැ කෙනෙක් අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා චුවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කැතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා සදහවන රීතිය සම්මානය දෙන කරනු ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍යාංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දෙනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර අපි අපේ කතාබහට යන්නට සෝදානම්. දැන් අපි සාමාන්‍යයෙන් ආරම්භ කළ සන්තතිය තහර ආරම්භයේ පටන් සියලු වැඩසටහනවල ආරම්භයේ සඳ එක්ක බැඳුණු ගීතයක් අපි තෝරගෙන තිබ්බා. දැන් මේ ගීතේ සඳ තියෙන්නේ කොහෙද කියලා අපිට හොයාගෙන යන්න පුළුවන්. ගීතේ සඳ කියන මේ නාමිකව ඒ වචනේ එකතු වෙලා තියෙන ටිකක් ඈතට ගියාම, හැබැයි අපිට හරියටම කියලා බැලුවොත් හොඳින් අහගෙන හිටියොත් තරු හිනහෙන හෝරාව ගැන කියනවා. ඉතින් තරු අපි දකිනවා, දවල් තරු තියෙනවා කියලා අපි දන්නා. දවල්ට තරු කොහෙවත් යන්නේ නැහැනේ, අහස තියෙනවා. හැබැයි අපිට තරු හිනහෙන හෝරාව එළඹෙන්නේ බොහෝ වෙලාවට මේ සඳ නැගෙන රාත්‍රියේක. හැබැයි ඉතින් සඳත් එක්ක හිනහෙනට වඩා සඳ නැති රැයක හිනහෙන තරුවල දිස්නේ වැඩි කියන එකත් අපිට අපි අත්දැකීමෙන් දන්නවා. අපි අද සඳ දියදහර ආරම්භ කරනවා අමරසිරිපිරේ සිඳිකා උපමාලි සමග ගායනා කරන ගීතයකින්. උපුල් ශාන්ත සන්නස්කල ගීතය, ලිව්වේ සමන්ත පෙරරගේ සංගීතය. සපුමල් සුවඳ වගේ හොරෙන් හොරෙන් හොරෙන් නැවිදින්.
2: ඔහු මේ ගීතයත් වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් මොනිකා. ජීවිතේට මේ පෙම්වතා කියන්නේ ඇගේ ඔහුගේ ජීවිතේට ඇය පැමිණෙන්නේ හොරෙන් හොරෙන්. දැන් මේ සපුමල් සුවඳ කියනකොට අපිට තව සින්දුවක් මතක් වෙනවා.
1: අමරාරණතුංග ගායනා කරන ගීතය සපුමල් සුවඳක්සේ සීතල රෑයාමේ.
2: මේ හැම එතකොට සපුමල් සුවඳයි රාත්‍රියට පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ සුවඳ දැල්ලා තියෙන්නේ රාත්‍රියේම. ඒකත් අර තනියෙන් ඉන්නකොට ඒකෙන් හුදකලා සිත් නිවන හැඟීමක් අපිට සපුමලේ සබඳතාවක් තියෙනවා කියලා අපිට හිතෙනවා. මොනිකා සපුමල කිව්වම ගොඩක්ම මතක් වෙන්නේම මේ සීගිරි චිත්‍ර. සීගිරියේ චිත්‍රිත ඒ රූප සටහන් අතර තියෙන අර යුගල චිත්‍ර අතර අතේ තියාගෙන ඉන්න එක මලක් සපුමලක් විදිහට තමයි විචාරකයන් හඳුනාගන්නේ. ඒ නිසා ඒ සපුමල බොහෝ සමහර අයගේ වෙළඳ නාමවලදී වෙළඳ සලකුණු විදිහටත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එතකොට ඒ සපුමල විවිධ කැටයම් වලට මෝස්තර ශිල්පයටත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සපුමල ප්‍රේමයට සම්බන්ධ වෙච්ච අවස්ථා දැන් අපි උදාහරණ දෙකක්ම මේ ගීතයත් එක්කම හම්බ වුණා. එතකොට එහෙම එන්නේ හෙමින් හෙමින් හොරෙන් හොරෙන්. එතකොට ප්‍රේමයක් අපේ හිතට දැනෙන්නේ තන්නේ මේ විදිහට මොනිකා. ඒවා මේ කලින් ප්ලෑන් කරලා කාලයේ දීපේ දේශයේ බල්ල ගන්න තීරණ නෙමෙයි. සමහර වෙලාවට ඊට කලින් අතීත සිද්ධාන්තවල බලපෑමක් තියෙනවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් එවිල අපිට හිතෙනවා. සමහරට අපේ ජීවිතයේ ඛේදවාචකයක් වෙන්නත් ඒ ප්‍රේමය හේතු වෙනවා. සමහරට ජීවිතයේ සැනකෙළියක් වෙන්නත් ඒ ප්‍රේමයම හේතු වෙනවා. ඉතින් ඒක මොකද්ද කියන්නේ අපි දන්නේ නැහැ. එතකොට ඒ හින්දා තමයි කියන්නේ ඒ හැඟීමත් එක්ක තමයි ඇති වෙන්නේ තරු හිනහෙන හෝරාවේ පියනගන්න. කියන්නේ ජීවිතේට එන බාධක බොහෝ ගිනි ඇවිලි පාළු කිපෙනා නොඹ බේවත මැඩලේ. බොහෝ ගින්දර ජීවිතේට ඇතුළත් වෙලා මේ ප්‍රේමයට බාධාවක් නෙනවා. හැබැයි ඒ බාධාවන් ආව වුණත් තරු හිනහෙන හෝරාවක පියනගන්න තරම් ප්‍රේමය අපට ජීවිතේට ශක්තියක් මාර්ගයක් ලබා දෙනවා. එන අපි ගුග දුක් වෙන වෙලාවටත් අපි තරන්නේ මොනිකා අපිට නිවෙන්න උරහිසක්. නිවෙන්න කියන්නේ මේ උරහිසෙම කුත් වෙන්නේ නැහැ. නමුත් අපිට දැය තේරෙනවා අපිව දරා ගන්න කෙනෙක් ඉන්නව නම් කියන එක. එහෙන්දයි ඕන් කියන්නේ සඳ බලා හිඳි. අපි හැඬුව තරම් ලොව නෑ දන්නේ. මතර අඬපු නැති පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවද දන්නේ නැහැ. හැම ප්‍රේමයකදීම අඬන්න සිද්ධ වෙනවා. මේ සමහරලාට මේවට සාක්ෂි සපයන්න පුද්ගලයෝ අපේ වටේ නෑ. අපි හැඬුවා කියලා දන්නේ අපි නිදා ගන්න ඇඳේ තියෙන කොට්ට, ඊළඟට ස්වභාවික පරිසරයේ ඒ අතර හඳත් ඉන්නවා. හඳ අහිංසකයි නොවේ අපි වගේ කියලා කියන්නේ ඒක අන්න දැන් හඳේනවා. කිරු ඇහැරුණාට පස්සේ ලෝකය මේ රහස් තැනගෙන අපට විරුද්ධව නැගිටිනවා. මට මම අදෙනකොට හංගාව අර ආවාට තිබුණන් නිසසල සඳමත කියන ගීතය නිමල් ගුණසේකර කියනේ. ඒ කියන්නේ මං කාට නැතුවත් ඔබට පිදූපෙම සඳමෙන් අහිංසකයි කියනවනේ. ඒතර සඳ අහිංසකයි කියන එකත් රූපකයක් විදිහට ගීතවලදී පාවිච්චි වෙලා තියෙනවා අපේ අතර. මොකද ඉර අපිව දැව්වට හඳ දවන්නේ නැහැ. හඳේ සෞම්‍ය බවින් අපේ දැවුණු තැවුණු හිත් පවා නිවෙනවා. ඒකයි සඳ දිය දහරේ සපුමල් සුවඳයි මේ සඳ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: அபி சந்ததிய தஹர துளே நாஹன வெதன இளங்க கீதய சந்திரலேகா பெரேரா கயனா கரண கீதயக் அபி அஹன்னே இளங்கட்ட அபி கீதய பிரியானந்த விஜயசுந்தர லியானே சமன் கொம்புக கே சங்கீதவத் கலி அபி கலின் அஹுவ அமரசிரி பேரிஸ் சஹா இந்திக உபமாலி கயனா கல கீதேதி அஹுனானே மே பாலு ரேயாமே கேரா மே பாலு ரேயாமே අපිට මේ ගීතයේදී ඇහෙනවා ගීතය ආරම්භයේදී මේ පාළු සීත රාත්‍රිය මේකට වැඩිපුර සීතල එකතු වෙලා තියෙනවා.
2: ඔව් අර දෙදෙනා අහන්න හදන දේම දැනෙන දේ ගැනමයි කියන්නේ මේ ප්‍රේමේ නම් කියා දෙන්නේ ඒකත් රහසින් කියන්නේ. අතනෙත් රහසින් නෙමෙයි ඉන්නේ හෙමින් හෙමින් හොරෙන් හොරෙන් ඉන්නේ. දැන් මේ තියෙන්නේ ප්‍රේමය ගැන ඇතිවිලා හැඟීමක් ඇතිවිලා ඉල්ලා සිටිනවා මේ ප්‍රේමේ පාඩම කියලා දෙන්න කියලා. නිදිමත තරුකෙට කඩා වැටේ ඉඩදී අඳුරට හස්සලේ. දැන් කලින් ගීතයේදී කිව්වේ තරු හිනහෙන හෝරාවෙන් බන තා ළඟින් යන අර්ථවල තියෙන්නේ. දැන් ඒ නිදිමත තරුකෙට කඩා වැටිලා අඳුරට අහස්තලේ ඉඳ දීලා තියෙනවා. එතකොට අන්ධකාරයමයි පවතින්නේ. දැන් එහෙම අන්ධකාරයක් පවතිනකොට තමයි හඳක වටිනාකම තියෙන්නේ. හැබැයි මෙතනදී ඉල්ලා සිටින්නේ මේ අන්ධකාරයමයි ප්‍රේමී. මොකද ප්‍රේමේ භාවයන් වලට ආලෝකයට ඉඩක් නැහැ. ඒකින්දනේ පෙම්වතුන් රඟහලකට යන්නේ, චිත්‍රපටි ශාලාවල තනි වෙන්නේ, උයන්තරක කොනකට තනි වෙන්නේ, මේ අන්ධකාර තැන්වලට එකතු වෙන්නේ. මේ ප්‍රේමයේ භාවයන් උද්දීපනය වන්නේ මානසිකව සහ ශාරීරිකව මේ හැඟීම් දැනීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්න. එහින්ද කොළ නිසලව බලා හිඳී, පවන් රොදක සිහිලසින් මිදී, ඒවවත් ශබ්ද කරන්නේ නැහැ. පිනි කඳුලැලි කඩා වැටේ ඇහෙන තුරා පෙම්වදන්න බේ. ඔපේ ඒ කියන්නේ මේ හැම දෙයක්ම නිශ්චලව බලා සිටිනවා මේ ප්‍රේමයට දීලා. එතකොට තායම මතක් වෙන සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
1: වලාරු දෙක සැඟවිලා අපේ මියුරු පෙම් කතාව අසා සිටිනවා.
2: දැන් මේ කියන්නෙත් එකයි, ඇහෙන තුරා පෙම්වදන්න බේ. එතකොට මේ රාත්‍රියට හඳට සහ ප්‍රේමයට තියෙන මේ වෙන් නොකළ හැකි සබඳතාව ගේපද රචකයෙක් විදිහට දැකලා තියෙනවා. සුසුමක් සුසුමට ලංකර රහසි. සුසුම එනකොටම අපිට තේරෙනවා මේ ප්‍රේමයේ ඊළඟ පියවරට ඕන් යනවා කියන එක. ඉතින් ප්‍රේමය කියන එක ඇතුලේ ඒ ප්‍රේමයට අර්ථයක් දෙන්න පුළුවන් වෙන්නේම ඔබ ඔබේ හිතෙන් අවංකවම ආදරය කළොත් විතරයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන තුළ අපි ඊළඟට අහන්නේ චිත්‍රපට ගීතයක් නිල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ සිනමා සංස්කෘතික ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග එකම තිරයකදී දකින්න ලැබුණේ වගේම සිනාදිර රූපසිංහ මේ වගේ දවැන්ත ඇත්තටම හතර දිනාම සූර්යෝ තමයි මේ තිරේ ඉන්නේ කියලා වීපුලුල් තිරේ දිහා බලාගෙන ඕනම කෙනෙකුට දැනුණු චිත්‍රපටයක් තමයි හතර දිනාම සූර්යෝ කියලා කියන්නේ. හතර දිනාම සූර්යෝ චිත්‍රපටයට තමයි මේ ගීතය කනවතා පෙස්සේකරන් ලියන්නේ. පීඑල්ඒ සෝමපාලන් මේකේ සංගීතය නිර්මාණය කරා හින්දි තනුවක්කසුරෙන් ඒ ප්‍යාර් හි ප්‍යාර් කියන හින්දි චිත්‍රපටයේ ඇතුළත් වුණු දේකා හේ තේරී ආකෝ මේ කියන ගීතයේ තනුවට අනුව තමයි එච් ආර් ජෝතිපාලයන් ගායන මේ ගීතය නිර්මාණය වෙන්නේ. කලින් ගීතයේදී ඒ කියන්නේ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා සඳ මල මිලිනව බලා හිඳි කියලා දකින තුරා අඩනුවන් අපේ මේ ගීතයේදී එච් ආර් ජෝතිපාලයන් කියනවා මල් මැද මල් ලඳකි. ඒ කියන්නේ ඉස්සර වෙලා සඳ මල දැන් මේ මල් මැද මල් ලඳක් යනයි කියන්නේ.
2: රූපකයක් තියෙන මොනිකා සඳ මල කළා තියෙනවා. සඳ කියන්නේ කෙලින්ම මලක් විදිහට දැකලා තියෙනවා. මෙතනදී ලඳ මලක් විදිහටම දැකලා තියෙනවා. මේක නම් මල් ගොඩක් තියෙනවා. අරක තිබ්බේ සඳ කියන මල විතරයි. ඒ දැස පින්වන්ත වෙලා තියෙන්නේ ඇය දැක්කට පස්සේ. මේ වගේ රූපයක් දකින්න මගේ දැස කොයි තරම්නම් පින්වන්තද. ඒ වගේම ඔබේ රූපය පින්වන්තයි. ඒකත් තේරලා තියෙන හොට හමු වුණාට පස්සේ දැන් සමහර අය ඉන්නවනේ මොනිකා කටහඬට ප්‍රේම කරන අය. ඉතින් ආදරේ කරනවා ඇහෙනකන්. අපි දැන් එක වැඩි මොකද අපි දුරකථනයෙන් තමයි ආදරේ කරන්නේ. හැබැයි දැන් වීඩියෝ කෝල් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන හින්දා ඒක බිඳිලා යනවා. නමුත් සමහර ඒවා අපිට මේ ඩිවයිස් එකෙන් ඇහෙන විදිහම නෙමෙයි ඇත්තට කතා කරනකොට ඇහෙන්නේ. ඉතින් සමහර අය පුද්ගලයන්ගේ රූප දැකලා ආනේ යා හොඳයි කියලා තියදලා කතා කරනකොට නිකන් කටහඬේ පෞරුෂය පෙන්වන්න නැතුනම් අපිට ඒ අය එපා වෙනවා. කටහඬට ප්‍රේම කළ රූපය දැක්කම එපා වෙනවා. අන්න ඒ වගේ අවස්ථා උනතරන් ජීවිතේ වෙලා තියෙනවා. එන්න එන්නත් පුළුවන්. ඒ වගේ එකක් තමයි මේ ඔහු තහවුරු කරගන්නවා. දැන් මගේ දැස පින්වන්තයි. ඒ තමයි රත්තරන් රූපයක් වාට තියෙන. ඒතර මේක අනිත් පැත්ත බැලුවොත් ඇය ලස්සන නොවුනා නම් මේ ගීතේ ලියවෙන්නේ
1: වෙනස් විදිහකට. එහෙනම් කියවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේක අපි මේ කතා බහ හරිම මේ සරලව සුන්දරව ගලාගෙන නිසා කියන්නේ මේ දැස මගේ පවුකාරයි කියලා ලියවෙන්න පුළුවන්. ඒ වගේ රූපයක් ඉඳනේ.
2: ඔව් දැන් කොච්චර කිව්වා වුණත් අපේ අපි ආදරය කරන්නේ හදවතට ගතිගුණ වලට කියලා වරහන් නැතුනේ මේ රූපය කියන එක එන එක වළක්වන්න බැරි වෙලා තියෙනවා.
1: එහෙම එන්නේ නැත්නම් මං හිතන්නේ ලංකාව ඇතුළු මේ ලෝකයේ කිසිම රටකට මේ රූපලාවන්‍ය නිෂ්පාදන කියලා දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නිෂ්පාදන වලට එහෙම සමාජයක් නෑ. ලස්සන වෙන්න එහෙම තියෙන රූපේ වැඩි වර්ධනය කරගන්න මේ වගේ දේවල් වලට මේ කවුරුත් උනන්දු වෙන එකක් නෑ. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා අර නව යෝන් විය ආරම්භ වෙන මොහොතේ ඉඳන් නේද වැඩි වියට පත් වෙන මොහොතේ ඉඳන් ගැහණු දරුවන්ගේ සිහිනය අපේක්ෂාව බලාපොරොත්තු තමයි තමන්ව ආගෙන අසුපිට නැගලෙන කුමාරයාට තමන් බොහොම සුන්දර රුවැති ළඳක් කියලා දකින්න ඉඩ අවකාශ ලබා දෙන එක ඒක උගත් බුද්ධිමත් සමාජ තත්ත්වයෙන් ඉහළ කුලයෙන් බලයෙන් ඉහළ ඕනෑම කාන්තාවකගේ ඕනෑම දැරියකගේ සිහිනයක්.
2: ඒ වෙන්න මොනිකා අපිට කුඩා කාලේ අපි අහන හැම කතාවකම තිබ්බේ දුප්පත් උනත් ලස්සන ගෑනු ළමෙක් ගාව අසුපිටින් එන කුමාරයාගේ කකුල් දෙකක් නවතිනවා කියන එක. ඒ චින්තනය පුංචි කාලේ ඉඳන් අපේ තමයි මේ සුරංගනා කතාවල තියෙන බලපෑමකින් අර ළමා වියේ දරුවන්ගේ මනසට ඇතුල් වෙන දෘෂ්ටිවාද වෙන්නේ ඕවා. ඕක ඇතුල් වුණාට පස්සේ ඔය හීනේ ඉන්නේ. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේම තමන්ගේ රූපේ නැසෙන මො පොඩි කාලේ ඉඳන් අහන්නේ එකනේ. ඒ කොයි කතාවකවත් අපි කියන්නේ නැහනේ කැත ගෑනු ළමෙක් හොයාගෙන ඇවිල්ලා හිටපු පිරිමියෙක් ගැන හැමතිස්සෙම කැත පිරිමියෙක් හොයාගත්ත ගෑ ලස්සන ගෑල්ලමෙක් ඉන්නවා.
1: ඒ වගේම තමයි මේ බොහොම මෙන්න රූ සම්පතෙන් අඩු කුමාරිකාවක් යම් කිසි තත්යක් මත මෙහෙම වෙලා තිනවා කියන ඒ ප්‍රබන්ධයත් හැදිලම තිනවා. කියන්නේ මොකක් හරි සාපයක් නිසා ඇය අවලස්සන වෙලා ඇයට අවංකවම හැබෑවටම ආදරය කරන කෙනෙක් හමු වෙලා ඔහු ලබා දෙන හාදෝ නිසා ඇයගේ ඒ තියෙන අවලස්සන ස්වභාවය නැති වෙනවා. ඒ වගේ කතානේ අපි අහලා තියෙන්නේ.
2: කොමුනිකා ඒ හැම එකක් ඇතුළෙම කියන්න උත්සාහ කරලා තියෙන එක නේද විරූපී. අපේ ජාතක කතාවෙත් තිබුණ කුස කුමාරයාත් විරූපී තත්ත්වයේ හිටියා. ඇයට ඔහුට කැමති වෙන්නේ ලස්සනම කුමාරිකා.
1: ඒ නිසාමනේ ජයම්පතිව යොදාගෙන පබවතිගේ හිත ගන්නෙ නේද.
2: ඒක වෙලා අවසානයේ ශක්‍ර යන බලය පාවිච්චි කරන. දැන් අපිට එහෙම බලය පාවිච්චි කරන්න ඒ වගේ දෙවි දේවතාවුන් බහැර එන්නේ නැහැ. එතකොට මේ හැම කතාවකම දැන් සමහර වෙලාවට අර බියුටි ඇන් ද බීස්ට් ඊළඟට ඒක රෂ්‍යන් කතාව විදිහට තියෙන රතු රෝස මල කියලා මේ කතන්දරවල අපිට ඉන්නේ කුස ජාතකයේ මේ කතාවලත් අවසානයේ ඕන් කොහොම හරි රූපත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේකට විරුද්ධ එකක් තමයි මොනිකා අර ශ්‍රේක්කිකේ කියන්නේ. ශ්‍රේක්කිකේ ඕන් මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕන් සතුටින් ජීවත් වෙන ආකාරය පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. ඒ වගේ කතා මාලාව ඔස්සේ යන්නේ මේක නෙමේ වැදගත් කියලා. නමුත් ඒ වගේ එකකින් අපිට කරන්න තියෙන බලපෑම අඩුයි. මොකද ඊට වැඩිය අපේ පුංචි කාලේ ඉඳන්ම අපේ ඔළුව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ අවසාන මොහොතේ රූපත් වෙන. එතකොට අපිට චක්‍රය හෝ වෙනත් දිව්‍යමය බලයක් අපව රූපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇවිල්ලා තියෙන්නේ මේ රූපලාවන්‍ය ඉන්ඩස්ට්‍රී එක සම්පූර්ණ එක රූපලාවන්‍ය වෙළඳපොලෙන් අපිට එක එක්කෙනා මේ දේවල් අඳුනලා දෙනවා. ඉතින් ඒ හින්දා මේ මල්ලට කොණ්ඩෙට නළලට දෙනෙතට හරියන්න නාරිලතා ගමනට හරියන්න උගා දේවල් මේ වෙළඳපොලෙන් ඔබට යෝජනා කරනවා. ඒට ඔබ හසු වෙනවා කියන්නත් බෑ. ඒකට ආකර්ෂණය වෙන එක නවත්තන්නත් බෑ.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Hema Sarthaka Business Ekakma Patan Ganne Adahasakin E Business Eke Diyunuwata Galapena Partner Kenek Inna Mone Oyage Business Eka Startup SME Enterprise Me Mokak Udak Eke Diyunuwata Galapena Thakshanika Visagum Denne SLT Mobitel Enterprise Business Nam SLT Mobitel Enterprise Katha Karanna 01112 381 381
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
4: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
6: අපි වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Manaviya Preme Saundaryatmaka Viyamana
4: Santhiya Dharahara
5: Manaviya Preme Saundaryatmaka Viyamana Santhiya Dharahara Atharina Hakkene Nyopa ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක්. ඒ විතරක්ද යතුරු පැති, රන් කාසි, වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
4: සඳදිය දහර.
5: සඳදිය දහර තුළ අපි මෙසතුරු හමු වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා ඍටිකාපොළ සමග ගීතවත් අර්ථවත් කතා බහකට තමයි අපි හැමදාමත් උත්සාහ කරන්නේ. ටිකක් කාලයකට සැරයක් ඇහෙන ගීතයක්. මේක නිතරම අපිට ඇහෙන්නේ නැහැ මං හිතන්නේ. මර්වින් මිහිඳු කුල ගායන ශිල්පියාගේ ගීතයක්. උපාලි ධනවල විතාන ගීතෙලිව සරතල්ගේ සංගීතවත් කළේ. විරාමයට කලින් අපි ඇහුව එච ජෝතිපාල ගායනකට ගීතයේදී අපිට ඇහුණා ළඟ දුනුකේ මලකි දුර මහනෙල් මලකි කියලා. අපි දන්නවා මහනෙල් මලක් පූජා කරලා මේ තරම් රූප සම්පත්තියක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු උත්පලවන්නා සිටු දියණියගේ කතා පොතන්තිමේදී ඇය උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ බවට පත් වෙනවා. මේ මහනෙල් මලත් එක්ක කොහොමත් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ කාන්තාවන්ට. පොද කාන්තාවන්ගේ ඇස් සමාන කරනවා මහනෙල් මලේ පෙතිවලට. ඉතින් ඒක නිසා එච ජෝතිපාලයන් කියනවා මහනෙල් මලකී කියලා. මේ ගීතෙදි කියනවා මානෙල් මලසේ පිපිල ආව ඔබේ ඒ පෙම්සිනාව කෝ කියලා තමයි අහන්.
6: මර්වින් මිහිඳුකුල කාලෙකට පස්සේ අපිට ඇහෙන්නෙත් මේ ගීතයත්. ඔහුත් විවිධ ඉතා සුන්දර ගීත ගණනාවක් ගායනා කරපු ඒ කාලයේදී ජනප්‍රිය වෙච්ච ගායන ශිල්පිය. දැන් මානෙල් මල ගැන ඔබ ඒ අතීතයට ගිය නිසා ඒ වගේම තමයි මානෙල් මල් අටක් පූජා කරලා අනාගතයේදී මම මේ නමින් බුදු වෙන බෝධිසත්වයන්ගේ ගිහි කල භාර්යාව වේවා කියලා ප්‍රාර්ථනා කරපු යශෝදරාවත් ඉන්නවා. ඉනිසා මානෙල් මලත් එක්ක බැඳිච්ච එක ප්‍රේම පාරමිතාවක් නේ. ඒක නිකන් එසේ මෙසේ පාරමිතාවක් නෙමෙයි. විවාහයක භාර්යාවක් වෙන්න මේ යෝජිත කසාදයක් ගැන නෙමෙයි ඇය ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඒකත් එක්ක බැඳෙන ප්‍රේමය. එතකොට ප්‍රේමයත් එක්ක සම්බන්ධතාවක් තියෙනවා මේ මානෙල් මලත් ඇතුලේ. එතකොට ඉස්සෙල්ලා නම් ඉතින් දුනුකේ මලයි මානෙල් මලයි උඩවැඩියා මලයි ඔක්කොම කියලා වර්ණනා කරලා කිව්වේ අර රූපශ්‍රීය. මෙතනදී හන්නේ කො ලඳුනේ පෙම්සිනා. ඔහු ප්‍රශ්නයක් අහනවා. මේ මානෙල් මලසේ පිපිල එන පෙම්සිනාව කෝ කියලා. මොකද ඔහුගේ හිතේ ආදරයේ වේදනාවක් ඉතිරි කරලා ගිහින් කියලා තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඉස්සෙල්ලා මේ ප්‍රේමය ඇති වෙලා තියෙන දෙනතෙන් ආව ආයාචනාවක්. මේ ආයාචනා ඇස් වලින් අපි හැමතිස්සෙම කරනවාද ආයාචනා ඔබේ ඔය මේ දැසේ නැතත් ආරාධනාවන් ආයාචනාවන් කරලා තමයි ප්‍රේමයේ පළවෙනි පියවර තියෙන්නේ. ඉල්ලනවන ආදරේ ඉල්ලමින් ඉන්න ආදරේ සිඟා කමින් එනවා. ඔය විදිහ අර්ථකත් වෙනවා. දැන් ඒ ඔක්කොම සුලඟේ සුන්වී කිය. දැන් සමහරවිට පළවෙනි පියවර තිබ්බ කෙනාට මතක නැහැ මම නේද මේ ආදරේ පටන් ගත්තේ. දැන් මමම අනේක හරිද බෑ කියපු එක්කෙනෙක්ව කැමති කරගත්තේ මම නේද කියලා අමතක වෙනවා. නමුත් අවසානයේදී අකමැති කෙනෙක් ඒ ප්‍රේමයට කමක් නෑ ඔහු වෙනුවෙන් හරි අය වෙනුවෙන් හරි මගේ ගාවට එන හින්දා මම ඒකට කැමති වෙනවා කියලා ඔහු නිකන් අර හොඳට සතුටෙන් හිටපු ජීවිතේ ඉතා දුකින් පිරුණු වලකට පැටන වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අවසානයේ උන් ගියාට පස්සේ සිද්ධ වෙන දේ තමයි ඔහු මේ කියන්නේ ඒ මල් පැතුම් ආලේ වදන් මේ මාවතේ රාත්‍රියේ රැඳේ. මොකද ආදර කතා අතර ඇතුලේ තියෙන සුරතල් සතුටුදායක හැඟීම් මල් කතා කියන්නේ මේකනේ මල් පැතුමක් කියලාම කියනවා. මොකද සැබෑ වෙන ප්‍රාර්ථනාවකට වඩා තියෙන්නේ සැබෑ නොවන හැඟීම් තමයි තියෙන්නේ. මේ ආදරණීය වදන් මේ අවසානයේදී මතකයක් වේදනාවටත් ඉතුරු කරලා ඔන් ප්‍රේමයට නැවතීමේ තිත තියෙනවා. ඒ ප්‍රේමය අර වගේම මානෙල් මලක් කියලා හිතපු ඒ රූපය අගයලා ගිහිල්ලා බැඳිච්ච ප්‍රේමයක අවසානයේ ඉතුරු වෙච්ච හැඟීමයි.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன සඳදිය දහර
1: තියමි ජයරත්න ගායන ගීතයක් අපි ඊළඟට අහන්නේ සඳදිය දහර තුළින්. කලින් ගීතයේදී අපිට හුණනේ නාමල් පිපි නාඩන්නෙතින් මාගේ පැතුම් සවනතේ කොඳුරලා කියලා. මේ ගීතයේදී ආරම්භයේම කියනවා නාමල් පිපිලා මේ වැව්වුරේ නාතුරු සෙවනැල්ලි.
2: නාමල මගිතන්නේ අපේ ජාතික පුෂ්පේ නොවුනට නා ගස අපේ ජාතික වෘක්ෂය වෙලා තියෙනවා. මේ ගහ කෙසේ වෙතත් මල නම් ඉතා සරල සුන්දර සුවඳවත් මල. ඉතින් ඒ සුවඳවත් මල නිසාම ඒ වැව් ඉවුරේ සෙවනැල්ලයි මල් පාවඩේ හැදිලා තියෙන අර කවුරු හරි එනකන් අර පියවිලි අතුල්ල පාවඩ දාලානේ අපි ගෙවල් වලට ගන්න. ඒ පාවඩේ හැදිලා තියෙන මේ නා මල් පියලි වැටිලා. දැන් නා දල්ල හරි ප්‍රසිද්ධයිනේ කාන්තාවන්ගේ දෙතොලෙහි පාටට. ඒ කියන්නේ ඒ නා දලු තියෙනකොටත් ඒ ගහ ලස්සනයි. මල් පිපුණමත් ඒ ගහ ලස්සනයි. දලු වලින් සැරසුණත් ඒ ගහ ලස්සනයි. කොළේවලත් තියෙන අමුතු ප්‍රියා. ඒ නිසා වෙන්න ඇති මං හිතන ජාතික වෘක්ෂය වෙන්නේ ඒ ගහ කියන්නේම වෙනම සැරසිල්ල. එතකොට මේ නා ඒ නාමල් පාවඩේ එලාගෙන ඔහු බලන් ඉන්නව ඇයෙනක. මොකද ඒ දෙපා සිප ගනේ දෙපා අර කටු අර ගල් බොරළු වලට වැදෙනවටත් ඔහු කැමති වෙන්නේ නැහැ. එතන සියුමෙලි භාවයෙන් ඒ ප්‍රේමේ හිමිකාරිව රැක ගැනීමේ හැඟීමේ පුංචි වචන කීපෙකින් අපිට පැහැදිලිව පේනවා මොනිකා. මේකත් අර පාළු සැඳෑව බලන්න මේ පාළුව කියන එක ප්‍රේමයට කොච්චර අත්‍යවශ්‍යද කියලා කියවෙනවා. මේ වැව් යූරේ මගේ දිනෙත් මග බලා සිටින්නේ. ඒතර ඔහුට සිද්ධ වෙනවා පාළු සැඳෑවක් වෙනකන් ඉන්න වැව් විවුරකට යන්න නාමල් පාවඩයක් හදන්න මේ හැම දෙම කරන් ඉන්නේ ඒ අවස්ථාව ඒ ඒ උචිත පරිසරය තනාගෙන ඇයව හමුවන්නේ. ඒ අතර ඇය එන්නේ කොහොමද? ඇගේ සිනාව පිපෙනව හරියට පුරා හඳක් වගේ. ඒ සිනාවේ රශ්මියට තමයි ඔහු කාන්දමක් වගේ ඇදිලා යන්නේ. ඉතින් ඒ අතර අර අර කලින් ගීතයේදී අපි අහුවා වගේම මොනිකා අපි අර කිව්වනේ මුලින්ම පාළු සීතරා ත්‍රියේ වගේම සපුමල් සූඳ වගේ කියන ඒ ගීතයේ දෙකේම වගේ මේ ප්‍රේමණීය වදන් අහගෙන ඉන්නවා. ඔහු කියනවා නීල තලාවේ මේ ගඟුලැල්ලේ රිදී කඳන් සැලිසැලේ රඟන්නේ. ඔහු විතරක් නෙමෙයි ඇය එනකම් බලන් ඉන්නේ. මේ ගඟුලැල්ලත් බලන් ඉන්නේ ඇය එනකම්. මොකද ඇගේ පැමිණීම රත්තරන් කර්මයක් වගේ රත්තරණින් කරපු දෙයක් වගේ තමයි ඇය. ඒ තරයි. ඒතර මේ හැම එකෙම මොනිකා වරින් වර කියුණේ මේ කාන්තාවගේ තියෙන ලස්සනම තමයි. ඒ ලස්සන නැත්තම් ප්‍රේමයක් හටගන්නේ නෑ කියන එක නේද අපිට මේ වරහන් ඇතුලේ කියවිලා තියෙන්නේ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சந்ததிய தர சமக அப்பி அகன விதின ஈலங்க கீதைய දැන් මේ ගීතය තේම් ජයරත්න ගායනා කළ මේ ගීතය ඇතුලේ අපිට අන්තිමේදී කියනවානේ මේ මල් පාවඩ අතුරලා මග බලාගෙන ඉන්න එක දෙයක් වෙනුවෙන් කියලා. ඒ තමයි ඔබේ දෙපා මේ පාවඩේ මතට ගේනකල් තමයි මේ මග බලාගෙන ඉන්නේ. ඉතින් ඒ ගීතයේදී අපිට ඇහුණා නදී සඳැල්ලේ රන්කම් විලසින් ඔබේ දෙපා යුග නැගෙන තොරා කියලා. අපි සඳදිය දහර තුළින් අහනවා තව ගීතයක්. කුමාරදාස සපුතන්ත්‍රී ලියන්නේ ලක්ෂ්මණ විජේසේකරන් සංගීතවත් කොට මේ ගීතය ගායනා කරන්න. දෑත දෙපා ලන ගිගිරසරින් මා කැඳවා නොතැවේ.
2: ඔය ඇත්තට ප්‍රේමයේ බිඳ වැටීම ගැන තමයි කියන්නේ මේ ඉස්සල ගීතයේ වගේම. දැන් අරක දෑසේ ආයාචනාවන්නේ මේකේ ඒ ගිගිරිසරින් තමයි ඔහු ආකර්ෂණය වුණේ. දැන් ඒවා කියලා මා කැඳවන නොතැවෙන්න කියලා ඔහු කියනවා. මොකද ඔහු කියනවනේ පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනුමෙන අසුරු සැනින් මා හඬ වන්නට සිහින තුලින් අයදිමි අලි මෙහි නොයන ලෙසින්. එකෙන්ද මේ ප්‍රේමය විඳලා ඒකේ වේදනාවට පත් වෙලා මෙයා දැන් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට ආයෙමත් අර සමහර ප්‍රේම කතා තියෙන මේ ඉන්නව තරහ වෙනවා යනවා ආයෙ තරහ වෙනවා ආයෙ යනවා ආයෙ හොම් ඒ එන්නේ පියවරට ඔහු කැමති නැහැ. එහෙනම් පෙරමග පියවර මැකෙන ආයෙ ඉස්සරහා පියවරක් පේන්න එපා. ඒවා මැකිලා යන්න තරම්ම ඔබ ඈතට යන්න ආයෙ නැවත එන්න එපා. මොකද හීනෙන් පවා මං අඬනවා. මේ වේදනාව දරන්න බෑ. ඉඳා ආයාචනා කළම කියනවා ඔබ ආයමත් මෙහෙ එන්න එපා කියලා. මොකද නිදිහනට වන් අකුණු සැරින් ඔහු අපිට නිින්ද කියන්නේ මොනිකා හිතට සැනසීමක් අපි විඩාවක් නෙවෙන අපි සතුටෙන් අනේ දැන්වත් පොඩ්ඩක් නිදාගන්න දෙන්න කියලා අපි කියන්නේ. අපිට විවේකයක් අවශ්‍යයි. ඒ නිින්දට බාධා කරනවා කියන්නේ අපිට ඒ සැනසීමක් නැති කරනවනේ. එතකොට ඒ නිින්දට එන අකුණු සරක් තමයි අය මතක සිහින සිත විලිප පුබුදන. ඒ තරම්ම මතක සිහින ඔබ පුබුදනවා. මේ අයදින්නේ පුළුවන් තරම් අවසාන මොහොතට ඇවිල්ලානේ. හද මල ගමදා මම වැළපෙන් මගේ හදවත දැන් මරණයට පත්වෙලා ඉවරයි හැමදේම. ඒ වෙලාවේ මම වැළපෙනවා මට ඉතුරු වෙච්ච මගේ හිතත් හදවතත් මට නැති වුණා කියලා. විදුලිය සේ යලි සිනහනවන් ඔබ ඔබගේ සිනහවට තමයි මම බැඳුනේ. සමහරවිට මේ ප්‍රේමයේ බැඳීමක් නොවෙන්නත් පුළුවන් හැඟීමක් ඇති වෙලා ඇය කෙරෙහි ඇතිවෙච්ච ආශක්තතාවය ඇගේ සිනහවට බැඳීමක් වෙන්න පුළුවන්. නිසා ඒක ඇහෙනකොටත් ඔහුට තේන්නේ ඔහු මේ වැළපෙන වෙලාවෙත් ඇය ඉන්නේ සතුටෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ප්‍රේමය කියන්නේම කුණාටුවක් වෙනවා. ඒකයි කුණඟක් වගේ අපිව නිවනවා. හැබැයි ඒ වගේම කුණාටුවක් වෙලා අපේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රේම කරද්දී පරිස්සමින්

0: ವ್ಯವಹಾರ
1: ಮಾನವೀಯ ಪ್ರೇಮೆಯೇ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಯಮನ
2: ಲಕ್ಷ್ಮಣ್ ವಿಜಯಶೇಖರ ಗಾಯನಕಲ ಈ ಗೀತೆ ದಿ ಕೆವನೆ ಸಿಯ ಗೌದುರ ಅಸನ ಲಸಿನ್ ಸೋಕ ಸುಸುಮ್ ನೊಹೆಲಾನ್ ಕೇಳ ಅಪಿ ಇಲಂಗಟ ಅಹನೆ ಚಿತ್ರಪಟ ಗೀತೆಯಾಕ್ ಮೇ ತರಂಗ ಚಿತ್ರಪಟೇಟ ಅತಲತ್ತರು ಗೀತೆಯಾಕ್ ಬಹುಮ ಪ್ರೇಮನೀಯ ಗೀತೆಯಾಕ ದಿರ ತಪೈ ಬಹು ವಿಲಾವಟ ಅಪಿ ಮೇ ಗೀತೆ ದಕಿನಿ ಅತಲತ್ತನ ಈ ವಚನ ಭಾವಿತಯ ಗ್ಯಾಯುಂ ವಿಲಾಶಯ ಈ ಹಣದ್ವಿತ್ವಯ ಈ ವಗೆ ಮೇ ಸಂಗೀತ ಸಹ ಮೇ ರೂಪರಾಮ ಅಪಿಟ ಮೇವಿಲ ಪೆನ ರವೀಂದ್ರ ರಾಂದನಿಯ ಸಹ ಮಾನಿಲ್ ವಾನಗುರು ಮೇ ಒರು ಪದ ಪದ ಮೇ ಜವನಿಕಾವಟ ಮೇ ಚಿತ್ರಪಟೇ ಪೆನಿ ಇನ್ನ ವಿಧಿಯ ಚಿತ್ರಪಟೆ ಬಲ್ಲ ತಿನ ಕಿರೇಕ್ನ ಮೀ ಕಥಾವತ್ ಎಕ ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಪುಳುವನ್ ಕಮತಿಯನು ಈ ಗೀತೆ ದೇ ಅಪಿಟ ಹೆನವ ದೇವನಂದ ವೈದ್ಯಶೇಖರ ಸಮಗ ಇಂದ್ರಾಣಿ ಪೆರೆ ರಮಿ ಗೀತೆಯ ಗಾಯನ ಕರಾಯನ ಧರ್ಮಶ್ರೀ ಗಮಗೆ ಗೀತೆ ಲಿವ್ವೆ ಫಣಿತಾಮರ ದೇವ್ಯಾನ್ಕೆ ಸಂಗೀತಯ ಅರೆ ಕಲಿಂಗೇತೆ ದೇ ಅಪಿಟ ಹುಣಾನೆ ಸಿಯುಸಿಯ ಗೌದುರ ಅಸನ ಲೆಸಿನ್ ಸೋಕ ಸುಸುಮ್ ಮಹಲಾನ್ ಕೆಲೆಯ ಸೋಕ ಸುಸುಮ್ ಮೇ ಕಿಯಾನೆ ಪವನ್ ಸುಸುಮ್ ಗ್ಯಾನ
3: ಓ ಪವನ್ ಸುಸುಮ್ ದೆಲಿನ್ ವೆಲಿ ಶೃಂಗಾರ ರಾವೇಣು ಸಂಗ එතකොට ප්‍රේමේදී මේ තියෙන ෂෝකයට පත් වෙලාම එන සුසුම් සහ සතුටට පත් වෙනාම එන සුසුම් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ සතුටට පත් වුනහම තෘප්තිය ඒ සතුටත් එක්කලා ඇති වෙන සුසුමේ තියෙන තෘප්තිමත් භාවය. ඒ තෘප්තිමත් භාවය අපිට ඔయిత කලින් අර ගීතයකටත් අපිට ඇහුණා මේ චන්ද්‍රලේකා පෙරේරා ගායනා කරපු ගීතෙත් අපිට ඇහුණා ඒ සුසුම් ගැන. ඒ සුසුම් සතුට වෙනුවෙන් ඇති වෙන සුසුම් සුසුමට සුසුමක් ලං කරලා කියන්න හදන්නේ කතන්දරේ. මෙතනදී ඒ වගේම සුළඟේ අරන් එන සුසුම් දැලෙන් ශෘංගාරයත් අරගෙන එනවා. නොසංගල අරන් එන්නේ. එතකොට ඒ ඇතුලේ අපිට සම්භෝගයේ පිළිබඳ සහ මේ බැඳීමේ තියෙන ශාරීරික සබඳතාවයේ දුර දිගත් පැහැදිලි වෙනවා. ඇය කියන්නේ කුසුම් ලඳුන් බිඟුන් මුවින් අනුරාග ගීරාව නංගා. ඔහු ශෘංගාරය ගැන කියද්දී ඇය අනුරාගයේ ගීරාවය ගැනත් කියනවා. ප්‍රසන්න වැව් තිරේ නැගේ සංයෝග පෙම් ගී තරංග. ප්‍රේම ගීතයේ ඇතිවෙන මේ සංයෝගය නිසා ඇතිවෙන සබඳතාවයේ අවසාන ප්‍රතිඵලය පිළිබඳ හැඟීමක් ඔවුන් ගේනවා. ඒ කියන්නේ අර නාමල් පිපිලා බලාගෙන හිටියේ ඇය එනකන්නේ ඉතුරු ඉතින් එහාට මොකද්ද වෙන්නේ කියලා අපිට හරියටම පැහැදිලි නෑ. මේ කතාවේදී කියන පෙම් සීත වර්ෂාවේ නිල් වැව් තලාවේ අනුරාග හෝරාව එළඹී තිබේ. දැන් අනුරාගත් එක්කලා එන්නේ ඊළඟට සම්භෝගයේ හෝරාව. ඒකෙදි කියන මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වේ අභිෂේක යාමේ උදාමෙන් නොකියා මේ වචන ඇතුලේ හංගලා කියන්නේ ප්‍රේමයේ ඊළඟ පියවර. ඔවුන් එක්වෙන පියවර මනමාලියක් වෙන්න සිහිනෙන් පැතු පැ අනුරාග හෝරා වෙනඹී තිබේ. කියන්නේ දැන් විවාහ ප්‍රාප්ත වීමේ සතුට තමයි කියන්නේ මනමාලියක් වෙනවා. දැන් අපි ශිෂ්ට සම්පන්න ලෝකයේදී ඒ බඳු අවස්ථාවකට අනේක ලෝකෙටම කියලා යන්නේ ඒක උත්කර්ෂයෙන් උත්සව ශ්‍රීයෙන් සමරලා යන්නේ. ඊළඟට අපිට දෙවෙනි අවස්ථාවේදීත් ඒ උත්සවේ ඒක සමරුවා කියන එකත් අපි කියන සත්තුයන් බලන ඇති මුන් යකෝ මෙහෙම දෙයක් කරන්න කොයි තරම් අඬබෙර ගහනවද කියලා ඉතන ඇති. එහෙම නමුත් ඒ සමාජයේ අනුමැතිය දීලා තින්නේ ඒකේ. එතකොට අඳුන ගන්නවා අවාචික සම්නිවේදනය ඔවුන් දෙදෙනා දැන් යුගදීවයට පත් වෙලා ඔවුන් අයිති වෙන්නේ ඔහු අයිති වෙන්නේ ඇයට ඇය අයිති වෙන්නේ ඔහුට. වෙන අය එතෙන්ට ඒ පවුලට එකතු වෙන්න යන්න ඕනේ නැහැ. ඒ තමයි අද වෙනකොට මේ ඉතා මුදල් යහමින් වියදම් කරන ඉතා විශාල උත්සවයක් බවට පත් වෙන්නේ. නමුත් මෙහි ප්‍රාථමික පරමාර්ථය වෙන්නේ මේ හඳුනා ගැනීම සමාජයට කියන්න ඔවුන් දැන් ඊළඟ ක්‍රියාවලියට මේ ලෝකෙට දරුවන් උපදින ක්‍රියාවලියට සුදුසුකම් ලැබෙන නෛතික සහ සමාජ අනුමැතිය ලැබපු දෙදෙනෙක් බවට පත් වුණා කියන සන්නිවේදනයයි සිද්ධ කරලා තියෙන්නේ.

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
0: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: FM 93.5, FM 93.7, ලකන Radio ITN. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
8: සංසන්දිතාරහර.
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර ආදරෙන් අහගෙන ඉන්නේ අපි දෙවෙනි පැයට ආවේ. අදත් සඳතිය දහර වෙනුවෙන් මේ ගීතවත් අර්ථවත් කතා බහ සඳහා ගෞරවනීය සහභාගිත්ව ලපතනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමාලා රිටිගහපොළ. අපි යනවා චන්දන ලේනාරච්චි ගායනා කරන ගීතයක් අහන්න. මේක ෂෙහාන් ගලහිටියාව පද රචනයක්, ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කළේ. අපි දැන් අර විරාමය ගන්න කලින් පළමු පැය අවසාන ගීතය විදිහට අක්වා තරංග චිත්‍රපටයේ ඉන්ද්‍රාණි පෙරේරා සමඟ දේවන්ත වෛද්‍යසේකර ගායනා කළ ගීතයක්. ඒ ගීතයේදී අපිට එක තැනකදී ඇහෙනවා, නුවන් කොනින් සුපෙම් හැඟුම් නින්නාද නැංගූ තරංගා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා, මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන් නොහඬන්න මා ආදරේ රත්තරන් කියලා.
10: ඔව්, දෙවෙනි ගීතේ උපසර්ගය නෑ, කලින් ගීතේ උපසර්ගයත් එක්කලා සුපෙම් කියලා තියෙනවා. ඒ කියන්නේ net නුවන් කොනින් සුපෙම් හැඟුම් නින්නාද නැංගූ තරංගා. මේ තරංගා කියන තරුණිය ඇස් කොනිනුත් ප්‍රේමණීය හැඟුම්, අර ශබ්දේනේ අපි නින්නාද වෙන්නේ. මේකත් රාව ප්‍රතිරාව දෙන විදිය හැඟීමක් හදවත තුල ඇති කරපු තරුණියක්. එහෙම තරුණියක් එක්කම තමයි මේ ගීතේ පෙම්වතා ප්‍රේමයෙන් බැඳිලා තියෙන්නේ. හැබැයි ඔහු අහන්නේ, මගේ ආදරේ තරම් දන්නවනම් ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්? මගේ ආදරේ තරම් ඔබ දන්නවනම් ඇයි තවදුරටත් ඔබ අහන්නේ? මා විශ්වාස නැත්තේ ඇයි? මොකද මම ඔබට දුන්නු ප්‍රේම හැඟීම ආපහු ගන්නෙ නෑ. ඉත බොරුවට අන්නන්න එපා. සාමාන්‍ය ප්‍රේමයක් කියන සංකල්පය ඇතුළේදී මේ ප්‍රේමයෙන් බැඳීමත් එක්කම පෙම්වතිය හැමතිස්සෙම ඉන්නේ අනාරක්ෂිත භාවයේ. මොකද ඇයට බයයි මේ ප්‍රේමයේ ඇති වුණාට පස්සේ ඔහු දාලයයි දෙක. දැන් කතාවටත් කියනවනේ, ගැහණු ළමයා හා කියනකම් කොල්ල බයෙන් ඉන්නේ. හා කිව්ව දවසේ ඉඳන් කෙල්ල බයෙන් ඉන්නේ කියලා, දාලයයි කියලා. ඉතින් ඔය දේම වෙන්නේ මොකද, මේ ප්‍රේමයේ දුර හරියට අපිට මැනලා කියන්න බෑ මොනිකා. මෙන්න මෙතනින් එහාට ඔබට යන්න බෑ, මෙතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ තමන් තුල තියෙන විශ්වාසය, ඒ වගේම ආත්ම දමනයත් ඕන කරනවා ප්‍රේමයේදී. ඒ දමනය නිසා සමහර වෙලාවට මේ ප්‍රේම කතාව ඉතා හොඳට සුරක්ෂිතව ගලාගෙන යනවා. එහෙම නැති වුණොත් විශ්වාසය හරි මොකක් හරි හේතු හින්දා ඒ ප්‍රේමයේ ඊළඟ පියවරවල් වලට ගියාට පස්සේ ඒ අහි හැමතිස්සෙම එහි බාද එහෙනත් එහි තැවෙන පාර්ශවේ, විඳවන පාර්ශවේ, පීඩාවට පත්වන පාර්ශවේනි ගෑන් ළමයා. අපි එක ගියසරේ කතා කරා. එතකොට එහෙම වුණොත් ඒත් කමක් නැහැ. හදිසි අපි දන්නේ නැහැ මේ ඉන්න මේ හොඳට ගස්කල් වගේ ඉන්න මිනිස්සු ඊළඟ මොහොතේ මැරෙනවනේ. ඒක අපිට කියන්නේ අපේ ජීවිතය ගැන අපිට විශ්වාස කරන්න බෑ. ඕන් දාලා නොගිය වුණත් අර වගේ සිද්ධියක් සිද්ධ වුණොත් සමාජයට මුණ දෙන්න වෙන්නේ ගැහණු ළමයින්ට. ඉතින් ඒ හින්දා මේ ගීතයේදීත් ඔහු කියනවා ඔහුගේ ප්‍රේමයේ තරම අහම්බෙන් වගේ හම්බුණා, ඔබ මාව වෙනස් කරා. ඒ හින්දා ඔබ නැති වුණොත් මම මැරෙවි. මගේ මුළු ජීවිතේම ඔබ මතයි පදනම් වෙන්නේ. එතනදිත් අර ඇහැ කියන අර මානෙල් මලේ පෙති වලින් ආපු ඇස් දෙක ගැන කියවෙනවා. හීනැස් වලින් බල බලා මතක් කළා මට ආදර. දැන් මේ දැසේ ආයාචනාව ඔහුට ඇවිල්ලානේ තියෙන්නේ. ඒ ඇස් දෙකෙන් ඔහුට හැමතිස්සෙම ඇස් තරවටුවක් වෙනවා වගේ කොයි වෙලෙත් ඔහුට ඔහුගේ ආදරේ මතක් කරනවා වෙන කොතනකට ගියත්. ඒ හින්දා ඔහු කියනවා දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින් මම මිය යාවි කියලා. මේ සමහර ප්‍රේම කතා තියෙනවා ඒ බඳු අනේකා නැති වුණොත් මිය යන්න සිදෙනම සත්තුන්ගේ තියෙනවා. එහෙම යුගල සත්තුන් ඉන්නවා අනිත් එක්කෙනා නැතුව පවතින්නේ නැහැ. එහෙමනොත් ඔවුන් තනියෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම සමහරවිට අපේ මිනිස් ජීවිතවලටත් ඒ බඳු හැඟීම් එන අවස්ථා තියෙනවා. මේ එවන් ප්‍රේමයක්

0: പുതിയ തഹര
1: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന
2: സേനാനായക വേരലിയത്ത് മികിതെ ഗായനാകരാന്നേ സജിത് വി ചതുരംഗകേ ഗീ പദ പ്രദീഷ് വന്ദബോണ സംഗീതവത്കലേ കലിൻ ഗീതേതി ചന്ദൻ ലീലാരച്ചിഗെ ഹലിൻ അപിട അഹുന കന്തുലു എസ് ദേക്കേ ഐ ഒയ തരം കേല മേ ഗീതേ അപിട അഹെന്നേ ඒ කතාවම තමයි කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ. එතනදී චන්දන අහන්නේ තමන්ගේ පෙම්වතියගෙන්නේ. දැන් මෙතනදී වෙරළියද්ද තමන්ගේ ඇස් දෙකේ තියෙන කඳුළු ගැනයි කියන්නේ.
3: නැතිද මා කෙරේ අද ඔබගේ ආදරය කියන ප්‍රශ්නය අහලා කියන්නේ. දැන් ඒ ප්‍රශ්නේම කලින් ගීතේ ගෑල්ලාමේ අහපු හින්දානේ උත්තර දෙන්නේ මගේ ආදරය තරම් දන්නව නම් ඇයි ඔබ මේ විදිහට ඇස් දෙකේ කඳුළු තියන්නේ? දැන් ඌට සිද්ධ වෙලා තියෙන මේකෙදි වෙලා තියෙන එක අනිත් පැත්ත. පෙම්වතාට සිද්ධ වෙලා තිනවා පෙම්වතියගේ ඥාන මගේ කෙරෙහි ඔබගේ ආදරේ නැද්ද? මගේ ඇස් දෙකෙන් කලන කඳුළු තාමත් අඩු වෙලා නැහැ. හැබැයි අර පෙම්වතා වගේම ඔහුත් මේ පෙම්වතියට ප්‍රේම කරලා තියෙනවා. එහෙම තියෙද්දි මං ඒ ප්‍රේම කරපු එකද වරද? සමහරලාට ඒ වගේ ප්‍රේම කරන අයට ඒ විදිහෙම ප්‍රේමයක් බලාපොරොත්තු වෙන ගෑනු ළමේ කම්මුනේ නැති වුණොත් ඒකෙන් සිද්ධ වෙන්නේ ඒ ප්‍රේමය අඩාල වෙන එක. සමහර අය ඉන්නවා ඒ වගේ ප්‍රේම වලට අකමැති. හැම තිස්සෙම ප්‍රේමයෙන් වෙලෙන්න හදනකොට හොයලා බලනවට නිදහසක් නෑ කියලා. දැන් මේ පෙම්වතාට හම් වෙලා තියෙන්නේ බඳු පෙම්වතියා. ඒ නිසා ඔහුට වෙලා වහන්නේ එකයි වරද මගේ රත්තරනේ කියලා. කලින් ගීතෙත් අපිට රත්තරනේ කිව්වා මං ආදරේ රත්තරන් කියලා. රත්තරන් හා සමාන තරම් ප්‍රේමයක් ඔවුන්ගේ ජීවිතවල තිබිලා තියෙනවා. ඒකින්ද තමයි ඔය පුංචි පුංචි වචන ආදරේ කරන අයට කියලා. දැන් අපි නම් ඉතින් ඔය සතුන්ට නම් දැම්මත් එහෙමනේ, ගෙදර බල්ලට පූසට මොන නම දාලා තිබ්බත් අන්තිමනට උනේ නම් කෝටියක් කියවෙන්නේ අපි අර හිතේන ආදරේ හින්දා. ඒ වගේමයි මිනිස්සුන්ට උනත්. එතකොට ඔහු කියනවා වැටෙන කඳුලක් ගානේ ඔබවයි මට සිහි වෙන්නේ. මොකද ඒ කඳුලේ හිමිකාරිය ඇයනේ. ඇය නිසා තමයි ඔහු අඬන්නේ. එතකොට ඒ අඬනව නැති හිමි අනිවාර්යෙන් සිහි වෙනවා. මොකද ඇයව සිහිපත් වෙනින්දනේ. ඌට අඬන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෙන්මි ඔබ ගිය වෙල් ඇතිද ඔබට දුක දැනුනේ. එතකොට ඔහු අහන්නේ ඔබ වෙන් වෙලා යනකොට ඔබට දුකක් දැනුනේ නැද්ද? දැන් සමහර වෙලාවට අපි වෙන් වෙලා යන්නේ මොනිකා ඉවසලා බැරිම තැනනේ. ඊට පස්සේ අන්තිම සමාව දීලා එක තැනකදී පස්සේ මේ කතාවට අදාළ නොවුනත් එතනින් පස්සේ යාලට පුළුවන් වෙනවා ඒක සම්පූර්ණයෙන් අමතක කරන්න. රිදිලා ගියාට පස්සේ. හැබැයි ඒ වගේම අනිත් පාර්ශවයේ හරි වුණත් තමන් අපි හිතන දේ ගැනනේ. අර මම කලිනුත් කිව්වේ මට වග කියන්න පුළුවන් මං කියන දෙයට විතරයි කියලා. ඒත් මට හිතන දේම ඔබට හිතේද කියන්න මම දන්නේ නැහැ.
2: මොකද අපිට පරිචිත්ත විජාන ඥානෙ නැහැ.
3: හැබැයි මම මගේ හිතන දේ කියනකොට ඒකට ඔබට විරුද්ධ අදහසක් එන්න පුළුවන්. ඒක වැරදි නෑ. එහෙනම් තමයි ලෝකේ විවිධ මතවාද එන්නේ, විවිධ දෘෂ්ටිවාද, විවිධ න්‍යායන් බිහි වෙන්නේ වෙනස් වෙනස් අදහස් ඇති වෙන හින්දා.
2: සමහරට මේ මොහොතේදී සත්‍යයයි පිළිගන්නා න්‍යායක්, මේ මොහොතේ නිවැරදියයි පිළිගන්නා දෙයක් ඊළඟ නිමේෂයේදී ඒක වැරදි කියලා ඔප්පු කරලා තව කෙනෙකුට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. මේ මොහොත තුළ ඒක නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඊළඟට මුණ දෙන්න සිද්ධ වෙන කරුණු කාරණා එක ඒක නිවැරදි නොවන බවට කෙනෙක් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ එහෙම නොවේ කියලා ඔප්පු කරන කෙනාගේ මතයටත් ගරු කරන්න.
3: ඔව්, මොකද විවිධ ලබ්ධි ඉන්නේ, විවිධ ආගම් ඇති වෙන්නේ, ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ, විවිධ නිකායවල් ගුරුකුල ඇති වෙන්නේ. මේ වෙන්නේ ඒවා අර්ථ විවරණය කරගන්න. ඒ අතරේ එක එක්කෙනාගේ ඒ වගේන දරණ මතවාද, වයස, අධ්‍යාපනය, සමාජය මේ සියල්ලම බලපානවා. ඒක මෙතනත් වෙන්නේ මේ වෙලා තියෙන්නේ ඒකම. ඒතර ඇයට අනුව මේ ප්‍රේමයත් එක්කලා තව ඔහුට ඇයට අනාගතයක් නොපෙනෙන්නේ නැති. හැබැයි ඔහුට මේ ප්‍රේමයත් එක්ක හැර වෙන අනාගතයක් පේන්නේ නැහැ. මේ නොගැලපීම නිසා ඇය ගිහිල්ලා ඔහු තවමත් ඇය අමතක කරගන්න බැරි වේදනාවෙන් තැවෙනවා. එහින්ද ඔහු කියන්නේ හෙලෙනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ. මොකද ඔහුට ඇයගෙන් තොරව වෙන කෙනෙක් ගැන හිතන්න බැරි තරම් ඔහුගේ මුළු ජීවිතේම දොරටු ඇය වෙනුවෙන් ඇරලා ඉවරයි. ඒ හින්දම ඔහුට මේ අතීතය සිහිනයක් වගේ පෙනෙන හැම එක ඇත්තක්ද කියලා හිතා ගන්න බැරි තරමට මොහු පත් වෙලා තියෙනවා. ඉතින් මේ මෙහෙම දේවල් වෙන එක වළක්වන්න බෑ මොනිකා. මොකද මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා හිතන පතන විදි. ඒ නිසාමයි ඔබ ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ තමන්. අපි කාට හරි ප්‍රේම කරන්න හරි මිත්‍රයෙක් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් එක ආයතනයේ වැඩ කරන අනිත් අයත් එක්ක හැසිරෙනකොට ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ තමන් කවුද, තමන්ගේ හිත කොයිතරම් රිදෙයිද, තැවෙයිද. එහෙමනම් පරිස්සම් වෙන්න, සබඳතාව

0: දහර
1: සුරේන්ද්‍ර පෙරේර ගායනකරන ගීතයක් අහන්නේ දැන් ඩිලන් ගමගේ ලිව්වේ උදාර සමරවීර සංකේතවත් කරේ. කලින් ගීතයේදී අපිට සරණයික වෙරළියත් ගැව්වා මෙහෙම ඇහුණා අතීතේම අදමාගේ සිහිනයක් වගේ කියලා. අපිට ඇහෙනවා මෙන්න මෙහෙම මෙතනදී සුරේන්ද්‍ර පෙරේරගේ හඬ තාමත් ඔබේ හමුවීමත් මත හීනයක් වගේ.
2: මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා මොනිකා. සාමාන්‍යයෙන් මේ පිරිමින්ව ඉදිරිපත්න පිරිමින්ව හෙළිදරව් වෙන ගීත, පිරිමි ශරීරය ගැන කියවෙන ගීත හරිම අඩුයි. මම දැකලා තියෙන ගීත අතර එකක් තමයි අර නල දමයන්ති කතා පුවතට තියෙන ඈත කඳුකර හිමව් අරන්නේ කියන ගීතේ. රනිල් කලවල් පුළුල්ලුරේන් හසුන් ළමදේ මුස කරන්නේ කියලා ඒ ඔහුගේ ශරීර ස්වභාවය ගැන කියනවා. ඒක කියන්නේ හංසයෙක්නේ, හංසයා තමයි ඒක කියන්නේ දමයන්තිට. ඊළඟට කියනවා ක්‍රිෂ්ණ ගැන. ඒ ක්‍රිෂ්ණ ගැන කියද්දි කියනවා නලලත බබලන සඳන තලාවයි සිරුරත ගණමින් ගණනිල් මේඝ වලාවයි කියලා. ඒත් සිරුර ගැන කියනවා ඒ කියන්නේ රාධා, ඒ දෙවියෙක් ගැනනේ. මෙන්න මේ ගීතෙ දැහැනවා මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා. එතකොට ඔහු කියනවා මේ පිරිමියෙක් වෙච්ච රළු පපුවක් තියෙන කෙනෙක් තමයි පිරිමි කියන්නේ. අපිට පේන්නේ එහෙමයි. ඒ වුණාට ඔවුන්ගේ හිතේ තියෙන ගැස්ම ප්‍රේමයේදී ඔවුන් හැසිරෙන විදිය වෙනස්. ඒ හින්දා ඔහු කියන්නේ තාමත් මුණ ගැහුනේ නැතත් ඇස් දෙක ඔබේ, දෑස් දෙක කියලා තමයි මුලින් කිව්වේ, දෑස් දෙක කියලා කිව්ව මේ යෙදුම වැරදි, ඇස් දෙක ඔබේ. හිතට හිතක් ළඟ වීලා කල්පයක් වගේ දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ. සමහර හමුවීම් හීනයක් වගේ කියන්නේ ඒ හමුවීමෙන්ම අපේ අභ්‍යන්තරයේ කැළඹෙනවා, අභ්‍යන්තරයේ වෙනස් වෙනවා. ඉතා තද පිරිමින්ගේ පවා ඉතා මොළොක් පුංචි ළමයෙක් බවට පත්කිරීමට ගැහැණියකගේ ප්‍රේමයට හැකියාවක් තියෙනවා. ඒ ප්‍රේමය ගැන තමයි ඔහු මේ ගීතයෙන් කියන්නේ.

0: ನಮಗೆ ಕೆಲ ಆರಾಧನಾ ಕಲಾನೆ ಮೇ ಗೀತೆ ಅನಿಲ್ ಜನ್ ಗಮಗೆ ಉದಾರ ಸಮರ ವೀರಗ ಸಂಗೀತೆ ಮೈ ಅದಕ್ಕೆ ಇಕ್ಕಮ ಕಥಾವಕಟ ಇಕ್ಕಮ ಸಂಗೀತ ಹಂಡ ವಿತರಕ ವನಸನ ತನಕ ವೇನ ಪುಲುವನ್ ಮೇ ಗೀತೆ ಅಪಿಟ ಹೆನಮ ದುರಿನ್ ಇನ್ನ ಮಟ ಬೇ ಒಬೆ
1: ಹರಿಯಟ ಮನ ಕಲಿಂ ಗೀತೆ ಪಿಲಿತುರು ಗೀಯ ವಗೆ ಏ ಗೀತೆದಿ ಮೇ ಗೀತೆದಿ ಅಯ ಕಿಯನೋ ದುರಯನ್ನ ಸಿತು ಆಟ ಸಂಗ ವಿ ಹೊರೆನ್ ಒಬ ನೆತಿವ ಮಮ ಇನ್ನ ಕೊಹಮದೈತಿ ವಾವಣ್ಣ ಬೆರಿ ಕಂದುಳು ಆವಾದ ನೆತಿನ್ ಹುಸ್ಮಕ್ ದುರಿನ್ ಇನ್ನ ಮಟ ಬೇ ಒಬೆ ಅರ ಕಲಿಂ ಗೀತೆ ದುರಿನ್ ಇನ್ನ ಮಟ ಬೇ ಮಟ ನಮ್ ಎನ್ನ ಪಣ ಮಗೇ ಕೇಲ ಅಯಟ ಆರಾಧನಾ ಕರಣ ಮಟ ದುರಕಿನ್ ಇನ್ನ ಬೇ ಮೆತನದಿ ಅಯತ್ ಕಿಯಾನಿ ಹುಸ್ಮಕ್ ದುರಿನ್ ವತ್ ಇನ್ನ ಮಟ ಬೇ ಕಿಯ එකම කතාව තමයි කියන්නේ. ඒ හින්දම කියනවා අවතන් වෙලා ලැමතුරේ පෙම්හැගුම්. දැන් අවතන් වෙන්නේ අපිට පුද්ගලයෝනේ අවතන් වෙනවා කියලා කියවෙන්නේ. මෙතනදී ඇගේ ලැමේ පිපිච්ච පෙම්හැගුම් පවා අවතන් වෙලා තියෙන්නේ. හීනකින් හෝ තවෙකෙකුට ඔබ නොදෙමි කියන සිතුවිල්ලටත් අයවිලා. නිතාම දුර දිගට ගිහිල්ලා තියෙන තත්වයකට ගිහින් තියෙන්නේ. මොකද අපි හීනකින්වත් Tamanට අයිති දෙයක් දෙන්න ප්‍රාර්ථනා නොකරනවා කියන්නෙම එතරම්දි වෛරය එනවා, පරිගැනීම් වෙනවා, ඒ වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙනවා, ඒ සියලු සිතුවිලි එනවා. ඒ හින්දා ඇයි කියනවා එක් වෙන්න සංසාරේ පින් මදි වෙනා. ඒ තේ අතර ඇයිට හිතෙනවා මේ සංසාරේ අපි කරපු පින් මදි වෙච්ච හින්දාද මට ඔබව අහිමි වෙන්නේ. මොකද වටා ඔවුන් වටා ඉන්න ලෝකය මේකට එකඟ නැහැ. ඒක තමයි ඇයි කියන්නේ දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන. ඒතර මේ ලෝකෙම වෙනස් වෙන හින්දා ඇයට හිතෙනවා සංසාරේ කරපු දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක. ඒ හින්දා හමු වෙන්න බෑ. අර ගීතේ කිව්වා වගේ තාමත් මුණ ගැසුරේ නැතත් S2 ඔබේ කියලා. ඒ කියන්නේ සජීවීව ශාරීරිකව හම්බ වෙන්න පුළුවන් කමක් ඔහුට ඇති වෙලත් නැහැ. මෙතනදී ඇයත් එහි පිළිතුරු ගියේ වගේ කියනවා දැන් අප දෙදෙනා ඉන්නේ දෙපසකට වෙලා. හැබැයි මගේ හැබැයි මට ඔබව අහිමි කරගන්න නම් එක මොහොතකටවත් හිතෙන්නේ නැහැ කියලා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සංතතිය තාරහර. ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලක්හඬ සංතතිය දහර අහගෙන. මේ කියන්නේ ඔබට අනුග්‍රාහක දායකත්වය අපට ලබා දෙන NLP ගැන. ජීවිතයේ සහනයට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100,000 ත්‍යාග සමකෙන් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,00,000 පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සහනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සංතතිය දහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංතතිය දහර අවසනාර්ධයට අපි යනවා. මේ කතාබහත් එක්ක ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපල දත ගෞරවනීය සහභාගීත්වය මේ ගීතවත් අර්ථවත් කතාබහ වෙනුවෙන්. අපි යනවා වසන්තයේ දවසක් චිත්‍රපටයේ 1979 වසරද තිරගත වුණු වසන්තයේ දවසක් චිත්‍රපටයට ඇතුළත් වුණු සුන්දරම ගීතයක් අහන්න. චිත්‍රපටයේ සියලුම ගීත වගේ අතරත් අතිශය ජනප්‍රියයි. ඒ අතරින් මේ ගීතය හරි විශේෂයි. සංගීත නිපුන් මහජන සනත් නන්දසිරි, කලස්වරී ලතා වල්පොල ගායන යෝග ගීතයක්, ගීතලි වජ රජන්තරණ සිංහන්, අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය. කලින් ගීතයේ ශාශිකගේ හඳින් අපිට ඇහුණනේ, එක් වෙන්න සංසාරේ පිං මදිව නම් අපි දෙන්න එක තැනම මිය යමු ඉතින් කියලා. ඉතාම පසුගාමී සිතුවිල්ලක් තමයි. මොකද මේ මිය යන්න අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේද කියලා. හැබැයි ඉතින් සමහර වෙලාවට එහෙම ප්‍රාර්ථනා කරන්න වෙන අය අපි අවට ඉන්නවා වෙන්න පුළුවන්, අපිට මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ මරණය කවදාවත් ප්‍රාර්ථනා කළ යුතු නෑ. ඒක මේ ආකාරයෙන් සිද්ධ විය යුතුයි කියලා අපිට කිසිසේත්ම පූර්ව නිගමනයකට යන්නට බෑ. අපි දන්නේ එකම පරම සත්‍ය තමයි අපි කවදාද මිය යනවා කියන එක. ඉතින් මිය යනකොට අපිට අරන් යනට කිසිවක් බෑ කියලා කියන ඒ පරම සත්‍ය විතරක් තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් මානව සම්බන්ධතා මේ සියල්ල ඉතාම හොඳින් අපිට අපි ජීවත් වෙන්න කාලයේදී සලසුම් කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ගීතයට. මේ ගීතයේදී අපිට ඇහෙනවා, දවසක් දා බෝමළුවේ හමු වූ දාසැටි අපි දෙන්න.
4: ඔමුනිකාර කියපු කතාවට සපුරා වෙනස් අර්ථයකට මේ ගීතය යනවා. ඇත්තටම ගීතයකින් ගීතය කියන්නේ සන්නිවේදනයක් කරන දෙයක්. එතකොට අර ඔබ කිව්වා වගේම ඒ වගේ අදහස් සමාජගත නොකළ යුතු දේවල්. මොකද ඒ ශෂිකාගේ හැනින් ගෑනේ ගීතේ ඉතා ජනප්‍රිය වුණාට ඒ ගීතේ සමාජගත කරපු අදහස එතරම් හොඳ අදහසක් නෙමෙයි. එතකොට මේ විදිහට මිය යන්න හිතන අයව අපි අනන්ත දැකලා තියෙනවා මේ හැමතැනම.
5: සහ ඒ වෙනුවෙන් ගන්න උත්සාහයන් ඇතුළ කොයිතරම් සෞඛ්‍යාංශද, පවුලේ අයද කොයිතරම් පීඩාවට පත් වෙනවාද, කොයිතරම් මහජන මුදල් අපභාවිත වෙනවාද ඒ ඇතුළෙ. මොකද තමන්ගේ ජීවිතේ තමන්ට වැඩක් නැහැ කියලා සෙවිදි නසා ගන්න අපි ගන්න තීරණේ ඇතුළෙම අපි කොයිතරම් අසමත්ද කියන දේ තමයි පෙනෙන්නේ. හැබැයි ඒක මානසික කාරණා නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම තැනකට අපි ඔබ මා කොයි මොහොතකරි පත් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් අපේ ජීවන යථාර්ථය තේරුම් ගන්න. අපි මේ ජීවිතේ ලබාගෙන තියෙන්නේ ප්‍රේම කරන්නවත්, දරුවන් හදන්නවත්, එහෙම නැත්නම් අපි වෙනුවෙන් තව කොටසක් නිර්මාණය කරන්නවත් විතරක් නෙවෙයි, මේ විශ්වයේ පැවරුණු යම් වැගකීතු වැඩ කොටසක් කරන්න කියලා. එතකොට අන්න අර ආත්මార్థයෙන් මිදලා පරාර්ථයට ඇවිල්ලා අපිට මේ තේරුම් ගැනීම ඇතුළ ජීවත් වෙන්න පුළුවන්.
4: ඔමනික මොකද අපිට අධ්‍යාපනය ලබා දෙන්නේ මෙබඳු තීරණ නොගෙන ඉන්න අවශ්‍යතාවය ඇති කරන ආකාරය. ඊළඟට අපිට සාහිත්‍යයෙන්, කලාවෙන් කියලා දෙන්න ඕනේ මෙබඳු තීරණ ගන්න යන මොහොතෙදිත් ඒවා තමන්ගේ ජීවිතයට වෙනත් බලාපොරොත්තුවක් වෙනත් අනාගත මාර්ගයක් පෙන්වන ආකාරය. ඉතින් සාහිත්‍ය කලාවෙන් ඈත් වෙනකොට මේ වගේ සිතුවිලි එන එක හරිම පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම තියෙද්දි කලාව ඇතුළුනොත් අපි යෝජනා කරන්නේ එහෙම දෙයක් නම් නිර්මාණ ඇතුළේ මේ සාහිත්‍ය නිර්මාණ කලාදීදිත් අපි සමාජයට කළ යුතු වන්නේ ඒ සමාජයේ තියෙන අගතිගාමි සිතුවිලි වෙනස් කරලා යහපත් දැක්මකින් සමාජය දිහා බලන්න අවකාශ සලසලා දෙන එක. දැන් මේ ගීතේ චිත්‍රපට ගීතයක් නිසාම ඒ ගීතයේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ගැන කියන්නේ. එතකොට මේ වචන හරිම ජනප්‍රියයි. මේ සමනල්ලු පොඩි කුරුල්ලන් මේ හැමෝටම මේගොල්ලෝ කතන්දරයක් කියන. ඒ තමයි දවසක් දා බෝමල්ුවේ අපි දෙන්න හම්බ වුණා. ඊට පස්සේ අපි දෙන්න පහනක් දැල්ලලා එකම හිතින් මෙහෙම එක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. හැබැයි ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒ වගේම අපි දෙන්න භවෙන් භවෙ දාතන එකට මිය යන්න කියද්දි ඕන් කියන්නේ භවෙන් භවයේ පෙර ආවාසේ භවෙන් භවයේ මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්න තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස් වීමේදී ආය උත්සාහ කරන ඊළඟ භවයේ හරි හමුවන්න. ඒක මෙතනින් ඉවර කරලා අපි මැරෙනවා කියන එක නෙමෙයි. ඒකට දැන් මේ ගේයපද රචකයන්ගේ තත්වයක් අපිට පැහැදිලි වෙනවා.
5: ඔවුන්ගේ පොහසත්කම,
4: ඔවුන්ගේ පොහසත්කම, ඔවුන් කොයිතරම් දේවල් වලින් මේ තමන්ගේ විඥානය, තමන්ගේ දැක්ම පෝෂණය කරගෙන තියෙනවද කියලා. ඊළඟට කියනවා ආදරේ සුවඳලිනේ තනිවේ උන්න අපි දෙන්න කාන්සියක් හැම නෑ දෙලුනේ පෙතිදුලුනා වනමල් තොරණේ. එතකොට මේ වනමල් තොරණක් වගේ ඒ තොරණක් වගේ තමන්ගේ ආදරේ සුවඳලෙන, ඒ කියන්නේ උන් ආදරෙන් බැඳුනා කියන එක තමයි කියන්නේ. ඒ බැඳීම ඇතුලේ සියල්ල දරාගෙන දුකද වේදනාවල්ද තරහද අකමැතිකම්ද කැමති දේවල්ද ගඳද සුවඳද මේ සියල්ල දරාගෙන ඉඳලා තියෙනවා. ඒ අතර අර වනමල් තොරණක් විදිහට මේ ජීවිතේ දැකලා තියෙනවා. ඒ හින්දා යෝ කියන්නේ අපපය පාමුල සතුටු ගඟේ තාමත් ආදර රැලිහි නැහැ. එනිසා ඔවුන් ඉල්ලා සිටිනවා කියව කුරුල්ලනි මලින් මලට හෙට අපේ අහිංසක කතන්දරේ. ඉතින් මේක අහිංසක කතන්දරේ අපි කාටවත් බාධා කරෙත් නැහැ. හැබැයි අපි ප්‍රේමය ගැන ඒ කායන විශ්වාසයකින් ඉන්නවා. ඒක මේ ලබනාත් නිපදිත දන්න. හැබැයි අපේ විශ්වාසය තදයි. ඒ විශ්වාසය නිසාම අපි පවතිනවා. ඒක තමයි මේ ආදර සබඳතාවයේ පදනම. එහෙම නැතෝ ඕන් කියන්නේ නැහැ අපි වෙන් වුණොත් මැරෙන්න යනවා කියලා. ඕන් කියන්නේ ඒ ඉතා දැඩි තීරණයක ඕන්නේ ඔවුන්ගේ ආදරේ විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසා සත්‍යක්‍රියා කරපුවයි අපිට ඕන තරම් ජාතක කතාවලත් විවිධ තැන්වලදී හම්බ වෙනවා. නමුත් මිනිස්සුන්ගේ ජීවිතයේ ආදරේ කලන් නොකරත් මැරෙන්න නියමිත දෙයක්. තේවගේ තියෙද්දි මෙබඳු අදහස් වලදී කල්පනාකාරී වෙන්න ඔබ ආදරේ කරනවා නම් ඔබ ආදරයට අවංක වෙන්න, ඔබ ආදරේ විශ්වාස කරන්න. එහෙම නැතුව ජීවිතවලින් ඒ වාගේ අඩු ලුහුණු තැ පුරවන්න යන්න හදන්න එපා.
0: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය දහර,
3: සඳ දිය දහර.

0: දස සපතන්ත්‍රයේගේ පද රචනයක් අචලෝහණ විරසිංහන්ගේ සංගීතය විශාරද එඩ්වඩ් චායකොඩි ගීතයකයන් පසුගීතා අජිත් කලප්පතිලු එඩ්වඩ් ස්වරය චනගත වුණා. ඉතින් ඒ ආදරණීය සදාවේ එඩ්වඩ් චායකොඩි කියන මේ ගාන්ධර්වයා කොයිතරම් ආදරණීය විදිහට මේ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරලා තියෙනවද කියලා දැනුණා. ඒකත් සිහිපත් කරගෙන අපි යනවා දොඹ මලින් මලක රේණු තලන තුරුණු බඹර රැහේ ගීතය අහන්න. කලින් ගීතේ දෙපට හොවනේ කියව් කුරුල්ලනි මලින් මලට හෙට අපේ අහිංසක කතන්දරේ. මේ දොඹ මලින් මලක රේණු තලන තුරුණු බඹර රැහේ.
1: තරුණ බඹරුන් ගැන කියන්නේ මේකත් එඩ්වඩ් චායකොඩි කියන ඉතා ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියාගේ තරුණ කාලය ගැන කියවිච්ච ගීතය. ඉතින් ඒ කාලයත් සිහිපත් වෙනවා. ඔහොම හිතන්නේ අපේ ගීත ශ්‍රේෂ්ඨයේ ඉතා වාසනාවන්ත ගායකයෙක්. ඔහුට විවිධ වර්ගයේ ගීත හම්බ වෙලා තියෙනවා. ඒ ගීත සඳහා ඔහුගේ හඬදායකත්වය ලබා දීලා තියෙනවා. විවිධ ගේයපද රචකයෝ සංගීතඥයොත් එක්ක තමන්ගේ මේ සංගීත ගමන යන්න උදව් ලැබිලා තියෙනවා.
0: ඒ වගේම ඔහු ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා විශාල සෙසු පරපුරක් බිහි කරලා තියෙනවා. සහ අදටත් ඔහු අර ඉතා වැඩිහිටියේ ජීවිතයේ සමහර තැනක කොතනකදී හරි සංගීතය මඟහැරුණා කියලා කෙනෙකුට දැනනවා නම් ඒ වෙනුවෙන් ඔහු වැඩ කොටසක් කරමින් යනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි ඔහුගේ සංගීත අධ්‍යක්ෂණ භූමිකාවත් ඒකත් කතා බහට ලක් වෙන්නම ඕනේ. ඔහු ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන්ට ඔහුගේ ඒ සංගීත ඥානය උපයෝගී කරගෙන.
1: මම හිතන්නේ ගායකයෙකුට මේ වගේ තෘප්තිමත් ජීවිතයක් ලැබෙනවා නම් ඒ ලැබිලා තියෙන කලාතුරකින් ඔහුත් එබඳු ගායකයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙතන කියන්නේ මද ඒ තුරුණු බඹර රැහැ තුරුණු බඹර මේ සමූහය මද මතින් ඉපිල රංගනු බලා තමයි මල් මුවරද සැලෙන්නේ කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ සැනකෙළි ස්වරූපයක්. ඒ සැනකෙළියේදී මේ තරුණ බඹරු වගේ බඹරියුරුත් ඉන්නවා කියන එක අපිට පැහැදිලි වෙනවා වචන ඇතුලේ. හද සුවය මවෙත නඳන විහග ගීතයක්. මේ අපිට අපි ඉතා කිසියම් පුංචි දෙයකට හරි සතුටින් ඉන්නකොට අපේ හදවත ප්‍රමුදිත වෙනවා. ඒ ප්‍රමුදිත වෙච්ච සුවය තමයි මේ වචන වලින් කියන්නේ. හද සුවය මවෙත නඳන විහඟ ගීතය. ඔහුගේ හදවතේ සුවය ගේන විහඟ කුරුළු ගීත තමයි ඇහෙන්නේ. සුව සිහින වැලක මල් පීදෙන කාලයයි. සිහිනවල මල් පිපෙන්නේ. ඔහොම කියනවා සිහිනේ මල් පිපිලා කියලා ගීතේක. එතකොට නව යෞවනයේ පිපි මල්වනේ රණ තිසර ළමෙද සෙවණේ මදුසාදය. අන්න හේතුව කියලා. රණ තිසර ළමෙද සෙවණක තමයි ඔහු මේ මදුසාදය විඳින්නේ. එතකොට මේ අපි අද ගීතය ගීතාවලිය පුණි ශාරීරික සබඳතාවලට වැඩි ඉඩක් ලැබුණාද මම දන්නේ. මේ ඒ සබඳතාවයකින් ලැබෙන තෘප්තිය මේ ප්‍රකාශ කරන්නේ. මේ අර තෘප්තිමත් සුසුමක ස්වභාවය තමයි නින්නාදය තමයි අපිට ඇහෙන්නේ. වන වදළු පුරා නිල්ල නිලන කාලය. දැන් අපි සතුටෙන් ඉන්නකොට අපිට මේ පරිසරය සුන්දරත්වය පේනවනේ. දැන් ඒකෙන් දැනේ ඔය අර අරිසෙන්හබුදු ලියපු ගීතයක තියෙන මල් ගොමු ගොමු ගොමු ගන්වන්නේ කියලා.
0: මේ වදවල පැණි පුරවන්නේ
1: දෙක දෙක එක් කරවන්නේ කියලා කියනවනේ. මේ වසන්ත කාලේ තමයි ඒ කාන්තාවක් බඩපත් කරන්නේ. ඒ වසන්ත කාලේ තමයි ජෝඩු ජෝඩු එකතු වෙන්නේ. ග්‍රීෂ්ම කාලේ නෙමේ, සිසරේදි නෙමේ. එතකොට ඒ වගේ මේ නිල්ල නිලන්නේත් ඒ වගේ වසන්ත කාලෙක. මේ හරියටම කියනවා නම් ඒ වචන ඇතුලේ කියනවා මේ ඔහුගේ ජීවිතයට වසන්තය ඇවිල්ලා, පරිසරයටත් වසන්තය ආව කාලයක සිද්ධ වෙච්ච සබදතාවක මල් පල ගැන්වෙච්ච අවස්ථාවක්. රන්න මොනර කිකිණි හඬින් නැගෙන තාලයයි. ඔන්න ඔතන පොඩි අවුලක් වෙනවා. ඒ තමයි රණ මොනර වුණත් සද්දේනම් සුන්දර නැහැ.
0: ඒක මං හිතන්නේ මහා ඛේදවාචකයක පෙරනිමිති පහල කරවන හඬක් කියලා තමයි කියන්නේ.
1: නයින්ගේ නා විතර පවා පුපුරනවා ඒ හඬට. කොච්චර බලන්න ලස්සන රූපය, ලස්සනම කුරුල්ල. කකුලුත් කැතයි, කටහඬත් කැතයි. එද හැම ලස්සන කෙනෙක්ටම ලස්සන නොවන දෙයකු සබා දහමින් දීලා තියෙනවා. ඉතාම මිහිරි කටහඬක් තියෙන කවුලගේ ශරීරයේ කැතයි. එහෙන සබා දහමේ මේ තීරණය අපි පිළිගන්න ඕනේ. දැන් අපි කරලා තියෙන්නේ ඒක විවිධ මේ අරගෙන තියෙන වෙනත් නිෂ්පාදන මගින් අපි ඒක නැති කරගන්න. ඒකෙත් නරකක් නෑ, ඒකත් හොඳයි. මොකද හැමෝම දැන් මොන රට වුණත් පුළුවන්කමක් තිබුණා නම් කටහඬක් කණ්ඩ
0: කටහඬ පොහුණු කරලා
1: හරිනේ. ආ නෑ, මේ වෙනත් කටහඬ වෙනස් කළා. මොන රටේක ප්‍රශ්නයක් වෙලාවත් මොන ගායක ගායිකා තරගයකට ගිහිල්ලා නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙලා නෑ. කොවුලට පුළුවන් වුණා නම් තමන්ගේ පියාටු පාට කරගන්න උත්තේක කරගන්න පුළුවන්.
0: අඩතරමින් හංසයෙක්ගෙන් ඉගෙන අහලා හරි බලයි
1: බලයි. එතකොට හංසයන්ගේ සුදු හංසය වගේම කළු හංසයක් තියෙනවා. කවුරුත් ඒගොල්ලෝ ඒවට විරෝධතා දක්වලා නෑ. දැක්වත් දන්න අපි දන්නේ නැහැ එක. තියෙන මෙතනදී තාලය ගැන කියනවා. ඒ තාලයේ තියෙන උචිත භාවයක් තියෙනවද මම දන්නේ නැහැ. මේ ගීතේ දෙවෙනි කොටස තව ගීතයක් වුණා නම් මේකේ ඒ මොනර කිංකිණියෙන් ඇති වෙච්ච අවාසනාවන්ත අවස්ථාවේ ගීතෙන් කියවෙනවද දන්නේ. කොහොම වුණත් සිත නිබඳ සොයන නිමල සොදුරු ගීතය මේ පෙම්වතා

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අපි අද සඳ දිය දහර තුල අහන වෙඳින අවසන් ගීතය අතුලතිකාරී ගයන්නේ. කලින් ගීතයේදී කිව්වනේ මේ හසරල් සලා කඳුලල් නිවා සිත නිබඳ සොයන නිමල සඳුරු ගීතය කියලා. මේ ගීතය හසරල් සලා ඈ මිදීලා යාවි මාදම
2: මාදැසේ ආදරේ හැඟුම් ලියා තියලා තමයි ආව කෙනෙක් මේ ඈ කවුද කියලා ඔහු අහනවා. ඔහුගේ හදවතේ හැඟුම් වශී කළා කියලා. එහෙම ආවා වුණත් ඒ ආදරේ හැඟුම් තියලා ආයාචනා දැසින් ආදරේ ප්‍රකාශ කරලා ඇවිල්ලා ඔහුගේ හදේ හැඟුම් වශී කළා වුණත් ඇය මොකද කරලා තියෙන්නේ? පාරාදීසය හුව දමලා පාළුවේ ඇය ගිහිල්ලා. අර මුලින් පටන් ගත්තෙත් පාළුවේ, ඉවර වෙන්නෙත් පාළුවේ.
1: අර කතාවට කියවනේ මේ රත්තරන් වුණත් ඉතින් ඇන්නොත් ඉතින් කඩුවෙන් වෙන්නේ හානියක්නේ.
2: හානියක්
1: තමයි. ඒ වගේ තමයි පාරාදීසයක වුණත් ඉතින් දාලා යන්නේ තනියෙන් නම් මොකද කරන්නේ?
2: කලින්
1: වෙන්න වෙනව නම්.
2: මොනතරම් සල්ලි තිබුණත් මොනතරම් දේවල් තිබුණත් ඒ අතරේ ඉතණ්ඩ කොමුනිකා අකමැතිම කෙනෙක් එක්ක පාරාදීසය තනි වෙන්න උනොත්
1: ඒ මොහොත කොහොමද අපි දරාගන්නේ? ප්‍රියෙහි විප්‍රයෝග
2: දුක්ඛෝ.
1: දුක්ඛෝ.
2: අප්‍රිය සම්පයෝග දුක්ඛෝ කියන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ ළඟ ඉන්නේ ඔබට බොහෝ දේවල් නැති වුණත් ඔබ ළඟ ඉන්නේ ඔබ ආදරය කරන අය නම් ඒකම තමයි සතුට වෙන්නේ. මේ කියන්නේ වේදනාව කී ඇගේ සිනේමා පැතුව ලෝකේ. ඔහු ප්‍රාර්ථනා නොකරපු ලෝකේ ඇයගේ සෙනෙහස කියන්නේ වේදනාව. ඒතර ඔහුට ඕන කරන්නේ ඔහුගේ ප්‍රාර්ථනා ලෝකේ මල් පලද ගන්නන්න වේදනාවක් නොවන සෙනෙහසක්. එහෙම එකක් ඔහුට හම්බෙලා නැහැ. වාසනාව පා උනේ කොහෙ? මට වේදනාව තිරනේ පුදා. එතෙක් වාසනාවක් තිබිච්ච ඔහුගේ ජීවිතයට දැන් ඇවිල්ලා තියෙන වේදනාව විතරයි. ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ කියන හැඟීමෙන්ම ඔහුට යන්න ඔහුට මේ ගත කරන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔහු අහනවා ආදරේ ලැබේවිදෝ ළඳේ සෙනෙහේ පුදා සසරේ පුරා. දැන් මොනිකා, ආදරේ නැති කෙනාට තමයි ආදරේ අවශ්‍යතාවය. හැමෝම ආදරේ කරන කෙනෙකුට ඒක එච්චර ගානක් නැහැ. දැන් ඉස්කෝලේක වුණත් බලන්නකෝ, සියලු දෙනාම ගුරුවරුත් ළමයිනුත් ආදරේ කරන ළමයා ඉන්නේ සන්තෝෂයෙන්. ඒ ළමයට ඒවේ විශේෂ අගයක් නැහැ. හැබැයි එතන ඉන්න පුළුවන් ඔබ ගුරුවරයෙක් නම් ඔබේ පන්තියේ ඉන්න පුළුවන් ආදරයක් කවදාකවත් නොලැබෙන දරුවෙක්. ඒ ළමයා කිසි දෙයකට දක්ෂ නැති වෙන්න පුළුවන්. ඔබ වැඩියෙන් තෝරගත යුත්තේ ඒ දරුවායි. මොකද ඒ දරුවාට ඔබ එක බැල්මක් මහමෙරක් වගේ. සමහර විට ඒ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් වෙනවා ඒක බැල්මකට. ඒ නිසා ආදරය කියන්නේ ඒ වගේ මිනිහෙක්ගේ ජීවිතය අපායක් කරන්න, දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන් හැඟීමක්. ඒ ආදරය දිව්‍ය ලෝකයක් කරගන්න එකත්, අපායක් වුණාම ඒ අපායෙන් මිදිලා සැනසුම් සහගත ලෝකෙට එන එකත් අපගේම වගකීමක්ම තමයි. එනිසා මේ සඳදිය දහරේ ඒ ආදරේ ආදරණීය හැඟීමම විඳින්න කියලා ඔබට ආරාධනා කරමින් සමුගන්නවා.
1: ඒ නිසාම තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ආදරය පිරිලා තියෙන තැන් වගේම ආදරය අඩු තැන් ගැනත් ටිකක් ඇස්සරලා බලලා හොයලා ආදරය දෙන්න උත්සාහ කරන්න. මොකද මේ අර ඔබතුමිය කිව්වා වගේ අවසන් වශයෙන් සමහර කෙනෙකුගේ ජීවිතේට ඒ වගේ කාන්තාරයක අතරමං වෙලා දුක් වේදනාවන්, ශාපයන්, එහෙම නැත්නම් චෝදනාවන් ගොඩක් මැද තනි වෙලා ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ලැබෙන එක ආදරේ බිඳුවකින් ශක්තිමත් වෙලා ජීවිතේ දිනන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඒ දිනන මිනිස්සුන්ගේ ගමනට එක hina පොතකින්, එක ආදරේ බිඳකින් දායකත්වය දෙනවා නම් ඒක තමයි අපේ

වර්ණිත ආදරය Color of Love. ඔබට මතක ඇති ලකන ආදරණීය වෙසපස්සන නාම්බරය තෙන එදා පැවැත්වුණු නායන කරුණානායක ප්‍රමුඛ නාද සංගීත සංයෝජනයෙන් අතුලතිකාරී අබිසිර පීරිස් සිරනායක වේරලියත් එවගේම නිරෝෂ විරාජනී එක්කනු වර්ණිත ආදරය ප්‍රසංගය වෙලාවේදී නාද එක්ක අතුලතිකාරී පාරාදීසයට අපිව අරගෙන ගියේ මෙහෙම එනම් අපි අදට සමු ගන්නවා ආයම හමු වෙන බලාපොරොත්තු වෙන්න හෙට රැහත්තටත් මං එනවා හෙට ඔබ ආදරය කරන මාධ්‍යවේදියෙක් ලේඛකයෙක් ඒ වගේම ගීත රචකයෙක් එක්ක ඔබව හමු වෙනවා හෙට හමු වෙන්නේ අපි මාධ්‍යවේදී අසංග කරුණාරත්න එක්ක ලකන සතදේ දහරතරෙන් එහෙනම් පාරාදීසයට යන්න නැවත හමු වෙනතර සතරින් ඉන්න ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක් මම මොනිකා

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6799 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: ගැලින් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
3: most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
2: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
3: most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදය
2: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
4: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක්වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ ITN
7: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
1: අසන් අසන්
3: යාත් ඇයි කියන්නේ ඔබ නංගි කතා කරන්නේ නැත්තේ එයා මැරිලද
4: සත කරන්නේ බබුදේ පොඩ්ඩක් අට වහගෙන ඉන්නකෝ
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
5: ඉතින් කමුද කොහමද අලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ ඇත්තම මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
4: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Obe Kotipati Sihineya Ada Sebaveida Ratri 10ට Lakhana Ahanna Jathika Lotharai Mandale Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhana FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව රාත්‍රී 10යි ඔබ මේ ලක්කඩගෙන ඉන්නේ ජීවිතේ හීන දිනන්න නම් අපිට පොඩ්ඩක් කැප වෙන්න වෙනවා එහෙම දිනද්දී ඔයා ජීවිතේ හීන දිනන්න වාසනා විශ්වාස කරනවා නම් මේ ඒකට හොඳම දේ මේ තමයි ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

ආයුබෝවන් වාසනාවන්ත පෑ භාගයක වාසනාවන්ත ලොතරැයි වර්ග 8කින් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන අදත් අපි ආරම්භ කරනවා NLB ජාතික ජයවර්ධනය. ආරම්භයේ සිටම දශක ගණනාවක් මුළුල්ලේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුණු වුණේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. ඒ වපසරිය තව තවත් වැඩි දියුණු කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් සතියේ දින 7ම අරමුදල් දායකත්වය ලබා දීම සඳහා NLB ලොතරැයි පවුලට අලුත්ම සමාජිකයෙක් හඳුන්වා දෙනවා. NLB ආයුබෝ මේ ලොතරැයියේ මංගල දිනුම් ඇදීමේ කටයුතු අපි සිදු කරන්න සූදානම් ඉන්නවා ඔක්තෝබර් මාසේ 12 වෙනිදා. එදිනට අපි ප්‍රධාන දිනුම් ඇදීමේ වාරයේදී ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජයග්‍රහී අංක 4ක් තෝරගන්නවා. මේ අංක මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගල්පාගෙන රුපියල් 40 සිට රුපියල් ලක්ෂ 5 දක්වා ත්‍යාග අවස්ථා 15ක් යටතේ ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඒත් එක්කම විශේෂ දිනුම් ඇදීමේ වාරයක් විදිහට තමයි මංගල දිනුම් ඇදීමේ වාරය අපි ක්‍රියාත්මක කරන්නේ. එෙහිදී මිලියනපති අංකය ගල්පා ගැනීම රුපියල් මිලියනේ තෑගිත් ලක්ෂපති අංකය ගලපා ගැනීමෙන් රුපියල් ලක්ෂයේ තෑගිත් රන්කාසි අංකය ගලපා ගැනීමෙන් රන්කාසි රසකුත් දිනා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් NLB ආයුබෝ ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. ඉතින් අද NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හරා අමරසේකර මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණක අධිකාරී SJC මදුශංක මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WTGN ප්‍රියංගනී මහත්මිය. එහෙමනම් දැන් ඔබේ අතට ගන්න NLB ජය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T, ජයග්‍රහී අංක 1149. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල්

0: पहे जयग्रहकीन तुसिये पनस नमदिनिकेक रुपयल पनस दहसे जयग्रहकीन नमदहस विसी हाथ दिनिक भी कलती नो
1: टुडे सिलेक्टेड इंग्लिश लेटर इस टी एंड द विनिंग नंबर्स आर 1149
0: अद एनएलबी जयलोतरायन रुपयल लक्ष पहे जयग्रहकीन देदिने कपि भी करनवा वासनावंत वत्रायपत अलवी करनवा निशा चंद्रकांति वेलिकम सह अनेक वासनावंतया महानोर डिस्ट्रिक्ट केन भी वेनो एत एकम रुपयल पनस दहसे जयग्रहकीन 37 दिनिकुत भी वेनवा यानो एनएलबी जयतुरिन समस्त वासनावंतीन 75969 दिनिकु अतरे रुपयल 740480 मुदलक अपि बेदा दुन्न දිනන ඔබ දිනවන නියත ධනයෝග හඳහන 1629 වෙනි දින මැදමේ වාරයයි දැන් අපි ආරම්භ කරන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය තුලා. මුල්ම ජයග්‍රහී අංකය අංක 53. ඊළඟට වාසනාව ගේනවා අංක 37. ඊළඟ ජයග්‍රහී අංකය අංක 28. අද අවසන් ජයග්‍රහී අංකය අංක 52. ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ රත්නපුර දිස්ත්‍රික්කයේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 1,29,675 දෙනෙකු අතරේ රුපියල් 89,49,960 මුදලක් අපි බෙදා දුන්නා. ඊට හඳහනෙන් ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 40,73,845.20. සත් දිනම ජයනියත ගොවිසෙත අදත් ඔබ වාසනාවන්ත එක් කරනවා 4,562 වතාවට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H. මුලින්ම වාසනාව ගේනවා අංක 53. ඊළඟ ජයග්‍රහී අංකය අංක 20. ඊළඟට වාසනාව ගේනවා අංක 54. අද අවසන් ජයග්‍රහී අංකය අංක 25. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ජයග්‍රහකින් 82 දෙනෙක් රුපියල් 250,000 ජයග්‍රහකින් 1,064 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
1: Today's selected English letters H and the winning numbers are 53, 20, 54 and 25.
0: අද ගොවිසෙතෙන් රුපියල් 250,000 වාසනාවන්තීන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා. AG අශෝක පදවිය, GMW අපෝසු නිකවැරටිය, LDC කුසුමාවති කන්තලේ, KA ධර්මසිරි රාවතවත්ත. ඒ අනුව ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 118,546 දෙනෙකු අතරේ රුපියල් 81,64,920 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැඳෙන ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,49,54,524.76. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් දැන් ඔබට පුළුවන් රුපියල් ලක්ෂ 5 තෑගි හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්න ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 තෑගිත් ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සසු තෑගිත් මදිනු කියන්නේ දිනා ගන්න පුළුවන් එමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 436 වෙනි දිනෙදි අද සුබ ලග්නය සිංහ මුල්ම සුබ අංකය අංක 38 ඊළඟ සුබ අංකය අංක 40 අවසන් සුබ අංකය අංක 57 අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 1,254 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 343 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
1: Today's selected zodiac sign is Leo and the winning numbers are 38, 48 and 57.
0: අද සුබ දවසක් තුලින් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා වෙනප්පුව අලවි නියෝජිතවරිය KAT ප්‍රනාන්දු මහත්මිය. රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වෙනවා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් ජයග්‍රහකින් 37 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සුබ දවසක් තුලින් වාසනාවන්තීන් 106,587 දෙනෙකු අතරේ රුපියල් 91,66,060 මුදලක් අද අපි බෙදා දුන්නා. NLB ජාතික ජය වර්ණයේ තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා යශෝදරා සමගින් විදුෂන්.
1: මේලකට මෙගා පව.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: වාසනාවට කියන හොඳම නම තමා NLB කියලා කියන්න තියෙන හොඳම සාක්ෂියක් තමයි NLB මෙගා පවර්. ඔබට මතකයිනේ රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක අති දවන්ත සුපිරිතයක දෙකක්ම ඔබට දිනා දුන් එකම ලොතරැය NLB මෙගා පවර්. අදත් ලොතරැයි ඉතිහාසයේ අති දවන්තම මෙගා සුපිරිතයක ඔබට දිනා දෙන්න NLB අපි සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. අද සුපිරි අංකය අංක 10. පළමු වාසනාවන්ත අංකය අංක 28. දෙවන ජයග්‍රහී අංකය අංක 3. තුන්වන ජයග්‍රහී අංකය අංක 64. සිවුන සහ අවසාන වාසනාවන්ත අංකය අංක 22. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 68 දෙනෙක් NLB අපි බිහි කළා.
4: Today's selected English letter is G. Super number is 10. The winning numbers are 28, 3, 64 and 22.
3: අද මෙගා පවර් තුලින් රුපියල් ලක්ෂ 2 ත්‍යාග 3ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. රේණුකා සඳමාලේ එප්පාවල ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය KGS ජයතිලක යටියන්තොට. ඒ අනුව අද මෙගා පවර් තුලින් රට පුරා ජයග්‍රහකින් 117,920 දෙනෙක් අතර රුපියල් 73,44,160ක මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දෙනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,78,23,246ක්. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට හෙටත් සුපිරි මෝටර් රථයක්. ජාතිය මහා ධන සම්පත ධන නිධානය වාසනාවන්ත 2350 දිනුම් වාරයයි අද. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. පළමු ජයග්‍රහී අංකය අංක 13. දෙවන වාසනාවන්ත අංකය අංක 43. තුන්වන ජයග්‍රහී අංකය අංක 29. ධන නිධානය අවසාන ජයග්‍රහී අංකය අංක 11. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා.
4: Today's selected English letter is C. The winning numbers are 13, 43, 29 and 11.
3: ධන නිධානය 2350 අද දිනුම් වාරයෙන් රුපියල් ලක්ෂ 2 ත්‍යාග 2ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. කල්‍යාණ ශ්‍රීලතා කන්තලේ සහ මහනුවර දිස්ත්‍රික්කෙන්. ඒ අනුව අද ධන නිධානයේ රට පුරා ජයග්‍රහකින් 87,424 දෙනෙක් අතර රුපියල් 52,44,920ක මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දවන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,64,29,312.87ක්. අද සියවසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මහජන හිස පැළඳු ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,320 දිනුම් වාරයයි දැන්. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය A. ජයංක 6 1.662. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 25 ත්‍යාගලාභීන් 291 දෙනෙක් අපි රටට බිහි කළා.
4: Today's selected English letter is A. The winning numbers are 1, 0, 6, 6, 2 and 2.
3: අද මහජන සම්පතින් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කලා පුණ්‍යා සෙනවිරත්න මාවතගම. ඒ වගේම රුපියල් ලක්ෂ 2 දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. චමින්ද පෙරේරා බණ්ඩාරගම, APM හනිෆා එරාවූර්, KG අජිත් අකුරැස්ස, MNKS හාලුවන කොට්ටාව, එල් ජයසිරි පෙරේරා නුගේගොඩ, DD සුජීවනි බිබිල, කනිෂ්කා දිසානායක ගාල්ල, චන්ද්‍රකුමාර් රාසලිංගම් පුස්සැල්ලාව, WD විජයරත්න වැලිමඩ, ගාමිණී ගුණසිංහ සොරබොර, WD ප්‍රියදර්ශනී පාදුක්ක, K සුදර්ශි පුත්තලම, ගැමුණු දිසානායක පොළොන්නරුව, ප්‍රදීප් කුමාර පෑලියගොඩ, S මදන් කල්මුනේ ලොතරැයිපත් 2ක් අලෙවි කළා. P සෙනරත් බණ්ඩාර සීගිරිය, පත්මසිරි පීරිස් මාරවිල, B සුනිල් ප්‍රේමරත්න මාකොල, KDSN විජේසිංහ කිරිඳිවැල, මාලිංක කළුආරච්චි ගොඩිගමුව, LP ලියනපතිරණ රන්න. ඒ අනුව අද මහජන සම්පතින් රට පුරා ජයග්‍රහකින් 257,263 දෙනෙක් අතර රුපියල් 2 කෝටි 996,400ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජය නියත මහජන සම්පතෙන් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,65,84,096ක්. අද වේදමට අද සම්පතින් අද ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ක් ගලපාගෙන ඒ අනුව අද සම්පත අද දිනුම් වාරය 895 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ඒ ජයංක 4 බවට පත් වෙන්නේ 6 6 2 සහ 2. අද සම්පතේ ඩ්‍රෝ නම්බර් 895. Today's winning English letter is A and the winning numbers are 6 6 2 and 2. ඒ අනුව රුපියල් 250,000 තියාග 3ක් අද ඔබ දිනා ගත්තා. ඒ වාස නවන්ත ලොතරැයිපත් ඔබට අලවි කළා ගාමිණී ගුණසිංහ සොරබොර KKD ගුණසේකර ගලේවෙල ගම්පහ දිස්ත්‍රික්කෙන් එක් ලොතරැයිපතක් අලවි වුණා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකයින් 51 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද වියදමට අද සම්පතින් අද රට පුරා ජයග්‍රහකයින් අතර රුපියල් 1,19,21,120ක මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. වාසනාවේ සුබඩහොරාවෙන් එල්බි ජාතික ජයවරණෙන් අද රට පුරා ජයග්‍රහකයින් 919,096 දෙනෙක් අතර රුපියල් 7,88,28,20ක අති දැවැන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අදට අපි ඔබෙන් සම්වර්ගන යන්නේ. ඒ නිසාම සුපුරුදු පරිදි හෙටටත් මතකේ රඳවා ගන්න. ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

0: FM 93.7 La Khanda Radio ITN.
1: Vela ratri dahayai vinadi 14.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: गजक कसूर ट्रेडिशन देश ज्ञानन वहन से गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබී හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශාසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගි

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්නට බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේවා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетили сасатуян битаде, викаше, периди, лаям витнаде, снаю паддатия пинави митаде, рудире, павитрататуятаде, манасика сангидиява ативи митаде, хейтвана бевен, манасика мимна, ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ